මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: Abhidharmaya, Sihya, Bhavanava, Jeevitavabodaya Pinisa.
1: Kolumba Hatha, Jatyantara, Vipassana, Bhavana, Madhyasthana, Adhipati, Kammattana, Acharya, Poojaniya, Udadumbara, Kashyapa, Swamin, Vahanse, Pavatvana, Anantanaya, Samannagata, Pattana, Dharmanushasanava.
0: Atikramana.
2: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
0: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
1: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමන හිස්තනක් ඔබේ නම සඳහන් කර 0.7 6.66.87 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0: විමසීම් 0.7 6.88 980
1: අතික්‍රමන
0: සාංසාරික සීමා ඉක්මවා යාමට
3: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
0: දහම් සෙවන උදෑසන සිත නිවන සර්වාගමික දහම් සඳැල්ල කිතු දහමින් ඔබේ දිවියට
4: මගේ ආදරණීය දරුවෙනි අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත් උන්වහන්සේ කලේ කුමක්දැයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ සුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත් ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්. මගේ ආදරණීය දරුවෙනි ලෝකයායයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර හඳ තාරකා ගහකොළ ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි the cause against God. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම එමිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත් තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක් ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
5: මා ආදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම් නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුර දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානුවේ වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාසය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

උදැසන හයයි විනාඩි හයයි වෙලාවතැන් අයිබුවන් සුබ උදැසනක වේවා. අපි මේ පටන් ගන්නේ නෙතෙෆෙම් කලබල පැංචා. ඉතින් කොහොමද මගේ දුවල පුතාලට විතරක් නෙවෙයි අපේ අම්මල තාත්තලාචල සීලට මම දන්න හොඳින් ඉන්නවා කියලා. මොකද කලබල පැංචා කියලා කිව්වම ළමා වැඩසටහනක් වුණාට මේක ටිකක් වැඩිපුර අපේ වැඩිහිටියනුත් අහනවායි කියලා අපි දන්නවා. ඉතින් ඒ හැමෝටමත් ගොඩාක් ආදරෙන් තමයි අපි කලබල පැංචා හැමදාම සෙනසුරාදා ඉරිද උදේ 6 නැගිට වෙනකන් ඔගලගේ ගෙදරට අරගෙන ඉන්නේ. දැන් පොඩ්ඩ ටික උදේ රැකිටලා ලෑස්සි වෙලා ඉන්නේ නේද? දැනුම ලබා ගන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්, තෑගි දිනා ගන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි තාමනාද තියෙන්නේ සින්දු කියන්නේ නේද? එතකොට ඕගලන්ගේ චිත්‍ර නිර්මාණවල ෆොටෝස් මේ පත්‍රයවල තියෙනවා නම් අන්නේවත් මම කියවන ලැස්ස වෙලා ඉන්නේ. ඉතින් ඒ සේරම දේවල් ටික අපි කරමු. අද අගෝස්තු 15 කියලා කියවනි. අද විශේෂ දවසක්. ලෝකේ රටවල් කිහිපයකටම ඉතිහාසයේ විශේෂ දවසක් විදිහට මේ අගෝස්තු 15 සමරනවා, ක්‍රියාත්මක වෙනවා. අපි අල්ලපුරට අපි ඉන්දියාව ගත්තොත් ඔන්න අද තමයි 1947 අගෝස්තු 15 තමයි ඒගොල්ලෝ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ. අපිට නිදහස හම්බ වෙන්න අවුරුද්දකට කලින් අපි පෙබරවාරි කවද්ද 4 ඒගොල්ලෝ අගෝස්තු 15 හරි. තවත් අපි විශේෂ දේවල් තියෙනවා, අපි කතා කරමු. අපි අපේ රටේ දේවල් ගැනනේ ගොඩක් කතා කරන්න ඕනේ නේද? ඒ දේවලුත් තියෙනවා, කතා කරමු හිමීට මේ සින්දුව ඇහුවට පස්සේ.

0: හිරණයි කිචිපිචියයි දාංගලේ කුරුබුහුටි.
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා.
2: FM 95 FM 94.8 net FM
3: දැසන හය විනාඩි 16යි දැන්.
4: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
5: මේවා මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
4: මෙත් net පාමුල.
5: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉඳද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන්පව්.
4: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ අටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
6: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713013036.
7: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
8: මොබිටෙල් within Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 තන්න කොන්දේසි සහිතයි.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: මගේ නම ජයවර්ධන, රත්නපුරේ ඉඳලාම අසනීප වෙලා. මෙයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන් නැතුව ගියා. අත් දෙකත් පන් නැතුව ගියා. අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා අපි පිට්ටනියට ඉන්න. පස්සේ ඔය නෙට් එකේ වැඩසටහනෙන් අපිට ඔය මහත්තයා දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීර්ලිවල හිටන් එතුමාගේ ටේස්ට් තුනක් ගන්නකොට ඔලෙඩි සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
10: කතා කරන්න 0777 300 940.
0: ඉරු කිරණයි කිචිපිචියයි දාංගලේ කුරුබුහුටි.
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා.
3: කලබල පැංචා හංගිර වෙලාව උදේ 6:19යි.

0: le pencia.
1: උදැසන 6 විනාඩි 22 වලාව දැන් ඔන්න සුරේෂ් මාමා ඉන්න ලෑස්ස වෙලා ඉන්නේ මොකිටද සුරේෂ් මාමා ඔගලන්ට ඉතිහාස කතාව කියලා දෙනවා නේද හරි කතාව ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕන සුරේෂ් මාමර චූට කොහොම ඉන්නේ කියලා මේ මතක් කරන්නේ චිත්‍ර අඳින්න ආසාපේ පොඩ්ඩන්ටම තියෙන විශේෂ තරගයක් ගැනේ තමයි විෂන් කියා පාට සිතම් ඉතින් ඔන්න විෂන් කියා පාට සිතම් චිත්‍ර තරගයක් තියෙනවා තරගයේ තේමා මොකද හෙටලොව දකින මාගේ දැස් අන්න ඒ තේමාව යටතේ ඕගලන්ට පුළුවන් දිය සායම් වලින් පැස්ටල් පෝස්ටර් සායම් ඇක්‍රලීන් එවගේම තෙල් සායම් මේ ඕනෙම මාධ්‍යකින් චිත්‍රයක් අඳින්න චිත්‍රය ප්‍රමාණී වෙන්න ඕන අඟල් 18යි 14 ප්‍රමාණයෙන් ඕගොල්ලෝ හෙටලොව දකින මගේ දැස් කියන තේමාව යටතේ කඩදාසිවල බෝඩ්වල කැන්වස් වල එමත් නැත්නම් ඕනම මතු පිටක ඉදිරිපත් කරන්න පුළුවන් තිරස් අතර වෙන්න පුළුවන් සිරස් අතර වෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න එක්කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් එක නිර්මාණයක් විතරයි. ඒ වගේම සියලුම චිත්‍ර පාසලේ විදුහල්පතිතුමා එමත් නැත්නම් පන්ති භාර ගුරුතුමා විෂය භාර ගුරුතුමා විසින් සහතික කරන්නත් ඕන. අවසන් වටේට තෝරගෙන තරඟකරුවන් සජීවී චිත්‍ර තරඟයකට සහභාගී වෙන්නත් ඕනේ. කොච්චර හොඳයිද නේද? ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ තීරණේ ඉතින් කොහොමද අවසන් තීරණේ? ඉතින් අවසන් වටේ තරඟේ පැවැත්වෙන දිනය වේලාව ස්ථානය පස්සේ තමයි ඕගලන්ට දැනුම් දෙන්නේ. ඔන්න ස්ත්‍රී පුරුෂ භාවයේ උපන්දිනය පෞද්ගලික ලිපිනය දුරකථන අංකය පාසල ලිපිනය ඒතර පාසල ලිපිනය ඉදිරිපත් වෙන තරංග අංශය කියන්නේ මූලික ප්‍රාථමික තියෙනවා 1 2 3 ඒ වගේම මූලික ද්විතීක 4 5 6 ඒ වගේම කනිෂ්ඨ 7 8 9 ජ්‍යෙෂ්ඨ 10 11 සහ ජ්‍යෙෂ්ඨ ද්විතීක 12 13 මේ කියන ශ්‍රේණි වලට කඩලා තමයි ඔන්න තරංග අංශ පැවැත්වෙන්නේ. හින්දා පොඩ්ඩන්ට ලොක්කන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ අඳින චිත්‍රය සැප්තැම්බර් 12 වෙනිදාට කලින් ඕනම විෂන් කියා ශාඛාවකට ඇවිල්ලා බාර දෙන්න පුළුවන්. ළඟම තියෙන විෂන් කියා ශාඛාවට ඇවිල්ලා බාර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තැපැල් කරන්නත් පුළුවන්. මම මතක් කරනම් ලිපිනය විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදස කොළඹ 2. නැත්නම් WhatsApp අංකයක් තියෙන වැඩි විස්තර දැනගන්න ඔන්න කෝල් එකක් ගන්න පුළුවන් 077 981 67 13 077 981 67 13. මේක නතර වැඩි විස්තර අහගෙන ඉන්න කලබල පංච මම කියන්නම්. එහෙනම් අවස්ථාව සුරේෂ් මාමට.
2: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

සුභ වේවා. ලස්සනම ලස්සන සෙනසුරාදාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නේද ගිය සතියේ කතාව ඉවර කරා. දැන් එතකොට අලුත් කතාවක් පටන් ගන්නවා කියලා පොරොන්දු වුණා. ඒක අපේ ජීවිතවලට හරියට බලපාන කතාවක්. ඔව් ජීවිත කියන්නේ මං හිතන්නේ මේ ආහන ළමයි විතරක් නෙමෙයි පැටීටු හැම දෙනෙක්ගෙම ජීවිතවලට මහා පරිමාණයෙන් බලපෑම් කරපු කෙනෙක් තමයි ඔවුරත්තරන් දුවේ පුතේ. ඒ කියන්නේ දෙවිවරු වෙලා උපදින මනුෂ්‍ය වේශයෙන් ලංකාවට ආපු ඔව් ඇත්තටම කිව්වොත් එහෙම දෙවිවරු තමයි. ඒ අතර එක්කෙනෙක් තමයි CWW කන්නංගර මැතිතුමා. එහෙම නැත්නම් උතුමාණන් හැරෙම වටින කෙනෙක්. යා නිකම්ම නිකං CWW කන්නංගර මැතිතුමා විතර නෙවෙයි ආචාර්ය CWW කන්නංගර මැතිතුමා නේද? ඒක තමයි. එතකොට මේ CWW කියලා කියන්නේ අපි අර නමට ආචාර්ය කියන කොටසක් දාන්න ඕනේ නේද? ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර මැතිතුමා. ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් CWW කියලා එන්නේ. හැබැයි ඉතින් කන්නංගර මැතිතුමා කියලා කිව්වහම මං කිව්වේ අපේ හදවත්වල ඉහළින්ම වැජඹෙන රත්තරන් හදවතක් තිබ්බ කෙනෙක්. අපි ආගෙන ඉගෙන ගන්න ඕනේ. මොකද ළමයි විදියට මිනිස්සු විදියට ගත්තොත් අපිට ඉගෙන ගන්න මනුෂ්‍යත්වයේ පාඩම් ගොඩාක් තියෙන කෙනෙක් මේ. ඒක නිසා අපි යමු කතාව පැත්තට නේද? ගියොත් එහෙම අපේ කතානායක

0: 142 දෙකට කලින් නේ. හා අම්බලංගොඩ රන් දොබේ කියන ප්‍රදේශයේ තමයි අපේ කතානායකවරයා මේ විදිහට ඉපදෙන්නේ, CWW කණ්ණංගර මැතිතුමා. ඉතින් එතුමා අති දක්ෂෙක් පුංචි කාලේ ඉඳලා. ඔව් ඔව් ඔව් මියා
1: චූටි පුතා කොහෙද ඉන්නේ? හා මොනවද කරන්නේ?
2: ඉන්න පච්චි, මං පුංචි මල්ලිව සේදුවා මඩ නාගෙන.
1: හා හරි එහෙනම් ඉක්මනට ගිහලා මල්ලිව පියදාන්නකෝ. අන්න තෙත විස්නාව කාමරේ තියෙනවා.
2: නෑ අප්පච්චි, මල්ලිව සෝදන්න කලින් මං ඒව ලං කරගත්තා.
1: චෝටි පුතාගේ වැඩ මේ සන්දේ ඉඳලාම හරි පිළිවෙලයි. අම්මගේ දේවල් එහෙම් පිටින්ම පිහිටලා වගේ.
2: පුංචි අයියා මල්ලිට කෑම දෙනවා. අප්පච්චි, ඇයි අපිට දුක හිතෙන්නේ? පව් කියලා හිතෙන්නේ, කඳුළු පනින්න එන්නේ.
1: ඒකද මයේ චූටි පුතාට ලැබිලා තියෙන්නේ අම්මගෙම හදවත. ආන්න ඒකයි.
0: දැක්කනේද මගේ රත්තරන් දුවේ පුතේ, මං කිව්වේ පුංචි කාලේ ඉඳලම, පුංචි සන්ධියේ ඉඳලම කණ්ණංගර දරුවා කියලා කියන්නේ හරිම සංවේදී සහකම්පණයේ තියෙන ආදරණීය, මේ හැම දෙයකින්ම පිරිපුන් වෙච්ච සුන්දර දරුවෙක්. ඔව් මගේ රත්තරන් දුවේ පුතේ, ඒව හැම දෙයක්ම අම්මගෙන් ලැබුණු දේවල් කියලා අප්පච්චිත් කියනවනේ. ඒ වුණාට ඒක ඉතින් හෙට තමයි කියන්න වෙන්නේ. ඇයි දන්නවද? ලස්සන කොටසක්. ඒක අහන්න ඕනේ හෙට උදේ 6 වෙනකොට එන්නකො මගේ රත්තරන් දුවල පුතාලා කලබල පැංච අහන්න. මං කියලා දෙන්නම්. එහෙනම් මං ගිහලා එන්නම්. පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම ආදරෙයි. සුබ දවසක්.
3: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කණ්ණංගර මැතිතුමා.
4: උදේ 6:29 CWW කණ්ණංගර මහත්මයාගේ කතාවේ ඊළඟට මොකද වෙන්නේ කියලා සුරේෂ් මම කිව්ව විදිහට දැනගන්න නම් හෙටත් උදේ 6 ඉඳන් 8 වෙනකන් කලබල පැංචා අහන්න ඕනේ.

0: किरणाई किचिपिचियाई दांगले हुरुबुहुटी
1: ओया में अग्निन ने नेट्टा फेम काला बल पेंचा
2: एफएम अनुपा एफएम अनु हतराई दशम अटा नेट एफएम
3: उदय हाय विनाड तिस्तुनाई दैन
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
7: මාරයිනේ
8: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
9: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
10: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
11: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747213540
12: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
13: අපේ තෙරුන් වහන්සේලා කාල ප්‍රාසාදයේහි නොමෙති බව උදෑසනම දැනගන්ට ලැබීමෙන් මා විමතියටපත් වුණා. උන්වහන්සේලා බැහැරව ගියේ කිමදැයි සිතන්නට අපහසුයි. අපෙන් සිදුවන කිසියම් ප්‍රමාද දෝෂයක් වද්ද?
14: එසේ සිටිය නොහැකි රජතුමනි හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
15: Net FM සංසාර කතන්දර.
14: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
2: FM 95.8 Net FM දිවයින පුරා.
0: ඉරු කිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්තම් ෆෙම් කාලා බල පැංචා
3: දැන් වෙලාව උදේ 6යි විනාඩි 36යි අපි උදේ 6:45ට මොකද කරන්නේ මොකද කරන්නේ කියන්නේ බලන්න හරියටම හරි අපි net news අහනවානේ net news අහුවට පස්සේ තමයි අපි ආපහු සරයක් කලබල පැංච වරසට හනින් එන්නේ හින්දා ඔල ලෑස් වෙලා ඉන්න හරියටම උදේ 7 වෙනකොට net news ඉවරච්ච ගමම්ම පැංචවයි පැංචිවයි අරගෙන මම එනවා ඒගොල්ලන්ට තියෙනවනේ කතා පොලිමක් කියන්නේ නේද ඒ කතාවලටත් අපි අහුන්කම් දෙමු එතකොට දැන් ගියොතින් net fm facebook fan page එකට තියෙනවා තේරවිල්ල හරිද බලන්නකෝ මොකද තේරවිල්ල කියලාද තේරවිල්ල මොකද්ද කියලා බලලා උත්තරෙත් කමෙන්ට් කරන්න ඕන අමතක කරන්න එපා ඒ තේරවිල්ල පැංචයි පැංචි ආවට පස්සේ මම අහන්නම් ඕගලංගෙන් හරි නේද නේද හරි උදේ 6යි විනාඩි 37යි වෙලාව දැන්

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Home Blaster Mama.

0: ඇතුළුවත් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.
2: විශ්වාස කරන සත්‍ය
3: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 15 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මෙදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම සමීර බණ්ඩාර වීරකෝන්, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල. ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ. රට පැනලා ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය ජාවාර මෙහෙවූ බව කියන ශිරාන් බාසික් දිවයිනට රැගෙනයි. වත්තේගම දැරිය අධිකරණ නියෝග මත පරිවාස භාරයට. අධිකරණ පද්ධතියේ පීඩනය අඩු කිරීමේ ආණ්ඩුවේ උත්සාහය ගැන ඇමති හර්ෂණ කතා කරයි. වාහන ආනයන බදු මත රජයේ පැන වූ 50%ක අධිභාරය ණයවර ලිපිවලට බලපාන අයුරු ගැන අනාවරණයක්.
2: net news the truth people trust.
3: රටේම අවධානය යොමු වත්තේගම දැරිය පරිවාස භාරයට පත් කිරීමට තෙල්දිනිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරලා තියෙනවා. දැරිය මහමග දමාගිය සැකකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිසිය කිව්වා. එය තුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ඉතාම උද්වේගකර තරගයකින් පසුව net FM DJ Night ඒ රාත්‍රියේ පැවති ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝහි ජය හිමිකර ගැනීමට බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන DJDC සමත් වුණා. ඔහු සමග තරග වැදුනේ පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන DJ Wave Vibe. ඒ රාත්‍රී සමාජ මාධ්‍ය තුළද ඉතා ඉහළ අවධානයක් දිනා ගත net FM DJ Night ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ සඳහා වාර්තාගත මනාප ප්‍රමාණයක් ප්‍රකාශ වුණා. ප්‍රකාශ වූ මනාප ඡන්ද ගණන 70,000කට අධිකයි. පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන DJ Wave බික්මවා යමින් බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන DJDC එහිදී ජය හිමි කරගත්තේ මනාප 100ක් වැනි සුළු පරතරයකින්. DJ Wave මනාප ඡන්ද 32,561ක් ලබාගත් අතර DJDC ලබාගත් මනාප ඡන්ද ගණන 32,661ක්. කෙසේ වෙතත් දක්ෂතාව සහ ලැබුණු ඉහළ ජනප්‍රසාදය හේතුවෙන් තරංකරුවන් දෙදෙනාම දෙවන වටය සඳහා ඇතුළත් කිරීමට තීරණය කෙරුණා. net FM DJ Night මේ වන විටත් රේඩියෝ මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යයේද බොහෝ දිනාගේ අවධානය දිනාගත් සහ පෙරලිකාර වැඩසටහනක් විය අවසන්. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා net FM DJ Night ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ පැවැත්වෙනවා. ලබන සිකුරාදාෙහිදී තරඟවදින්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයයි. ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් කලාපයේ අදාළියම සිදු වූ භූකම්පන හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීම් මධ්‍යස්ථානයේ නිවේදනය කරනවා. අදාළියම 3:28 පමණ ඉන්දියා සාගරයේ සිදු වූ මෙම භූකම්පනය රිෂ්ටර් මාපකයේ 1.7 ප්‍රබලත්වයකින් යුක්ත වූ බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙසේ වෙතත් මෙම භූකම්පන හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි තර්ජනයක් නොමැති අතර දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජනජීවිතය සුරක්ෂිත බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. අදාළ ජාතික හා අන්තර්ජාතික ආයතන සමග එක්ව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඩුබයි රාජ්‍යයේ සැඟව සිටි ශිරාන් බාසික් නැමැති මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරු ඒ රාත්‍රියේ අතර දිවයිනට ගෙනෙනු ලැබුවා. අවුරුදු 48ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරවකන මොහොත ඇරෙහිව පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය දෙහිවල මිරිහාන ගල්කිස්ස පිළියන්දල සහ කොළඹ අපරාධ කොට්ටාශය මගින් මද්‍රව්‍ය ජාවාරම් කිරීම ගිනියාවි සහ තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම මෙන්ම නීති විරෝධී රැස්වීම්වල සමාජිකයෙකු වෙමින් හානි කිරීම සම්බන්ධයෙන් නඩු රැසක් පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම මොහු මද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගෙන ඇති බවට සැක කරන නීති විරෝධී වත්කම් පිළිබඳද ඉදිරියේදී විමර්ශනය කිරීමට නියමිතයි. පොලිස් ප්‍රතිවරයාගේ නියෝග හා උපදෙස් පරිදි සැකකාර ශිරාන් බාසික් සම්බන්ධයෙන් ඉදිරියේ විමර්ශන කටයුතු සිදු කරනවා. වත්තේගම පොලිස් වසමේ යටිරාවන පෙදෙසේ පාළු පාරක අතහැර දමා සිටියේදී පොලිසිය විසින් බේරාගත් සිව් හැවිරිදි දැරිය පරිවාස භාරයට පත්කර එම දැරිය පිළිබඳ පරිවාස වාර්තාවක් එළඹෙන 20 දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තෙල්දිනේ මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා වත්තේගම පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් එම දැරිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විඳිත දැරියට බරපතල ලෙස පහර දීම, බාලවයස්කාර දැරියක අත්හැර දැමීම, බරපතල තුවාල සිදුකර ක්‍රූරත්වයට පත්කිරීම සම්බන්ධව පොලිසිය කරුණු දක්වා තිබෙනවා. පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලටගත් විනිසුරුවරයා හිංසනයට ලක් වූ දැරිය පරිවාස භාරයට පත්කරන ලෙස නියෝග කළා. මෙම දැරියට සිදුකරන ලද බරපතල පහරදීම් හේතුවෙන් ඇගේ මුඛයට තුවාල සිදුවී ඇති බැවින් ඇයට ශල්‍යකර්මයක් සිදු කිරීමට දැරිය පරීක්ෂා කර වෛද්‍යවරු නිර්දේශ කර තිබෙනවා. මෙම දැරියට බරපතල පහරදී දරුණු වදහිංසනයට ලක් කරන ලද සැකකරුවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි ප්‍රකාශ කර ඇත්තේ. ආණ්ඩුවේ උත්සාහය වන්නේ අධිකරණ පද්ධතියට ඇති පීඩනය අඩු කිරීමට මෙන්ම ජනතාවට ඉක්මන් විසඳුම් ලබා දීමට බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා පවසනවා. ඔහු පවසන්නේ වාර්ෂිකව නඩු 100,000කට අධික සංඛ්‍යාවක් සමත මණ්ඩල විසින්ද निराකරණය කරන බවයි. මේ අතර විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් තවදුරටත් අදහස් පළ කරමින් සිටිනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා
0: දැන් ජනාත්මකින මේ වගේ දේවල් වෙනස් කරන්න අවධානමක් ගන්නවලු. මේ වසර ගණනාවක් තිස්සේ තුමලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් කටයුතු කරලා ලබාගත්තු බලය අවධානමකට ලක් කරගන්නේ ඇයි? මේ වගේ දෙයක් කරලා ආණ්ඩුවට හොඳක් වෙන්නේ නැත්තා. හැබැයි තුමා කියන දේවල් නෙමේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කියන හොඳම දන්නවා. නඩු විභාග කරලා අවසන් කරලා මේ පොලිම අඩු කරන්න ආණ්ඩුව තෝරගෙන තියෙන්නේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමය යමේ වයස දීර්ඝ කිරීම. ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා මේ ස්වාධීන විනිසුරුවරුන් තමන්ට නතු කරගන්නට ආණ්ඩුව උත්සාහයක් දරනවා බරපතල විදිහට අපිට ඒක කාරණු පැහැදිලිව පේනවා. ඒ නිසා මේ රටේ සමස්ත ජනතාව සහ ජාත්‍යන්තරයේ මේකට විරුද්ධව හිටගෙන ඉන්නවා. මේක ගෙන ගන්න එක්කම පුළුවන් වුණොත් මෙතනින් නොනැවති අය මේ රටේ මැතිවරණ පවා අතුගාලා දාන විදිහට කටයුතු කරන්නට තුමා සූදානම් වෙමින් ඇතයි කියන එක තමයි අපිට තේරෙන්නේ.
3: කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පළ කළේ මෙවන් අදහසක්.
4: බూరు ගහන එකේදී කනාවරතම වදින්නේ මේ අදබාල විපක්ෂෙත් ඒ වගේ වැඩක් තමයි කරන්නේ. බూరు ගහනවා වගේ වැඩක්. සති දෙකෙන් තුනෙන් ඇදලා දානවා බලන්න මොකක් හරි. ඉතින් මාස 3න් 3න් මාස 6න් 6න් ආණ්ඩුව වටන්න බලාගෙන හිටපු නාමල් රාජපක්ෂලාට සජිත් ප්‍රේමදාසලාට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ තුරුම්බු මොකවත් නැති වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් මේ අධිකරණයේ විනිසුරුතුමන්ලාගේ කාලය දීර්ඝ කිරීම කියන තුරුම්බුව යාලා පාවිච්චි කරන්න හදනවා. අපේ රටේ පාතාල රාජ්‍ය, ඒ වගේම විසමද්‍රව්‍ය ජාලය මෙහෙයවපු දේශපාලන රැකවරණ ඇතුලේ ඒ හිටපු කණ්ඩායම් වලට දේශපාලඥයන්ට නීතිය වේගෙන් ක්‍රියාත්මක වෙනකොට යාලා හිරගෙදරට යන එක වේගවත් වෙනවා. යාලා උත්සාහ කරමින් ඉන්නවා විවිධ තුරුම්බු.
3: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
5: මේ ආණ්ඩුව කොයිතරම් දුර්වලද කිව්වොත් තමන් ක්‍රියාත්මක කරන දේ පිළිබඳ අවබෝධයක් දුන්නේ නැහැ. බලන්නකෝ මේ ආණ්ඩුවට අඩු තරමේ එක ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව හත් පොලේ ගා ගන්නවා කියන එක අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේක හකුල ගන්න.
3: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා
6: රජයට යම් පහරක් එල්ල කිරීම එහෙම නැත්නම් මේ තියෙන ජනමතය බොඳ කිරීමේ අභිලාෂයක් මේගොල්ලන්ට තියෙනවා. ඒක පදනම් කරගෙන තමයි මේ විනිසුරුරුන්ගේ සේවා කාලයේ වසර දෙකක් දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් මේ රටේ ඒකාධිපති පාලනයක් නිර්මාණය වීම දක්වා ගමන් කිරීමක් වැනි දුර්මත ඉදිරිපත් කරමින් ඔවුන් උත්සාහ කරන්නේ උන්ට පැහැදිලි වෙනවා මේ යන ගමන ඇතුලේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා. ඒක ඇතුලේ අපි දකිනවනේ නිරන්තරයෙන් අපි ප්‍රකාශයට පත් කරන නේද නඩු තියෙන ඒවට මුහුණ දෙයි ගන්න බැරි ඒ අවදානම Tamante හෙට දවසේ උරුම වෙන අනතුර පිළිමදව තියෙන බියසකේ විසින් තමයි මේක සමාජ මතයක් විදියට නිර්මාණය කරන්න උත්සාහ කරන. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අපි අරගෙන අවිල්ලා තියෙනවා. අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ අරමුණ මතම තමයි මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ.
3: මෙරට අධිකරණ විනිසුරුවරුන්ගේ වයස් සීමා විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ලබන සතියේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. නීතිය ජනතාවට සන්නිවේදනය වීමේ ගැටලුවක් පවතින බව අතිරේක සලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසනවා. ඔහු කියා සිටියේ නව නීති සම්පාදනය වුවද ඒවා නිසි පරිදි ජනතාව වෙත සන්නිවේදනය නොවීමේ තත්ත්වයක් පෙනෙන්නට ඇති බවයි.
7: අපිට තියෙන සරල වැරදි ගැනවත් තිබෙනවාද අපිට අවබෝධයක්? අපේ දරුවන්ට තියෙන අවබෝධයක්. මම ඔබෙන් අහනවා කුඩා දරුවෙක්. එතකොට මේ ක්‍රියාවලිය තුළ දැනුවත් වෙන්න ඕනේ කවුරුන්? සමස්ත සමාජයේම ඒ නීති ක්‍රියාවලිය ගැන දැනුවත් විය යුතුයි. දැන් දේශය පාලනය කරන්න යන දේශපාලකයෝ ඉන්න යනවා පාර්ලිමේන්තුවට. ඒ යන්නේ මොකටද? ඒ යන්නේ නීති හදන රටට. නීති හදන්නේ උන්නේ. ඒක තමයි දේශය පාලනය කරන උන්. ඒතර ඒ අය ඒ හදන නීති සමාජ සංවේදනය කරනවාද? මම දකින්න විදිහ තමයි ප්‍රශ්නේ තමයි අපේ ක්‍රියාවලිය තියෙන ගැටලුව. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභ්‍යාස ළඟදී ඉහළම අධිකරණය වලින් අලුත් නීති හැදෙනවා. අලුත් නීති සංකල්ප බිහි වෙනවා. නමුත් ඒවා තියෙන ඉංග්‍රීසි. අපේ අම්පාරේ ඉන්න සාමාන්‍ය පුරවැසියෙක්ට ඒ නෛතික සංකල්පය දන්නවද? ඔහුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වුණොත් මෙහෙමයි ගන්න පුළුවන් ප්‍රතිකර්මය කියලා ඒක රටේ ඉහළම අධිකරණයේ තීරණය කළ තැනක දන්නවද? මාධ්‍යෙන් යනවද? හරි විරලයි. ඒතකොට නීතිය ජනතාවට සන්නිවේදනය වීමේ බරපතල ප්‍රශ්නක් මගේ පුද්ගලික මතය මා දකිනවා. සරල කාරණයක සිට ඉහළම අධිකරණයකින් විනිශ්චිත නෛතික සංකල්පයක් පවා සමාජ සංවේදනය වෙන්නේ නැහැ.
3: නීතිය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් නොවීමද ගැටලුවක් බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පැවසුවේ. වාහන අනයන බදුමත රජය විසින් පනවා තිබූ 50%ක අධිභාරය දීර්ඝ කළද පසුගේ මේ මස 15 දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන සම්බන්ධයෙන් එය අදාළ නොවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. වාහන අනයන බදුමත රජය විසින් අදින දක්වා පනවා තිබූ 50%ක අධිභාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව අද සිට දෙසැම්බර් 31 දක්වා වූ කාල සීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදු කර තිබෙනවා. 1988 අංක 83 දරණ පනතින් සංශෝධිත 235 වැනි අධිකාරිය රේගුව ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අදාර්ඝ දීර්ඝ කිරීම සිදු කර ඇතැයි සඳහන්. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට අද උදෑසනද යළි පස්කන්දක් කඩා වැටී තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි net news නියෝජිතයා පැවසුවේ. එම මාර්ගයේ ගමන් ගන්නා නෝටන් බ්‍රිජ් මාර්ගය ඔස්සේ ධාවනය කරන ලෙසට හැටන් පොලිසිය රිදුරන්ගෙන් ඉල්ලා සිටියා. මේ අතර සබර්ගම පළාතේත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්නම් බස්නාහිර සහ වයම් පළාත්වල වැසි බාර කිහිපයක් ඇති විය හැකි. ඕව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියෙහි දැක්වෙන්නේ. සංචාරක ඉන්දියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟයේ දෙපළටම සුවිශේෂී ඓතිහාසික කඩේම් කිහිපයක් සනිටුහන් කරනු ලබනවා. එනෝ මේ ඉන්දියා ක්‍රිකට් ඉතිහාසයේ උන් මුහුණ දෙන 600 වන ටෙස්ට් තරඟය වන අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වන ටෙස්ට් තරඟයද වනවා. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු ලබා ගැනීම වෙනුවෙන් දෙපිලටම මෙම තරඟාවලිය අතිශය තීරණාත්මකයි. තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජිද සිල්වා විසින් මෙහෙවුම් ලබන අතර ඉන්දියා කණ්ඩායම මෙහෙවුම් ලබන්නේ ශුබ්මන් ගිල් විසින්. අබද තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර ඉන්දියා පිලේ ප්‍රබල වේගපන්දු යවන්නා වන ජස්ප්‍රීත් බුම්රාද අබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් තරගයේ පැවැත්වෙන දින කිහිපය තුළ ගාල ප්‍රදේශයට වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ අනාවැකිමගින් පෙන්වා දී ඇත්තේ. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට. එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: FM 95 FM 94.8 Net FM Divina Pura
10: Navalavudasana 7 vinari 1 ai

0: උදේහතයි විනාඩී 6යි වෙලාව දැන් අයිබෝන් අපහුසරයක් වුණ කලබල පැංචහඟින් අපේ චූටි යාළුවන්ට පැංචු අයිබෝන්
1: අයිබෝන් සුබෝදසනක් මගේ යාළුව හැමෝටම සුබුම් සුබෝදසනක් වේවා
0: හරි පැංචි අයිබෝන්
1: අයිබෝන්
0: සුබෝදසනක්
1: සුබෝදසනක්
0: දැන් දෙන්නත් එක්ක කියන්නකෝ බලන්න ගිය සතියේ මොනාද කරේ අපි දැන් අර ක්‍රිකට් මැච් වල වගේ අර ටොස් එක දාලා එන එක්කෙනාට තමයි මුලින්ම දෙන්නේ. කාටද මන් දැන් මුලින්ම දෙන්න ඕන?
1: මට.
0: ඔයාට දා කියන්නේ කොහෙනම් බන් මොනවද කරේ ඔයා?
1: සචින් නන්දේ.
0: ඔව්.
1: අපි බීච් ගියා.
0: හා. තව
1: අපි රැල්ල පෑගුවා.
0: හා. ආ බීච් එකේ රැල්ල පාගන්න පුළුවන්ද?
1: ඔව්.
0: ආ හරි ඊට පස්සේ
1: අපි ඊට පස්සේ නෑවා.
0: බීච් එකේ නෑවා? වැලි ඔලුවේ යනවා
1: නෑ
0: ඊනද
1: බීච් එකේ කියන්නේ වතුරේ
0: ආ වතුරේ ඉතින් ඒත් ඉතින් වැලි ෂුට්ටක් යනවා ඔලුවේ නේද ඊට පස්සේ ගෙදර විල නෑව නේද
1: ආ
0: ඒක නිකන්
1: නෑ
0: ගෙදර විල නෑවෙ නැද්ද අපෝ
1: නෑ
0: හපොයි හපොයි වැලි පිටින් මේටියද
1: ගෙදර විල
0: ආ ගෙදර විල නෙවෙයි බීච් එකේ නාලා වෙන කොහෙන් හරි නෑව නේද අපෝ අම්මා නෑ එහෙමත් කරේ නැද්ද
1: නෑ
0: වැලි පිටින් මර ලුණු පිටින්ම හිටියද
1: නෑ තව තියෙනවා
0: අත මොකද කියන්නේ
1: අපි කකුලුව දැක්කම ඇදේට යනා
0: ඇදේ අනේ බොරු කියන්න එපා කකුලුව කෙලින් යන්නේ
1: නෑ ඇදේට
0: ඇදේට ඒ කොහෙද දැක්කේ කකුලුව කියන්නකෝ
1: කකුල බීච් එකේ
0: මොන බීච් එකේද
1: අපේ බීච් එකක් තියෙනවා
0: බලන්නකෝ පැංචට බීච් එකකුත් තියෙනවනේ පැංචිට තියෙනවද බීච් එක
1: ළඟ නෙමෙයි
0: එහෙනම්
1: කළුතර බීච්
0: ආ ඒකනේ කළුතර බීච් එකේ මම හිතුව පැංචට බීච් එකක් තියෙනවා කියලා
1: ඊට පස්සේ ඒකේ මං අපිට මුතු හම්බුණා
0: මට එකක් දෙනවද
1: ආහා
0: හා හරි
1: සිප්පි කටුව එකතු කරා
0: හා තව
1: තව
0: තමනත්
1: තව අපි වැලි සෙල්ලම් කරා
0: ගොඩාක් දේවල් කරලා හරි
1: අපි ඉරපායනකන් ඉරපායනවාද
0: ගොඩක් දේවල් දැකලා
1: අපි තාත්තත් එක්ක දිව්වා
0: තාත්තත් එක්ක කොහෙද දිව්වේ
1: බීච් එකේ
0: ආ බීච් එකේ දිව්වද හරි දැන් අපි අහමුද පැංචිගෙන් මොකද්ද පැංචි කරේ කියලා
1: මම නෑ තව
0: තියෙනවා ඔව් හරි කියමු තවත් කියමු පැංචිගෙන් අහලා හරි
1: මම කරේ ගෙදරින්දලා නිමාඩු කාලේ සෙල්ලම් කරා ඉස්කෝලේ පාඩම් වැඩත් කරා
0: දැන් ආ ඉස්කෝලේ නිවාඩු දුන්න නේද
1: ඔව්
0: දැන් ගෙදරට වෙලා කරන්න ගොඩාක් වැඩ තියෙනවා පැංචිතුරු මොනාද කරේ ඉස්කෝලේ වැඩත් කරා පාඩම් වැඩත් කරා
1: ඔව්
0: හා තව මොනාද කරේ
1: තව සෙල්ලම් කරා
0: මොන සෙල්ලම්ද
1: තාරාවත් එක්ක
0: තාරාවෙක් ඉන්නවද පැංචිට තාරා මොන පාටද මට මතක නෑනේ යන්නේ
1: කළුයි සුදුයි එක්කේ සුදු එක්කේ නලකුයි පොඩි එක්කේ නා කළුයි
0: මං හිතුවා නිල් පාටයි කියලා නැද්ද
1: නිල් පාටේ ගොල්ල නෑ
0: නිල් පාටව නැද්ද
1: නෑ
0: ආ හරිනේ මං හිතුවානේ නිල් පාටයි කියලා හරි තව මොනවද කරේ
1: තව පාඩම් වැඩ කරා ඊට පස්සේ අලවන්න මේ මම පොතක් හැදුවා තාත්තා කොල්ල දෙන යවලි
0: හා පොතක් හැදුවා
1: මොන
0: පොතක්ද
1: චිත්‍ර ලියන පොතක්
0: චිත්‍ර ලියන පොතක් ආ දැන් අපිට සාමාන්‍යයෙන් පුරුදු චිත්‍ර ඇඳලානේ පැංචි චිත්‍ර ලියනවා එහෙමද ආ බලන්නකො කොච්චර වෙනසක්ද කියලා නේද හරි දැන් ඉස්කෝලේ නිවාඩු කාලේ නේද මේ ඉන්නේ නේද? දැන් නිවාඩු කාලේ ගෙදරට වෙලා අම්මලාට කරදර කරනවද?
1: නෑ.
0: නේද?
1: සචින් නෑ.
0: පොඩිනුගේ අම්මලාට කරදර කරනවද?
1: නෑ.
0: නෑ. තාත්තලාට කරදර කරනවද?
1: නෑ.
0: එතකොට ආච්චිට සීයට කරදර කරනවද?
1: නෑ.
0: චූටක් කරන්නේ ඉතින් කමක් නෑ. නිවාඩු කාලේනේ. නේද?
1: සචින් නෑ.
0: ඕ.
1: මම හොඳට වැඩ කරොත් මං තාත්තගෙන් ෆෝන් එක ඉල්ලගන්නවා තාත්තගෙන් යම්මගෙන්.
0: මම නම් කියන්නේ දෙන්න හොඳ නෑ. හොඳට වැඩ කරොත් ෆෝන් එක නොදී තමයි ඉන්න ඕනේ. නේද?
1: ඔව්.
0: නේද? මං කියන්නම්කො. හොඳට වැඩ කරන්න ෆෝන් එක දෙන්න එපා කියලා. ඔව් කියන්න.
1: සජින් නේද?
0: ඔව්.
1: ඊයම අම්මට කකුල් අමාරුවක් ඇවිලා.
0: හා.
1: අම්මා ඇත ගෑවා.
0: බලන්න කොච්චර හොඳ පුතෙක්ද කියලා නේද ඔයා? ඔව්. ඔයාට කිව්වද හොඳ පුතා කියලා?
1: ඔව්.
0: දැන් පැංචිට කියනවද හොඳ දුව කියලා?
1: අපි අපි අකුර ලිව්වා අපේ ආච්චිට එක්ක
0: හරි මේ දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් පැංචා කිව්වා නේද කකුළු ඇදේට යන්නේ කියලා.
1: ඔව්.
0: කකුළුවන්ට කකුල් කීයක් තියෙනවද කියලා දන්නවද? ගණන් කරාද?
1: ඔව්.
0: කීයක් තියෙනවද?
1: කීයක්ද?
0: ගණන් කරේ නැද්ද?
1: නෑ.
0: ඒකනේ කියන්නේ කකුළුවන්ට තියෙනවා කකුල් 10ක්.
1: ඔව්.
0: කකුළු 10ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ කකුල් 8යි අත් 2යි කියලා. හැබැයි ඉතින් කකුල් 10ක් තියෙනවා කියලා තමයි ඔන්න මතක තියාගන්න ඕන.
1: සචිනෙන්දේ.
0: ඔව්.
1: මගේ ඊයේ පෙරේදා දවස් ඊයේ සතියේ ලබන් මේ පෙරේදා මගේ දත වැටුණා.
0: අයියෝ කොහෙද වැටුනේ?
1: මේ දත වැටුණා මගේ.
0: කොහෙද ඉතින් වැටුනේ?
1: මම වහලේ උඩට සික්කරා.
0: ලේනටද දුන්නේ?
1: ඔව්.
0: ආ දැන් ලේන අරන් ගිහිල්ලා ලේනගේ දතක් ගෙනල්ලා දෙයි. හරිද? ඔගොල්ලෝ දන්නවද ලේනු ගාව කොච්චර දත් තියෙනවද කියලා ඔයගලන්ගේ?
1: දෙකයි.
0: නෑ නෑ නෑ නෑ ලේනු ගාව දැන් ඔයගලන්ගේ වැටෙනවනේ කිරි දත් ටික. ආ ලේනු ගාව ගොඩාක් දත් ටිකක් දත් තියෙනවා.
1: හා.
0: ඇයි දන්නවද? ඔයගලන්ගේ දත් පරිස්සමට යතියාගෙන ඉන්න. ඒකනේ අපි ලේනට දත් දෙන්නේ. නේද? ආ ඒකනේ. ආ ඒකනේ කියන්නේ. හරි දැන් මට තියෙනවා ප්‍රශ්න ටිකක් විසඳන්න. ඇයි කකුළු ඇදේට යන්නේ කියලා? ඇයි අත්‍තරම කකුළු ඇදේට යන්නේ?
1: කකුල් 10ක්
0: තියෙන නිසාද? හරි. හැබැයි මට මම නම් පැන්චෝ කියන්නේම කකුළු යන්නේ කෙලින් කියලා.
1: නෑ.
0: නැද්ද?
1: නෑ.
0: නැ පැන්චෝ කියන්නේ මොකද? කෙලින්ද ඇදේද?
1: මම නම් දැකලා තිනවා බීච් බීච් කෙරෙල්ල පාගන්න යනකොට පුංචි අම්මම්මයි අයියයි මායි තාත්තයි යනකොට මේ තුසියාච්චිලා දිහා මේ අපි ඒ ගිහින් ආවේ ඊට පස්සේ කකුළු කෙලින් ගියේ
0: අන්න දැක්ක
1: ගල් වල
0: ඒ පැත්තේ කකුළු කෙලි මේ පැත්තේ කකුළු ඇදේ මොකද දැන් තීරණය කරන්න කකුළු කෙලින්ද යන්නේ ඇදේට දැන්
1: ඇත්තටම යන්නේ කකුළු ඇදේට.
0: ආ කකුළු ඇදේට. හරි.
1: හැබැයි කුරුණේ ගල හැබැයි.
0: ආ ඒකනේ බලන්නකෝ එක එක පැතිවල මේ කකුළු මෙහෙමයි. දැන් කකුළු යන්නේ ඇදේට කියලා තමයි අපි කියලා තියෙන්නේ නේද? හැබැයි හොයලා බලමු ඇයි අපි මේ කකුළු ඇදේට යන්නේ කියලා. අර පැන්චා කියනවාගේ කකුල් 10ක් තියෙනින්ද දන්නේ නැහැ නේද?
1: ඔව්.
0: ඒකනේ වැඩි. හරි. දැන් එහෙනම් අපිට දැන් යන්න තියෙන්නේ මොකක් අහන්නද?
1: දිෂුම් දිෂුම්.
0: දිෂුම් දිෂුම් මහන් යන්න තියෙනවා. හැබැයි ඊට කලින් තේරවිල්ල අහන්නත් තියෙනවා. නේද? දැන් netfm facebook fan page එකට ගියොත් තේරවිල්ල අපි දැම්ම උදේ 6:00 වෙනකොට. දැන් ඔන්න මං ඔගලංගෙන් අහන්නම් තේරවිල්ල මොකද්ද කියලා ඔන්න දන්නවනම් අපිට ටග් ගාලා කියන්න ඕන. හරිද? කැලේට පිහිය කියන්නේ මොකක්ද?
1: කැලේට පිහිය.
0: ඔව්. කැලේට පිහිය. උදව් කරනද? ටිකක් අමාරුයි මේක අමාරුයි. හැබැයි වැඩිහිටිනුත් උදව් කරන්න පුළුවන් අපේ චූටි දොල පුතලට මේක හොයාගන්න. කැලේට පිහිය කියලා කියන්නේ උත්තරේ මං කියන්නේ මේක ගහක්.
1: ගහ.
0: හරිද? ගහක් කැලේට පිහි විතර හඳුන්වන්නේ දැන් පිහිය කියන්නේ කොයි වගේ එකක්ද?
1: කපන කොට ටිකක්.
0: ඔව් කපන කොට ටිකක් මුහත්නේ නේද? කැපෙන්න පුළුවන් නේද? මේකේ කොළ ටිකක් මුහත් විදිහට තියෙනවා. ඒක තමයි කැලේට පිහිය කියලා මේ ගහට කියන්නේ.
1: හයිය වගේ.
0: හා?
1: හයිය වගේ.
0: ඔව් හයියයි. හයිය කියන්නේ මුහත්. කැපෙන්න බලනවා. කපන්න බෑ හැබැයි කැපෙන්න වගේ. හරිද? කල්පනා කරන්න මොකද්ද මේ
1: කියලා.
0: නැහැ. හරි. අපි අනන්ත ඩිෂුම් ඩිෂුම් අහන්න. හරි. යන් ඩිෂුම් ඩිෂුම් ඇහුවට පස්සේ අපි ආපහු එන්නම්. කලබල පංච වැඩසටහන උදේ 7:14.
2: මොකද මගේ සුදු බෝල පුරු පුරු ගන්නේ? මොනවද ඔයා මේ කල්පනා කරන්නේ?
3: ඒ ඩිෂුමා මේ තව එකක්. මොකද ලොක්ක කෑ ගහන්නේ? මේ මං ඔය පූස්කොටාව කොහොමටවත් විශ්වාස කරන්නේ නැහැ.
4: ඈ ඒ කොටා කියලා බැන්නේ මටද? අනේ අපේ ගමේ ඉන්න සේරම පූසෝ මෙතෙන්ට ගෙනල්ලා කෑ ගහලා තමුන්ගේ කන බීරි කරනවා. මං දැනගන්නවා කොටා කොටා. ඒ තරම් කේන්දකින් ඉන්න මට මන් කරදේ බලාගන්න තොටාතොට.
3: එනොද මේ හොර පූස ඇස් කරකව මන්දිහා බලන විදිහ.
5: අනේ මේ ලොක්ක මේ අයිංසක පූස්කරියත් එක මොන තරහක් පිරිවානවද මන්ද?
3: මේ දිශුමා දැන් ඉතින් ඇවිද ඇති. මේ වැඩේ ඉවර වෙනකන් ඔය පූසව කොහෙවත් යවන්න බැරි. අර පෙට්ටිය ඇතුළට දාලා වහලා දානවා.
4: අපෝයි මේ මොකද වෙන්නේ යන්නේ? එහෙම මාව හිර කර මං කොහොමද නිකීට මේ පණිවිඩේ දෙන්නේ?
5: අනේ මේ එහෙම කරන්න ඕනේ නැහැ. මම මේ පූස් පැටිය බලා ගන්න.
3: ලොක්කයි ගැන ප්‍රශ්නයක් කරගන්න එපා.
6: අම්මෝ හොඳටම කරුවලයි. ඒ මොන්දිවට හැම තැනම මදුරුව. පුරුපුරු තාම නෑනේ. එයාව ජෝන් හිර කරගෙනවත්ද? කෝකටත් තියලා ගිය පැත්තට මම තව ටික දුරක් යනවා. එතකොට පුරුපුරුටත් මට පණිවිඩය දෙන්න ලේසියිනේ.
5: එතකොට මගේ පැටිය කොහොමද මේ පුංචි සිදුරු වලින් උස්ම ගන්න?
3: හැබැයි ඔන්න ඇතුලේ ලොකු වැඩක් යනවා. ඒ පැත්තට නම් එන්න හොඳ නෑ. හොඳේ තේරුණා.
5: අන්න හරි.
3: දැන් මං ඇතුළට ගිහින් එනකම්
5: ඔයා මෙතනටම වෙලා කුලි වෙලා නිදාගෙන ඉන්න ඕනේ. හොඳද? ගොබන් බණ්ඩි ගෙඩිය පිරිලා තියෙන්නේ. මම මේ දොරත් වාගෙනම යන්නම්. අනේ එපාද? මගේ පැටිය කරුවලට බයයිද? හරි ඔන්න එහෙනම් දොර ඇරලම යනවා.
7: FM 95 FM 94.8 Net FM
8: kalabala pencha
0: උදේ 7යි විනාඩි 18යි වෙලාව. දැන් මතකයිනේ කැලේට පිහිය තමයි තේරවිල්ල. හරිද? චූට්ටක් නෙමෙයි ඉතින්. ඒක චුට්ටක් අමාරුයි තමයි. හැබැයි උත්තරේ කොහොම හරි කියන්න ඕනේ. හරිද?
1: හා
0: හරි. දැන් එතකොට පුළුවන් නම් කියන තරඟ වටේ පටන් ගමුද අපි. දැන් ඔන්න විස්තරයක් මම කියනවා ඕගලන්ට දැනගන්න. ඒ විස්තරෙන් පස්සේ ප්‍රශ්නිකුත් අහනවා. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න ඕනේ. හරි, ඔන්න මම දැන් කියන්න යන්නේ අද ඕගලන්ට ඕගොල්ලො ආසම කරන කුරුල්ලෙක් ගැන. පැංච, ආසම කුරුල්ල කවුද?
1: මම ආසම කුරුල්ල පැරට්.
0: පැරට්, ඒ කියන්නේ ගිරවා. පැංච, ආසම කුරුල්ල කවුද?
1: පැරට්මයිද?
0: ඒ කියන්නේ ගිරවටම තමයි ආස. දැන් සචින් නන්ද පොඩි කාලේ ආසම කුරුල්ලෙක් හිටියා. දන්නවද කවුද
1: කියන්නේ?
0: දන්නේ. පෙන්ගුයින්.
1: පෙන්ගුයින්
0: මොන පාටද?
1: කාලොයි.
0: හා
1: සුදුයි.
0: කාලොයි සුදුයි. බ්ලැක් ඇන්ඩ් වයිට් නේද? දැන් මේ පෙන්ගුයින්ලා ලංකාවේ ඉපදෙන්නේ නෑනේ නේද?
1: හිමලෝකේ
0: තමයි ඉපදෙන්නේ.
1: සචිනන්නේ වෙන අය ඉන්නවා. මේ සුදුයි නිලුයි.
0: සුදුයි නිලුයි ඉන්නවද? සුදුයි නිලුයිත් ඉන්නවලු. හරි, දැන් මට කියන්න මේ පෙන්ගුයින්ලා ගැන අපි දන්න සමහර දේවල් ටිකක් තියෙනවානේ නේද? පෙන්ගුයින්ලට පියාඹන්න පුළුවන්ද?
1: පෙන්ගුයින්ලට පියාඹන්න
0: බැහැනේ. ඒකනේ, පෙන්ගුයින්ලට පියාඹන්න බැරි වුණාට ඒගොල්ලන්ගේ පියාපත් තියෙනවානේ. ඒ පියාපත් වතුර යට භාවිත කරලා ඒගොල්ලන්ට වේගයෙන් පීනන්න පුළුවන්. සමහර කුරුල්ලන්ට බැරි විදිහට වේගයෙන් පෙන්ගුයින්ලට පීනන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝ පෙන්ගුයින්ලගේ දණිස් දැකලා තියෙනවද?
1: දණිස්?
0: ඔව්. දණිස් දැකලා තියෙනවද පෙන්ගුයින්ලගේ? මොන පාටයිද?
1: කළුපාටයිනේ
0: ඔවුනේ. ඔව් පෙන්ලු ගුයින්ලට ධනිස් තියෙනවා. දැන් ගොඩක් කලාවට අපි හිතන්නේ පෙන් ගුයින්ලට කොහෙන්ද ධනිස් කියලා. හැබැයි පෙන් ගුයින්ලට ධනිස් තියෙනවා. අපිට ඒවා පේන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ ධනිස් ඒගොල්ලන්ගේ ශරීරයේ පිහාටු වලට සහ අස්ථි විහුය ඇතුළේ තමයි තියෙන්නේ. කියන්නේ පියුන් පෙන් ගුයින්ලගේ ශරීරයේ පිහාටු සහ අස්ථි විහුය ඇතුළේ තමයි ධනිස් ටික තියෙන්නේ. ඒ හින්දා ධනිස් අපිට පේන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් පෙන්ගුයින් පැටියෙක් බිහි වෙනකන් බිත්තරේ ආරක්ෂා කරන්නේ පෙන්ගුයින් අම්මද තාත්තද?
1: පෙන්ගුයින් ආරක්ෂා කරා.
0: ඔව් පෙන්ගුයින් ලගේ බිත්තර ආරක්ෂා කරන්නේ පෙන්ගුයින් අම්මද පෙන්ගුයින් තාත්තද?
1: පෙන්ගුයින් අම්මා.
0: නෑ පෙන්ගුයින් තාත්තා. ඔව් පෙන්ගුයින් පිරිමි පෙන්ගුයින් තමයි බිත්තරේ ආරක්ෂා කරන්නේ. ඒගොල්ලෝ සති ගාණක් යනකම් ආහාර ගන්නෙත් නැතුව ඒ බිත්තර ඒගොල්ලන්ගේ කකුල් උඩ තියාගෙන උණුසුම් කරගෙන ඉන්න. හරිද? ඒ වගේම දැන් අපි කියවනේ පෙන්ගුයින් ලා මේ බ්ලැක් ඇන්ඩ් වයිට් කියලා නේද? කලිසුදුයි කියලා. එහෙම වෙන එකේ ඒගොල්ලන්ට ලොකු මේ ආරක්ෂාවක් හම්බ වෙනවා. හරිද? ඒගොල්ලන්ව කන්න බලාගෙන අර සාගරේ මේ සාගරේ ඒගොල්ලන්ව කන්න බලාගෙන ඉන්න විලෝපිකයන්ට ඒ කළු පාට සාගරේ අඳුරු පාටත් එක්ක මිශ්‍ර වෙනවා. එතකොට ඉහලින් බැලුවම පෙන්ගුයින්ව පේන්නේ නැහැ. රැවටෙනවා. ඒන සතු රැවටෙනවා. හරිද? එතකොට අර සුදු පාට තියෙනවානේ. ඒගොල්ලන්ගේ අර බඩ ප්‍රදේශයේ සුදු පාට හින්දා අහසට සමාන වෙනවානේ. ඉතින් එතකොටත් ඒකත් ලොකු ප්‍රයෝජනයක් වෙනවා සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. හරි. දැන් දැනගත්තනේ පෙන්ගුයින්ලා ගැන ගොඩාක් දේවල්. එතකොට ප්‍රශ්නේ මොකද දන්නවද මං අහන? මොකක්ද දන්නවද? මොකද්ද පෙන්ගුයින් කියලා ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද? අපිට වට්ස්ඇප් කරන්න ඉක්මනටම අපි අංකේ මතක් කරමුද? වට්ස්ඇප් අංකේ මතක් කරන්න බලන්න. 0711
1: 0711 95 95 95
0: 0711 95 95 95 පෙන්ගුයින් කියලා කොහොමද ස්පෙල් කරන්නේ? ස්පෙලිංග්ස් මොනවාද පෙන්ගුයින් ලගේ? ඔන්න හරියටම උත්තරේ අපිට වට්ස්ඇප් කරන අපේ චූටි යාළුවාව අපි චූටි සුරංගනාවගේ තෑගි පෙට්ටිය පැත්තට ඔන්න එක්කන් යන්නේ ලෑස් වෙලා ඉන්නවා. හරි. උදේ 7:22 ඒ ළඟට අපේ නිර්මාණ පිටුව පටන් ගන්නවා. දෙකටම කලබල පැංචාගෙන ඉන්න.

0: Daily Venture.
1: හතයි
2: උදේ හතයි විනාඩි 27යි.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා

0: Shiki. Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5. Smart drive, smart savings. Bidway 112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
1: Mastergate ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත. Children's World Kelniya. Mastergate Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0713133036.
2: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
3: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
2: මෙත් net පාමුල.
3: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? පෙරපව් නෙමේ.
2: පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
4: FM 95 FM 94.8 Net FM
5: කලබල පෙන්චා.
6: උදේ 7:29 ඔන්න අපේ යාළුවන්ට කියන්න ඕන WhatsApp එකට කෝල් කරන්න එපා. හරිද? මේ පෙන්ගුයින් කියලා ස්පෙල් කරන්නේ කොහොමද කියලා අපිට මැසේජ් එකක් විදිහට තමයි එවන්න ඕන. කෝල් කරාට අපේ WhatsApp එකේ අපිට කෝල් ආන්සර් කරන්න විදිහක් නැහැ. ඉතින් අපි හරි උත්තරේ අපිට ටයිප් කරලා තමයි ඔන්න එවන්න ඕන. අපි ඒකත් මතක් කරනවා මේ වෙලාවේ. හරි, දැන් එහෙනම් අපේ නිර්මාණ පිටුව තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. දෙන්නම ලෑස්තිද නිර්මාණ පිටුව පටන් ගන්න?
7: ඔව්.
6: ඉක්මනටම නිර්මාණ පිටුව බලමු. අපිට නිර්මාණ ගොඩාක් අපේ චූටි යාළු එවලා තිනවා. හරි, පැංචි පටන් ගන්න. මේ නිර්මාණෙන් මොකක්ද පැංචිට පේන්නේ? මේ චිත්‍රෙන් කියන්න බලන්න.
7: තියෙනවා වහින සුදු පාටයි, අහස නිල් පාටයි, මල් තියෙනවා.
6: කවුද මේ වැස්ස තෙමෙන්නේ?
7: මේ ළමයි දෙන්නේ.
6: අක්කයි මල්ලි නේද?
7: ඔව්,
6: අක්කාව කුඩේ තියෙනවා. එනට යා කුඩේ අයින් කළ වැස්ස තෙමෙනවා යන්නේ. වැස්ස දිනේක අස්සිරිය ජෙනුලි දිලන්සා බේසේකර ආචාර්ය රිචඩ් පතිරණ ප්‍රාථමික විද්‍යාලයට යන්නේ 4 ශ්‍රේණියේ. චිත්‍රාදීන අවශ්‍ය දේවල් සහ පාසල් උපකරණ කටලයක් තමයි ජයග්‍රහණය කරොත් ඔන්න ඒ යාළුවා ඉල්ලලා තියෙන්නේ. පෙන්ෂියා, මේ බලන්න, මේ මොකද්ද? මේ කී දෙනෙක් ඉන්නවද?
7: 1, 2, 3, 4, 5, 6.
6: SM චනිරු බිනෙව් ලෝහස් අවුරුදු 4 මාස 6යි. ගිරා තලාන
7: ප්‍රීස්කූල් එකේ
6: තමයි. ඔව්.
7: මේ අපිට පුසම කෙනෙක් නයාලා පැටිය දාලා.
6: එහෙමද?
7: පැටිය දෙන්නේගේ ඇරලා.
6: ඇරලද? ආ, හොඳයිනේ.
7: ඊයේ
6: එහෙනම් අපි නම් දාමු.
7: හා,
6: නම් දාන්න එපා පුසන්ට නේද? ඒකනේ, අපි තව ටිකකින් නම් ටිකක් දාමු.
7: හා,
6: හරි.
7: ඉස්සෙල්ලා හම්බුනේ අයියා.
6: හා,
7: ඊට පස්සේ හම්බුනේ නංගි.
6: ආ,
7: ඊට පස්සේ හම්බුනේ මල්ලි.
6: මල්ලි, ආනේ බලන්නකෝ නේද? හරි, මේ බලන්න. මේ මොකද්ද මේ? රතු හැට්ටකාරී කියලා ඔන්න අර පොතක් තියෙන්නේ.
7: රතු හැට්ටකාරී.
6: ඔව්, ලිටල් රෙඩ් රයිඩින් හුඩ් තමයි ඉංග්‍රීසි කතාව. හරිද?
7: එයා ඒක මං
6: අහලා තියෙනවා නේද? ඒකේ
7: ආ, චොකලට් කන එක.
6: චොකලට් කන එක?
7: චොකලට්.
6: ආ, ඒ අනිත් එක. සෙහන්සා නිතුමි 11 වසරේ තමයි ඉගෙන ගන්නේ. බටහිර අන්දර වැව තමයි ඉන්නේ, සූර්ය වැව නගරේ. ඔයා හරිම ලස්සනට මේ පිටකවරේ ඇඳලා වෙලා තියෙනවා. පැන්චි, මේ චිත්‍ර කියන්න බලන්න.
7: පූසෙක්.
6: ඒ පූසෙක් පුංචා තමයි මේ මාතෘකාව. කතන්දර පොතට පිටකවරයක් කියලා ඔන්න ඇඳලා වැව තිනවා. හරිම ලස්සනයි නේ. පුංචා නේද? යනාරා මිනෝදී මායදුන ජාතික පාසලට යන්නේ, 2 වසර තමයි ඉගෙන ගන්නේ. මේ මොකද්ද පැන්චෝ? මේ
7: කුකුල්ලෝ.
6: කුකුල්ලෝ නේද? කවුද මේ සනූරි ගිහන් සාදිසා නායක අයිසී පන්තිය තමයි ගෙන ගන්නේ කම්මැලි කුකුළු පැටවා අර ඇතුළේ ඉන්නව නේද කුකුලෙක් එළියේ කුකුළු කී දෙනෙක් ඉන්නවද
7: තුනයි
6: අර ඇතුළේ ඉන්නේ කම්මැලි කුකුළු පැටියා හරිද
7: එයාත් ආවනම් හතරයි
6: එයාත් එළියට ආවනම් හතරයි ඒකනේ කියන්නේ මේ කවුද

0: කොහොමද මෙයාව හදලා තියෙන්නේ?
1: මැටිවලින්ද?
0: ඕ මැටිවලින්. මැටිවලින් බිත්ති සරසිල්ලක් කියලා ඔන ලස්සන නිර්මාණයක් විදිහට මේ පැත්තට අපිට බල්ල පැටියෙක් කියවලා තිනවා. කවිෂා දේවින්දී සිංහල බුද්දිස්ට් කොලේජ් එකට යන්නේ. අට ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ.
1: අන්න.
0: හා මේ චිත්‍ර පැංචි කියන්නේ බලන්න මොනවද පේන්නේ වාට? එක මොයිද්ද?
1: දෙන්නේ
0: කින්නා. මෝ වතුර බොනවා නේද?
1: ඔව්.
0: ලස්සන දියල්ලක් ගලාගෙන යනවා. චෝක් වලින් පාට කළා. හරිම ලස්සනයි. සනුෂී සෙහන්ස තමයි මේක ඇඳලෙවලා තියෙන්නේ අපිට. ඊළඟට සුබ පැතුම් පතක් කේ නෙතුජ මාර කොටපල ජාතික පාසලට යන්නේ හතර වසර ඉගෙන ගන්නේ. ඊළඟට අපේ පන්සල ඇඳලෙවලා තියෙනවා දිසාත්මිය කේන්යා ජයන්ති මධ්‍ය මහවිද්‍යාලයනික වැරටි හතර ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. ඊළඟට මේ බලන්න පැංචි, මේ මොකද්ද මේ?
1: සමනලයෝ.
0: කී දෙනෙක් ඉන්නවද? ෆයිව් ඉන්නවා. පස් දෙනෙක් ඉන්නවා. සමනල පවුල තමයි මාතෘකාව. ජේ එම් සඳමිනි කිත්මා ජයසිංහ එක ශ්‍රේණි සී පන්තිය තමයි ඉගෙන ගන්නේ. හරි, මේ බලන්න. අද අපිට පූස් පැටව ඇදල වෙනවා ගොඩක් යාළුවෝ නේද? සමහරට අර පැංචත් කිව්වනේ, දැන් පැංචත්ගේ පූස් අම්මට පූස් පැටව හම්බුණා කියලා නේද? හරි, ලස්සන පූස් පවුලක්. හැබැයි ඔයාගේ විස්තර නම් අපිට පැහැදිලි නෑ. තේරවිලට උත්තරේ නෙවෙයි. හරි, ඊළඟට තවත් කියමු. අපි ඉක්මනටම බලන්න. පෙන්ගුයින් කියලා වුණ අපිට හරියට ස්පෙල් කළත් ගොඩාක් යාළු ඇවිල්ලා තියෙනවා. බලමු ඔයාද ජයග්‍රහණය කරන්නේ කියලා. පෙන්ගුයින් ඔන්න අපිට වට්ස්ඇප් කළා තියෙනවා. පෙන්ගුයින්ව අපි චිත්‍ර ටිකත් අපි ඉක්මනටම හොයා ගමු. තවත් ලස්සන චිත්‍රයක් අපිට හම්බුණා. බලමු පෙන්ගුයින් මේ බලන්න. කවුද මේ ඉන්නේ?
1: මොස්කිටෝට
0: සිංහලෙන් කොහොමද කියන්නේ?
1: මදුරුවා.
0: මදුරුවා බෝ කරන්නේ මොන වගේ ලෙඩද?
1: මේ පොල් කටුවල.
0: නෑ, මදුරුවා බෝ කරන්නේ ලෙඩ මොනවද?
1: ඩෙන්ගු.
0: තව මැලේරියා. මැලේරියා? ඕ
1: ඇත්තද?
0: ඕ ඇත්ත.
1: මැලේරියා කියන්නේ
0: මැලේරියා නෙවෙයි, මැලේරියා.
1: මැලේරියා
0: මදුරුව තමයි බෝ කරන්නේ. ඒ හින්දා මදුරුව අපි බෝ වෙන තැන් විනාශ කරන්න ඕන නේද? දැන් මේ ඩෙන්ගු ගැන අපි මේ දවස්වල ටිකක් වැඩිපුර කතා කරන්නේ. ඔන්න දැන් මේ දවස්වල සමහර ප්‍රදේශවලට වහිනවා. ඒ වහිනකොට ඔය පොල් කූඹ නේද, පොල් කටු, යෝගට් කූප, වතුර බෝතල් තැන් තැන් වල තිබ්බොත් මොකද වෙන්නේ? ඩෙංගු මාරාන්තිකයි කියන මාතෘකාවෙන් අපිට ලස්සන පෝස්ටර් එකක් ඇඳලෙවලා තියෙනවා. ඔසිත රන්දේව් හංවැල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට යන්නේ. දිනුවොත් මට ඕනේ චෙස් මැට් එකක් කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා අපේ චූටි යාළුවා. පැංචි, මේ මොකද්ද කියන්න බලන්න.
1: කුරුල්ලෙක්
0: විතරද?
1: පොල් ගහයි
0: ගොඩාක් ඇඳල වෙලා තියෙනවා. සුබෝදෑසනක් කලබල පැංචෝ. මම ගියේ අපේ ගෙවල් ළඟ චිත්‍ර ටිකක් පෙන්නවා. ඒව නිර්මාණ පිටුවට එවනවා. සදෙව් සස්මිත දෙනුවන් ප්‍රාථමික විදුහල් පල්ලි වෙල ප්‍රාථමික විදුහල්ට යන්නේ මොනරාගල. සදෙව්ගේ ෆොටෝ එකකුත් එවලා. මේ ඉන්නේ බබා. හරි, මේ වෙන නැන්ද කෙනෙක් අපිට එවලා තියෙන්නේ ඒ බබාව. හරිම ලස්සනයි. ඒ බබත් ලස්සනයි, චිත්‍රත් ලස්සනයි. හරි, මොන පෙන්ගුයින් කියලාට අන්න මේ බලන්න. මට හිතනවා මේ සරප්පු දෙක පැංචිට දාගෙන යන්න පුළුවන් වෙයි නේද? ආ පැංචි නේද? නැන්දේ, මම අමාශා, මගේ ගම තෙරිපැහැ. මේක උත්තරේ පෙන්ගුයින් කියලා තෙවලා තියෙනවා. සිදුහත් විදුහල හත ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ.
1: හරිම ලස්සන නැන්දේ.
0: මේ අර ලස්සන
1: අලියා මේ කණ්ඩලුව ගෙනියනවා.
0: ඔව්, අලියා මොකද ගෙනියන්නේ?
1: කරඬුව
0: ගෙනියනවා. ලස්සන සරප්පු දෙකකුත් හදලෙවල තියෙනවා. හරි, ඔන්න එහෙනම් අපි නිර්මාණ පිටුව අපි ඉක්මනටම ඉවර කරමු. නිර්මාණ පිටුව ඉවර කරන්නේ දවසේ තෑග්ග කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. අමාශී දිල්රුක්ෂිකා හත ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. හරිම ලස්සනට පරිසරය සුරකිමු කියන මාතෘකාවෙන් අපිට ලස්සන චිත්‍රයක් චෝකලින් පාට කළා. ඔන්න එවල තියෙනවා. ගණේකන්ද මධ්‍ය විද්‍යාලයට තමයි යන්නේ. සුබ පැතුම්. ඉතින් ඔයා වගේම දවසේ තෑග්ග දිනා ගන්න අනිත් යාළුවන්ට තවස් තව තියෙනවා. අපි ඉක්මනටම අපි ලිපිනේ මතක් කරමු. නිර්මාණ පිටුව මොකද්ද පැංචි කියන්න බලන්න.
1: නිර්මාණ පිටුව තැපල් පෙට්ටිය.
0: නිර්මාණ පිටුව කලබල පැංචා.
1: තැපල් පෙට්ටිය 2245 කොළඹ.
0: අනේ ලිපිනේට ඔගලගේ ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැතට එවන්න. ඊළඟට අපි පටන් ගන්නවා. චූටි යාළුවන්ගේ සෙල්ලම් ගෙදර කතා කරන උදුර කතන අංකේ පැංචා මතක් කරන්න බලන්න.
1: 0112553 යාළුව අපිට කොල් කරන්න.
0: උදේ 7:38
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: ලංකාවේ හදන යුරෝපේත් පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
5: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර.
6: අපේ තෙරුන් වහන්සේලා කාල ප්‍රාසාදයේහි නොමෙති බව උදෑසනම දැනගන්ට ලැබීමෙන් මා විමතියටපත් උනා. උන්වහන්සේලා බැහැරව ගියේ කිමදැයි සිතන්නට අපහසුයි. අපෙන් සිදුවන කිසියම් ප්‍රමාද දෝෂයක් වද්ද
5: එසේ සිටිය නොහැකි රජතුමනි, හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
6: net fm සංසාර කතන්දර
5: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

0: FM 95 94.8 දිවයිනපුර කවදත් අලුත් කාගෙත් net
1: කවදත් අලුත් කාගෙත් net කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා
2: ඔදේ 7යි විනාඩි 41යි අපි ඉක්මනටම සෙල්ලම් ගෙදර දොර ආරෙමු මොකද චූටි යාළුවෝ බලාගෙන ඉන්නවා සෙල්ලම් කරන්න එන්න ඔන චූටි යාළුවෙක් මුලින්ම අවිලි නා පැංචි කතා කරන්න බලන මේ යාළුවත් එක්ක
3: අයිබෝ 1
4: නම් මොකද්ද
3: පහන්නාලිත
4: කී වසරේද
3: එක වසරේ
4: ඔයාගේ ඉස්කෝලේ
3: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලය
4: මොකද්ද ඉදිරිපත් කරන්නේ
3: කවියක්
4: ඉනල් ලස්සන්ට කියන්නකෝ බලන්න
3: කොක්කාවිලේ හොද්දලිතේ අඹ කුඹුරේ පිටුලිතේ මොකෑ පුතේ නුඹේ කටේ ඇයි මාමේ හකුරු කැටි
2: ලස්සනට කිව්වා නේද අපේ චූටි යාළුවෝ හරිම දක්ෂයිනේ හරි උන තවත් යාළුවෙක් ඉන්නවා අයිබෝන් පංච කතා කරන්න මේ යාළුවත් එක්ක
4: අයිබෝන් සුබදසනක්
3: අයිබෝන් සුබදසනක්
4: නම් මොකද
3: එච්චෙන් තිනුජ නැච්චර
4: කී වසරද
3: 4 වසර
4: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද
3: ආරම්භු කැටිය කනිෂ්ඨ විදුහල
4: ආශම් විෂය මොකද්ද
3: ගණිතය
4: අද මොකද්ද ඉදිරිපත් කරන්නේ
3: සින්දුව
4: ලස්සන්ට කියන්නකෝ
3: දෑතේ කරගැට සිඹ සනසන්නට ලාගොය මේ දලු පවන් සලයි දහදිය මුතුවැට මල් වරුසාවි කරල් බරින් පීදී වැගිරෙයි අඩ සඳ මෝරණ මැදි අම්මාසින් බිලිඳු හදට කිරිදියර ගලයි හෙට ඉදිවන නවලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනැහෙයි දහසක් වැව් බැඳියෝද මිනිස් කැල යලි ඉපදී ඇති මව් දෙරණේ සත්‍රුවනින් නිදහස් මතු වීස් පුතුගෙ පිනාවෙහි ඔප වැටුනේ
2: ලස්සන්ට කිව්වා ඒ චූටි යාළුවත් සුබ දවසක් ඔයාට ඔන්න තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා පැංචි ඔන්න ඔයාගේ අවස්ථාව කතා කරන්න බලන්න
4: අයිබෝ 1 නම් මොකද්ද
5: ගෝලිනී ශරණි
4: කී වසරේද
5: 3 වසරේ
4: ඔයාගේ ඉස්කෝලේ
5: අලුගෝමුල්ල ප්‍රාථමික විද්‍යාලය
4: මොකද්ද ඉදිරිපත් කරන්නේ
5: සින්දුවා
4: එහෙනම් ලස්සන්ට කියන්නකෝ බලන්න
5: ආකාශේ නිල් තරු කැට පියාඹලා මහ පොළවට සේපාලික මය ගහ උඩදිලි වෙනවා කදිම රුවට
2: හරි ලස්සන්ට ඒ චූටි යාළුවත් කිව්වා ඔන්න තවත් යාළුවෙක්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන් දැන් කවුද කතා කරන්නේ පැංච නේද පැංච කතා කරන්නේ කොමේ යාළුවත් එක්ක
4: අයිබෝවන් සුබදසනක්
5: අයිබෝවන් සුබදසනක්
4: නම් මොකද්ද කී වසරේද
5: 1 වසරේ
4: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද
5: ඒකෙන් ගමයි ස්කූල්
4: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්නේ
5: සින්දුවා
4: ලස්සන්ට කියන්නකෝ
5: කෝලි පොඩිත්තා කොස්කොල ඇද උඩ නිදියා ගත්තා අහස කළු වෙලා වහින් නගතා කෝලි පොඩිත්තා අඳින් නගතා
2: කෝබි පොඩිත්තා අඳන්න ගත්තා නේද හරි ඔන්න තවත් යාළුවෙක් මේ පැත්තට එනවා සෙල්ලම් කරන්න අපි ඒ යාළුවටත් අවස්ථාව දෙමු බලන්න මේ යාළුවා කවුද කියලා පැංචි කතා කරන්න බලන්න
4: අයිබෝ 1
5: අයිබෝන්.
4: නම් මොකද්ද?
2: නම් මොකද්ද ඔයාගේ? කී වසරද?
5: මොන්ටිසෝරි.
2: හා, මොකද ඉදිරිපත් කරන්නේ?
5: හරියා.
2: හා, ලස්සන්ට කියන්නකො බලන්න.
5: උද්දිකාර අලින්ගිත්ත උම්පිත්තාදිය පුත්තකං රාජමච්චං උපපිත්තං පීතුපාදං නමමහ.
2: හානී, තාතර වදින ගාතාව හරි ලස්සන්ට කිව්වා අපේ චූටි යාළුවා. හරි, ඕන තවත් එක යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා, කතා කරන්න බලන්න මේ යාළුවත් එක්ක. පංච කතා කරන්න. යාළුවා ෆෝන් එක කට් කරගෙන මේ යාළුවා බලමු කවුද කියලා. පංචෝ කතා කරන්න.
4: අයිබෝවන් සුබ උදෑසනක්.
5: අයිබෝවන් සුබ උදෑසනක්.
4: නම් මොකද්ද?
5: නීජෙත්තලි.
4: කීයේ වසරද?
5: දෙක වසරේ.
4: ඔයාගේ පවුලේ කවුරු කවුරුද ඉන්නේ?
5: අම්මයි අප්පච්චි අයියයි.
4: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
5: සීරුවා.
4: ලස්සන්ට කියන්නකෝ.
5: එකයි දෙකයි තුනයි කියලා හසට පනිමු. හතර පහ හය කියලා බිමයි ඉඳගනිමු. හත අට නව කියලා රවුමක් ඇදෙමු. දායට ගනිමු. අපි නට නට දුවමු.
2: අපි නට නට දුවමු. දැන් එහෙනම් ඔයාටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දැන් ලෑස්ති වෙන්න, මේ චූටි යාළුවා කිව්වා වගේ නට නට දුව දුව සෙල්ලම් ගෙදර දොර වහලා එමුද අපි? හාද? කවුද ඔය දෙනා නවද නටන්න?
4: මම යන. අම්මා පෙන්ජට් මන් යතු දෙන්න.
2: යතු දෙනවද? හා, හරි. මේ දෙන්න එහෙනම් ගිහිල්ලා නට නට දොර සෙල්ලම් ගෙදර දොර වහලා එනකන් පුංචි විරාමයක් ගන්නවා. මේ විරාමයට පස්සේ පුළුවන් නම් කියන තරඟ වටේදී පෙන්ග්වින් කියලා හරියටම ස්පෙල් කරලා ජයග්‍රහණී කරන්නේ කවුද කියලා තුන මම සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. වෙලාව උදේ 7:48.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
9: ඒ කාලේ හිටම සින්දු
10: වැදවල් මල් රැඟු සිරිපානාට දේදුණු සේදිරා.
11: මේ කාලේ හිටම සින්දු
12: වෙරළු මල් වෙරළු මල්
9: කාලෙම ට්‍රෙන්ඩිං සින්දු එක දෙකට අහන්න සෙනසුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
13: නෙපෙපෙම් හෙලෝ හෙලෝ සතියන්ත
9: අහන්න අහන්න.
14: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
9: සෙනසුරාදා සිත්නෙත් අසපුව.
15: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩ පාති වඩින්දිව. චරට කර්මේ බලවත්.
16: පුතේ ගැටෙලා දුගති යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
14: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
9: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුව අහන්න.

0: Pele Pencha.
1: උදේ 7යි විනාඩි 50යි වෙලාව දැන් අපිට යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න බෑ අපිට කරන්න වැඩ ගොඩාක් තියෙනවානේ නේද? එතනින් තියෙන එක වැඩක් තමයි පුළුවන් නම් කියන තරඟ වටේ අපි කවුද ජයග්‍රහණය කරේ කියලා හොයාගන්න එක. අයිබෝන් සනුමි.
2: අයිබෝන්.
1: ඔන්න සනුමි අපිට පෙන්ගුයින් කියන එක හරියටම ඔන්න ස්පෙල් කරලා ඉවලා තිනවා. පෙන්ගුයින් කියලා කොහොමද ලියන්නේ කියන්න බලන්න අපිට.
2: P-E-N V-U I-N
1: I-N හරියටම හරි. අපි එහෙනම් සනුමිට ලොකු අප්පුඩියක් ගහනවා වගේම අපි ඉන්නකො මුලින් අපි අප්පුඩිය ගහලෙමුකෝ. හරි උත්තරේ හරි. දැන් අපි එහෙනම් යමු චූටි සුරංගනාවගේ තෑගි පෙට්ටියේ පැත්තට. ඔන්න හොඳටම අහගෙන ඉඳලා කැමැතිම තෑග මොකක්ද කියලා අපිට කියන්න.
3: ආසම විදිහ පාට පෙන්සල් සෙට් එක. ලස්සන පෙන්සල් පෙට්ටියක්. ඉස්කෝලේ ගෙනියන බෑග් එක.
1: සනුමිට මොකද්ද ඕනේ? සනුමිට මොකද්ද ඕනේ?
2: මොකක්ද? ඉස්කෝලේ ගෙනියන
1: බෑග් එකක්. ඉස්කෝලේ ගෙනියන බෑග් එකක්. දැන් සනුමි දන්නවද මේ තෑග්ග තමයි සචිනි නැන්දා ගෙනුයි, පැන්ෂා ගෙනුයි, පැන්චි ගෙනුයි හම්බ වෙන ඔයාගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක. අද උපන්දිනේ නේද?
2: ආ.
1: පැන්චෝ, පැන්චි දැන් මේ යාළුවට හැපි බර්ත්ඩේ කියන්න බලන්න.
4: හැපි බර්ත්ඩේ.
1: නෑ නෑ, සින්දුව කියන්න ඕනේ.
4: හැපි

0: බලන්න බර්ද් දෙක දවස්සේ අපේ සනුමිට ඔන්න අපි තෑගකුත් දුන්න ජයග්‍රහණය කරපු හින්ද නේද? හරි, බොහොම ස්තූතියි. සුබ පන්දිනයක් වේවා ඔයාට. හරි, දැන් එහෙනම් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් අපි ආපහු මතක් කරනවා විෂන් කයා පාට සිත්තම් චිත්‍ර තරඟය ගැන හෙටලව දකින මාගේ දැස් කියන තේමාව යටතේ දියසායම් වලින් පැස්ටල් පෝස්ටර් සායම් ඇක්‍රලික් වගේම තෙල් සායම් මේ ඕනම මාධ්‍යකින් පාට කරන්න පුළුවන්. හැබැයි අඟල් 18ත් අඟල් 14ත් අතර ප්‍රමාණයකින් තමයි ඕගලගේ චිත්‍ර ප්‍රමාණය වෙන්න ඕන. කඩදාසි, බෝඩ්, කැන්වස් එහෙම නැත්නම් ඕනම මතු පිටක මේක ඉදිරිපත් කරන්න පුළුවන්. 34 නැත්නම් 34ට එක් අයෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් එක චිත්‍රයක් විතරයි. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමා නැත්නම් විෂය භාර ගුරුතුමා සහතික කරන්න ඕන. ඒ වගේම අවසන් වටේට තෝරගන්න තරගකරුවන්ට සජීවී තරගයකටත් සහභාගී වෙන්න ඕන. ඉතින් විනිශ්චය මණ්ඩලයේ පසු තීරණය කරනවා කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. මතකැතුව ඕගලන්ගේ චිත්‍ර විෂන් කයා ශාඛාවකට ගෙනල්ලා බාර දෙන්න පුළුවන්. ළඟම තියෙන විෂන් කයා ශාඛාවකට ගෙනල්ලා බාර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විෂන් කයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ලිපිණියට ගෙනල්ලා නෙමෙයි තැපැල් කරන අවස්ථාව තියෙනවා. WhatsApp අංකයක් තියෙනවා වැඩි විස්තර දැනගන්න 077981672013. බය වෙන්න එපා. එක ශ්‍රේණි ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම අපේ දරුවන්ට චිත්‍රය වන්න පුළුවන් කාණ්ඩ කිහිපයක් ඇතේ. 1-2-3 එක කාණ්ඩයක්, 4-5-6 එක කාණ්ඩයක්, 7-8-9 එක කාණ්ඩයක්, 10-11 එක කාණ්ඩයක්, 12-13 එක කාණ්ඩයක්. වටිනා කියන තෑගිත් ඔයගලන්ට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. හරි, එහෙනම් ඉතින් අපි යමු නේද? කොහොමද යනවයි කියලා කියන්නේ යාළුවන්ට?
1: මම කලබල පැංචා. බයි, ඕගල පරිස්සමෙන් ඉන්න.
2: මම ඔයාලගේ දඟන ඇති පැංචි. බයි, ඕගල පරිස්සමෙන් ඉන්න.
0: දැන් තේරවිලට උත්තරේ හම්බුනේ නැහැ යනවයි කියලා ගියාට නේද? උත්තරේ තමයි කරව් ගහ තමයි උත්තරේ. දැන් ගොඩාක් අපේ මම දන්නවා දුවල පුතල සමහරට දැකලා නැතුව ඇති. හැබැයි අම්මලා තාත්තලාට කියලා මේ කරව් ගහ මොකද්ද කියන්නේ කියලා ඉන්ටර්නෙට් එකෙන් හරි ඔන්න හොයාගන්න. කරව් ගහ දැකලා තියෙන අයට අපිට පුළුවන් WhatsApp එකක් එවන්න. හරි, එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. මං ඔයාලගේ ආදරණීය සචිනි.

0: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
1: අපේ තෙරුන් වහන්සේලා කාල ප්‍රාසාදයේහි නොමැති බව උදෑසනම දැනගන්ට ලැබීමෙන් මා විමතියට පත් වුණා. උන්වහන්සේලා බැහැරව ගියේ කිමදැයි සිතන්නට අපහසුයි. අපෙන් සිදුවන කිසියම් ප්‍රමාද දෝෂයක් වද්ද?
0: එසේ සිටිය නොහැකි රජතුමනි, හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
2: net fm සංසාර කතන්දර
0: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

0: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. දුබහිදී අතරංගොටගෙන ශ්‍රී ලංකාවට රැගෙන ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැවැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වෙත බාර දී තිබෙනවා. සැකකරු සමග රැගෙන තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශයේ වෙත බාර දී ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් තිදෙන ඒ රාත්‍රියේ දිවයිනට රැගෙන ලැබුවේ අබුඩාබි නුවර සිටයි. ශිරාන් බාසික් නැමැත්තා 2018 වසරේ එක්සත් අරාබියේ මින්රාජ්‍ය වෙත පලා ගොස් ඇති බවටයි වාර්තා වුනේ. ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට රතු වරෙන්තු නිකුත් කර තිබුණා. ඉරාන් ඇමරිකා යුද්ධයේදී ඉරානය විසින් අක්සත් අරාබියේ මින්රාජ්‍ය වෙත පහර දීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යාත්‍රා සහ මිසයිල් වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ ලබා ගැනීමේ වරද යටතේ ඩුබයි පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ. ඊළඟ නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. net news the truth people we trust fm anupaha fm 94.8 net fm
1: නෙත්තෙෆෙම් සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු. ආයෙත් ඔන්න දවස් 7ක් ගෙවිලා ගියා කියලා අපිට මතක් කරවලා දෙන ලස්සනම සෙනසුරාදා උදෑසන උදාවනා සංසාර කතන්දරත් එක්ක අපි දෙන්න අපේ නිවහනට එනකොට මට මතක් වෙනවා ගිය සතියේ සෙනසුරාදා අපි කතා කළේ මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා ආගමනය ගැන සහ ප්‍රථම ආරාම පූජාව ගැනත් අපි ඔබත් එක්ක හරි සුන්දරව කතා කළා නේද සමීර?
2: අනිවාර්යයෙන්ම තරංග. ඉතින් මතකයි තරංගත් එක්කම කතා කරනකොට මං කිව්වා ලංකාවේ උතුම්ම කාන්තාවක් වුණු අනුලාදේවිය ගැන. අනුලාදේවිය ගැන කතා බහ කරනකොට සෝවාන් සම්පත්තිය ලැබිලා මෙරට මෙහෙණි සසුන බිහි කරන්න කැප වුණු ඒ මහෝත්තමාව ගැනත් අපි කතා බහ කරා. මේ කතන්දරය අහන්නකෝ, කවුද මේ මිහිඳු හාමුදුරුවොත් එක්ක කතා බහ කරන්න කියලා?
3: සාදු සාදු සාදු. මහතෙරුන් වහන්ස, බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ඔබ වහන්සේලා ශ්‍රමණයන් වන බව දැන් අපහට පැහැදිලි.
4: මහරජ, ඔබ සියලු දෙනා අන්ධකාරයෙන් ආලෝකයට යොමු කිරීමේ චේතනාවෙන් බුද්ධ ධර්මය හඳුන්වා දීමටයි අප ජම්බුද්දීපේ සිට වැඩම කළේ.
3: එහෙමයි මහතෙරුන් වහන්ස.
4: මා පළමුවෙන්ම චූල හත්ති පදෝපම සූත්‍රය ඇසුරින් කළ දේශනෙන් ඔබට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය ගැන, බෞද්ධයෙකු සහ භික්ෂුවකගේ උදාර ඇවතුම් පැවතුම් ගැන, චතුරාර්ය සත්‍ය ඇතුළු බුදුදහමේ මූලික ඉගැන්වීම් සැකවින් පැහැදිලි කළා.
5: එහෙමයි මහතෙරුන් වහන්ස.
6: මහතෙරුන් වහන්ස, ඒ අවස්ථාවට සහභාගි වීමේ භාග්‍ය අපට හිමි වූයේ නැහැ.
4: දේවියනි, රජමාලිගයේ වෙත අප වැඩම කිරීමෙන් පසු ඔබ ඇතුළු කාන්තා පිරිසට පළමු වරට මා පැවැත්වූ ධර්මදේශනාව සිහිපත් කරන්න.
6: එහෙමයි. කුසල සහ අකුසල කර්ම ඵල විපාක දෙන ආකාරය අප අවබෝධ කරගත්තා.
4: දේවියනි, පේතවත්තු විමානවත්තු හැරුණු විට සත්‍ය සංයුක්තය ඇසුරින් මා කළ දේශනාව අවසන් වන විට ඔබ ඇතුළු කාන්තා පක්ෂයේ 500ක් දෙනා සෝවාන් ඵලයට එළඹීමත් පූර්ව කුසලානිසංස පරිදි
6: පැහැදිලි පැහැදිලි මහතෙරුන් වහන්ස.
4: දඹදිව අශෝක මහරජතුමා මගේ පියා මොග්ගලී පුත්තතිස්ස මහතෙරුන් වහන්සේගේ උපදෙස් පරිදි සද්ධර්ම ප්‍රචාරය සඳහා දූතයන් පිටත් කළා ප්‍රාන්ත රාජ්‍යයන් කීපයකට. ඒ අවධියෙහි දඹදිව විසූ මේ අරිත්ත ඇමතිතුමාට මතක ඇතිනේ?
7: එහෙමයි මහතෙරුන් වහන්ස, මතකයි.
4: ඒ සෑම රාජ්‍යයකටම වැඩම කළේ එක් භික්ෂුන් වහන්සේ නමක් පමණයි. එහෙත් මේ ලංකා දීපයට මාගේ පියාණන්ගේ මිත්‍ර මේ තිස්ස මහරජතුමාගේ දේශයට මාත් සමග භික්ෂූන් පස් නමක් ඇතුළත් වුණා.
8: එහෙමයි.
4: කිමෙක්ද අරමුණ? අනුජානාමි භික්ඛවේ සබ්බ පච්ඡන්තිමේසු අනුපදේසු විනයතර පංචමේත ගණේන උපසම්පදා. බුද්ධ නියමය අනුව පැවිද්දකු උපසම්පදා කිරීමට භික්ෂූන් පස් නමකගේවත් සහභාගිත්වය අවශ්‍යයි.
8: එහෙමයි.
4: මහරජ, ඔබගේ රාජ්‍යයේ බුදුදහම තිරසර ලෙස ස්ථාපනය වීමට නම් ස්වදේශීය භික්ෂු සමාජයක් ලංකාද්වීපයේ බිහිවිය යුතුයි.
8: මට වැටහෙනවා මහතෙරුන් වහන්ස. එහෙත් පැවිදි වන්නන්ගේ විහරණය සඳහා සුදුසු ස්ථානයක් අපි තවමත්.
4: මහරජ, පැවිද්දන්ගේ උපෝසත කර්ම ආදී කටයුතු සඳහා දැනට මෙහි බුද්ධාඥාවෙන් සීමා බන්ධනය කිරීම අපට පහසුවෙන් කළ හැකි.
8: මාත් මනාපයි බුද්ධාඥාව ඇතුළත වාසය කරන්න මහතෙරුන් වහන්ස. මාගේ මාලිගයේ සහ පුරයද ඇතුළු කොට සීමා බන්ධනය කිරීම මැනවි.
4: මහරජ, ඔබගේ අභිමතය අනුව එසේ කරමු.
8: එහෙමයි.
1: බලන්නකෝ සමීර, අපේ මේ පින්බර මාතෘ භූමියට මිහිඳු මාහිමියන් මොන්න තරම් අනුකම්පා කරලා තියනවද කියලා.
2: මේ හැමදේම සිද්ධ වෙන්නේ තරංගා බුද්ධ ආඥාව අනුව. අනුබුදු මිහිඳු හිමියන් සම්බුදු හිමියන්ගේ ආඥාව පිළිපදින හැටි හරිම අපූර්වයි. ඉන්නකෝ සංසාර කතන්දරත් එක්ක. බොහොම ආදරෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා තියෙන අපි හොඳින්ම දන්නවා ඔයා. අඩු පුළුවන් 0711 95 95 95 මේ නම්බරයකට ඔයාගේ හිතේ තියෙන දේවල් සංසාර කතන්දර ගැන අපිට ලියන්නට. ඉතින් මෙහෙම කියන්නත් ඉස්සෙල්ලම ඔන්න අපිට මැසේජ් එකක් කියවල තියෙනවා. හැමදාම ලෙංගතුකමින් මහරගම නදී අදත් හරි මාසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. සුබපතන ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි කියලා අපිට හාට්ස් ගොඩාක් එක තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. තෙරුවන් සරණින් පින්සාර දවසක් වේවා දෙන්නටම. ඔව් ඔව්, එනකම් මග බලාගෙන ඉන්නේ. ඉක්මනටම සංසාර කතන්දරත් අරගෙන සිංගප්පූරුවේ ඉඳලා චම්පි ඒ විදිහට අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. සුබ දවසක් වේවා සමීර මල්ලි තරංග මැනික ඔන්න කියලා තියෙන විදිහ වෙනවනේ. ආදරණීය ඔයාලා දෙන්න එනකන් සතියක් බලාගෙන හිටියමවත් සංසාර කතන්දර අහගෙන ඉන්නවා. මෙහි නෙමේ දීපිකා ඩුබායි වල ඉඳලා තමයි අපිට ඒ මැසේජ් එක තියලා තියෙන්නේ. සතියකට පස්සේ ආයෙත් ඉතා නැවුම් ආකාරයෙන් කතාව ගෙනෙන ඔය දෙනට බොහොමත්ම ස්තුතියි. කොස්ගමින් ශාන්ති කලනයි ඒ විදිහට මැසේජ් එකක් තියෙද්දි නිමාන වුණු සංසාර ගමනේ මේ සිද්ධාමේ අපිත් තින්නේ නැති නේද කොතනක හරි. ඒ මතකාවර්ජනයට ඔයාලගේ හඬ මොහුනාම හරීම පහන් නැගීමක් දැනෙනවා. ගොඩාක් පින් ගණිමුල්ල චාලට් අම්ම තමයි ආදරෙන් මේ මැසේජ් එක තියලා දෙන්නේ.

0: එතර තවත් අපිට පණිවිඩ කීපයක් ලැබිලා තියෙනවා. අද තාසාවෙන් කතා වහගෙන ඉන්නේ අපේ යක්කල ඉඳලා ගනිදු චිරන්ත. මේ විදිහට මැසේජ් එකක් තියලා තියෙනවා. ඔයාලගේ කතන්දරය අහගෙන ඉන්නකොට හරියට භාවනාවක් වගේ තමයි. සුබෝදසනක් තරංගා සමීර සීල සත්‍යොනි දුක් වේවා කියලා තියෙනවා. අදත් මම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කෝ ඉතින් ඔයාගේ නම? හරි, සදේව් සස්මිතගේ ආදරණීය අම්මා තමයි මං හිතන්නේ. මේ විදිහට අපිට මැසේජ් එකක් තියලා තියෙන සුබ දවසක් වේවා. සංසාර කතන්දර අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මහර්ගම දුලානි. ඒ වගේම කවුද මේ? ගුඩ් මෝර්නින් ආදරය දෙන්නටම. මම සමීර තරංග. මම අලව්වේ කරු අක්කා. කොහොමද? ඉතින් කට්ටියම සංසාර කතන්දර අහගෙන ඉන්න වෙලාව මතක් කරන්නම්. උදේ 8 විනාඩි 13යි.
1: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
2: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112 135 02 02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
0: ඉතින් ඊයේ රෑ සිකුරාදා රෑ කියලා කියන්නේ ඔයගොල්ලෝ ගොඩාක් ආසාවෙන් අහන වෙලාවක්. ඒ වගේම අපේ Facebook වලින් නරඹන වෙලාවක්. මතකයිනේ බදුල්ලේ පුත්තල මේ කට්ටේ කරට කර තරංගයක් දුන්නනේ. පුදුම තරගයක් ඒක උනේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මනාප ඡන්ද 68,000කට ආසන්න ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අබදුල් දිස්ත්‍රික්කයේ වෙනුවෙන් DJ DC නේටේ. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් Wave Vibe Entertainment තරඟ වැදුණු මේ DJ Night Battle Show එක බොහොම තරංකාරී වුණා. දන්නවනේ ප්‍රතිඵලයේ CIC දෙන්න අතර වෙනස තිබ්බේ CIC මනාප ඡන්ද. ඉතින් ඒ හින්දම දෙන්නවම අවසන් වටේට එහෙම නැත්නම් ඊළඟ වටේට සුදුසුකම් ලබා දෙන්න ඕනේ කියලා අපි තීරණය කරා. ඉතින් ලබන සතියේ ඔන්න සිකුරාදා රෑ 9 වෙනකොට මෙන්න මේ පැතිවල කට්ටිය තමයි එන්න ඕනේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයයි මාතලේ දිස්ත්‍රික්කයයි අතර තමයි මේ තරගේ තියෙන්නේ. DJ ප්ලේ කරන කෙනෙක් ඉන්නවා නම් ඔන්න පොළොන්නරුව දිස්ත්‍රික්කේ එහෙම නැත්නම් මාතලේ දිස්ත්‍රික්කේ මේ තරගයට සහභාගී වෙන්න පුළුවන්. ඔයා DJ ප්ලේ කරන වීඩියෝ එකක් සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයකුත් එක්ක අපේ නිල Facebook page එකට, කියන්නේ Net FM Facebook page එකට inbox කරන්න ඇතින. මතකයින තරගේ පොළොන්නරුවයි මාතලේ DJs රටයි ඒ ආරාධනය අපි කරන්නේ.
5: කවදත් අලුත් කාගෙත් net
3: Net FM සංසාර කතන්දර. ජීවිතය ආදරෙන් කියවා ගමු.
6: මේ උදා වෙලා තියෙන්නේ ලංකාවේ මහා පරිවර්තනීය යුගයක්. මේ කර අපි කලින් කිව්වා වගේම මිහිඳු හිමියන්ගේ හිතේ සිතවිල්ලක් විතරක්ම නෙවෙයි, තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේත් ආඥාවක්.
0: අපි අහමු එහෙනම් දැන් මේ සීමාව සැකසෙන්නේ කොහොමද කියලා.
7: උඩුගන්තොට අවට පෙදෙස විසිතුරු සැරසිල්ලෙන් අලංකාරව පවතින්නේ. විශාල පිරිසක් මෙහි රැස්ව සිටිනවා.
8: එසේ විය යුතුයි මහතෙරුන් වහන්ස. මෙය අපගේ රටේත් ජාතියේත් අනාගතයේ කෙරෙහි බලපාන සුවිශේෂ අවස්ථාවක්.
7: පැහැදිලි මහරජතුමනි.
8: අරිට්ටේනි, සීමාව හේවටින් ලකුණු කිරීම පිණිස මාගේ රන්නගුල සූදානම් කරන්න.
9: එහෙමයි රජතුමනි, ආරම්භක ස්ථානයේ සූදානමින් තිබෙනවා. රාජකීය හස්තීන්ද දෙනා සූදානම් මහරජතුමනි.
7: මහරජ, ඔබ අපට මහමෙවුනා උයන පූජා කළ දින මා පෙන්වා දුන් ස්ථාන කිහිපය ගැන යලිත් සිහිපත් කරන්න මා මනාපයි.
8: එහෙමයි මාතෙරුන් වහන්ස.
7: එදා ඔබ මට පිළිගැන්වූ සමන් මල්වලින් අටමිටක්ගෙන මම එක්තරා හිඹුල් ගසක් මුල විසුරුවා දැමුවා.
10: එහෙමයි මහතෙරුන් වහන්ස. එතන සංඝ කර්ම මාල කියලා සියදා ගැනීමට සුදුසු බව ඔබ වහන්සේ වදාලා.
7: එයින් ඔබෙහි පිහිටි පොකුණට අටමිටක් මල් විසුරුවා පෙන්වා දුන්නා එය භික්ෂුන්ගේ ගිනිහල් පොකුණ විය යුතු බව.
10: අවසරයි මහතෙරුන් වහන්ස. රජමැදුරෙහි දොරකොටුවට උතුරු දෙසින් නැති මළුව දොරාතීතේ තුන් බුදුන් වහන්සේලාගේ බෝධි වෘක්ෂයන් පිහිටා තිබූ ස්ථානයේ බවත් ඔබ වහන්සේ පැවසුවා.
7: නිවැරදි දේවීනි, අපගේ ගෞතම බුදුන් වහන්සේට සෙවණ දුන් ශ්‍රී මහා බෝධිහි දක්ෂිණ ශාඛාව ඉදිරි කාලයේදී රෝපණය වන්නේ එතනයි.
10: සාදු.
8: එමයි. ඉන්පසු ඔබ වහන්සේ අපට එක්තරා මුචල වෘක්ෂයක් පෙන්වා දෙමින්
7: දුරාතීතයේ සිට කලින් කල භික්ෂුන්ගේ පොහොය ගෙය පැවතුන එම ස්ථානයේ ඉදිරියේදීත් ඒ සඳහා යොදා ගැනීම උචිතයි.
8: කකුසඳ ආදී තුන් බුදුවරයන් වහන්සේලා සහ භික්ෂූන් වහන්සේලා දානය වැළඳූ ස්ථානයක් එදා මෙන්ම මෙදාත් භික්ෂූන් වහන්සේලාගේ චතුස්ශාලාව භක්ත භෝජන ස්ථානය වශයෙන් සුදුසු බවයි ඔබ වහන්සේ පැවසුවේ.
7: ඔබ නිවැරදි මහරජ.
10: කකුඳ වැව කෙළවර තිබෙන උස්බිම සිවුබුදුන් වහන්සේලා විසින් සෙවුනා ලද ස්ථානයක් ලෙස අවසාන වශයෙන් ඔබ වහන්සේ පෙන්වා දුන්නා.
7: දේවීනි, අනාගතයේදී මහා ස්තූපය එම ස්ථානයේ ඉදවනු ඇති.
8: එය ඉදිකිරීමට
7: මහරජ අනාගතයේ පහළවන ශ්‍රද්ධා සම්පන්න ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු විසින් එය ඉදිකරනු ඇති.
8: එහෙමයි.
7: ශාසනය වෙනුවෙන් ඔබෙන් ඉටු විය යුතු වෙනත් බොහෝ දේ තිබෙනවා. එසේනම් සීමා බන්ධන කටයුතු ආරම්භ කරමු.
9: පැමිණින්න රජතුමනි, ඔබතුමාගේ රන්නකුල සූදානම්.
10: අරිත්‍ය අමාත්‍ය
9: දේවියනි,
10: අනාගත භික්ෂු සමාජය උදෙසා ඉදිවන මේ මහා විහාරයේ අතිශයින්ම වැදගත් ස්ථානයක්.
9: එහෙමයි දේවියනි.
6: මේ රටේ හැම දෙයකටම ඉදිරියේදී මඟ පෙන්වන මහා විහාරයට අවශ්‍ය සීමා ලකුණු කළා. සාදු.
0: ඒ විදිහට සංසාර කතන්දර අහගෙන ඉන්න ගමන් ආට පුළුවන්කම තියෙනවා 0711 95 95 95ට වර්ගයේ හිතේ තියෙන හැඟීම් ලියන්නට. එතෙන් ආදරේ දෙන්නටම කියලා දම්පාට හාස් ගොඩාක් එක්ක පන්නල නයන අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා. ඒ වගේම ගුඩ් මෝර්නින් කියලා ලස්සන මැසේජ් එකක් කියවලා තියෙනවා. ඔන්න ඉතින් නම කියලා නැති එක තමයි වැඩේ. සුබ දවසක් දෙන්නටම අපිත් අහගෙන ඉන්නේ. බුදු සරණයි දෙන්නටම නිදුක් නිරෝගී වෙන්න ඕනේ. මිලාන් මාලක, කොහොමද මිලාන්? ඔය අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා. මම සදයුගේ නැන්දා. යන්නේ ඉතින් දමයන්ති, කොහොමද? ඔයා තමයි ඉස්සල්ලා අපිට මැසේජ් එක එවලා තිබ්බේ. දැරණියගල දෙමෙතින් මයුමි පබසරා අපිත් අහගෙන ඉන්නවලු. වැඩසටහන් ලස්සනයි කියලා තියෙනවා. සමිරය තරංගක්කයි දෙනටම පින්බල් උදෑසනක් වේවා. අපි සංසාර කතන්දර අහගෙන ඉන්නේ දඹවින්නේ නුවංගයි විදිහට අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. සුබ දවසක් සමිරට තරංගට ගිය සතිය අහන්න බැරි වුණා. අනේ ඇයි ඒ මෙසතිය ඔන්න අහගෙන ඉන්නවලු. හරි සතුටින් රමණි සුමේද අපිට මැසේජ් එකක් ඒ විදිහට තියලා තියෙනවා. වේංගොඩ රේණු අපි අවමතක් කරන්නෙත් නෑ ඔන්න. සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. මං පබෝ හොඳ මෙහෙම මැසේජ් එක තියලා තියෙන්නේ. හයි අයියා අක්කා, ඇත්තටම මේ කතා අහනකොට මැවිලා පේනවා, ඇස්වලට කඳුළු වෙනවා, ඇලට ගොඩක් වින්. එහෙම කියලා තියෙන්නේ අර මම් පබෝ හොඳේ කියලා කිව්ව එකනා.

0: සුබ දවසක් සමීර තරංග ඔයාල දෙන්න එනකන් සතියක් බලාගෙන ඉන්නවා හරිම පින්වන්ත දෙන්නෙක් ඔයාල දෙන්න සංසාර කතන්දර සංසාරයක්ම තමයි හෝගන්දර රාමණියක් අපිට ඒ විදිහට මැසේජ් එකක් තියලා තියෙනවා මම ඕපනායකින් නදී ඒ මැසේජ් එකක් තියලා තියෙනවා අපේ සුබ දවසක් මගේ දරුවෝ දෙන්නට ආදරේ ගොඩාක් ආදරේ දෙන්නට බුදු සරණයි කියලා තියෙනවා බුදු සරණයි වාටත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ මම රොෂෙල් රුවන්වැල්ල ඉඳලා අපිට මැසේජ් එකක් ඒ විදිහට තියලා තියෙනවා මම බණ්ඩාරවිල වැවතන්නේ ශාන්ති ප්‍රියංගනී ගුණතිලක ශාන්ති හොඳින් ඉන්නව නේද ඔයත් අපිට හැමදාම වගේ මැසේජ් තියෙනවා කලුතර චන්දි ඔයාගේ මැසේජ් එකත් ඉතින් අපි කියන්න ඕනේ කියලා හිතුවා අපි යක්කල ඉබ්බාගමු ඉඳුවර ඉලෙක්ට්‍රිකල්ස් එකෙන් සංසාර කතන්දර හරිම ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් තියලා තියෙනවා කට්ටියම ඉතින් සංසාර කතන්දර දිගටම ඔහොම අහගෙන ඉන්න
1: net fm සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු
2: ඔන්න හිතවතුනි අපි ආයෙත් සංසාර කතන්දර එක්ක
3: තරංග ඔන්න ඉසල කිව්වා වගේම සීමා සලකුණු කරලා සංඝාවාසයත් නිර්මාණය කරලා අපි යමුදේ පින්සාර වැඩබිම පැත්තට
2: යංක සමීර
4: සේවකයා සංඝාවාසයේ කටයුතු දැන් සම්පූර්ණයිනේ
5: එහෙමයි අමාත්‍යතුමනි සියල්ල අවසానයි
4: මොනවා සියල්ල අවසానයි වහාම ගිනි හුලක් අල්වාගෙන පැමිණෙන්න දීගසමේ තෙත් ගතිය වේලන්න
5: එහෙමයි එහෙමයි
4: සේවකයා ලීදඩු සුම්බුල් සියල්ල එක් ස්ථානයකට දමන්න කැලිකසල අනවශ්‍ය සියල්ල උද්‍යානයේ බැහැර කළ යුතුයි
5: එහෙමයි අමාත්‍යතුමනි
4: ගැලට පැටයීමට සූදානම් කරන්න
6: ආවාස ගෙබිමට කල් ඇතිව ගොම මැටි පිරිබඩ ලෑමට හැකිවීම ලොකු පාසුවක් වුණා
4: ඔය බිම විසිරෙන කුණ්ඩොටු සියල්ල මනාලෙස ඇමද පිරිසුදු කරන්න
5: අමාත්‍යතුමනි ගැත බරිත බිත්තියට ලංකොට ගිනිහුල ඇල්ලූ විට මතුපිට කළු පැහැගැන් වෙනවා
6: එය වැලැක්වීම අපහසු ඒ කෙසේ වුවත් මේ මැටි බිත්ති සියල්ල හැකිතරම් දුරට වේලා ගත යුතුව තිබෙනවා.
7: අසෝ අසෝ අසෝ කොළොම්බේ පහත් තොටින් කුඩා වලටද එතන් සිට කුම්බල නම් වල කෙළවරද පසුකොට මහදුවට යන්නේ එතනින් කුඹුක් වලටද මහමළුවටද අනතුරුව කුදුමි රුකටද
4: සේවකයිනි ඔය අනබෙරෙන් කියවෙන මහා විහාර සීමාවන්ට ඔබ සියලු දෙනාම තව ටික දිනකින් හුරු පුරුදු වනු ඇති
5: එහෙමයි එහෙමයි අමාත්‍යතුමනි එහෙමයි
6: අනුලා දේවිය පැමිණෙනා පිරිවර සමග
8: අපේ වෑයම සාර්ථකයි අරිට්ටේනි සතු

0: මිනිහන් වෙලානේ.
1: අල්ලන්න එපා දේවියනේ.
0: නෑ නෑ නෑ නෑ. පිලිස්සුනේ නැහැ.
1: මගේ අරමුණ අපගේ විෂුන් වහන්සේලාට අද රාත්‍රියේම ලැබුම් ගන්න සුදුසු පරිදි මෙය සූදානම් කිරීම.
0: කදිමයි කදිමයි අරිටේනි.
1: භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අප ඉදිකරන පළමුවෙනි වාසස්ථානය මෙයයි දේවියනි.
0: මෙහි බිත්ති කළු පැහැගැන්වී ඇති නිසා අපි මෙයට කාලි ප්‍රාසාදයේ ලෙස හඳුන්වමු.
1: ඉතාගේ ඉතාගේ දේවියනි.
2: ඔන්න ඔහොමයි ඒ නම ලැබුණේ. කාල ප්‍රාසාදය
3: ලංකාවේ පළමුවෙනි විනයානුකූල සංඝාවාසය. සංසාර කතන්දරත් එක්ක ඉන්න අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.
4: කවදත් අලුත් කාගෙත් නෙත්
3: උදේටයි විනාඩි 29යි.
5: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ගික රුපියල් 26.10 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
8: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
9: ඒ කාලේ හිටම සින්දු
10: වැදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිරා.
11: මේ කාලේ හිටම සින්දු
12: වෙරළු මල් වෙරළු මල්
13: වෙරසෙත් හිටුණ යන්නේ නැතුව තුරුල ඔයගේ.
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් මසින්දු එක දිගට අහන්න
14: සෙනසුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
15: නෙපෙම් හෙලෝ හෙලෝ සතියන්ත
9: අහන්න අහන්න.
8: කවදත් අලුත් කාගෙත් නෙත්
9: සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
2: සමීර කාල ප්‍රාසාදයේ වැඩඋන්න මිහිඳු මාහිමියෝයි අනෙක් සංඝයා වහන්සේලයි කොහේට හරි වැඩම කරලා තියෙනවා.
3: මේ කතාව හා ඒ ගැන අනුලා දේවියත් දෙවන පෑතිස් රජතුමත් පුංචි කලබලයකින් වගේ.
16: අනුලා දේවියනි, මේ කිසිවෙකු සිටිනා බව පෙනෙන්නට නැහැ. අපේ තෙරුන් වහන්සේලා කාල ප්‍රාසාදයෙහි නොමැති බව උදෑසනම දැනගන්ට ලැබීමෙන් මා විමතියට පත් වුණා. සැකය දුරුකර ගැනීමටයි ඔබ සියලු දෙනා සමග මෙහි පැමිණියේ.
0: රජතුමනි, උන්වහන්සේලා අගනුවරට වැඩම කොට දැනට 26 දවසක් ගත වී තිබෙනවා. මුල් දින කීපය හැරුණු විට මෙතෙක් දවසක් උන්වහන්සේලා මේ කාල ප්‍රාසාදයමයි ලැගුම් ගත්තේ.
16: අප කිසිවෙකුටත් නොදන්වා උන්වහන්සේලා බැහැරව ගියේ කිමදැයි සිතන්නට අපහසුයි. අපෙන් සිදුවන කිසියම් ප්‍රමාද දෝෂයක් වද්ද?
0: එසේ සිටිය නොහැකි රජතුමනි. උන්වහන්සේලා කිසියම් හේතුවක් නිසා කිසිවෙකුටත් නොදන්වා පිටත් වුණේ ඉක්මනින්ම ආපසු වැඩම කිරීමේ අපේක්ෂාවෙන් විය හැකි.
16: කෙසේ දනුලාවෙනි ඔබ එවැනි නිගමනයකට එළඹුණේ?
0: ඔබම සිතා බලන්න රජතුමනි, මහතෙරුන් වහන්සේ අප වෙත පැමිණියේ බුදුන් වහන්සේගේ සද්ධර්මය අපට හඳුන්වා දී ආර්ය මාර්ගයට යොමු කිරීමට.
16: ඒ බව මා නොදන්නවා නොවේ අනුලාවෙනි.
0: බුද්ධ ශාසනය අපගේ ලක්බිමෙහි ස්ථාපනය කිරීමයි උන්වහන්සේලාගේ අරමුණ. එය තවම

0: මුළුමනින්ම ඉටුවී නැහැනි රජතුමනි. ඒ හැරත් තවත් කරුණක් සිහිපත් කළ යුතුයි ඔබතුමාට.
1: ඒකමෙන් තනුලාවෙනි.
0: මහමෙවුනා උයන භික්ෂූන් වහන්සේලාට පූජා කළ දිනෙහි මා ඇතුළු 500ක් කාන්තාවන් සසුන් ගතවීම සඳහා ඔබින් අවසර ඉල්ලා සිටියා.
1: එහෙමයි.
0: ඒට අනුමැතිය පළ කළ ඔබ අපගේ අභිලාෂය මහතෙරුන් වහන්සේට පැවසූ විට ලැබුණ පිළිතුර සිහිපත් කරන්න රජතුමනි.
2: මහරජ, ස්ත්‍රීන් පැවිදි කිරීම අපට කැප නැහැ. මාගේ නැගණිය වන සංගමිත්තා නම් බහුශ්‍රුත මෙහෙණිය පැළලුත් නුවර වාසය කරනවා. අපගේ පිය රජතුමා වෙත හසුන් පතක් යවා සර්වඥන් වහන්සේට සෙවන දුන් බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාවත් ඒ උතුම් භික්ෂුණියවත් වැඩම කරවා ගන්න එතුමිය ස්ත්‍රීන් පැවිදි කරනු ඇති.
1: අනුලාවෙනි, පසුගිය දිනවල කටයුතු අධික වූ නිසා එම කාර්ය අතපසු වුණා. මම ඉක්මනින්ම මාගේ මිත්‍ර අශෝක රජතුමා වෙත එය දන්වා යවන්නම්.
0: අරිට්ට ඇමති කඩිනමින් පැමිණෙනවා. යම් ආරංචියක් විය හැකි.
3: අවසරයි රජතුමනි.
1: එහෙමයි.
3: අනුලා දේවියනි, මහතෙරුන් වහන්සේ ඇතුළු පිරිස මීන් තලාවට වැඩම කොට ඇති බව දැනගන්නට ලැබුණා.
4: උන්වහන්සේලා මෙහින් තලාවටනේ වැඩම කරලා තියන්නේ.
5: ඔන්න තරංගා, අපි කිව්වා වගේම කාන්තාවන්ටත් සැබෑ විමුක්තිය ලැබෙන්න යන්නේ.
4: කොච්චර දෙයක්ද.
5: සංගමිත්තා මෙහෙණින් වහන්සේ වැඩම කරවන්නත් මූලික කටයුතු ලෑස්තියි.
6: මේ දේවල් ඇහෙනකොට අපේ බණ්ඩාරවෙල සාගරීට වෙන්න මෙහෙම හිතිලා. පින්බරු දැසනක් වේවා දෙන්නටම ජාතියක් හැටියට මොනතරම් පින් කරලාද අපි බුදුදහම වැළඳගන්න. හරිම ලස්සනට වැඩසටහන කරනවා නේ. සාදු සාදු සාදු කියලා බණ්ඩාරවෙල සාගරි අපිට මැසේජ් එකක් තියද්දී මේ මැසේජ් එක කවුද දවලා තියෙන්නේ? තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම වැඩසටහන කරන්න ආශිර්වාද කරනවා. හැමදාම මම පින් දෙනවා ඔයාලා දෙන්නට. මම චාන්දනි රන්දෙලිගම, හරිනේ චාන්දනි වගේ ගමේ නම කිව්වා. හරි, මේ මැසේජ් එක කවුද? මේ තෙරුවන් සරණයි තරංග සමීර අපිත් ඔයාලා වහගෙන ඉන්නේ. අපි ඔයාලා වහගෙන ඉන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රියාවත්ත තාලිගම සංසලා ෆැෂන් එකේ රජිත නිසංසලා රන්දි තවීෂා යසිස්මා මෙන්න මේ කට්ටියත් මේ වෙලාවේ සංසාර කතන්දරත් එක්ක ඉන්නවා කියලායි කියන්නේ.

0: නෙත්FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
1: සමීර, එකපාරම මිහිඳු මහරහතන් වහන්සේ දැක ගන්න නැති වුණාම රජුරුයි දේවියයි ගොඩක් කලබල වුණානේ.
2: දැන් වුණ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවේ වැඩ ඉන්නවා කියලා දැනගත්තාම තරංගා හිතට සැනසෙල්ලක් දෙනවා රජතුමාට. අන්න ඔය විදිහ සුසුමක් හෙලන්න නැති නේද? ඔන්න මිහිඳු හිමියන් මුණ ගැහිලා.
3: ඔබ වහන්සේ නාග චතුෂ්ක පොකුණ අසලින් හැරි ඉහළට වැඩම කරනවා දුටු විටයි අප තුල නොසන්සුන් බව තුරන් වූයේ.
4: මහරජ, මෙවන් වෙලාවක මේ දේවීන් වහන්සේලා දෙදෙනා විශාල පිරිසකුත් කැටිව ඉමහත් වෙහෙසක් දරාගෙන අප ගැන සොයා බැලීමට ඔබ මෙතරම් විහුසුළු වූයේ මන්ද?
3: මහතෙරුන් වහන්ස, දෑසට හුරුවෙමින් තිබූ ඔබ වහන්සේලාගේ ශාන්ත දර්ශනය එක්වරම බැහැරවීම ගැන නොසන්සුන් බවක් අප සිතෙහි පහළ වුණා. අවසන් වරට මාලිගයේදී දන් වැළඳීමෙන්
4: පසු මා ඔබට මහා පමාද සූත්‍රාන්තය දේශනා කළ දිනේ ඇසළ මස ශුක්ල පක්ෂයේ තෙලස්වන තිතියේදී තිබුණා.
3: එහෙමයි.
4: මහරජ, අප මෙහි පැමිණියේ බුදුන් වහන්සේගේ නියමය පරිදි ඇසළ පසළොස්වක තිතියෙන් ආරම්භ කළ යුතු වස් විසීම පිණිසයි. වැස්සෙන් ආවරණය වූ ස්ථානයක හුදෙකලාව විවේකීව විසෙමින් ධර්මය මෙනෙහි කිරීම, භාවනාව වැනි කටයුතුවල යෙදීමයි මේ කාලය තුළ අපගේ සිරිත. පිඩු සිඟා වැඩීමක් සිදුවන්නෙත් නැහැ.
3: පිඩු සිඟා වැඩීමකින් තොරව ඔබ වහන්සේලාට දානේ ලැබෙන්නේ කෙසේදයි සිතන්නට අපහසුයි.
4: මහරජ, අප මෙහිදී පළමුවැනි වරට පැවැත්වූ ධර්ම දේශනාවට සවන් දුන් ජනතාවගෙන් විශාල පිරිසක් මේ අවට ගම්මානවල වාසය කරනවා.
3: එහෙමයි.
4: අද උදෑසනත් කිහිප දෙනෙක් මෙහි පැමිණ දන් පිළිගන්නවා.
5: එහෙත් වර්ෂාවෙන් ආරක්ෂාව ලැබිය හැකි ස්ථාන නම් මෙහි විරලයිනේ මහතෙරුන් වහන්ස.
4: දේවීන් වහන්ස, මේ අඩවිහි ගල්ලෙන් රාශියක් පවතිනවා. අපට ඒවායින් සෑහීමකට පත්විය හැකි එපමණයි. අවසරයි මහතෙරුන් වහන්ස, මමත් මාගේ සොහොයුරන් සියලු දෙනාත් සසුන්ගත වීමේ අපේක්ෂාවෙන් පසු වෙනවා. ඒ සඳහා අපිට මහරජතුමාගෙන් අවසර දැනටමත්.
3: එහෙමයි මහතෙරුන් වහන්ස, මාගෙන් පමණක් නොවේ අරිට්ටයන් ඇතුළු සොහොයුරන් 55 දෙනාගේ සමීපතම ඥාතීන්ගෙනුත් එයට කිසිදු බාධාවක් නැහැ. එකඟයි.
4: සතුටට කරුණක්. අපට මේ පිරිස අප්‍රමාදව පැවිදි කිරීමට හැකි.
5: අවසරයි මහතෙරුන් වහන්ස, පැවිදිවන්නන් සඳහා අවශ්‍ය වන චීවර ආදී පරිස්කාර විශාල සංඛ්‍යාවක් අපි දැනටමත් සූදානම් කර තිබෙනවා.
4: එසේනම් මහරජ, මේ පිරිස අදම පැවිදි කරවමු.
3: එහෙමයි මහතෙරුන් වහන්ස.
1: සාදු සාදු සාදු. ලංකාවේ සංඝ ශාසනය බිහිවෙන්නයි හදන්නේ.
2: අනේ, අපේ රටේම ඉපදුණු අරිට්ට ඇමති ප්‍රමුඛ 55 දෙනෙක් පැවිදි වෙන්නයි මේ හදන්නේ.
6: ඒ අසිරිය විඳගන්න ඔහොම සංසාර කතන්දරත් එක්ක ඉන්න අපිට ඉතින් 0711 95 95 95ට කොයි තරම් මැසේජ් ගොඩක් ඔයාලා එවනවද නේද? ආදරණීය තරංග සමීර, ඔයාලා දෙන හරිම ලස්සනට වැඩසටහන කරන අපිත් අහගෙන ඉන්නේ ආසාවෙන්. ඇහැලේගොඩ චමින්ද මෝටර්ස් එකේ චමින්ද බොස් ඇතුළු හැමෝමත් අහනවලු. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට. සංසාර කතන්දර ඇහෙන වර්තමානයේ හදර දෙනන්නේ අතීතේ අපි ජීවත් වෙනා වගේමයි. සමීර තරංග, ඔයාලා දෙනට ගොඩාක් පින් බුදු සරණයි. කටුගස්තට මේද අපිට මේ මැසේජ් එක කියවලා තියෙන්නේ. මේ කවුද මේ? අනේ, ඔයාලා දෙන්න ලයිව් එකක් එන්නේ නෑ නේද? කමක් නෑ, ඉතින් අපි ලස්සනට අහගෙන ඉන්නවා කියලා ඔන්න මැසේජ් එකක් කියවලා තියෙනවා. එන්නම්කෝ දවසක, හරිද? සුබදෑසනක් දෙන්නටම සංසාර කතන්දර අපිත් ආසාවෙන් අහගෙන ඉන්නවා. රොෂානි රුවන්වැල්ලේ ඉඳලා, රෝෂණී රුවන්වැල්ලේ ඉඳලා අපිට මේසේජ් එක තියලා තියන්නේ. තරංග සමීර, මගේ හැම පිනකම අවසානයේ මගේ පෙතුම ලබනව මේ මිනිස් ජීවිතයේ සෝවාන් මාර්ගඵලයකටපත් සතර අපායකට නොවැටි ඉක්මන් භවයේදීම මේ සංසාර පෙතුම කෙටි වෙන එක කියලා සිංගප්පූරුවේ චම්පි අපිට නැවතත් මැසේජ් එකක් කියවලා තියෙනවා. ඔන්න අපි කවිකාරයා මැසේජ් එකක් කියවලා තියෙනවා. සසරදීක් විජේපරදා දම් විජේ ජයගෙන සංගායනාවයි, පුත් දම්සොක් මිහිදු මහතර වැව් මිහිපිට තුසිතේ වාසනාවයි, සසනඹර මෙනෙහි පින් බිම අනුලාවන් අරිහත මග නිමා කළ නිවනයි, සංගමිත්තරණේ ජයසිරි මහා බෝ රජ වැඩමා සිරිලක බුදු සභ්‍යත්වයේ උදාවයි. පොබුදු ලක්මාල් වික්‍රමාරච්චි ඉංගිරියඳලා අපිට ඒ මෙසේජ් එක

0: ये रहता मैं रहे थे ने रहे अबे डीजे आजा एक नेते फिर डीजे नाइट अटैक शो एक तिब्बने ये वो वागे म बदुल डिस्ट्रिक्ट के नापे डीजे डीसी ये वागे म पुत्तलम डिस्ट्रिक्ट के विरुद्ध वेब वाइब एंटरटेनमेंट सहबागे उनु में तारंगे बहुमत तारंकारे होना ඡන්ද 100ක ප්‍රතිශතයකින් තමයි දෙන්න ටිකක් එහෙ මෙහෙ උනේ. ඉතින් අන්න ඒ හින්දා තමයි අපි කියන්නේ ඒ දෙන්නටම අවස්ථාව දුන්නොත් අවසන් වටේට සුසුකම් ලබන්නට ලබන සිකුරාදා තරඟයේ තියෙන්නේ තවත් ලස්සනම ලස්සන ප්‍රදේශ දෙකක දිස්ත්‍රික්ක දෙක. ඒ තමයි ලස්සනම පොළොන්නරුව සහ ලස්සනම ලස්සන කේතලේ මල්ලක් කියන මාතලේ දිස්ත්‍රික්කෙන්. ඉතින් ආ මාතලේ පැත්තේ එහෙම නැත්නම් පොළොන්නරුව පැත්තේ ඩීජේ කරන කෙනෙක් නම් ඔන්න ඇටැක් ෂෝ එකට වාටත් එන්න පුළුවන්කම තියෙනවා. ඔයා ඩීජේ කරන වීඩියෝවක් සම්බන්ධ කරගන්න පුළුවන්. ෆෝන් නම්බර්ස් දෙකක් එක අපේ NetFM Facebook page එකට inbox කරන්නයි තියෙන්නේ. මේ පණිවිඩය කොහටද? පොළොන්නරුවටයි මාතලේටයි 8:48.
1: Kills වැතින් දැන් ඔබට හොඳම දීම නාසහ වැටි ඉදිරියක් Elephant House Lemonade ලීටර් 1.5ක් සඳහා 130ක වට්ටමක් Prima කොත්තුමි noodles gram 400ක් සඳහා 125ක වට්ටමක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීම නා Kills වැතින්ම පමණයි
2: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 smart drive smart savings BYD 1125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන්
3: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
4: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත් නෙත් FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු
5: ඔන්න අපේ මේ පුණ්‍ය භූමියේ සංඝ ශාසනය පිහිටවුවා උන්වහන්සේලාට වැඩ ඉන්න මිහින් තලාවේ අට සැටලෙනත් හැදුවා
0: මේ උදා වෙලා තියෙන්නේ තරංගා ඔයත් මමත් හම්බෙච්ච කාලය වස් කාලයනේ.
5: ඔව්.
0: ඒ කාලෙත් මේ කාලේ වස් කාලය.
5: හහා.
0: ඉතින් වස් වසන්ත මේ මහා සංඝ රත්නයේට අට සැටලෙන පූජා කරලා ආල බලන්නකෝ.
6: මහරජ ප්‍රෞඪ්‍යා කර්මයට සහභාගී වීමෙන් පසුයි මාත් මෙහි වැඩම කළේ.
7: අපේක්ෂිත අන්දමින් සියලු කටයුතු සිදුවන්නට ඇතැයි මා සිතනවා මහතෙරුන් වහන්ස.
6: එහෙමයි රජතුමනි. නිසි වේලාවට පරිස්කාර සියල්ල අපට ලැබුණා. පැවිදි කිරීමේ කටයුතු දැන් සියල්ලම පහේ සම්පූර්ණයි.
8: එහෙමයි. එහෙමයි මහතෙරුන් වහන්ස.
6: අවට ගම්මාන වලින් පැමිණි පිරිසකුත් එම අවස්ථාවට සහභාගී වුණා. භික්ෂුන් වහන්සේලා පෙරටු කරගෙන සියලු දෙනා මෙහි පැමිණෙනවා ඇති.
7: එහෙමයි මහතෙරුන් වහන්ස.
6: මහරජ ඔබගේ පිරිස ඉදිරිපත් වූ වැඩ කටයුතු කෙසේද අවසන් වූයේ?
7: ගල්ලෙන් රාශියක ඇතුළත සහ පිටත හැකි තරම් දුරට සුද්ධ පවිත්‍ර කළා. ඇතුළත බිමස් සකස් කොට තිබෙනවා.
8: දැනට ගල්ලෙන් අටසටක් සූදානම් මහතෙරුන් වහන්ස.
6: මේ ලංකාද්වීපයේ හිම දැනට සිටින්නේ භික්ෂූන් 60 දෙනමක් පමණයි.
8: එහෙමයි.
7: එහෙමයි. ඔබ වහන්සේගේ ගල්ලෙනෙහි බිම ශුද්ධ පවිත්‍ර කිරීමේදී පසට යට වී තිබූ සමතලා ගල් පුවරුවක් මත උනා.
6: වැතිර සිටීම සඳහා එය මට ප්‍රයෝජනයක් වුණා ඇතයි සිතනවා.
7: එහෙමයි. මේ ගල්ලෙන් වැඩි දියුණු කිරීමටත් වහාම මෙහි විහාර කර්මාන්තයක් ආරම්භ කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා මහතෙරුන් වහන්ස.
6: මහරජ මෙය ඔබේ මව්බිමට බුදුදහම හඳුන්වා දුන් ස්ථානය වන බැවින් මෙහි විහාර කර්මාන්තයක් ඇරඹීම අවශ්‍යෙන්ම සිදුවිය යුතුයි.
7: එහෙමයි මහතෙරුන් වහන්ස.
6: උදාවන ඇසළ 15ක පොහෝ දින භික්ෂුන් වහන්සේලා 60 දෙනමක් මෙහි වස්සානය ආරම්භ කිරීමවත් සුවිශේෂ කරුණක් නේ.
8: එදින උන්වහන්සේලා සියලු දෙනාටම දානීය පූජා කිරීම මම බාර ගන්නවා මහතෙරුන් වහන්ස.
7: අහා, භික්ෂූන් වහන්සේලා පෙළගැසී ඉදිරියට වඩිනවා. සිත් සතන් පහන් කරන අසිරිමත් දර්ශනයක්. ඉදිරියෙන්ම වඩින අරික්ත භික්ෂූන් වහන්සේ හඳුනා ගන්නටත් තරමක් අපහසුයි. මුහුණෙන් පවා අපූරු ප්‍රභාමත් බවත් ප්‍රකාශ වෙනවා.
6: දේවීනි,
8: මහතෙරුන් වහන්සේ,
6: මේ පිරිස හුදෙක් සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා නොවේ. පූර්ව භවයන්හි කත පුණ්‍යතා සහිත මේ සෑම හිමි නමක්ම ජීවරයේ පෙර වූ සැනින් අරහත් ඵලයට පත් වුණා.
7: සාදු සාදු සාදු. දේවියනේ, පැමිණෙන්න පැමිණෙන්න, ඔබත් ඉදිරියට පැමිණෙන්න. අපි අරිට්ට හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට නමස්කාර කරමු. සාදු
8: සාදු.
6: සුවපත් වේවා, සුවපත් වේවා මහරජ. මේ ලංකා ද්වීපයේහි උපත ලැබූ පිරිසක් අද දින සසුන්ගත වීමත් සමගම මේ ලංකා ද්වීපයේහි බුදු සසුන තිරසර ලෙස ස්ථාපනය වෙනවා.
7: සාදු සාදු සාදු.
6: බුදු සසුන පවතිනාතෙක් මේ ලංකා ද්වීපය බැබළෙන බව ඒකාන්තයි. සමනාමයන් මහරජ ධම්ම රාජස්ස සාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා.
5: කොයි තරම් පින්බර දසුනක්ද මේ පුණ්‍ය භූමියේ ඉපදිලා සංඝ ශාසනයේ පැවිදි වුණු භික්ෂුන් වහන්සේලා 55 නමක් එක දිගට වැඩම කරනවා.
0: මට හිතාගන්න බෑ ඒ දර්ශනයේ තියෙන අපූර්වත්වය සහ ලස්සන කොයිතරම්ද කියලා. තරංග, අද අපේ සංසාර කතන්දර නතර කරමු. අටසැරලෙන පැත්තට ගිහිල්ලා තරංග යන්නකෝ. ඔන්න අනුලා දේවි සූදානම් දානේ පූජා කරන්න.
5: අනේ අපි යන්.
0: මයනවා දේවානම් පියතිස්ස රජරුවත් එක්ක මහා සංඝරත්නේ තවදුරටත් වෙන්න ඕනේ මොනාද කියලා බලන්න.
5: හොඳමයි.
0: එහෙනම් අපිට සමුගන්නට අවසරයි. තවත් ලස්සන සෙනසුරාදාවක මේ විදිහටම හමු වෙමු නේද?
5: ඔව් සමීර, මං තාමත් ඉන්නේ අර ඔබ මැව චිත්‍රූපේ. මං ඉන්නේ අනුලා දේවිය සමග උන්නාසෙලට දාන බෙදන ගම.
0: සාදු සාදු සාදු. අපි ගිහින් එන්නම්.
5: මං තරංග.
0: මම සමීර.
9: කවදත් අලුත් කාගෙත් නැත්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: Good morning, වෙලාව උදේ 9යි දැන් හා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම සමීර හැටන්කොළඹ ප්‍රධාන මාර්ගයේ කොයිල්වත්ත ප්‍රදේශයෙන් රථවාහන ධාවනයට පැවති බාධා ඉවත් කර තිබෙනවා. එම් ප්‍රදේශයෙන් හැටන්කොළඹ ප්‍රධාන මාර්ගයට අද උදෑසන පස් කන්දක් කඩා වැටී තිබුණා. ඒ අනුව මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටි තිබූ බවයි net news නියෝජිතයා පැවසුවේ. නුවරළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහැටන් පොලිසියක මාර්ගයේ මතට කඩා වැටී තිබූ පස් කන්ද ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය මෙවර විට සාමාන්‍ය පරිදි සිදු වෙනවා. මේ අතර සබර්ගම පළාතේ මහනුවර නුවරළිය ගල් සහ මාතර දිස්ත්‍රික්වල අද දිනේ විටින් විට වැසි ඇති විය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස් හර්සවයම් පළාත්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි. ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝගි ගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. මෙලඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News, the truth people trust. FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
4: Hello, hello.
5: Sati Antaya.
4: Hello, hello.
5: Sati Antaya.

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

Good morning, good morning, good morning. Belaude, Navei, Vinadi, Atai, hello, hello, Satyanthe, Vedapatanga, Nahadani. தாமனிதிதோ சென்சுராத தவசு கேல நயனி நேத உதய பாந்தரமணக்கிட்டலா கிவல்தரோல அஸ்பஸ்கரன்ன பட்டாங்க அரகின இட பசே அதுதத் வெரிட்ட யன கட்டிய நெக்கிட்டல வெரிட்ட கிஹில்ல நேத நேமந்த தங் வெரிட்ட யன கமங் ஹலோ ஹலோ சத்யந்தே அஹகினின கமன் தமாய் இன்னே இங்க ஏனிசாம சென்சுராத உதய பாந்தரம இந்தலா இதனட வேன சிந்துரிகக் அஹன்ன தமாய் மெதரிங் யஹட டைம் எக தியேனே நேத ஆதன்னோ சாமானிய சென்சுராத உதய நவே வெனகொட මොන ලෝකේ හිටියත් උදේ නවය වේදී ඍජුවේ අසාව ළඟට එනවා කියලානේ. ඒ නිසා නවය ඉඳලා 12 වෙනකන් ඔයා වැඩි ප්‍රමාදරේ කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු ටිකක් අහන්න. ඔයාට මෙතනින් එහාට chance එක තියෙනවා. ඔයාට තියෙනවා නේද ජීවිතේ බලාපොරොත්තු. කවදා හරි දිනනවා කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවනේ නේද? ඒ බලාපොරොත්තුවත් හිතේ තියාගෙන ඔයා දවසින් දවස ඉස්සරහා යනකොට ජීවිතේ බලාපොරොත්තු දිනන්න නා. අපරිමිත කැපකිරීමක් උත්සාහයක් ඊපස්සේ වාසනාව ඒ වගේම හැකියාව මේ සියලුම දේවල් බලපානවනේ මේ සියල්ල එකට එකතු කරගත්තොත් දක්ෂතාවයන් දියුණු කරගත්තොත් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරොත් අපිට හිතනවට වඩා වැඩියෙන් ලুকু ජයග්‍රහණයක් ලබන්න පුළුවන්නේ අනේ නිසාම තමයි ඊයේ රාත්‍රියේ අතිශය ජයග්‍රහී රාත්‍රියක් බවට පත් උනේ තමන්ගේ කැපවීම ඊට පස්සේ උත්සාහය සහජ හැකියාව දක්ෂතාවය මේ සියල්ලත් එක්ක ඊයේ රාත්‍රියේ අතිශය තරඟකාරී ඒ වගේම අතිශය ජයග්‍රහී රාත්‍රියක් බවට පත් වුණා මොකද net fm dj night face to face attack show එක අපි ඊරෑ 9 වෙදි වැඩේ පටන් ගත්තනේ පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නේද බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් dj dc ආව ඊ රාත්‍රියේදී ඒ වගේම කරට කර තරංගයක් දෙන්න පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වේව් වයිබ් එන්ටර්ටේන්මන්ට් ආවා. හරිද? ආවට පස්සේනේ වැඩේ තියෙන්නේ. හිතාගන්න බැරි විදියට අතිශය තරංගකාරී තරංගවටයක් ඊ රාත්‍රියේදී පැවැත්ුනේ. දැන් net fm dj night මූලික ආදීරේ අවසන් දින කිහිපෙන්නේ මේ යන්නේ. එතකොට අවසානයේ වෙනකොට මේ තරම්ම තරංගකාරී වෙයි කියලා ඇත්තටම ඊරෑ අපිත් බලාපොරොත්තුුනේ නැහැ. හැබැයි උනාට හිතාගන්න බැරි විදියට net fm dj night ඉතිහාසයේ ප්‍රතිපල සියල්ල වෙනස් කරමින් මෙතෙක් වාර්තා වුණු වැඩිම මනාප සංඛ්‍යාව මං හිතන්නේ මනාප 70,000කට ආසන්න ප්‍රමාණයක් කී දවසේදී මේ තරඟකරුවන් දෙදෙනා වෙනුවෙන් ලැබුණා. හොඳම කතාව තමයි දැන් ඊයේ රෑ වැඩේ බලාගෙන හිටපු කට්ටිය නම් දන්නවා ඊයේ ජයග්‍රහණය කරේ බදුල්ල දිස්ත්‍රික්කයේ DJ DC නේ. හැබැයි ඒ වුණාට ඔහුට කරට කර තරඟයක් දීලා කමෙන්ට් 100ක වගේ පොඩි පරතරයකින් දෙවන ස්ථානයට පත් වෙන්නේ ඊයේ දවසේදී පුත්තලම දිස්ත්‍රික්කයට හැකියාව ලැබුණා. ඒක තමයි තරඟකාරීත්වය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඊයේ දවසේදී දෙදෙනාගේම දක්ෂතාවයේ වගේම හැකියාවේ වගේම ජනප්‍රියත්වයේ මනාප සංඛ්‍යාව මේ සියල්ල සලකා බලමින් මොකද ඊයේ වාර්තා අලුත් වෙච්ච දවසක් නේ නේද? ඒ නිසාම දෙදෙනාවම දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලැබුවන් බවට පත් කරා. හරිද? ඉතින් ඒ නිසා ඊයේ ජයග්‍රහී රාත්‍රියේ සතුටත් බෙදා ගන්න ගමම්ම අපි හෙලෝ හෙලෝ සතිය වැඩ පටන් ගන්න තියෙන්නේ. ආ එතකොටම කියන්න දැන් ඕක බලාගෙන ඉඳලා ලබන සති පොළොන්නරුව ඊට පස්සේ මාතලේ දිස්ත්‍රික්ක නියෝජනය කරලා තරංග වදින්න සෑහෙන්න ප්‍රමාණයක් කට්ටිය අපිට ඇප්ලිකේෂන් එවලා තිනවනේ නේද? ඒ කියන්නේ ලොකු දෙයක් කරන්න නෑ. ඔයා ප්ලේ කරන වීඩියෝ එකක් අපිට WhatsApp කරන්න. එමන් නැත්තම් අපිට Facebook Messenger හරහා එවන්න විතරයි තියෙන්නේ. ගොඩක් කට්ටිය එවලා තිනවා. අද දවසේදීත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඔයා මාතලේ දිස්ත්‍රික්කේ එමන් නැත්තම් පොළොන්නරුව දිස්ත්‍රික්කේ නියෝජනය කරන කෙනෙක් නම් මෙන්න මේ විදිහට වැඩ පෙන්වන්න පුළුවන් නම් ඔයාලට chance එක තියෙනවා අද දවස පුරාවටමත්. හරිද? Right, inside thing මේ සතුටත් එක්කම උදේ පාන්දරම හරිම ප්‍රබෝධමත්ව වැඩේ පටන් ගන්න තියෙන්නේ. උදේ 9යි විනාඩි 12යි. බත් කන වෙලාව වෙනකන් ඉන්නවා සා ඔයා එක්ක. මේක වාගේ මගේ හෙලෝ හෙලෝ සතියන්තය. දන්නවනේ මම DJ අසා.

0: වාව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
1: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
0: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
3: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මට ඩොක් තියෙනවා මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවනගලේ කමල් බන්දුල මහත්ය කියලා. කිහේ ගියා. මම මාස 6ක් විතර බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
0: කතා කරන්න 0777 300 940

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Love is in the air. Love is in the air. Inna, adre allaganna.
2: Net FM.

0: ගිටාරෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: ඔදනවයයි විනාඩි විසි හයයි මබලටික නැකිටලනේද මැසේජස් එක දෙකනකොට මට තේරෙන දැන්තමයි ඇහැරිලා තියෙන්නේ කියලා. උදාර විදිහට මැසේජ් කරපු සෙට් එකව මතක් කරන්න ඕන. දැන් අද පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ඉන්න දවසක් නිසා මට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම ආඩ මැසේජ් කරන්න කියලා කියන්න අමතකුණානේ. මාව අහගෙන ඉන්න සෙට් එක අපරාධ කියන්න බෑ. ඉතින් මං කියන විදිහටම වැඩ කරන කට්ටිය නිසා කියනකම් මැසේජ් කරේම නෑනේ. 0711 95 95 95ට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා. ගුඩ් මෝර්නින්, හෙලෝ හෙලෝ සතියන්තයෙන් මටත් දෙන්නකෝ සින්දුවක්. මම මේ වෙලාවේ සද්දෙරම නැත් FM අහගෙන ඉන්නවා කියලා චාන්දනී මැසේජ් කරලා තිනවා. තැන්කියු චාන්දනී. ඒ වගේම හාලියල ගල උඩ 12 කණුවේ පුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ, ඊට පස්සේ නිසාන් සැලොන් එකේ, GM ස්ටෝර්ස් එකේ, ඊට පස්සේ පුබුදු ප්‍රේ ස්කූල් එකේ ඔක්කොම කට්ටියව මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. මගේ ජීවිතේ පළවෙනි වතාවට මට නර්සරියේ කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා හරියට. ඊට පස්සේ හයි කොහොමද හසා අපිත් මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා රංජිත් මැසේජ් කරලා තිනවා. ඒ වගේම රයිට් මේ කට්ටිය තමයි ඉන්නේ. අද මම වෝල් පෝස්ට් එකක් දාලා තිනු. උදාර කොල්ලෙක් තමයි වෝල් පෝස්ට් එකේ ඉන්නේ. මම පොඩි කැප්ෂන් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින් කියලා දාලාද හාර්ට් රියක්ෂන් මේකට 100ක් ආවොත් මං සතුටින් කියලා. ඒ නිසා මේ උදාර කොල්ලව සතුටින් තියන්න නැත්නම් FM official Facebook page එකට ගිහිලා වෝල් පෝස්ට් එකට කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. හරිද? සෙනසුරාදා දවසේ වාගිත් මොනාද අලුත් දේවල් වෙන්නේ කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. අපි දෙන්නත් එක පොඩ්ඩක් කතා කරන්න ඕන. ඉතින් ඒ නිසා හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න අමතක කරන්න එපා. අපේ දිනපු හාදයව අපි මේ සම්බන්ධ කරගන්න බලනවා බදුල්ල දිස්ත්‍රික්කයට මේ වෙලාවේ යමතුමක් ලබාගෙන. හැබැයි ආරංචි හැදීර නම් සෑහෙන්න පිළිගැනීමක් ලෑස්ති වෙලා තියෙන නිසා පොඩ්ඩක් කොල්ලවල්ලන්න අමාරුයිලු. DJ DC අපි තව පුංචි වෙලාවකින් මේ පැත්තට සජීවීව සම්බන්ධ කරගන්නවා. ලෑස්ති වෙලා ඉන්න.

0: Love is in the air. Love is in the air. Inna Adri Allagan.
1: Net FM. Hello, hello, Satyantia.
2: Navina Takshanayin. නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: හොඳම මිලට ක්වොලිටි 100ට 300ක වාසියක් TikTok YouTube Facebook WhatsApp පැතුරු ඇප් 9කට non stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: එහෙයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: Kiehl's වැටින් දැන් ඔබට හොඳම දීමනා සහ වැටි ඉදිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 130ක වට්ටමක්. Prima Kottumi Noodles ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's වැටින්ම පමණයි.
11: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
1: Net FM hello hello Satyante

නවයයි විනාඩි 39යි. සරසුරාද දවසේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නකොට අපි WhatsApp එකේ ගැටියෝ මතක් කරන්න ඕනා, කෝල් කරන සෙට් එක මතක් කරන්න ඕනා. ඊට පස්සේ මම වෝල් පෝස්ට් එකක් දාලා තිනවා. මං කිව්වනේ එකට හાર્ට් කමෙන්ට් 100කට වැඩියෙන් අද වුණා. එතකොට තමයි මගේ දවසම සුබ වෙන්නේ කියලා. අපරාදී කියන්න බෑ. ලොකු දා හතරක්ම තියෙනවා. හරිද? දමයන්ති රත්නායක කමෙන්ට් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් අසා කියලා. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. ඊට පස්සේ දිනෝ දිනෝ. හයි කොහමද? ඊට පස්සේ ජනංජන. හරිනේ ජනංජන. අමරතුංග කමෙන්ට් එකක් දාලා තිනවා. අසා ගුඩ් මෝර්නින් කියලා හાર્ට් ලොකු එකක් දාලා තිනවා. ඊට පස්සේ ප්‍රසන්න, ඒ වගේම නාමල්, ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්නම්. ගුඩ් මෝර්නින් අසා බොයි කියලා තිනවා. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. දිලිනි ගමගේ. ඊට පස්සේ දමයන්ති රත්නායක, දමිකා ශ්‍රියානි, ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්නම්. ඊට පස්සේ ලෑස්ති කරගෙන තින සින්දුවට නිපුන් රසංග, ධනුෂි, ධනු, thank you, ජය වේවා. දිලිනි ගමගේ, ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. මේ තමයි net fm official facebook page එකේ උදාර විදිහට උදේ පාන්දරම මට කමෙන්ට් කරලා තියෙන සෙට් එක. ජය වෙන්න ඕනේ. හරිද? ගුඩ් මෝර්නින් අසයි. අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. මට මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ. රුවන්වැල්ලෙන් කුමුදු ආව එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ දවසක් වේවාසා. හෙලෝ හෙලෝ සතියන්තේ අපිත් අහගෙන ඉන්නේ කොළොන්නාව නැදොල. ඊට පස්සේ දිනීකව. ඊට පස්සේ දුවබයි, ඒ වගේම උපුල්බයි එකතු කරගන්න කියලා තියෙනවා. ෆුල් ස්ටොප් ටික තිබ්බනම් මැසේජ් එකට පංකාදු පහයි. හරි. ඊට පස්සේ හයි ගුඩ් මෝර්නින් අසා. ඊයේ අපි තිවර වෙනකම් බලාගෙන හිටියා, ඩීජේ එක අහගෙන හිටියා. මැසේජ් නොකරාට මටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා. කැගලින් ශිරෝමි, ඔකේ, අනිවාර්යෙන් මම ඔයාව එකතු කරගන්නම්. අද සෙනසුරාද දවසනේ බබා. හරිද? 0711 95 95 95 ට මැසේජ් 500ක් වුණත් ඔයාට එවන්න පුළුවන් දවස. ඒ නිසා නිදහසේ නිවිහන හිල්ල ඉන්න ගමන් අපි දෙන්නත් එක chat එකක් දාන්න පුළුවන්නේ. tag ගාලා 0711 95 95 95 ට WhatsApp message එකක් තියන්න. මම අනිවාර්යෙන් ඔයාව මතක් කරන්නම්. right, okay. ලස්සන සින්දුවකට යන්න හදන්නේ. උදේ 9යි, විනාඩි 42යි.

0: ගිටාරයෙන් තත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තනනිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: Heels within the Nelm Nishpadana Sandha Aduma Milak. Vambutu Gram Siya Krupel Tisnave. Komodo Red Fantasy Gram Siya Krupel Hayai. Madhima Pramane Isso Gram Siya Krupel Desiya Nave. Heels Nelm Bavai Aduma Milai.
5: Master Guide Prakashina 2025 Samaga Usaspela Pasuge Vibhaga Prashnottara Dennikut Viyata. Children's World Kelniya. Master Guide Borella Saha Langama Potthalin Den Laba Ganna. 0773313636.
6: ප්‍රතික්ෂාව ගැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා ගැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
7: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
8: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
7: අතික්‍රමණ
8: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
7: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
8: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0776-8617 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
7: විමසීම් 0760-980-980
8: අතික්‍රමණ
7: සාංසාරික සීමා ඉක්මවා යාමට.
9: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
1: Net FM. Hello, hello, Satyantaya.

0: Jet FM. Hello, hello, Satyantia.
1: වෙලාව දින 9යි විනාඩි 55යි අපි අලුත් පැයකට යන්න ඕන. 0711 95 95 95 මැසේජ් කරපු මෙන්න මේ සෙට් එක එකතු කරගෙන. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ කැගල්ලේ පාරේ බස් එකේ මේ වෙලාවේ පද්මේ මාමෝ යාව සද්දරම දාගෙන අහගෙන ඉන්නේ කියලා තියෙනවා ප්‍රමුදී. පද්මේ මාමා ගුඩ් මෝර්නින්. නියමයි නියමයි සද්දරම වහගෙන ඉන්නවා කියලා මට ආරංචි ආවා. තව පොඩ්ඩක් සද්ද වැඩි කරන්න ඕනේ. හරිද? සචින් සම්පත් වාවත් එකතු කරගන්නම්. අපි මේ වෙලාවේ වාව අහගෙන ඉන්නවා මනම් පිටිය සෙට් එකම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන නුවන්වයි මුතුවයි ඊට පස්සේ මිතුවයි ඉසුරුවයි ඊට පස්සේ යාළුව සෙට් එකම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තමයි ආරංචි ආවේ. අනිවාර්යෙන් එකතු කරගන්න ශාන්තරේලස්සගේ සෙට් එක ජය වේවා. අපේ මේ ඊයේ දවසේ ජයග්‍රහණය කරපු කොල්ල දෙන්න වල්ල ගන්න පොඩ්ඩක් අමාරු වෙලා ඉන්නේ. අපි ඊළඟ පැයදී අනිවාර්යෙන් දෙන්නටම සජීවීව අමතුමක් ලබාගෙන පොඩ්ඩක් විස්තර ටික දැනගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. Facebook live එකක් වෙනවා 2010න් පස්සේ ලෑස්ති වෙලා ඉන්න.

0: දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස්ගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: Good morning, Vilaudi Dhaya Idan.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නියෝ.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසය දිනු සංචාරක ඉන්දිය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු ලබා ගැනීම වෙනුවෙන් දෙපිලටම මෙම තරගාවලිය අතිශය තීරණාත්මක වනවා. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙවුම් ලබන අතර ඉන්දිය කණ්ඩායම මෙහෙවුම් ලබන්නේ ශුබ්මන් ගිල් විසින්. ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර ඉන්දිය පිලේ ප්‍රබල වේගපන්දු යවන්නාවන ජස්ප්‍රීත් බුම්රාද ආබාධයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වී තිබෙනවා. මෙම තරගය දෙපිලටම සුවිශේෂී ඓතිහාසික කඩින් කීපයක් සන්තුවන් කරනු ලබනවා. එය අනුව මෙය ඉන්දිය ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් මුහුණ දෙන 600 වන ටෙස්ට් තරගය වන අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වන ටෙස්ට් තරගයද වනවා. මේලග නෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM.
3: Sati Antea.
4: Hello, hello.
3: Sati Antea.

0: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: Good morning. වෙලාවුදේ 10යි විනාඩි 12යි අපි හලෝ හලෝ සතියන්තේ වාගේ මගේ අලුත් පැයක් පටන් අරගෙන තියෙන්නේ. දැන් වාට මෙන්න මෙහෙම හිතෙන්නත් පුළුවන්. හරිද? සෙනසුරාදු දවසනේ යනි රේඩියෝ එකේ පොඩ්ඩක් සද්ද වැඩි කරලා කාමරේට වෙලා පොඩි නිින්දක් දාගෙන ඉන්නවා. අද විතරයිනේ පොඩ්ඩක් ගෙදර නිදා ගන්න තියෙන්නේ. ආයේ ඉතින් සඳුදා ඉඳලා වැඩ. හෙටත් ඉතින් ගෙදරම නෙමෙයිනේ වැඩ ගොඩක් තියෙනවා ඉවර කරගන්න. ඒ නිසා අද සෙනසුරාදු නිදා ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා නං. එම හරියන්නේ නැහැ. දැන් ගන්න මොබයිල් ෆෝන් එක අතට ඔයාගේ. හරිද? අරගෙන Net FM official Facebook page එකට එන්න. මේ පාන්දරම කමන්නේ අපි සෙනසුරාද කියලා කියන්නේ උදේ 10ත් නිකන් පාන්දර වගේනේ. උදාර කොල්ලෙක් Facebook live ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා Net FM official Facebook page එක පැත්තට ඇවිල්ලා ඔයා පොඩ්ඩක් live එකට join වෙන්නකෝ. රහසක් කියන්න තියෙනවා ඔයාට. එනිසා එන්න. හරිද? රයිට්. ඔයා Facebook live එක පැත්තට join වෙනකම් මම මේ ලෑස්ති වෙන්නේ WhatsApp එකේ මාව අහගෙන ඉන්න කට්ටිය message කරලා තියෙන ටික මතක් කරන්න. සුබදසනක් වේවා සාපිත. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න කියලා අනුර පුස්සල්ලාවෙන් message කරලා තියෙනවා. උදාරයි. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ මාගොල්ල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම අනේ ඇයි මේ පාරනම් කියන්න ඕනේ අපි මේ වෙලාවේ සද්දේර මාව අහගෙන ඉන්නවා කියලා මට message එක දාලා තියෙන්නේ නුවන්. ඊට පස්සේ මුතු, ඊට පස්සේ ඉසුරු, දීපිකා ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. ඔන්න කට්ටියගේම නම් ටික කිව්වා. හරිද? ඊට පස්සේ සුබදසනක් වේවා අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නේ කියලා ඉන්දිකා ටේලර්ස් එකේ සෙට් එක මැසේජ් කරලා තිනු. උදාරයි. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. Facebook live එකට තිලින ඇවිල්ලා ඉන්නවා. Good morning. අපේ තිලින කියලා කියන්නේ DJ Mike. මට මතකයි DJ Mike කියලා කියන්නේ අපේ DJ Night එකේ first round එකේ මුලින්ම තරඟ වැදුණු තරඟකරුවෙක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම මාපලගම PLG අහිංසා. Hi, කොහමද? Good morning. සුභාෂිනි බස්නායක Facebook live එකට ඇවිල්ලා තියෙනවා. යටියන්තොට නිතු ගරාජ් එකේ සෙට් එකවත් අනිවාර්යෙන් එකතු කරගන්න කියතන ලක්ෂාන්. ඊට පස්සේ රුක්ෂාන් එක්ක යාළුව සෙට් එකම එකතු කරගන්නවා. හරි නේද? මේ කට්ටිය තමයි මට දැනට ඉන්නේ. ඔය Facebook live එක පැත්තට එන්න. වාට කියන්න දේවල් ටිකක් තියෙනවා. ටක් ගාලා මේ පැත්තට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. අතරතුරේ මතක් කරන්න ඕන. දැයි රාත්‍රියේ අපි ඔයාලට කිව්වා වගේම Net FM DJ Night face to face attack show එකේ වාර්තාගත ප්‍රතිඵලයක් වාර්තා කරපු දවසක්. ඉතින් ඒ නිසාම බදුල දිස්ත්‍රික්කයේ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ අතර තමයි ඊ තරංගේ පැවැත්තුනේ. මනාප 70,000කට ආසන්න ප්‍රමාණයක් අපිට ඊ දවසේ ලැබුණා. ඒ අතරින් ජයග්‍රහකයා තීරණය වුණේ මනාප 100කින්. ඒ කියන්නේ දෙන්න අතර මනාප අතර පතරේ තිබ්බේ 100ක් වගේ. හරිද? ඉතින් ඒ නිසා ඒ වගේ අතිශය උණුසුම් තරඟකාරී තරඟ බටයක් එක්ක තමයි ඊ රාත්‍රියේ ගත වුණේ. අපි එතකොට ලබන සිකුරාදාව සූදානම් කරගෙන ඉන්න ඕන්න පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලට අවස්ථාව දෙන්න. මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා නම් පොළොන්නරුව ඊට පස්සේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන Real DJ Wed එක ඔන්න ආර chance එක තියෙනවා. හොම්මන් play කරන වීඩියෝ එකක් අපිට messenger එකේ inbox කරන්න. නැත්තම් මාව අහගෙන ඉන්න කෙනෙක් නම් 0711 95 95 95ට WhatsApp කරන්න තමතේ කරන්න එපා. හරිද? එහෙනම් ඉතින් Facebook live එක පැත්තට එන්න. ඕඩක් මේ පැත්තට set වෙලා ඉමු. හරි.

0: Net FM. Hello, hello, Satyam here.
1: නැතෙම් ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකේ මම ලයිව් ඇවිල්ලා ඉන්නේ බබා. එතකොට උදේ පාන්දර කියලා නෑ මේ වෙදි සෑහෙන ප්‍රමාණයක් ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා. දිනුෂා කාරියවසම් උදාර විදියට ගුඩ් මෝර්නින් කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින්. ඊට පස්සේ චනිර ආවත් එකතු කරගන්නම්. ඒ වගේම ඩිලානි වීරකෝන් ආවත් එකතු කරගන්නම්. ජොයිනි රවිනා ඉන්නවා. ඊට පස්සේ මල්ෂා සෙව්වන්දි අසයි ගුඩ් මෝර්නින් මාත් ලයිව් එකේ බලාගෙන ඉන්නවා කියලා තිනවා. උදාරයි අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මාපලගම පියල් ජේ ඔයාවත් එකතු කරගන්නම්. ලස්සනයි අයියේ ඔයා කියලා මට කමෙන්ට් එකක් දාලා තිනවා ජයනි. අනේ තැන්කියු ජයනි. ඊට පස්සේ බර්ත්ඩේ විශ්වයකට යන්නත් තියෙනවා. හරිද? මිද්දනිය පැත්තේ කට්ටිය දන්නවනේ නේද? බින්දරිය කියලා කියපු ගමන් අපිට මතක් වෙනවා ධම්මික ට්‍රේඩ් සෙන්ටර් එකනේ. එතකොට අද දවසේදී ධම්මික ට්‍රේඩ් සෙන්ටර් එකේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන්ගේ කියන්නේ ධම්මික ලියන පතිරණ මහත්මයාගේ උපන්දිනය කියලා අපිට ආරංචියක් ආවා. Happy birthday! සතුටින් ඉන්න ඕනේ, පරිස්සමින් ඉන්න ඕනේ, ආදරෙන් ඉන්න ඕනා. බර්ත්ඩේ පාටි එක පොඩ්ඩක් කේක් එහෙම කපනවා නම් අපේ අශෝක අතේ කේක් කැල්ලා කිව්වත් කමන්නේ. හරිද? සුබ උපන්දිනයක් වේවා. Facebook live එක පැත්තේ ඉන්න set එකව පොඩ්ඩක් තව මතක් කරලම සින්දුවට ගියා නම් හොඳයි කියලා හිතනවා. හයි කොහොමද සයි, අපිත් මේ වෙලාවේ live එක බලාගෙන ඉන්නවා කියලා මට ඩිලානි ලක්ෂපාණින් comment එකක් දාලා තිනු. ඊට පස්සේ චතු ලියනගේ උදාර විදියට ඉන්නවා. ඊට පස්සේ රසික කුමාර good morning අසා කියලා දිනවා. Thank you. Good morning. Good morning. ඒ වගේම අපිත් මේ වෙලාවේ live එකේ තමයි ඉන්නේ කියලා මට රජිත රක්මාල් message කරලා දිනවා. Thank you රජිත.

0: උදේ 10යි විනාඩි 23යි දැන්.
1: ලංකාවේ හදන යුරෝපේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
2: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
3: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන් ට්‍රයි කළා.
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
3: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝග හහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 5 40.

අපිට 0711 95 95 95 WhatsApp message එකක් දාන්නත් පුළුවන් ඊට පස්සේ එහෙමත් නැත්නම් FM official Facebook page එකට වාට inbox message එකක් තියන්න පුළුවන් හරිද ඊට පස්සේ ආදරිනේත් මම බදුල්ල කැටවල සමන් සැලොන් එකේ සෙට් එක ඊය අපි වැඩේ බැලුවා අපේ පැත්ත ජයග්‍රහණය කරා අපිට හරිම සතුටුයි කියලා මට කේෂාන් එකේ අලු සෙට් එක මැසේජ් කරලා තියෙනවා නියමයි නියමයි උදාරයි ඊට පස්සේ good morning අසස පුරුදු විදියට අපිත් ඔන්නවා වහගෙන ඉන්නවා ඊයේ රෑ වෙනකන් අපි වා වහගෙන හිටියේ DJ night එක සුපිරි නියමයි ලබන මාසේ මොකද්ද පස්වෙන්ද වෙනකන් අපි ඉන්නේ exam duty වල net fm මහගෙන නිරෝෂන් බණ්ඩාරසර් ඒ වගේම කොස්වත්ත සර් එක්ක සිසිල් සර් වගේම රොහන් මල්ලි කසුන් මල්ලි ඇතුළු කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා ලලිත් පෙරේරා මැසේජ් කරලා තියෙනවා නියමයි ජය වේවා දිගටම අහගෙන ඉන්න ඕනා

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. දියුණු කළ බ්‍රෑන්ඩ්‍යු බජාජ් ත්‍රීරෝදරථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 16 අපි එන්නේ උදේ රඹෑව සහ සවස මැදවච්චිය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳුරුනවා තැන්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල්ල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
0: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540. මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
3: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්.
4: ගින්දර හැන්දෑව විජානු.

ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා සෙලොන් දිනේශ්‍රී එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා රකිල්ලගස් කඩේ ඉඳලා සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි අනිවාර්යෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ඒ වගේම සචින් සම්පත් Thank you ජය වේවා ඊට පස්සේ හයි ගොමුද සායියේ මඩපත ලක්ෂ්මන් මේ වෙලාවේ තමරා නිශානි චේතනා ඊට පස්සේ තේජ අවෝර් පුංචි පුතාවයි භාග්‍ය අවිෂ්කවෙක් මේ වෙලාවේ ඉන්න සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ඊට පස්සේ මං යන්න හදන්නේ අපේ ළඟම හිතවතෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා විශ් එකක් දෙන්න හරිද මෙයා අපිට සෑහෙන ස්පෙෂල් කෙනෙක් දැන් සාමාන්‍යයෙන් මිද්දෙනිය පැත්තට යනකොට මිද්දෙනිය කියපු ගමන් අපිට ටග්ගාල මතක් වෙන්නේ මොකද්ද හරියටම හරි ධම්මික ට්‍රේඩ් සෙන්ටර් එක තමයි ඉතින් මතක් වෙන්නේ එතකොට ධම්මික ට්‍රේඩ් සෙන්ටර් එකේ කලමනාකාර අධ්‍යක්ෂකතුමන්ගේ අද දවසේ බර්ත්ඩේ එක නෙතපෙම අපේ ළඟම හිතවතෙක් ඉතින් ඒ නිසා ගොඩාක් ආදරෙන් ඔන්න ධම්මික ලියනපතිරණ මහත්මයාට ගොඩාක් ආදරෙන් විශ් කරනවා සුබපන්දිනයක් වෙන්න කියලා අපේ net team එකේ කට්ටියම සතුටින් ඉන්න ඕන පරිසමින් ඉන්න ඕන ආදරෙන් ඉන්න ඕන පවුල කට්ටිය ඔක්කොම එකතු කරගෙන තමයි මේ විශ් එක දෙන්නේ රයිට් එහෙනම් ඉතින් ඔය අපේ අශෝක එහේ මේ පැත්තට ආවහම කෙකැලක් කියවන්න හරිද මම මතක් කළාම

0: උදේ 10යි විනාඩි 51ක් වෙනකොට ඊයේ දවසේ වාසනාවන්ත ජයග්‍රාහකයා හොයාගෙන අපි දැන් ඔන්න බණ්ඩාරවිල පැත්තට යන්න හදන්නේ මේ වෙලාවේ ENET FM DJ Night වාර්තාගත ජයග්‍රහණයක් ලැබපු බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වුණු DJ DC ඉන්නවා. DJ DC අයිබෝන්.
1: අයිබෝන්.
0: අයිබෝන් ඉතින් ඊයේ ලැබපු ජයග්‍රහණය ගැන මොන වගේ සතුටක්ද දැනෙන්නේ? ලස්සන නංගිලා ගොඩක් කොහොමද ඉච්චරටම ස්පීඩ් එකේ අයියට කමෙන්ට් කරේ? රයිට්. එතකොට දැන් ගමේ කට්ටියකින් ඊට පස්සේ ගෙදර කට්ටියකින් දැන් ඊයේ වැඩේ දින්නට පස්සේ මොන වගේ ප්‍රතිචාරයක්ද තිබ්බේ? ගෙදර අම්මා තාත්තා ගෙදර කට්ටිය මොකද්ද කතා කරලා කිව්වේ?
1: දැන් කෝල් ගොඩක් ආව. දැන් මම තාම ගෙදර ගිහින්නේ
0: නැහැ. අහහ
1: කලම්බ ඉන්නේ. දැන් කොහොමද ගෙදර යන්න කියන ඔක්කොම කතා කරලා එන්නේ කියලා මේ
0: දැන් ඉපැත්තේ පාටිලා ඇස්ති කරලා තියෙන පාටක් තියෙන්නේ නේ.
1: ඒක දැන් මාත් කල්පනා කරේ.
0: දැන් මෙහෙම එනකොට හිතාගෙන ආවනේ අද කොහොම හරි දිනනවා කියලා. හැබැයි මෙච්චර ලොකු ප්‍රතිචාරයක් තියෙයි කියලා විශ්වාස කරාද?
1: ඇත්තරම
0: මේ වගේ ප්‍රතිචාරයක් මම දැන් ජීවිතේ පළවෙනි වතාවට ලැබෙන්නේ නැත්තේ නේ.
1: අනිවාර්යෙන්ම.
0: රයිට්. එතකොට මේ ජයග්‍රහණය ගැන ඔයාලට ස්තුති කරන්න තියෙන කාර්ද මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ?
1: මට මේ ප්‍රෝග්‍රෑම් එකට මුලින්ම කතා කරේ දනුකයි අම්මගේ යාළුවෙක්ින්. එයාටම මට ඉස්සලාම කතා කරේ මේ ප්‍රෝග්‍රෑම් එක දාන්න පුළුවන් කියලා.
0: එයාට හරි. දැන් මම මෙහෙම අහන්නම්කෝ. දැන් අපේ කලින් තරඟවටයන් බැලුවා. එතකොට ඔය ජයග්‍රාහකයන්ගේ තරඟකාරීත්වය දැක්ක. එතකොට සෙකන්ඩ් රවුන්ඩ් එක ලේසි වෙන්නේ නැහැ කියලා ඔයාලට දැන් තේරෙනවනේ.
1: අනිවාර්යෙන්ම.
0: මොන වගේ වෙනස්කම් ටිකක්ද කරන්න හිතාගෙන ඉන්නේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ ජයග්‍රහණය කරන්න?
1: බලමුනේ අපි. පොඩි සර්ප්‍රයිස් එකක් එක්කෙන්න.
0: සර්ප්‍රයිස් එකක් එක්කෙන්න ඕනේ. ඒක කලින් කියන්න බෑ නේද? රයිට්. ඕකේ. නම් බොහොම ස්තුතියි. එහෙනම් ගමේ ගිහිල්ලා පාටි දාලා කරලා අපිට පොඩ්ඩක් කතා කරලා ප්‍රතිචාර ටික කියන්න ඕනේ. හරිද?
1: අනිවාර්යයෙන්.
0: එහෙනම් දෙවන තරඟ වටේදී හම්බෙමු. ජය වේවා.
1: ජය වේවා.
0: ඔන්න ඔහොම තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට හරිද? ඒනිසාම තමයි ඔයාලටත් අපි ආරාධනා කරන්නේ නැත FM DJ Night Face to Face Attack Show එක ලබන සතිය අපි විවෘත කරලා තියෙන්නේ පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයට. මෙන්න මේ වගේ රියල් වැඩෝ ඉන්නවනම් කතා කරලා මැසේජ් එකක් දාලා ඔයාලට තරඟයට ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා.

රයිට වෙලාව උදේ 10 විනාඩි 55ක් වෙනකොට අපි ඔයාලට මේ දවස් ටිකේ මතක් කරන්නේ ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් වාගේ නගරයටත් එනවා. ඉතින් ඒ නිසාම ඔයාව හොයාගෙන වාගේ නගරයට එද්දී අගෝස්තු මාසේ 15 වෙනිද ඔන්න උදෑසන කාලේදී කැකිරාවේ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක තියෙන්නේ. ඒ වගේම තමයි සවස යාමේදී අනුරාධපුර නගරයටත් ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අරගෙන අපේ කට්ටියන ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමත් එක්ක එකතු වෙලා වාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වය උපංග හිතාගන්න බැරි තරම් අඩු මුදලට හොඳම තත්ත්වයේ ඒවා ලබා ගන්න නම් ඔයත් අනිවාර්යෙන් මේ පැත්තේ යන්න අමතක කරන්න එපා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ
2: කොල්ලෝ කෙල්ලෝ.

0: ඡත්‍රයි මණ්ඩලය
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: Heels within the now නිෂ්පාදන සඳහා අඩුම මිලක්. Wambutu gram 100ක් රුපියල් 39. Komodo Red Fantasy gram 100ක් රුපියල් 6යි. මධ්‍යම ප්‍රමාණය ISO gram 100ක් රුපියල් 209යි. Heels now බබයි අඩුම මිලයි.
4: Akma Vitel Fatty Liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 3131 540.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: වේලාව උදේ 11යි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිව් සමග මම සමීර. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන සංචාරක ඉන්දියා කණ්ඩායම මීට නොබො වේලාවකට පෙර එක් අඩුලක් දැවී ලකුණු 47ක් ලබා ගත්තා. යශස්වී චන්ද්‍රවාල් රසකරගත් ලකුණු සංඛ්‍යාව 32ක්. නොදෙවි ක්‍රීඩා කරන රාහුල් ලකුණු 14ක් ලබා ගනිමින් මේ වන විට කඩුල්ලේ රැඳී සිටිනවා. තරඟ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙරට අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරඟාවලිය ලෝක ටෙස්ට් චූරතාවලියේ ප්‍රසාද ලකුණු ලබා ගැනීම වෙනුවෙන් දෙපළටම අතිශය තීරණාත්මක තරඟයක් බවට පත්වනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

FM. Hello, hello, Satyanti, ahagin inna gaman. Abadinnage antima payata ewilla thiyenne baba. ඇයි එහෙම කිව්ව ගමන් මූණ නිකන් මෙහෙම ඇඹුල් වෙලා යන්නේ? අනේ එහෙම හිතන්න දෙයක් නෑ නේද? දැන් අපි ඊයේ ඉඳලා අද වෙනකම් එක දිගට සින්දු අපි දෙන්නත් එක්ක ඇහුවානේ. දැන් එතනින් එහාට අලුත් පැය පටන් ගත්තට පස්සේ මේ පැයදිත් ලස්සන සින්දු ටිකක් දීලා තමයි මම 12ට දිව්‍යා එක්ක ජානුට වැඩේ බාර දීලා යන්නේ. හරිද? Good morning asa lassana sinduwa gahanna api wath ekathu karaganna kiyala Shavindi ඊට පස්සේ Netuja Oshini ඊට පස්සේ Diana Yehansa Chanuli කට්ටිය ඔක්කොම ekathu karagena sinduwak ahamu kiyala thiyena. E wageema Jayampathi me welaya message ekak dala thiyena bullet ko hupiti indala. Matai mage suduutai lassana sinduwa denna kiyala thiyena. Okay aniwaryen oyawai suduwai dennawa me ekathu karagannan ඊට පස්සේ apitat lassana sinduwa denna ko api Bokundara 10 kanuwa pare Mangali Fashion Garment ekek set ekak saaliya ඊට පස්සේ Mangali Shiranti Sanjeeva Mahesh Lakmutu කට්ටිය ඔක්කොම ekathu karagena කියලා තිනු ඊයේ මැසේජ් එක කිව්වේ නෑ කියලා තියෙනවා. බොරු කියන්න එපා. මං ඊයෝ ආව මතක් කරා හවස මට හොඳට මතකයි. ඊට පස්සේ හයි කොහොමද සා මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. මාෂි උකුවල ඉන්නවා අවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සෙන්ටිලගේ සින්දුවක් ගොඩක් කට්ටි ඉල්ලලා තිබ්බා. දෙන්නම් අනේ 12ට කලින් මැසේජ් එකක් දාන්න මේ විදිහට තව සින්දු ඉල්ලලා.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 16 අපි එන්නේ උදේ රඹෑව සහ සවස මැදවච්චිය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
8: මම කේජයි සූරිය ලුණම අම්බලන්තොට. මම බයිපාස් කරලා අවුරුදු 4 වෙන්නේ දැනට. ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා. ඉතින් සෙවනගල කමල්බන්දු වේද මහත්තයා ගාවට ඒ ගමන ගියා. ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්දු වේද මහත්තයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳයි. අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්දු මහත්තයාගෙන් ගන්න කියලා.
9: සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාට කතා කරන්න. 0773 327 3273 540.
10: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
11: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
1: Net FM. Hello, hello, Satyantaya.

0: ඇවිල්ලා මේ ගීතේවත් දැනගන්න මගේ
1: ශීලාට කලින් මම මේ වෙලාව වේ යන්න හදන්නේ පුත්තලම පැත්තට. ඊයේ දවසේදී නැත් FM DJ Night Face to Face Attack Show එකේ වාර්තාගත ජයග්‍රහණයක් එක්ක කරට කර තරඟ කරන්න පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වුණු DJ Wave Vibe Entertainment මේ වෙලාවේ මාතික සජීවීව සම්බන්ධ වෙනවා. අයිබෝවන්.
2: අයිබෝන්
1: Wave Vibe. ඉතින් ඊයේ දවසේදී හිතාගන්න බැරි විදිහට කරට කර තරඟයක් දීලා ඊට පස්සේ ඒ පෙන්නපු දක්ෂතාවයන් සහ ප්‍රේක්ෂක මනාපයත් එක්ක වට අවස්ථාව ලැබුණා දෙවන තරඟ වටේට යන්න. මොකද හිතෙන්නේ?
2: මාරම සතුටු. ඉතින් හිතුවේ නැති විදිහට දෙවන
1: රයිට්. එතකොට දැන් පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ආවට පස්සේ මේ විදියට වාට සෙකන්ඩ් රවුන්ඩ් එකට යන චාන්ස් එක ලැබුණාම යාළුවෝ ඊට පස්සේ කමෙන්ට් කරපු කට්ටිය දැන් වැඩේ ඉවරුණාට පස්සේ ඊයේ ඉඳලා මේ වෙනකන් කොහොමද ලබා දීපු ප්‍රතිචාර?
2: ප්‍රතිචාර නම් මාරම ගොඩයි. දැන් තාම මැසේජ් බලනවා, තාම දාලා තියෙනවා.
1: ආහා,
2: මාරම ප්‍රතිචාර ගොඩක් තියෙන්නේ.
1: ගෙදරින් කතා කළා මොකද්ද කිව්වේ? දැන් අයියා ලොකු සපෝට් එකක් දෙනවනේ වාට වැඩේට.
2: ඔව්, අයියා කතා කරලා කිව්වා ඉතින් සෙකන්ඩ් රවුන්ඩ් එකේදී හොඳ වැඩක් කරමු මෙහෙමයි කියලා සපෝට් එක දෙනවා යා හොඳටම.
1: රයිට්. එතකොට මොන වගේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ දැන් ලේසි වෙන්නේ නැහැ කියලා හොඳටම තේරෙනවා. මොකද ජයග්‍රහකයෝ ගොඩක් එක තමයි සෙකන්ඩ් රවුන්ඩ් එකේ වාට තරඟ කරන්න තියෙන්නේ. එතකොට මොන වගේ සූදානමක්ද, මොන වගේ වැඩපිළිවෙලක්ද කරන්න හිතාගෙන ඉන්නේ?
2: වැඩපිළිවෙලක් පොඩ්ඩක් හදාගත්ත ප්ලෑන් එකක්
1: මට.
2: ඒකේ විදියට වැඩ ටික කරන්න බලාපොරොත්තු වෙනවා.
1: රයිට්. ඕකේ. එහෙනම් ඉතින් අපි ආයෙ දවසක හම්බ වෙමු. ජය වේවා. සුබ පැතුම් එකතු කරනවා. ඔන්න සෙකන්ඩ් රවුන්ඩ් එකට එහෙනම් ලෑස්ති වෙලා එන්න ඕනේ. හරිද? ලැබෙන ප්‍රේක්ෂක ආදරය පිළිබඳව සහ මේ අවස්ථාව පිළිබඳව අපි ඊයේ දවසේ ජයග්‍රහකයෝ දෙන්න සඳහන් කරේ. හරි, අපි එහෙනම් සින්දුවකට යන්න හදන 11:22 දැන්.

0: ගෝපිකාව තියෙනවා අහසතරන් සින්දු කාටද ඕනේ කාටද
1: net fm hello hello satyantaya
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 16 අපි එන්නේ උදේ රඹෑව සහ සවස මැදවචිය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
4: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
5: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
6: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද
8: අනේ මන්ද
7: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා
8: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි
3: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
9: net fm 4 වටේ
10: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
11: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
10: අතික්‍රමණ
11: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
10: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
11: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770 666 8017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
10: විමසීම් 0760 986 980
11: අතික්‍රමණ
10: සාංසාරික සීමා ඉක්මවා යාමට
12: වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙත
13: Love is in the air. Love is in the air.

0: In the air, love is in the air. Inna, adre allaganna.
1: Net FM, hello, hello, Satyante.
2: කොළහයි විනාඩි 42යි වෙලාව. අපි හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ යන්න හදන්නේ අපිත් එක්ක ඉන්න කට්ටිය මතක් කරන්න. නෙත්මින මටත් මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඔකේ අනිවාර්යෙන් මම ආව එකතු කරගන්නම්. ඊට පස්සේ හයි ගොමුදස අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ඩිලා නිරෝෂ් හංවැල්ලෙන් මැසේජ් එක දාලා තියෙනවා. පිටකොටුවේ සුදුයි අවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you. ජය වේවා. ඊළඟට හයි ගොමුදස අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අනුපමා මං ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මේ වෙලාවේ ලස්සනම ලස්සන හරිද කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් හරිද මාර ගැම්මෙන් වැඩ කරන ගමන් සද්දෙට මාව අහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. ස්ටාර් ෆැෂන් ක්ලෝතින් එක පැත්තේ හරිද ස්ටාර් ෆැෂන් ක්ලෝතින් එකේ මේ වෙලාවේ සද්දෙරම net අහගෙන ගැම්මට මාතකින්න කොල්ල කෙල්ල සෙට් එක වල ඇස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න තමයි හදන්නේ. මඩුවන් වෙල කොළොන්නාව පැත්තේ ඉඳලා ස්ටාර් ෆැෂන් ක්ලෝතින් එකේ මේ වෙලාවේ වැඩ කරන ගමන් සද්දෙට මහගෙන ඉන්න ලස්සනට hina වෙලා ඉන්න කොල්ල කෙල්ල සෙට් එක දිගටම නැතහගෙන ඉන්න ඕනේ. හෙලෝ හෙලෝ සතියන්තයත් එක ලස්සන සින්දු ටිකක් වාට කිසිම කම්මැලි කමක් නැතුව හරිද ෆුල් ගැම්මට වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් විදිහට දවස පුරාවටම අහන්න දෙන්න අපේ කට්ටියලා ඇස්ති වෙලා ඉන්න මේ වෙලාවේ අසන්ත සම්පත් ඒ වගේම තමයි ප්‍රගීත් රංගික එක්ක ස්ටාෆ් එකේ වැඩ කරන කට්ටිය ඔක්කොම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. Thank you ජය වේවා. අපි දන්න කියන කෙනෙක් තමයි මේ පැත්තට මට නිවුස් එක දුන්නේ මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා. රයිට් ඕකේ. කොල්ල කෙල්ල සෙට් එක උදාර විදිහට අසාව අහගෙන ඉන්න ගමන් ඔයාලා වෙනුවෙන්ම සුපිරි සින්දුවක් දෙන්න හදන්නේ. 11:45 දැන් ටග්ගාලා ඉන්න මේ පැත්තට.

0: Right, Vilava, Ekolahi, Athlis Park, Pinakota, Lanka Tiles, Mobile Showroom, Megateka, Pilanka, Vate, May at the Mabila, Vape, Ishan, Nino, Mapilipan, the Vedivista, Apitakan, Ibonishan.
1: Ivan as a Matakala game, Lanka, Petra, whatever the Tamayone, Lanka Tile, Mobile Showroom, Megatarakin, Manupaha, Manu Hatra, Dashamate, Kava, that Alut Kaget, Nitara, Apikataka, and the Sampra Daika, Provas and Kalava, Athik, Kramanakal, Alut Venasa Kek, Api in the Memo, the other near Kakira, Purovari, Nabi. Lanka Tile, Wasserman, the Sailik, on a theater, Hatalia Taka discount, Himikaranapula, Soraka, Sail, Bathia, Upanga, Valentin, Lanka, Pram, Pilatina, Pradasana, Garva, the Andapulan, Valela, Alavin, you did the Mastasana with Giana, on a me Vatina, come over to Himikaranapulan, Hamoma Kamati, Nata, on a Lastana Giat, Sadan, Nevitan, make it a Sailika Kalagan, Vatina, come up to Karagane, on a Onamatanaka Kalapene, Hariatama Sastani, and Hamil Ratawa, Nikota Karagane, Lanka Tile, Obi at the Patrick in Lankawi.
0: Sutishan, Apiot Matakara, Wagim, Vedivistar Israhat, Araganin at Balapurthun, Lanka Tiles, Mobile Showroom, on Oya, Bidwing, Araganin, last Villa, I know, the Dawsi, Matakara, Wagim, Kakira, and Radpura, Wagim, Hitadawsi, Rambava, Madavachi, Kena Pradesh, Velta, Nagara Velta, Lanka Tiles, Mobile Showroom, Araganin, Lanka Tiles, Kandam, Sudanam Villa, Innova, Lanka Tiles, Visakna Kandam, Hamula, Aganimis, Alindir, Nidana Kamrate, and Nana Kamrate, Hariatam Galapin, a tile, Bathway, Upanga, Swishishi, Milaka, Labaga. ඔයත් මේ පැත්තට යන්න අමතක කරන්න එපා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නව තැන්.
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
3: Net FM. Hello, hello, Satyante.
4: Tena Kartuma Mila, Kasagala Green Super, Shaka, Madali Atrukiria Mulleria, Banaram Mulagani Mulakampula, Kasagala Green Super, Evita Miri, Obiati Atimutal Surakshita, Ujana Kramiako, Siomukara, Vata, the Hill Pritila, Lapagan, then Makatakarana, Kasagala Plantation, Bindua, Ekaika, Visa, Hatsi, Hatta, Asuhata, Kasagala Samukavia Parevitin.
5: Master Guide Precaution, the Dhas Visipasamaga, Usaspela Pasugi, Vibhaga Prashnotra, then Nikut Vieta, Children's World Kelnia, Master Guide Borelisaha, Langama Potalin, then Labagan, Bindua Hattavai, Tunsi, the Hatunai.
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747 31 33 540
7: මේ හැන්දෑවනම් ටිකක් වෙනස් මෝඩ් ඔෆ් ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
8: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම අවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: ගින්දර හැන්දෑව විජානු
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
3: Net FM. Hello, hello, Satyante.

ரைட், விழாவை குழாய் வினாடி பணஹாய் ஜீவித வார்த்தையினால கூம ஹீனா தரே උඩින්ම තියෙන එකක් නේ නේද වාගෙම කියලා ගයක් හදාගන්න එක. හැබැයි තින් දවස ගන්න වාගේ නිවාස සීනිය සැබෑ කරගන්න එක පරක්කු වෙන්නේ අතේ සල්ලි ප්‍රශ්නයක් නිසා නම්. දැන් තවදුරටත් වාට නිවාස සීනිය සීනියක් නොවි සැබෑවක් කරගන්න අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා. මහරගම ඇල් හේන පාරේ කැදල්ල එන්ටර්ප්‍රයිසස් වෙතින්. විශ්වාස කරන්න වාට කාමර දෙකක් එක කම්ප්ලීට් ගයක් හදාගන්න පුළුවන්. දැන් යන්නේ රුපියල් ලක්ෂ 50යි යන්නේ. එහෙම කිව්ව ගමන් වා නිකන් ඇස් දෙක උඩ දාගෙන කල්පනා කරන්න එපා. සා එකපාර රුපියල් ලක්ෂ 50ක් දෙන්න තියෙනවා නම් මොනා කරන්න බැයිද අනේ කියලා. නෑ නෑ එකපාර දෙන්න ඕනේ නෑ. මේක ඔයාලට ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා බලාපොරොත්තු වෙන විදිහට ඔයාගේ මේ ඉඩමක ලස්සන ගයක් හදාගන්න ඕනේ නම් ඔයා කතා කරන්න ඕනේ එකම තැන තමයි. ඔළුවට වරක් නැතුව නිවාස සීනේ සැබෑ කරගන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට ඔයා මතක තියාගන්න ඕනේ එකම එක කාරණාවයි. ඔයා කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා වැඩේ කතා කරගන්නව නම් පොඩ්ඩක් මෙන්න මේ නම්බර්ස් දෙකෙන් කැමති නම්බර් එකකට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන යන්න. මොකද සෑහෙන්න කට්ටියක් තමන්ගේ නිවාස සීනේ වෙනුවෙන් කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට එනවා. හරිද? වෙලාව කරගත්තර පස්සේ රස්තිය අදු වෙන්නේ නෑනේ. 0744390352 50 0744390352 50 එහෙම නැත්නම් 0744390352 50 එකට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න යන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට. ඒකනත් මතක් කරලා අපි අදට යන්න හදන්නේ හෙලෝ හෙලෝ සතියන්තයෙන් ආයි හම්බ වෙන්නේ සඳුදා හවස 4ට. ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටෙන්. එතකම් පරිස්සමින් ඉන්න. ගියලෙන්නම්. ජය වේවා. Mama, DJ Azar. Hey.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: සුබ දහවල අද්දවල් 12යි දැන්.

0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්න.

අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 15 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මෙදිරියේ සිට මම සමීර බණ්ඩාර විරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල ශිරාන් බාසිගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර. බැකෝ සමන්ගේ මවගේ අවසන් කටයුතු අද ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් STF එකත් කැඳවයි. කාසියේ වාසය දිනු ඉන්දියාව පළමුව පිත්ත අතට ගනී. netfm dj night කරට කර උණුසුම් තරඟෙන් ජය බදුල්ල දිස්ත්‍රික්කයට. ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් පුද්ගලයන් 5 දෙනෙකු කුමරුට. තවදුරටත් පසුකම්පන හට ගැනීමේ අවධානමක්.
1: net news the truth people trust.
0: දිවයිනට රැගෙන ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිව තිබෙනවා. මේ අතර බැකෝ සමන්ගේ මවගේ අවසන් කටයුතු අද සිදු කරනවා. මේ නිසා මිද්දෙනිය උල්හිටියාව ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සපයලා එය ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ඩුබයිහිදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නෙමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිව තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සඳහා අවසර හිමිව ඇති බවයි net news කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ල මහතා පැවසුවේ. ශිරාන් බාසික් ඒ රාත්‍රියේ දිවෙනට රැගෙනීමෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බහර දී තිබුණා. සැකකරු සමග රැගෙන තවත් සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයන් බවට සැක කෙරෙන පුද්ගලයන් 2 දෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත බහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් 3 දෙනා ඒ රාත්‍රියේ දිවෙනට රැගෙනින් ලැබුවේ අබුඩාබි නුවර සිටයි. වයසවරුදු 48ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ශිරාන් බාසික්ට එරෙහිව පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය කොළඹ අපරාධ කොට්ටාශය මෙන්ම දෙහිවල, මිරිහාන, ගල්කිස්ස, පිළියන්දල පොලිස් ස්ථාන මගින් මද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනියවි සහ තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම මෙන්ම නීති විරෝධී රැසීම්වල සමාජිකයෙකු වෙමින් හානි සිදු කිරීම සම්බන්ධයෙන් නඩු රැසක් පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම මොහු මද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳ ඉදිරියේදී විමර්ශන සිදු කිරීමට නියමිතයි. ශිරාන් බාසික් නෙමෙත්තා 2018 වසරේදී එක්සත් අරාබි එමිරත් රාජ්‍ය වෙත පලා ගොස් ඇති බවටයි වාර්තා වුනේ. ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට රතු වරෙන් තුනකුත් කර තිබුණා. එවන් පසුබිමක් තුල පසුගිය මේ මාස 26 වනදා ඩුබයි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉරාන ඇමරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමිරත් රාජ්‍ය වෙත පහර දීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යාන සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ. වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවගේ අවසන් කටයුතු පස්වරුවේ සිදු කෙරෙනවා. එමෙද්දෙනිය උල්හිටියාව පවුලේ සුසාන භූමියේදී. ඒ අනුව එම් ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් සිය මවට අවසන් ගෞරව දැක්වීම සඳහා බැකෝ සමන් නොපැමිණි බවයි වාර්තා වන්නේ. පසුගිය දාසිය නිවස ඉදිරිපිට රැඳී සිටියේදී එම කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක් වුණා. එෙහිදී බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ. වෙඩිතැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු බවටයි අනාවරණ වූයේ. ඔවුන් පැමිණි යතුරුපැදිය රතු හා කළු හෙල්මට් දෙකක්, කළු බෑගයක් සමග ඌරුබොක්ක මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ තේවත්තක දමා ගොස් සිටියේදී ඌරුබොක්ක පොලිසිය විසින් සොයාගෙන ලැබුවා. අදාළ වෙඩි ප්‍රහාරය සිදු කළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය පැවසුවා. දියුණු තරගයකින් පසු නෙතෙෆෙම් ඩීජේ නයිටි ඊයේ රාත්‍රී පැවති ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝහි ජය හිමිකර ගැනීමට බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඩීජේ ඩීසී සමත් වුණා. ඔහු සමග තරඟ වැදුනේ පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඩීජේ වේව් වයිබ්. ඊයේ රාත්‍රී සමාජ මාධ්‍ය තුළද ඉතා ඉහළ අවධානයක් දෙනාගත් නෙතෙෆෙම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ සඳහා වාර්තාගත මනාප ප්‍රමාණයක් ප්‍රකාශ වුණා. ප්‍රකාශ වූ මනාප ඡන්ද ගණන 70,000කට ආසන්නයි. පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඩීජේ වේව් වයිට් ඉක්මවා යමින් බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඩීජේ ඩීසී එහිදී ජයහිමිකර ගත්තේ මනාප 100ක් වැනි සුළු පරතරයකින්. තම ලැබූ ජයග්‍රහණය ගැන බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඩීජේ ඩීසී මෙලෙස අදහස් පළ කළා.
2: ඉතින් ඒ ඩීජේ නයිට් ඇටැක් ෂෝ එක තිබ්බා නිත් FM එකේ රණවේ 12:00 මම හිතන ඔක්කොම ඔගේ ඒක අහන්න නැති අනිවාර්යෙන්ම ඒ වගේම තමයි Facebook live එකෙන් අනිවාර්යෙන්ම බලන්න ඇති. ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා, ලයික් කරලා තිබුණා, ෂෙයා කරලා තිබුණා. ඇත්තටම මාර සතුටුයි. මාර ෆෑන් බේස් එකක් හිතා ගන්නවත් බැරි විදිහකට විශාල කමෙන්ට් සංඛ්‍යාවක් ඇවිල්ලා තිබුණා. ඉතින් මමත් මාත් එක්ක තරඟ කරපු වේව් වයිප් ඒ සහෝදරයටත් දෙන්නටම ඉතින් ඉදිරියට යන චාන්ස් එකක් හම්බුණා. ඉතින් ගොඩක් ස්තුතියි නිත් FM මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරලා අපි වගේ කොල්ලෝ සෙට් එකකට ඉස්සරහට යන චාන්ස් එකක් අරන් දුන්නට. අපි යමතත් ළඟදිම දවසක සෙට් එමු. මම DJ DC බදුල්ලේ.
0: කෙසේ වෙතත් දක්ෂතාව සහ ලැබුණු ඉහළ ජනප්‍රසාදය හේතුවෙන් තරංකරුවන් දෙදෙනාම දෙවන වටේ සඳහා ඇතුළත් කිරීමට තීරණය කෙරුණා. නෙතෙෆෙම් ඩීජේ නයිට් මේ වන විටත් රේඩියෝ මාධ්‍යමෙන්ම සමාජ මාධ්‍යයේද බොහෝ දෙනාගේ අවධානය දිනාගත් පෙරලිකාර වැඩසටහනක් විය අවසන්. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා නෙතෙෆෙම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ පැවැත්වෙනවා. ලබන සිකුරාදා එහිදී තරඟවදින්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයයි. ඉන්දුනීසියාවේ නැගෙනහිර නූසා තෙන්ගාරා ප්‍රාන්තයේ ෆ්ලෝරස් දූපතා ආශ්‍රිතව අද අලුයම සිදු වූ රික්ටර් මාපාංක 7.7ක ප්‍රබල භූකම්පනයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම් ප්‍රාන්තයේ ආණ්ඩුකාර එමෑනුවල් මෙල්කියාඩෙස් ලකාලේනා ප්‍රකාශ කළේ පිරිස තදනින්දේ පසු වෙද්දීම ගොඩනැගිලි සුන්බුන්වලට යටවීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි. එරට වේලාවෙන් අලුයම 5ට පමණ කිලෝමීටර 50ක් ගැඹුරින් හටගත් භූකම්පනයත් සමග රික්ටර් මාපාංක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් පසුකම්පන කිහිපයක්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රබල භූකම්පනයත් සමග බලධාරීන් විසින් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කළ අතර වෙරළබරි ජලමට්ටම සැලකිය යුතු ලෙස පසුපසට බැස යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව උස්බිම් සහ කඳුකර ප්‍රදේශ වෙත පලා ගොස් තිබෙනවා. පසුව පැය 3කට පමණ පසු එම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මෞමේරේ වරාය පරිසරයේ ගොඩනැගිලි කට්ටස් සහ ගුවන්පාලම් කඩාවැටීමේ හේතුවෙන් මගින් කිහිප දෙනෙකු මුහුදට වැටී ඇතැයිද සඳහන්. නගයාකෝ ප්‍රදේශයේ පමණක් 2000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර හානියට පත් ගොඩනැගිලි තුල සිරවේ සිටින පිරිස් මුදා ගැනීම සහ සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර තවදුරටත් පසුකම්පන හට ගැනීමේ අවධානමක් පවතින බැවින් වෙරළබඩ තීරයෙන් මෙන්ම පළදුව ගොඩනැගිනිවලින් ඈත්ව සිටින ලෙස ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒජන්සිය ජනතාවට දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දුනීසියාවට බලපෑ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු අවධානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවා. අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව දැඩි පියවර ගැනීමට සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. නෙට් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
3: ආධිකරණ ඇමතුමා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා විනිසුරු විශ්‍රාම වයසත් එක්ක තිබෙන 22 වැනි සංශෝධනය ලබන 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව. ඔබතුමාලා මේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරමින් සිටිය සෑම මොහොතකම ඉදිරි ක්‍රියාමාර්ග කොහොමද ගන්න බලාපොරොත්තු වෙන්නේ?
4: ඉතා පැහැදිලිවම මුළු ලෝකෙම සියලුම පාර්ශ්වයන් මේ සංශෝධනයට විරුද්ධව ක්‍රියා කළා. මේ ආණ්ඩුවට අනුර කුමාර දිසානායක ජනාධිපති මන්ත්‍රීවරයා ඇතුළු මෙම ආණ්ඩුවට පමණයි මෙම ප්‍රස්තා සංශෝධනයේ වුමනාව. එහි ඉතා පැහැදිලි කාරණාව තමයි මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරලා එයත් පැලවත්ත යටතට ගන්න. ඉතින් මේ මීට විරුද්ධව අපි පාර්ලිමේන්තුට ඉදිරිපත් කරාම පාර්ලිමේන්තුව තුළදී ඒ වගේම අපිට අධිකරණයේදී මීට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ලබා ගන්න පුළුවන්. ඒ අධිකරණ ක්‍රියාවලියටත් ඒ වගේම මහපාරේ මේ කටයුත්තට විරුද්ධව ජනතාව දැනුවත් කරලා ජනතාවගේ විරෝධයටත් නායකත්ව ලබාදීමේ වගකීම අජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ තියෙනවා. අපි ඒ ක්‍රියාමාර්ගය ගන්න.
3: විශේෂයෙන්ම සඳහන් වන කාරණාව තමයි දැන් මේ 18 මේ ඉදිරිපත් කරනවා කියන එක. නමුත් මේ 22 වෙනි සංශෝධනයේ එක කොටසක් තමයි තියෙන්නේ විනිසුරු විශ්‍රාම වයස කියන එක. එය අල්ලගෙන විපක්ෂය දඟලනවා කියන එක තමයි ආණ්ඩු පැත්තෙන් ප්‍රකාශ වෙන්නේ. මේ
4: සංශෝධනයක් ඉදිරිපත් කරාම ඒකේ සම්පූර්ණයෙන්ම ඒ කටයුත්ත නිවැරදි නැත්නම් ඒ සම්පූර්ණ සංශෝධනයෙන්ම විවස්ථා සංශෝධනයක් මේක මේ පොඩි කාරණාවක් නෙවෙයි. අපේ රටේ විවස්ථා සංශෝධනයක් මේ ඇගෙන්නේ. ඒකට මේක අංග සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. එහෙම කොටසක් හරි වැරදි නම් ඊට විරුද්ධව පිළිහිටීම අපි කළ යුතුයි. ඉතින් ඉතාම කනගාටු අනුකුමාර දිසානායක විපක්ෂයේ නියෝජිත කැඩියට අපිත් එක්ක එදා රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් විශාල ශක්තියක් සටනක් ගෙන දුන්න පුද්ගලයෙක් අද මේ ආණ්ඩුවට ඇවිල්ලා ජනාධිපතිපුටුවට වාඩි වෙලා මේ සම්පූර්ණ වෙනස් පුද්ගලකයෙක් බවට පත් වෙලා තියෙනවා. ජනාධිපති අනුකුමාර දිසානායකයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුකුමාර දිසානායකයි සම්පූර්ණ වෙනස් පුද්ගලින් දෙන්නේ.
3: ඔබතුමාලා ඉදිරියේදී සටන් කරනවා කියන එක සඳහන් කරා. දැන් මොන වගේ සටන්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ දවස්වල අදහස් මුලසීම් කරා, ප්‍රකාශ නිකුත් කරා ඔබතුමාලා. කෙසේ නමුත් ඉදිරියට මේ සම්බන්ධයෙන් මොකද්ද කරන සටන?
4: මේ රටේ ජනතාවත් එක්ක මේ සටන කරන්න අවශ්‍ය බලන්න අත මහානායක ස්වාමින් වහන්සේලාගේ විරෝධය සත පහකට මේ ආණ්ඩුව ජනාධිපතිවරය ගණන් ගන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීට විරුද්ධයි සත පහකට ගණන් ගන්න. ස්වාධීන ආයතනයක වන නීචීක්‍ය සංගමයේ විරෝධය සත පහකට ගණන් ගන්න. දේශපාලන සිවිල් සංවිධාන ජාත්‍යන්තර සංවිධාන මේ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව පත් වෙලා තියෙනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තුළදී ඒ වගේම අධිකරණයේදී ඒ වගේම මහපාරේ ජනතාවත් සමග මීට විරුද්ධව සටන් කරන්න කටයුතු කරනවා.
3: යම් යෝජනාවක් මෙහෙම ආවට පස්සේ විපක්ෂයේ කියන්නේ විරෝධය පළ කිරීම සිදුවීමත් එක්ක මේ අදහස ජනතාවට යන්නේ වෙනත් විදියකට. ජනතාව ඇතැම් ප්‍රකාශ නිකුත් කරන අය ඉන්නවා. ජනතාව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසේ වැඩි කරලා හරි කමක් නැහැ මේ නඩු කටයුතු අවසන් කරොත් කියන එක. එක පාර්ශ්වයක් කියනවා වැරදි කියන එක. නමුත් මේකේ ඇත්තටම මොන වගේ වරදක්ද වෙන්නේ? මේකේ ඔබතුමාලගේ අරමුණ මොකද්ද? දේශපාලන මැදිහත් වීමක්ද?
4: අපිට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න පුළුවන් අධිකරණ ක්‍රියාවලිය වේගවත් වෙනවා නම් හොරු වල්ලනවා නම් මේ තුලින් මේක හරියට ඔළුවේ අමාරුවකට කකුලේ පත්තු බදිනවා වගේ වැඩක්. එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි විශේෂයෙන්ම කියන්නේ මේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරන්න අවශ්‍ය නම් කරුණාකරලා ඒ පුරප්පාඩු විනිශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු එය පුරවන්න. ඒ වගේම වේගවත් කිරීම සඳහා අපි විපක්ෂයක් හැටියට අපි යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි විපක්ෂයක් හැටියට ඉතින් ඒ වගේ කාරණාවල් තියෙද්දී විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම කිසිසේත්ම මීට හේතුවක් කරගන්න බෑ. මෙය ජනතාව මුලා කිරීමක්. ආණ්ඩුවක් ගත්තෙත් ජනතාව අඳලා අද මුළු රටම මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මුළු රටම අඳවලා ඒකාධිපති ගමනකට යන්නයි උත්සාහ කරන්නේ.
0: මෙරට අධිකරණ විනිසුරුවන්ගේ වයස් විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ත්‍රිනිකායක මහානායක හිම්පාණන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂද සිය විරෝධය පළ කළා. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව උදෙසා ආරක්ෂකංශ සමාජිකයන් 8000ක ආසන්න පිරිසක් යෙදවීමට තීරණය කර තිබෙනවා. ඊට පොලිස් නිලධාරීන් 6200ක් අයත්. එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 564ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක් සහ සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් 29 දෙනෙකුද යෙදවීමටයි පියවරගෙන ඇත්තේ. මේට අමතරව ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිල සුනකයන්ද එක්කර ගැනීමට නියමිතයි. පෙරහර කාල සීමාව තුළ මහනුවර නගරයට පිවිසෙන ස්ථාන 14ක් ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක යොදවා ආරක්ෂාව තහවුරු කිරීමටද පියවරගෙන තිබෙනවා. පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසු උදෙසා විශේෂ රතගාල් 13ක් වෙන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව සැහැල්ලු වාහන සඳහා රතගාල් 6ක් සහ බර වාහන සඳහා රතගාල් 7ක් වෙන් කර තිබෙනවා. පෙරහර පැවැත්වෙන කාල සීමාවේදී මහනුවර නගරයට ඇතුළු නොවී ගමන් කළ හැකි විකල්ප මාර්ගද හඳුන්වා දී ඇති අතර නගරය හරහා ගමන් ගන්න අරවේතුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ අදාළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. පෙරහර පැවැත්වෙන මුළු කාල සීමාවම ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදවීම, පුද්ගලයන් හා රථවාහන පරීක්ෂා කිරීම, සංචාරකයන්ට මඟ පෙන්වීම, විශේෂ රථවාහන ගාල් කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇත්තේ. ඓතිහාසික මහනුවර ඇසළ පෙළහර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත සහ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. ඒ එළඹෙන 18 වනදා සිට 27 වනදා දක්වායි. එළඹෙන 18 වනදා සිට 22 වනදා දක්වා කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි. රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරෙන්නේ 23 වනදා සිට 27 වනදා දක්වායි. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමුවෙනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දිය කණ්ඩායම දිවාහාර සඳහා තරගය නතර කරන විට එක් කඩුලක් දැවී ලකුණු 101ක් රැස් කරගෙන සිටියා. ඉන්දිය පළමු කඩුල ලෙස දැවී ගිය යශස්වී ජයශ්වාල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 32ක්. කේල් රාහුල් නොදැවී ලකුණු 32ක් සහ දෙව්දත් පඩිකාල් ලකුණු 35ක් රැස් කරගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. තරඟ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙරට අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරඟාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු ලබා ගැනීම වෙනුවෙන් දෙපිළටම අතිශය තීරණාත්මක වනවා. ලංකා බැංකුවේ තිරසාර බැංකුකරණ ඒකකයේ විසින් සංවිධාන කළ Life to Our Beaches වෙරළ පිරිසුදු කිරීමේ සහ සංරක්ෂණ වැඩසටහන අද අඛණ්ඩව තෙවනවරටත් පැවැත්වුණා. එමේගමුව පළඟුතුරේ වෙරළ තීරයේදී එම වැඩසටහන ආරම්භ වූ අවස්ථාවේ ලංකා බැංකුවේ තිරසාර බැංකුකරණ ඒකකයේ සහකාර කළමනාකරණී සුරේකා කුලසේකර මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
5: අපේ රට වටේටම තියෙන සාගරය, සුන්දරත්වය වගේම සංචාරක කර්මාන්තය, මත්ස්‍ය කර්මාන්තය වගේ අපේ ජීවනෝපායන් සමග බද්ධ වෙලා තියෙන්නේ. මෙම සාගරයේ රැකගැනීමේ වගකීම හොඳින් අවබෝධ කරගත් මුල්‍ය ආයතනයක් විදිහට ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව වෙරළ පිරිසිදු කිරීමේ කාර්යවේ දෙවන අධ්‍යයන ලෙස අද මීගමුව පළඟතුරේ වෙරළ තීරයට පැමිණ සිටිනවා. සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ගුවන් හමුදා කඳවුර, ප්‍රාදේශීය සභාව, නගර සභාව, හෝටල් හිමියන්ගේ සංගමය, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා ආයතනය වගේම ප්‍රදේශයේ ජනතාව අපත් සමග අද දිනේ මෙම වෙරළ පිරිසිදු කිරීමේ කාර්යයට දායක වෙනවා.
0: වෙරළ පිරිසුදු කිරීමකට පමණක් සීමා නොවන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ වෙරළ හා සාගර පද්ධති සංරක්ෂණය, වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණය සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමයි. සිය 87 වන සංවත්සරය පසුගියදා සැමරු ලංකා බැංකුව Banking with Purpose යන සිය තේමා මෙහෙවර යටතේ පරිසරික වගකීම සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: ජ ජනතාව විශ්වාස කරන සත්‍ය. net news පිළිබඳව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද මෙලෙස අදහස් දැක්වුවා.
7: net one විදිහිය මේ රටේ ජනතාවට තොරතුරු සැපීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්නවා. විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශනයේක වැදගත්කම තමයි ඒ තොරතුරු වල නිවැරදි භාවය, ඒ තොරතුරු පිළිබඳව විශ්වාසනීය භාවය කොයිතරම් දුරකට රැඳෙනවද කියන කාරණේ. මොකද අපි දන්නවා සමහර මාධ්‍ය දේශපාලනිකව සමහර කාරණා සම්පූර්ණ චිත්‍රය සමාජගත කරන්නේ නැති තත්ත්වයන් සමාජය තුළ දකිනවා. එවැනි වටපිටාවක ජනතාවට යම් කිසි ආකාරයක නිවැරදි තොරතුරු ගලා යාමේ ගැටලු සමහර ක්‍රියාවලීන් හරහා අපි දැකලා තිබෙනවා. නමුත් net ප්‍රවෘත්ති අංශය නැත්නම් net news ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමේ, සත්‍ය තොරතුරු ලබා දීමේ කාර්යභාරය ඉතා මැනවින් ඉෂ්ට කරනවා. ඒ නිසා මාධ්‍යත් එක්ක කිට්ටුවෙන් ගනුදෙනු කරන පුද්ගලයෙක් හැටියට news විතරක්ම නෙමේ අනිකුත් කාරණා සම්බන්ධයෙන්ුත් මේ net මාධ්‍ය ආයතනය කටයුතු කරන ආකාරය පිළිබඳව, ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශනයන් පිළිබඳව අපේ ප්‍රසාදය පිරිනමන්නට කැමති.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
8: Sati Antaya Sati Antaya

0: සුබදහවලක්.
1: සුබදහවලක් වේවා. ඔන්න අපි දෙන්නව පොඩ පරක්කු ලානේ අද.
0: පොඩ පරක්කුයිද?
1: නිවුස් එක දිග වැඩි වෙලාද කොහෙදානේ?
0: මොනවා කරන්න දිදි මොකද කියාගෙන යනකොට දැන් ඇති කියන්නද?
1: ඇති දැන් වෙලාව ලිමිට් කරලා තියෙන යන්නේ කියන්නේ.
0: දැන් අපිට දෙන්න කියන්න යා නේද? නැත්නම් අපි වැද්දෙන් සින්දු ප්ලේ කරන්න යා. වෙනසකටත් එක්ක.
1: ඉතින් කොහොමද?
0: හොඳයි ඉතින්. ඔයා දන්නවනේ මං හොඳින් කියලා.
1: නැවගිලුණත් බෑන් චූන් කියලා මට පේනවා.
0: අපි එහෙමයි නංගි.
1: ඔව් අනේ මට හරි සතුටුයි ඒ වගේ අක්කා කෙනෙක් මගේ මේ ජීවිත කාලයට ලැබීම ගැන.
0: ඔයා තව ආඩම්බර වෙයි ඉස්සරහට. තව ඔයා මීට වඩා ආඩම්බර වෙයි. මේ අක්කත් එක්ක ඉන්නවා කියන්නේ.
1: ඉතින් ඔන්න අපි දැන් සතියකට පස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඔගොල්ලෝ ආදරය කරන සින්දු ගොඩක් එකට එක දිගට අහන්න. B2B මැච් කරලා ලස්සන සින්දු ගොඩාරියක් අරගෙන එවලා දෙන මේ පැය තුන පුරාවට මාට අහන්න දෙන්න. මේ පැත්තට කෝල් එකක් දෙන්නත් පුළුවන් ඉතින්.
0: කෝල් කරනවා වගේ WhatsApp chat එකේ ඉන්නත් පුළුවන් ඔයාට.
1: එක්කෙනට ෆෝන් නම්බර් එක මතක නෑලු.
0: නෑ මතකයි මම මේ බලන ඔයාට මතකයිද කියලා.
1: ඉතින් අද අපිට කෝල් කරන්න අපි අදත් ලෑස්ති වෙලා ඉන්නවා ෆෝන් එක අදාල කතා කරන්න. 0112553 73 ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න. එක්කෙනට හිනාව කන්ට්‍රෝල් නැත අපි චුට්ටකට මයික් එක වහන්නද?
0: නෑ හරි. WhatsApp නම්බර් එක මං කියන්න.
1: හා කියන්න කියන්න කියන්න. ඒක මතක එක රයිම් වෙනවනේ. ඒක එක විලක්කම් ටිකනේ පාඩම්
0: කරන්නේ. මට එහෙම ඒවා තමයි ගොඩක් මතක තියෙන්නේ. මං ওই වෙනස් වෙනස් ඒවට කැමති නැහැ.
1: ඔය කැමති එකම જાති.
0: ඒක විදිහට තියනවට තමයි මං කැමති.
1: ඊයේ සති ඔකට මං හේතුව කියන්නද?
0: නෑ එපා. දැන් ප්ලීස් අපි කලින් ඊයේ වෙච්ච දේවල් ගැන පොඩ්ඩක් මතක
1: කරගන්න. මම මේක ප්‍රෝග්‍රෑම් එක මැද්දදි කියනවා මයි අද.
0: ප්ලීස් අපි ඊයේ වෙච්ච දේවල් ගැන මොනවා හරි මතක් කරන් තියනවා.
1: ඔව් ඊයේ රෑ තමයි රෑ. ෆ්‍රයිඩේ නයිට් ලංකාවෙම හිට් එකක් වෙච්ච අපේ net fm dj night එක ඊයේ දවසේදී තොන්න අතිශය සාර්ථක විදිහට දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ ලස්සන නිමා කරන්න පුළුවන් වුණා. ඉතින් වදන්නද කවුද ඊයේ දින්නේ කියලා?
0: ඊයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අතර තමයි තරඟ තිබුණේ. ඉතින් එතනින් ඊයේ කොහොම හරි බදුල්ල දින්නනේ.
1: බදුල්ල දින්නෙත් මේ සාමාන්‍යයෙන් වෝට් 100ක විතර ගැප් එකක් 68000ක් වගේ වෝටින්ග්ස් ඇවිල්ලා තිබුණා. ඉතින් මේ අතිශය ලංග බැටල් එකකින් අර අපි කොයි වෙලේ චේන්ජ් වෙයිද කියලා හිතාගන්න බැරි විදිහට තමයි ජයග්‍රහණය ලබා ගන්නෙ. ඉතින් ලබන සිකුරාදා මේ තරගයේ තියන්න අපි බලාපොරොත්තු වෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයයි මාතලේ දිස්ත්‍රික්කයයි අතර.
0: ඉතින් මේ ඊයේ තරග කරපු දෙන්නට අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලැබුණා ඊයේ තරගයත් එක්කම.
1: දෙන්නටම අවස්ථාව ලැබුණා මේ වෝටින්ග්ස් නිසා. ඉතින් ඔයත් මම අර කලින් කිව්ව දිස්ත්‍රික්කවල පොළොන්නරුවේ හෝ මාතලේ දිස්ත්‍රික්කේ ඉන්න DJ ප්ලේ කරන්න දක්ෂයෙක් නම් ඔයාට පුළුවන් අපිට ඔයා පැහැදිලිව DJ කරන වීඩියෝ එකක් net fm අපේ WhatsApp line එකට එවන්න 0112 95 95 95. ඔයත් දක්ෂයෙක් නම් අපි රැස්තියලා ඉන්නවා net fm DJ night එකේ ඊළඟ attack show එකේ ඔයාටත් අවස්ථාවක් දෙන්න.
0: WhatsApp කරනවා වගේම මේ දෙව්‍ය අපේ net fm official facebook fan page එකටත් inbox කරන්න පුළුවන්.

0: හැකියාව දිනව අත දෙන්න කෙනෙක්
1: අත දෙන්න කෙනෙක් නැහැ. ඒ වගේ වැඩක් කරොත් අත ගලවල දෙනවා අපෝ අනිත් අතට. ඒ වගේ වැඩක්
0: කරන්නේ. එහෙනම් ඉතින් ඉන්න හවස තුන වෙනකන් මං ජානු
1: මන්දිව්‍යා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Dawaldala hai minarti sayai.
2: Lanka Tiles වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති Lanka Tiles ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. Lanka Tiles හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
4: අද කතා නැත්තේ මොකද වගේලා තා. ඔයා එපා හඳන්නට මගේ සුදා. ඕම් ප්ලාස්ටර් දැම්ම මං කතා නවතිනවා.

0: රුපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
2: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 76 7672.
4: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියා බන්න.
5: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: මටත් පුළුවන් ඒ විදිහට කියන්න.
1: එපා මං ආස කේකේගේ වොයිස් එකට විතරයි ඒක ඔයා කිව්වොත් මට තේරෙනවා මේ ලෝකෙට වෙන්න යන විනාශය
0: කේකේෂා ഘോഷාල් ආයි තින් පරාදයි මම මෙතන කට
1: ශ්‍රියා ഘോഷාල් පරද්දන්න පුළුවන් නම් දෙයියෝ
0: ආයි තින් මම මෙතන කට ඇරියොත්
1: ඔව් අපිට තේරෙනවා කට ඇරියොත් මෙතන වෙන්න යන දේ
0: තව හරියට අහලා නැහැ හරිද
1: මං දන්නවා හැබැයි කට වස්සන්න විදියත් මේ ළමයි අහගෙන ඉන්නේ ආදරණීය ළමයි.
0: අපි WhatsApp
1: message එකක් හරියන්නේ. ඔයාලා අනිවාර්යෙන් අද දවසේ ඇතුළත වද දීලා කොහොමරි අහන්න ලබන සතියේ ගිය සතියේ. මෙයාට මොකද්ද
0: උනේ කියලා මගෙන් අහන්න. මට කියන්න ඔයාට මොකද්ද උනේ කියලා. මං කැමති ඔයාගේ මොකද උනේ කියලා දැනගන්න.
1: මං පොඩ්ඩක් අකරතැබ්බක් වෙලා අධික උනා
0: කියලා. අපි ඔයාට බෙහෙත් පෙව්වා.
1: බෙහෙත් පොලා. වා දන්නේ තනිකර හොස්පිටල් එකක් උනා ඊයේ නෙමෙයි ගිය සතියේ මේ net FM එක. ඒක නෙමෙයි වැඩේ අරගෙන
0: WhatsApp messages පැත්තට යන්න හදන්නේ කවුද ඉන්නේ? හින්ද සින්දුවක්
1: අහන්න ලැජ්ජයි. කවුද ඉන්නේ කියලා අපි බලමු WhatsApp එකට ගියපුවාම මාත් ඉන්නවා දත් අහගෙන කියලා අපේ මාපලගම PLJ අයියා message එකක් දාලා තිනවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මකුල් ඔළුවේ රන්සිත අයියාත් ඉන්නවා. ඊට පස්සේ මට call දෙකක් ආවනේ. බදුරලියෙන් අපේ අශෝක අක්කා ගෙදර අය ඔක්කොම එක්ක මේ වෙලාවේ අහගෙන ඉන්නලු. එයා වීකෙන්ඩ් එකේ අපි දෙන්න එනකම්මලු බලාගෙන ඉන්නේ.
0: එයා එහෙම තමයි. එයා මම ඒ ගානට හදලා තියන්නේ.
1: ආ ඔයාද හදලා ගත්තේ. බලන්න නිහඬ සේවය කොච්චර කරලාද ජානු. ඒ දෙකම යටියන්ත දි ටයිටැනික් ෂෝ එකේ නුත් අපිට කතා කරා. මේ වෙලාවේ හැමෝම සද්දෙට අහගෙන ඉන්නවයි කියලා. ආ කියන්නේ ඉතින් මේ ඊළඟ මැසේජ් එක.
0: හයි ජානු දෙන්නම හොඳයි හොඳ සින්දුවක් දෙන්නකෝ යටියන්ත නිතු ගරාජ් එකේ. කොයිදින් කියන්න දෙන්න හැරි. නිතු ගරාජ් හොරලන්ද යටියන්ත රාජී ලක්ෂාන් රුක්ෂාන් පුබුදු කුමාර මල් ඉසෙල්ලම් ජයම්පති සෙට් එකම එකතු කරගන්න ජය වේවා.
1: ජය වේවා.
0: ඊර්මසේ ශාන්ත දෙන සිදහස් මාවත කෑගල්ලේ මරත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන හින් සින්දුව නම් හරිම ලස්සනයි. මං කැමතියි මේකට.
1: මම දැම්මේ ඔයා වෙනුවෙන්ම.
0: ඔව්. අහමු අහමු දැන්
1: අහමු.

0: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 16 අපි එන්නේ. උදේ රඹෑව සහ සවස මැදවච්චිය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: Heels within the now nishpadana sandaha aduma milak 1.2 gram 100 rupel 39 komulu red fantasy gram 100 rupel 6 madhyama pramane 100 gram 100 rupel 209 heels now bavai aduma milai
3: ai sugar kiyala moonenna kala sevana kala madumeha harini capsule aragena satutin inna api vetakama api urumaya 40 wasaraka api maanaya sevana kala ayurveda bindoy 47 31 33 540
4: යටිහිතේ භාෂාවක් තියෙනවා.
5: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
4: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
5: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
4: ඉටු වෙනවාමයි.
6: Alpha Studio with Kasuni and Lehansa.
5: සතිය දවස්වල උදේ 6ට.
7: Brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
10: Net FM. Hello, hello, Satyantaya.

0: Ben yapık ki nasıl indi o kadar kadar kadar mı?
1: Ya mağara ya ya kelime de böyle paksi mağara kadar. Ben miyale bana ne dikavu diye ya ki ya.
0: Fraşra tamam eğitim evinle ki yani. Fraşra bizden tamam inne.
1: Abi ya da WhatsApp'a kapattırın.
0: Oh ya mu.
1: Hello hello good afternoon oğlum Ali Delia Mali mi ya nam venas kana oğlum Ali mama
0: oya mama Delia Mali
1: oya da Delia kiyala dunnada
0: mata Delia kiyala eka register gana thiyena da
1: hari kohomad idin dennatama
0: dan e karara pudgalin liyapadin sikirima yata te
1: ID ekak gahanna
0: eka register gana thiyenne hari
1: hari eka thondai ada ona aye honda nata vena patta superi sindu tika ewa thamai me dila thiyenne sindu tika da ganna maaye gedara ayi net
0: නෙත්තකේ බබාලා ටිකයි අතරැසේ අශෝ මැසේජ් කරලා තියෙන්නේ
1: මේ ඉන්න බබාලාගෙන නම් ඉතින් කතා කරන්න එපා අශෝ
0: අපි බබාලා තමයි අක්කේ මම චංචනා අද මගේ යාළුවත් අපේ ගෙදර ආවා මාමයි මගේ යාළුවවයි යාළුවගේ නම මොකද තරුෂි ලස්සන සින්දුවකට එකතු කරගන්න අක්කේ කියලා දිනා ඕකේ
1: මේ තරුෂිටත් පෙන්නන්න නෙත්තක ඉන්න බබාලා
0: හා අපි වෝල් මේ අපි වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න නේද
1: ආ ඔව් මෙන්න හා හා පුරා කියලා ටිකක් පරක් වෙලා දැන් දැම්ම පෝස්ට් එක ඒකේ මේ ජානු ගැන මම ලොකු විස්තරයක් දාලා තියෙනවා
0: ඔය කිව්වට එව්වට හු වෙන්න එපා මං එහෙම නෑ අනේ
1: ඔයගොල්ලන්ට ආව දැක්කම මම මේ කියන දේ තේරෙන්න බෑ ළමයි දැන් මට මේ ගිය සතිය කියනවා
0: අපි මේ සින්දු අහමු ඊට පස්සේ කතා කරමු ඕකේ බයි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: දවල් එකයි විනාඩිය එකයි.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: කවදත් අලුත් කාගෙත් net
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සමා net news
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා ඉන්දුනීසියාවේ අද සිදු වූ භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත්වැති පුද්ගලයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහිදී තුවාල ලැබූ පුද්ගලයන් රැසක් රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රික්ට මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් වූ එම භූකම්පනය හටගෙන තිබුණේ ඉන්දුනීසියාවේ නැගෙනහිර නූසා තින්ගාරා ප්‍රාන්තයේ ෆ්ලෝරස් දූපත ආශ්‍රිතවයි. එරට වේලාවෙන් අලුයම 5ට පමණ කිලෝමීටර 15ක ගැඹුරින් හටගත් මෙම භූකම්පනයත් සමග රික්ට මාපකයේ 6.1ක ප්‍රබලත්වයෙන් යුතු පසු කම්පන කිහිපයක්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර තවදුරටත් පසු කම්පන හටගැනීමේ අවධානමක් පවතින බැවින් වෙරළබඩ තීරයෙන් මෙන්ම පළඳු වූ ගොඩනැගිලි වලින් ඈත්ව සිටින ලෙස ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒජන්සිය ජනතාවට දැනුම් දී තිබෙනවා. මීළඟ net news පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 net FM
4: Satti Antaya.
5: Hello, hello.
4: Satti Antaya.

0: දවල් එකයි විනාඩි හතයි අපි දෙන්නගේ දෙවනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ.
1: ඔව් ජානු අහන්නකෝ, දැන් අපිට ඩ්‍රීම්ස් තියෙනවන්නේ ලයිෆ් එකේ. එතකොට දැන් ওই ගෙයක් හදාගන්න එක හැම ටිකක් ලොකු හිණයක්නේ. දැන් අපි ගේ ගැන කතා කරනකොට කට්ටියගේ ඔළුවට යන්න වෙන එකක් ඈ.
0: මොකද්ද?
1: වෙන වෙනම තමයි ඔළුවට යන්නේ.
0: මොනවද?
1: ඒ ඔයාට නෙමෙයි ඉතින් මං කියන්නේ ගෙයක් කිව්වම කට්ටිය හිතන තැන ගෙයක් හදාගන්න හොඳ තැනක් ගැන කියන්නේ කියලා.
0: දැන් මේ මෙහෙමනේ මේ දිව්‍ය අපි ගෙයක් හදනවා. ඒක හදන්නේ අර දීර්ඝකාලීන අපේ පාවිච්චියට. හරිද? අපි අද ගේ හදනවා, හෙට ගේ කඩනවා, ආයෙ පාරක් ඕකලුත් ඇරියා කරනවා, ඒ වගේ දේවල් කරන්නේ
1: නැහැනේ.
0: ටික කාලයක් ගිහිල්ලා තමයි අපි ආයෙ පාරක් ඕක අලුත් ඇරියා කරන්නේ. එතකොට මේ අර ගේ හදනකොටත් සමහර වෙලාවට මට අතනින්ම ටයිල් ටික ගන්න ඕනි. ඊට පස්සේ බාත්‍රයා උපාංග ටික ඒකත් මෙතනින්ම ගන්න ඕනි. අන්න ඒ වගේම පොඩි පොඩි අයිඩියාස් ඔලුවට එනවා.
1: ඒ කියන්නේ අපේ ජනතාවගේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත්ත සන්නාම තියෙනවා.
0: දැන් මේ කියන්න හදන ආයතනය ගැන කිව්වහම මේක ඇවිල්ලා ටයිල් කරණේ පුරෝගාමියා කිව්වොත් හරියටම
1: හරියටම හරි. අපි එදා මෙදා තුර අනිවාර්යෙන් නිරන්තරයෙන් මේ වගේ වැඩකදී ඔලුවට යන පළවෙනි සන්නාමය තමයි
0: ලංකා ටයිල්ස් කියලා කියන්නේ. වසර 50ක විශ්වාසය දිනාගෙන ඉතින් මේගොල්ලන් අලුතින් මේ වැඩේ පටන් ගත්තේ. ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම්. දැන් ඔයාගේ නගරයට හත් වෙනවා පහුගිය දවස් කීපේ, කියන අගෝස්තු 13 තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඊයේ දවසෙත් මේ වැඩේ ක්‍රියාත්මක වුණා. දැන් අද අගෝස්තු 15 වෙනිදා අද උදේ කාලේ කැකිරාවේ තමයි හිටියේ. හවස එනවා ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන අනුරාධපුරයට. අනුරාධපුරයේ අවට ඉන්න අනුරාධපුර නගරයේ ඉන්න කට්ටියට අද chance එක තියෙනවා හවස කාලය පුරා මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධ්‍යක්ෂකව විඳ ගන්න.
1: ඔව්.
0: හරිද? ඉතින් මෙතනට ගිහම ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයාගේ නිවසට, නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිල ගණන් වලට අරගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් හෙට දවසේ කියන්නේ අගෝස්තු 16 රඹෑව මැදවැච්චි අවට ඉන්න කෙනෙක් නම් ඔයාට උදේවරු ඉන්නවා රඹෑවේ, හවස ඉන්නවා මැදවැච්චි. ඉතින් අර කිව්ව ජානු කිව්ව විදිහටම ඔයාගේ නිවහන හරිම විශ්වාසයකින් ලස්සනට වැඩේ කම්ප්ලීට්ලි කරගන්න නම් ඔයත් යූස් කරන්න ඕන හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි මේ ලංකා ටයිල්ස් කියන්නේ. ඉතින් මෙයාවට ඉන්න කෙනෙක් නම් ගිහින් පුළුවන් මේ මොබයිල් ෂෝරූම් එකට ඔළුව දාලා එන්න.
0: ඒ වගේම තමයි මේ දිව්‍යා දැන් ওই විදිහට මොබයිල් ෂෝරූම් යනවනේ රටවටා.
1: ඔව්.
0: ඔහොම යනකොට දැන් තාම ඉන්නේ අනුරාධපුරේ. හරිද? එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට නැද්ද ওই chance එක කියලා. ඔයාට මෙන්න මේ විදිහේ chance එකක් දෙනවා ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත්තු ටයිල් සඳහා 140ක් දක්වා ඔන්න වාසි හම්බ වෙනවා. ඔයාගේ ප්‍රදේශයේ ඔයාට ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න, අදම යන්න. ඔයාට 140ක් දක්වා ඩිස්කවුන්ට් එක ඔයාගේ නිවසට අවශ්‍ය කරන ටයිල් ටික, ඒ දේවල් ටික ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලංකා ටයිල්ස් කියන්නේ හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්.
1: ඉතින් මමත් යන්න හිතාගෙන මම අර පොඩියට ගියක් හදනවා මට විතරක් ඉන්න පුළුවන් විදිහට. ඒකට ටයිල් ටික ගන්න මමත් යනවා.
0: එහෙමද? හා අපි දෙන්නක්
1: කොහොමද? ඒ ගෙදරට එන්න පයිත්‍රිද නෑ.
0: අපි ගෙට ගෙදර කොටවත් දෙන්නම්කෝ.
1: අපි යනවා ටග්ගල WhatsApp එකට. කවුද ඉන්නේ කියලා බලන්න. කොහොමද ජානු දිව්‍යා? ඔන්න මමත් ඔයාලා දෙන්නම ආදරෙන් අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් ඕනි කියලා අපේ මාශිකේල උකුවේල ඉඳලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් වේවා දෙන්නටම. ලස්සන සින්දුවකට එකතු කරගන්න පිළියන්දල කහපොල හේලිත ෆැෂන් එකෙන් සමන්ති, මානය, කුමාරී, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, ඊට පස්සේ කවුද මේ?
0: අජන්ති, නිශාන්ති, සුනීත, අනිලුකා, අක්කි. මට දෙන්නකෝ ආත්ම ගණනක සිතුවිලි අතරේ සින්දුව. අමුතු සින්දුව යට මතක් කරනවා කොහොමත් හැමදාම. චතු මැසේජ් එක වල තියෙන එකතු කරගන්න මේ හැන සින්දුවට. හයි ජානු දිව්‍යා, ස්වීට් ඒන්ජල්.
1: කවුද ඒන්ජල්? මෙයා නම් ඒන්ජල් සීන් එකේ තමයි පොඩ්ඩක්
0: ඒන්ජල්ස්. දෙන්නකෝ ගින්දර වගේ සින්දු වැස්සක්. බෝකුන්දර 10:90 පරිමංගලී ෆැෂන් ගාමතිකේ සාලිය මංගලි, ශ්‍රියන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මධුවන්තනිවන් තිරිය දෙවින්ද ෆැෂන් ගාමතිකේ සෙට ගතකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න. දෙන්නටම ආදරෙයි, ගොඩම ගොඩාක් කියලා තියෙනවා. අපිත් ඉතින් ආදරෙයිනේ ගොඩම ගොඩාක්. අපි කැමති ගොඩක් ආදරේ දෙන්න.
1: ඕ මට තේනවා.
0: සින්දුව හමු, පස්සේ කතා කරමු.

මෙයන සිදුවට මං විශේෂ කෙනෙක් එකතු කරගන්න හදන් විශේෂ එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ හරිද අපේ විශ්මියක්කායි කසුනායයි දෙන්න ඔන්න ටික කාලෙකට පස්සෙ මා වහගෙන ඉන්නලු ආයවතාව මා විතරක් නෙමෙයි අපි ජානු කෙල්ලවත් දෙන්න පොඩ්ඩක් බිසි වෙලා ඉඳලා කැමති ඕන සිද්දුවකට එකතු කරගන්නකෝ ඔන්න මේ ඇහෙන සිද්දුවට දෙන්න හරිම ආදරෙන් එකතු කරගන්නවා

0: දවල් එකයි විනාඩි 18යි. මොකටද මේ ලෑස්ති වෙන්නේ හිමීට හිමීට?
1: අපි දැන් ඔන්න තියෙන ආයුධ උපක්‍රම ඔක්කොම ටික අටවලා. Facebook live එකක් එන සියල්ල ලෑස්ති කරලා තියෙන්නේ. මං හිතනවා අපි දෙන්න වගේ මොගොල්ලොත් දැන් ෆෝන් එක අරගෙන net fm official fan page එකට ගිහිල්ලා තාම follow කරලා නැත්නම් දැන්ම follow කරලා like කරලා එකතු වෙන්න. අපි කීයට දෙන්නේ live?
0: අපි මේ සින්දුවෙන් පස්සේ නෝ live එක.
1: ඔව් එහෙනම් දැන්ම ලෑස්ති වෙන්න.

0: දවල් එකයි විනාඩි 23යි.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: ලංකා ටයිල්ස් වසර මැදවාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩි තහනමේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තහනමේ තහනමේ බෙලදීගෙන ඔබත්
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
6: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
11: අනේ මන්ද
10: මේ ඔයා නොදන්නා උනාට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
11: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
12: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවිනින් ඩ්‍රයිව් එක.
13: net fm හතර වටේ.
14: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
15: net fm hello

0: එකයි විනාඩි 26යි. හරි දැන් අපි ලයිව් ඇවිල්ලා තියෙන Facebook fan page එකේ.
1: ඔව් අපි දැන් හරියටම කිව්ව වෙලාවටම ඇවිල්ලා ඉන්නේ live එකට. live එකේ මේ වෙද්දි සෑහෙන පිරිසක් බලාගෙන ඉන්නවා. අපි දෙන්නා මේ වගේම comment කරනවා. ඔන්නද මම post එකේ කිව්ව විදිහට ජානු අද වැඩිපුරම comment කරන කෙනාට ඔයා ගානේ මේ උම්ම එකක් අරන් දෙනවා.
0: මම කිව්වේ නෑන්නංගේ.
1: මං කියා ඒනට මෙහෙමයි ඉති අපි දෙන්න දැන් මේකට ප්‍රෝග්‍රෑම් එක කරන මිනිස්සු විදිහට මේ එහෙම උපකාර කරගන්න ඕනේ කියන එක.
0: කරමු. ඒකිනේකට උපකාර කරගමු. මොකද්ද මං දැන් ඔයාලට කරන්න ඕනේ? ඔයාලට උම්ම එකක් දෙන්න ඕනේ. හා එන්නකෝ. එන්න.
1: ඒ වගේ ලයිව් වල කියන්න බැරි කතා ඉතින් මේ කොහොම හරි කමන්නේ ඔයා අහගෙන ඉන්න කෙනෙක් නම් දැන් මෙයන් අපේ ෆෑන් පේජ් එකට ගිහිල්ලා ලයික් කළා නැති කෙනෙක් නම් දැන්ම ලයික් කරලා ලයිව් එකට සෙට් වෙන සහ යාළුවන්ට ෂෙයා කරන්න අපි දෙන්නව බලන්න එන්න කියලා
0: ලයිව් එකේ ඉන්න කට්ටිය තව චූටි වෙලාවකින් මතක් කරන්නම් අපි මේ සින්දු අහලා
1: ඔව්

0: අසුම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ලංකා විහදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
1: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
4: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි
5: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයත්

0: පලා මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
2: net fm hello hello satyantya
3: ඇත්තරම ප්ලේ කරන්න හිතන් හිටපු සින්දුවනේ මේ වගේ අපි ප්ලේ වුණේ
4: වෙන එකක්ද ගියේ
3: අවුලක් නැහැ මේක ලස්සනයි
4: කවන්නේ ජානු වල ෆුල් චූන් එකේ ඉන්නේ මේ වෙලාවේ අපි Facebook live එක මේ වෙලාවේ සැරටම යන වෙලාවේ තමයි ඉන්නේ අපි ආදරණීය ශ්‍රාවකීන් ශ්‍රාවිකාවන් ශ්‍රාවිකාවන් හරිද
3: හරිනේ ශ්‍රාවක ශ්‍රාවකීන්
4: කවුරු හරි කවන්නේ ඇවිල්ලා ඉන්නේ අද හාහා පුරා කියලා මුලින්ම අපේ ලයිව් එකට ආවේ අපේ ඉෂාරා ඉෂාරාවා මයුර සුජීත් කමල් රංජන් බිනර ප්‍රභාස්වර එතකොට මයුර දාලා තිනවා සරසි මෝටර්ස් එකේ සෙට් එකෙම සද්දට අපි දෙනව අහගෙන ඉන්නවලු අලව ආදරෙන් එකතු කරගන්න. නයෝමි කෞශල්‍යත් කමෙන්ට් එකක් දාලා තිනවා අපි දෙන්නට කොහොමද කියලා. හොඳින් ඉන්නවා මේ පේන්නේ නැද්ද? ලයිව් එකට ආවනම් බලා ගන්න පුළුවන් කොයිතරම් හොඳින්ද ඉන්නේ කියලා. කවුද WhatsApp එකේ ඉන්නේ?
3: WhatsApp එකේ අහලා තිනවා ජානු බබා ඔයාට මොකද උනේ? මට මොකවත් උන්නේ නැහැ දෙයියෝ මං හොඳින් ඉන්නවා.
4: මේ ඉන්නේ හිටියට වඩා හොඳට ඉන්නවා.
3: ඊටත් වඩා හොඳින් ඉන්නවද මන්දා? කෑගලන් ග්‍රාම මැසේජ් කරලා තිනවා අපි දෙන්නව අහගෙන ඉන්නවා කියලා. කරගන්න මෙහෙන සින්දුවචා සුබ දවසක් වේවා ආදරණීය ජානු දිව්‍ය අවසස්පල විභාග සම්බන්ධ කරන මධ්‍යස්ථානයේ අපේ ටීචර්ස්ලා සර්ලා ටික මැසේජ් කරලා තියෙන හැමදාම වගේ සුපුරුදු විදිහටම වල දෙන්න වහගෙන ඉන්න රිරොෂන් බණ්ඩාරස කොස්වත්තස ඒ වගේම නිකවරඩිය ක්‍රස් කිරීමේ මධ්‍යස්ථානයේ කසුන් මල්ලි රොහන් මල්ලි පරිපාලනංශයේ සිසිල් ඉන්ද්‍රනන්දස එතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න අපේ චම්පික ලලිත් පෙරේරා යනිකවරඩිය මැසේජ් කරලා තියෙන thank you
4: මගේ ප්‍රශ්න මොකක්ද දන්නවද දැන් ඒ ලෙවල් එක්සෑම් තියෙන තැනනේ ඔය අහගෙන ඉන්නවයි කියන්නේ
3: ඔව්
4: එතකොට කොහොමද
3: නෑ නෑ එතන නෙමෙයි බබෝ
4: මම බල අපේ කාලෙවම තිබ්බ නෑනේ කියලා
3: මොනවද කියන්නේ පොඩ්ඩක් ඉන්න වෙන වෙනම අතර ප්‍රශ්න දාන්න එපා හයි ජානු කෙල්ල කොහමද ඔයාට මාත් හොඳින් දිව්‍යත් හොඳින් ජයම්පති බුලත් කොහොපිටිය ලැවලින් අද නම් උම්ම එපා
4: ආද දෙන්නේ කොහොමද
3: දෙයන්ට පහන තියන්න තියනවලු ඒක හොඳ සින්දුවක් දෙන්න ආද නම් උම්ම නෑ ඉතින් ආ මේක මේ හරි වැඩක් වුණා දැන්
4: අපි අර ආයවතාවක් ලයිව් එක පැත්තට ලයිව් එකේ අපේ මේනක ඉන්නවා ශිරාණි මංගලිකා චන්දිමා බේගුණවර්ධන මහේෂී සුභාෂිනී සජන නවෝද්‍ය තව කවුද මේ අපේ එකම සෙට් එක කමෙන්ට් දාලා තිනවා ඉතින් ඔයා තාමත් ලයිව් එකට ආවේ නැත්තම් ඔබ දෙන්න තව ටිකක් වෙලා ඉන්නා ලයිව් එකේ දැම මෙන්න net fm official fan page එකට අපි දෙන්න ලයිව් ඇවිල්ලා ඉන්නවා අර පුළුවන් අපි දෙන්නත් එක්ක කතා කරන්න ඔයගොල්ලන්ගේ දේවල් අපිත් එක්ක ෂෙයා කරන්න පුළුවන් අපි දෙන්නත් මේ හෝගාල ෂෙයා කරන්න
3: ශෂිකා නිර්මාලි කමෙන්ට් කරලා තිනවා ඊට පස්සේ ප්‍රියන්ත කුමාර් කමෙන්ට් කරලා තිනවා ගිනිගත් හේනෙන් ඔවත් එකතු කරගන්න අහන්න දෙන්න රෙඩි කරගත්තේ මේ සින්දුව තව ලොකු දෙයක් කියන්න තියෙනවා දැම්ම නෙමෙයි තව ටිකකින් කියන්නන්නේ
4: තව ටිකකින් කියන්න අයියෙත් එක මාට මතක් කරන්න අපිට මේ පැත්තට WhatsApp message එකක් දාන්න පුළුවන් වාට බින්දයි ඔය කියන්න වාට එක අමතක වෙනවන් නැත්ත
3: WhatsApp බින්ද 7595
4: ඒ වගේම කෝල් එකක් දෙන්න බින්ද 112 55 33 63
3: නූඩල්ස් අක්කි මම මතක නෑ නේද දැන් කියලා හල් දිනවා 21 ශේනියා ජයසේකර මුඛදානේ අමතක
4: මතකයි එහෙම ලේසියෙන් අමතක වෙන්නේ
3: හොඳට හිතේ දෙන දේවල්
4: පොඩි කාලේ කොළ මැල්ලුම් කාලේ ඔක්කොම දශ වෙන මතක තියාගෙන ඉන්නේ
3: ඒකයි මට හොඳට ඇස් වෙන්නේ

0: those girls out there.
1: දැන් වලකයි විනාඩි 46යි වෙලාව. මේ අපිට මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අද කාලේ ගත්තහම දැන් නිවුස් net news අහන්න, net news බලන්න ගොඩක් වෙලාවට නිවුස් 10ක් ගත්තොත් ওই 10න් 9ක්ම ඇහෙන්නේ අපිට මද්‍රව්‍ය නිසා විනාශ වෙච්ච ජීවිත. ඊට පස්සේ අරහෙන් මද්‍රව්‍ය හොයාගත්තා මෙච්චර වයසක දරුවෙක් ළඟ මෙච්චර ප්‍රමාණයක් මද්‍රව්‍ය තිබුණා. ওই විදිහේ නිවුස් තමයි අපිට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන්නේ. දැන් මේක මුළු රටේම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා.
2: ඔව්. දැන් විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ තරුණ පරපුර වැඩි වශයෙන් මේ මද්‍රව්‍ය උවදුරට ඇබ්බැහි වෙමින් ඉන්න කාලයක තමයි ඔයා අපි කියන්නේ අපි හැමෝම ජීවත් වෙන්නේ රයිට්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට තරුණ පරපුර ඇතුළ මේ සමාජය ඇතුළ මේ දේවල් නිතර නිතර ස්ප්‍රෙඩ් වෙනවා. ටග් ගාලා කෙනෙක් පොඩි දෙයකට ඇබ්බැහි වුණොත් ඒක දීර්ඝ වශයෙන් එයා කරගෙන යන්න පෙළඹෙනවා. ඒ නිසා
1: සමහර වෙලාවට ඔයාගේ පවුල ඇතුළෙත් මේ විදිහේ ප්‍රශ්න තියෙන්න පුළුවන්.
2: වෙන්න පුළුවන්. මොකද බොහෝ වෙලාවට දැන් ඔයා හිතන්න ඔයාගේ අයියා තාත්තා එහෙම නැත්නම් යාළුවෙක් මේ කෙනෙකුත් මේ වගේ දෙයකට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඔයා අත්විඳලා ඇති කොහොමද ඒකේ තියෙන බලපෑම කියලා.
1: සමහර වෙලාවට දෙව්ව සමහර ප්‍රශ්න විසඳ ගන්නත් මිනිස්සු මේ මද්‍රව්‍යට ඇබ්බැහි වීම සිද්ධ වෙනවා. හැබැයි ඒකෙන් දන්නේම නැතුව තමන්ගේ ජීවිතේ තමයි නරක අතට පත් වෙන්නේ.
2: ඔව් මොකද ජානු දැන් ගොඩක් කට්ටි හිතාගෙන ඉන්නවා අපි හිතන සාමාන්‍ය චිත්‍රපටවල ටෙලිවිෂන් සීරීස් වල පෙන්නන ප්‍රශ්න විසඳන්න මෙහෙම බිව්වොත් හොඳයිද මේ වගේ ඩ්‍රග් එකක් ගත්තොත් හොඳයිද කියලා. හැබැයි ඒක ඇවිල්ලා එන්ටර්ටේන්මන්ට් පර්පස් විතරයි. ඒ නිසා ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේ තමයි මද්‍රව්‍ය කියන්නේ ඔයාගේ ජීවිතයට ගෑවුනොත් ඔයාගේ ජීවිතේ විනාශ වෙන කාරණයක් තමයි මද්‍රව්‍ය කියන්නේ. ඒ නිසා ඔයා ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනම තැනක ජීවත් වෙන කෙනෙක් නම් අභිමානවත් පුරවැසියෙක් විදිහට ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ පවුලේ කෙනෙක්ද යාළුවෙක්ද ඔයාවට සර්කල් එකේ ඕනම කෙනේ මේ වගේ මද්‍රව්‍ය උදාරකට පත් වෙලා ඉන්නවා නම් නොබියව දෙපාරක් හිතන්න තු යාවකින් වළක්ව ගන්න අනිවාර්යෙන් උත්සාහ කරන්න.
1: එදී ඒ වෙනුවෙන් තමයි රටට රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ආරම්භ කරලා තියෙන. ඉතින් මේ රටේ පුරවැසියෙක් විදිහට මේ මද්‍රව්‍ය භාවිතය ජාවාර මහා බෙදාහැරීම් වැළැක්වීම සඳහා හැම පුරවැසියෙක්ම ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම වෙනුවෙන්. ඉතින් මේ හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට
2: ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි යනවා ආයෙ වතාවක් WhatsApp එක පැත්තට. ඔයාට කියන්න ජානු මන් දැන් මේ ඉන්න පොසිෂන් එකට අනුව මට WhatsApp එකේ මුකුත් පේන්නේ
1: නැහැ. ඔයා ලයිව් එකේ ඉන්න කඩිය පොඩ්ඩක් බලා ගන්නකෝ. සනුල් නංගි මම සනුල් නංගි චනුලි මාත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් කළා තියෙනවා. ඊට පස්සේ හෙලෝ හෙලෝ නූඩල්ස් ජානු ස්පැගටි දිමියෝ
2: දෙකම නූඩල්ස් වර්ග.
1: අද නම් සින්දු ටික මරේ මරු කියලා ඉෂාර මැසේජ් කළා තියෙනවා.
2: ඉෂාර මේ ලයිව් එකෙත් පොඩි වැඩක් කැලි ටිකක් දානවා.
1: හයි ජානු බෝල සහ රෝස මල අපි ඔයාලගේ කැන්ඩි බෝයිස් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. එතනින් පස්සේ කවුද මේ තරහා ඔයාලා දෙන්න එක කියලා මැසේජ් කරලා තියෙන කෝබලන්න කෝබලන්න
2: කියනකන් ඉන්නේ බයිනවනේ.
1: හයි කොහොමද මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. කොටිකවත්තේ චන්දිමා අබ්බේ ගුණවර්ධන චන්දිමා අක්කා මං හිතන්නේ ඔයාලා ලයිව් එකේ කමෙන්ට් කරලා තිබ්බනේ.
2: ඔව් නේ මට මතකයි නම කියනවා වගේ. ඉතින් එහෙනම් බයින්න පා ඔන්න නම කිව්වා. මේ හැමෝම එකතු කරගෙන යන්න හදන ඊළඟ සින්දුවට ඊට කලින් වඩ මතක් කරන්න 0711 95 95 95 WhatsApp message එකක් දාන්න. සහ ඔයාගේ කෝල් එකගෙනකම් මම බලාගෙන ඉන්නවා 0112 55 33 63ට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 16 අපි එන්නේ උදේ රඹෑව සහ සවස මැදවච්චිය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
1: Home Blaster them.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
1: Kills වැතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉදිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 130ක වට්ටමක්. Prima Kottumi Noodles ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kills වැතින්ම පමණයි.
2: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
4: NetFM. Hello, hello, Satyantaya.

0: මොකද හිතෙන්නවට දවල් එකයි විනාඩි 58ක් වෙනකොට
1: නිවාඩු පාඩුවේ අපි දෙන්න මේ ලයිව් එකක් කරගෙන ඉන්නේ.
0: ඉන්නකොට
1: අමුතු දේවල් අපිට මේක පේන්න ගන්නවා. ඒ ASCII අපිට අමුතු සතුටවල් ඒවා එනවා. ඉතින් ඔයත් එන්න, තාම ලයිව් එකකින් අපි දෙන්න ගිහිලා නැහැ. සෑහෙන වෙලාවක් ඉන්න බලාපොරොත්තු වෙලා ඉන්න. ඉතින් අපි දෙන්න මේ පැයෙන් ඊළඟ පැයට පනින්න තමයි හදන්නේ නිවුස් එකත් එක්කම. අපි දෙන්න ගන්තිම් පැයටත් තව ටිකකින් එනවා. යන්න එපා අනිවාර්යෙන්. මේ පැයත් අහගෙන ඉන්න ඕන නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: දවල් දෙකයි වෙනාඩියකයි.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නිය.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගයේ කාසියවාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන සංචාරක ඉන්දිය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 101ක් රැස් කරගෙන සිටියා. ඉන්දිය පළමු කඩුල්ල ලෙස දැවී ගිය යශස්වී ජයිස්වාල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 32ක්. තරගය පැවැත්වෙන්නේ ගාල්ලිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු ලබා ගැනීම වෙනුවෙන් දෙපිළටම අතිශයින්ම තීරණාත්මක වනවා. මීළඟ නෙත් නිවුස් පස්වර තුනට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් යුටියුබ් නාලිකාවට සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

0: මොනවද එක එක යවන්න කියන්නේ?
1: ඔහ තමයි දිඩම් වෙනවා, ටුම් වෙනවා. ප්‍රශ්න ඉතින් ඕව එහෙම් පයිනවා ඊට ගම කට්ටිය මෙහෙම් පයිනවා ලයිව් එකට. මොනවා කියනවද මන්ද කියලා ඔයගොල්ලෝ හිතනවා ඇතිනේ.
0: අපි ලයිව් එකට එන්නකෝ අපි කියන්නම්
1: ඒක. අපි ලයිව් එකේ ඒවා කියන්නේ විශේෂ සීක්‍රට්ස් කියන්නේ ලයිව් එකේ. අපි දෙන්නගේ අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ දවල් 2 විනාඩි 4 දැන්. මේ පැයත් ඔයගොල්ලෝ ආදරය කරන ලස්සනම ලස්සන ගීත රසක් එක දිගට අහන්න අපි ලෑස්ති කරලා තියෙනවා.
0: WhatsApp messages වල තියෙන කටි වෙන මතක් කරගෙන යමු නේද?
1: මට තාම WhatsApp පේන්නේ නැහැ ඉඳව කියන්නේ.
0: ඔව්. net fm හැමෝම කොහොමද? හැමෝටම කොහොමද? මම පිළියන්දල පොල්හේන ඉස්සර නෑ පොල්හේන ඉස්සරහා. ඔරුවල අපේ රේඩියෝ එක මොනවද අනේ මන්ද මට තේරෙන්නේ නැහැ මොකද මේ කියලා තියෙන්නේ කියලා. ලස්සට සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. ඉසිර ඔරුවල තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ප්‍රදීප් ඔරුවල අම්මා, ඊට පස්සේ මේ වෙලාවේ නෙත්හන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඕකේ. එකතු කරගන්න මේ හැන සින්දුවට. ඊට පස්සේ දෙන්නට ජය වේවා. සරචන්ද්‍රයසයා ගලේකඩේ රයිගමින් මැසේජ් කළා තියෙනවා. දැන් ලෙඩ සනීපද? අපිත් අහගෙන ඉන්නවා. කඩුවත තුෂාර ඇලුමිනියම් එකේ කොල්ල සෙට් එක එකතු කරගෙන සින්දක් ගහමු කියලා අනුර මැසේජ් කරලා තියෙන්නේ. දැන් සනීපයිද පැටිය ඔයාට? අද මොකුත් කිසි අවුලක් නැ නේද?
1: මටද?
0: ඔව්.
1: ඔව් මට සනීපයි. මම මේ ගිය මේ මම සින්දු ටිකක් දාලා තිබුණා අපි 2 ඉඳලා 3 වෙනකම් පැයට. මෙයා ගිහිල්ලා මේ පිටගම් කාර්යයේගේ සින්දු ටිකක් ඇදලා මේකට දාගෙන.
0: ඒ ඇත්තද නංගි?
1: ඔව් අනේ ඔයා 3 ඉඳලා 4 වෙනකම් තියෙන එක මේකට දාගෙන. තව පොඩ්ඩෙන් ගුටි ගන්නවා කවිෂ් කෙනු ඉඳු.
0: දැන් මං කවිෂ්ටයි ඉඳුරයි බය වෙන්න ඕනද? දානා වෙතරින් උසලා මාලට. ඊට පස්සේ හා ඉදි ව්‍යජනු අලවහගනි නෙලසට සින්දුවක් දෙන්න හස්බන්ඩ් දනුෂ්ක ලොකුදුව දම්සදි චෝටි දුව බිලේෂි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. අහන දෙන්න රෙඩි කරගෙන තියෙන මේ හැන සින්දුවට එකතු කරගන්නම්. තම සින්දුවක් ඇහුන්නේ නැහැ.
1: මොනවද මේ කියන්නේ? අපේ ලයිව් එක දීපුවාම ඉෂාරා ඉන්නවා. ඉෂාරා කියනවා මේ පොල් මොනවද පොල් හේනේ පොල් කඩන ගමන් දින්නේ කියලා. මේ දෙයියනේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා පොල් කඩනවා වගේ ඇහෙනවා කියන්නේ.
0: ඉෂාරා
1: ඉෂාරා
0: ඇහැරෙන්න
1: ඇහැරෙනවා. තාම නිදිද පැටියෝ?
0: අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න කියලා කවුද මේ මැසේජ් එක වල තියෙන්නේ? ටිෂාන් කුරුණෑගලින් අම්මවයි තාත්තවයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිපුණිකා උපුල් නැන්දා ශාන්ති අයියා මාම උපුල් නැන්දා ශාන්ති අයියා ඊට පස්සේ උදාර අයියා අක්ක නිපුණී ඊට පස්සේ ශශිකලාවත් එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙන හන දෙන්න රෙඩි කරගත්ත මේ සින්දුවට එකතු කරගන්න.

0: මයික් එක කොහෙදෝ තියාගෙන මම අන්නතර ඔයාගෙන් ඔයා කොහෙද ගියේ කියලා.
1: අපි මේ මැදිරියේ එක එක තැන්වලට යන ගමන්
0: කතා කරන්නේ
1: අද.
0: අපි ඇවිද කතා කරන්නේ. අපිට එහෙම හැකියාවක් තියෙනවා.
1: ඉතින් අපි දැන් ලයිව් එක සාර්ථක විදිහට එන්ඩ් කරලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ WhatsApp එක පැත්තට.
0: කොහෙදෝ ඈතට යන්නේ. පොඩ ලඟ වෙලා කතා කරන්න ඕවා නිකන් දුරට යනවා වගේ මට.
1: මං එනවා ටක් ගාලා
0: වගේ වෙන්න. එන්න මෙතෙන්ට මං බයයි.
1: අපේ ඉන්දික මැසේජ් එකක් දාලා තිනා හැමදාම net අහන් ඉන්නවයි කියලා. ඉතින් ගොඩක් ස්තුතියි ඉන්දික.
0: ඒ ඔයාව හෙන්නතු යනවා.
1: හෙන්නතු යනවාද?
0: ඔන්න ඔහොම කතා කරන්න.
1: හරි.
0: අරවා ගොඩාක් හිමින්න කතා කරන්නේ කොහොමද? එතකොට මොඩක් පොඩි අවලක් වෙනවා හරිද?
1: හරි.
0: ඊට පස්සේ දිලා නිරෝෂන් හංග වැල්ලෙන් ජානු උම්ම එකක් දෙන්න බැරි වුණාට කමන්නේ.
1: වීකෙන්ඩ් එකටත්
0: පුරුදු වෙන්න උම්ම එකක් දෙන්න බෑ.
1: වීකෙන්ඩ් එක වෙන වයිබ් එකක්.
0: වීකෙන්ඩ් එකට උම්ම නැහැ. ඉදු කරගන්න.
1: කෙල්ලට බ්‍රේක් එකක් තියෙන්න පැදෙයියනේ.
0: නෑ මෙහෙමත් මේ දෙනවා කියලා ඉතින්. හයි ජානු කෙල්ලේ කොහොමද ඉතින්? ඔයාලට ජාම්පති අය බුලත් කොහොපිටිය ලෑවලින්. අම්මා මේ මැසේජ් එක කිව්වා පාරක් කියලා. අහගෙන ඉඳලා නැහැ ඉතින්. උඹ පේනවනේ නේද?
1: හයි කොහොමද? නංගියෝ නංගිලා දෙන්නා. ඔන්න ඉතින් අපේ පුංචි ෆැක්ටරි වැඩ කරන ගමන් අහන් ඉන්න ලස්සන සින්දුවක් ඕනේ. එකතු කරගන්නවා අම සුනීතා දුහන්සි නලින්ගේ වයිෆ්
0: අනෝ
1: නෑ නලින්ගේ වයිෆ් එකතු කරගන්න අනෝමා. කීන දෙනියෙන් තමයි අපිට මැසේජ් එකක් දාන්න. අපි දෙනවා ආදරෙන් එකතු කරගන්නවා.
0: හරි. ඊට පස්සේ අපි ඊළඟට පවුලුත් වෙනස් කරනවා. කලතර පණපිටි අපේ චාමරයි අය තනුෂක්කයි චාමර ස්ටෝස්ගේ මැසේජ් කරලා තිනවා එකතු කරගන්නම්. ජය වේවා දෙන්නටම. හයි සුබදවලක්. අපිව ලස්සන සින්දු කර එකතු කරගන්නම්. ප්‍රමිලා අක්කා චමුදි අතම පිය සීලි මේ ගොඩින් විනෝද් සත්සර මැසේජ් කෙවලා තියෙන්නේ එකතු කරගන්නම් විනෝදා. අඳුරගත්ත කවුද මේ කියලා? පතිරාජ පෙදස කූඩු හඳ රවිදු රශ්මික පුතා තිලකස්සීම නාරච්චි අම්මා නෙත්තහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ සින්දු අහන්නකෝ. මේ දවස්වල ඔයාට මේ වගේ ප්‍රශ්න නැද්ද ගෙවල් වලින්?
1: අහලෙමු
0: තියනවානේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දවල් දෙකයි විනාඩි 21යි
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රත්යක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 16 අපි එන්නේ උදේ රඹෑව සහ සවස මැදවච්චිය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
6: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
7: net fm hello hello satyante
8: the rook drop that shit the rook
1: දෙකයි විනාඩි 22 දෙකයි සින්දුවට එකතු කරගන්න ඕනි කට්ටියක් ඊට පස්සේ මතක් කරන්න ඒවත් තියෙනවා
9: අපි ඉස්සෙල්ලා WhatsApp එකකින් කට්ටියක් එකතු කරගෙන ඉමුද
1: හා එකතු කරගමු
9: ඔය නදීකගේ නම තියෙන සින්දුව දාලා අපේ නෝනට ඇහුන ගම රේඩි එකත් පොලේ ගහයි ඒ තරම් මේකෙත් එක තමයි
1: ඒනම් ඒකනම් මොකක් හරි තියනවා
9: ඒනම් ඉන්දිකායි ඒක වාගේ ප්‍රශ්නයක්
1: ඉන්දිකායි කවුද නදීකා
9: අපි තහගෙන ඉන්නේ ජානු මාතර නාමල් ටේරස් එකේ සෙට් එක
1: මංකල ප්‍රියන්ත සමරවීරය මැසේජ් කළා තියෙනවා
9: හෙලෝ හෙලෝ ජානු බෝලේ දිව්‍යා රෝසමල මේ පැයත් මම ඔයාලා දෙන්නව ආදරෙන් අහගෙන ඉන්නේ මටත් ලස්සන සින්දුවක් ඕනි කියලා අපේ මාෂි
1: ඔකෝලින් මැසේජ් කළා තියෙනවා පානදුරේ දනුෂ්ක සින්දුවක් ඕනි කියලා මැසේජ් කළා තියෙනවා එකතු කරගන්න මේ හැන සින්දුවර ඊට පස්සේ සුබ දවසක් වේවා දෙන්නටම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මේ හේලිත ෆැෂන් එකේ සෙට් එක අයි පාරක් මැසේජ් එකේ වෙලා තියෙනවා චතු එකතු කරගන්න මේ මැසේජ් එකත් කිව්ව සනුල් මම සනුල් නංගි චනුලි කිව්වා අපි කිව්වා කිව්වා
9: හයි හයි මහසෝන සෝන් එක දෙන්නකෝ මහසෝන මෙතන මේ මහසෝන්නු දෙන්නේ යකා බඳගෙන ප්‍රෝග්‍රෑම් එක තව මොන සින්දුද හේෂා
1: මහසෝන අපිට කිව්වා කියනේද මෙච්චර ලස්සන අහිංසක ගැල්ලෝ ජානු ඔය දෙන්නම අපිත් අහගෙන ඉන්නේ හෙලෝ හෙලෝ සති අන්තයෙන් ඊට පස්සේ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා අනුරාධපුර පුල්ලයාර හඳි රංජිත් ප්‍රියංකරාය මැසේජ් කළා තියෙන සලොන් මායකේ මාය ගුණසේකර නිපුන්දි අනුරාධපුර සේනරත් සුපර් ගෙස් සේනරත් නයි ඊට පස්සේ සන්දීප ඉනෝකා දුලා රිදිනේෂිකා හර්ෂිකා කෞෂිකා ඊශා ගයත්‍රි මැදවශය මනරම් පරිමනු දිලක්ෂිකා ලක්මාලි එකතු කරගන්නම් මේ හැන සින්දුවට
9: ඉතින් ඔය තාම මේ පැත්තට මැසේජ් එකක් දැම්ම නැත්නම් 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න කෝල් එකක් දෙන්න එහෙම නැත්නම් 0112 55 33 63 ට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: දවල් 2:00 වෙනිදි 33යි
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 16 අපි එන්නේ උදේ රඹෑව සහ සවස මැදවචිය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
4: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
5: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
6: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
7: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ
8: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
10: Net FM Hello Hello Satyam

0: දෙකයි විනාඩි 41යි වෙලාව.
1: ඔන්න අපි යන කිට්ටු වෙද්දි සුපිරි සින්දු ටිකක් ගහන්න තමයි ලෑස්ති වෙන්නේ.
0: මේ කියන්න ඕනි. මෙන්න මේ ගැන.
1: ඔව්.
0: කියන්නේ අර අපි අර කලින් කිව්වා වගේ ගෙවල් හදන හීන තියෙනවනේ.
1: ඔව්.
0: හරිද? ඒක හරියට කරගන්න ඕනි.
1: අනිවාර්යයෙන්ම. මොකද මේක දවසින් දෙකෙන් අයින් කරන්න කරන දෙයක් නෙවෙයිනේ.
0: ඉතින් එහෙම ගෙයක් හදනකොට හොඳ තැනකට දෙන්න ඕනි. සමහර වෙලාවට වාට හිතෙන්න පුළුවන් කාට හරි කිව්වොත් මගේ ගේ හදා ගන්න ඕනි කියලා. හැබැයි වාගේ ඉඩම ටිකක් මේ ලංකාවේ ටිකක් දුර පැත්තක කියලා කියමුකෝ අපි තියන්නේ. එතකොට ඒගොල්ලන්ට කියලා කරගන්න බැරි වෙයි මේ වැඩේ. එහෙම එහෙම හිතෙන්න පුළුවන්නේ. හැබැයි අපි මේ කියන තැනට ගිහිල්ලා වාගේ ගේ හදන්න බාර දුන්නොත් ලංකාවේ ඕන තැනකට එයාලා ඇවිල්ලා ඔයාගේ ගේ හරිම කෙටි කාලෙකින් හදලා දෙනවා. සහ අනිත් කාරණාව තමයි අද කාලේ හැටියට ඔයා විශ්වාස කරනවද නිදන කාමර දෙකක් එක්ක ගෙයක් ලක්ෂ 50ක වගේ මුදලකට හදා ගන්න පුළුවන් කිව්වොත්.
1: ඒ වගේ ගානකට කරගන්න පුළුවන් නම් සෑහෙන වටිනවා.
0: සහ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලක්ෂ 50ක් එකපාර ගෙවන්න ඕනිද? එහෙම කියලා. අද කාලේ හැටියට ලක්ෂ 50ක් එකපාර ගෙවන්න නම් ඇත්තටම බෑනේ. හැබැයි ඔයා කැදල්ල එන්ටර්ප්‍රයිසස් එක වගේ නිවාස සීනේ වෙනුවෙන් තෝරගත්තොත් ඔය ලක්ෂ 50 වාට එකපාර ගෙවන්න වෙන්නේ නැහැ. ආයි කාලයක් යනකොට පොලියක් ඇඩුණා කියලා කියන්නේත් නැහැ. කිසිම පොලියක් නැතුව වාට ටික ටික මේ ලක්ෂ 50 ගෙවලා මේ නිවස හදාගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ එක ඔප්ෂන් එකක් විතරයි ඔයාට කිව්වේ. මේ විදිහට කාමර දෙකක් එක්ක ලස්සන ගෙයක් හදාගන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි ඔයාට ඕන විදිහකට. ඔයාගේ ප්ලෑන් එක මොන විදිහ ගේකටද තියෙන්නේ? අන්න ඒ විදිහට ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් එක හරහා ඔයාගේ ගේ හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යන්න කලින් අනිවාර්යෙන් අපොයින්ට්මන්ට් එකක් දාලාම යන්න. තියෙන්නේ මහරගම ඇල්හේන පාරේ. හරිම දැනට යන්න ඕනි. යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දානවා නම් ඔයා දානවා නම් නෙමෙයි.
1: දාන්න.
0: අනිවාර්යෙන් අපොයින්ට්මන්ට් එකක් දාලා යන්න. මොකද එතන එච්චරට සෙනගක් ඉන්නවා. මේ ගෙවල් හදාගන්න ඇවිල්ලා ඒ නිවාස සිහිනයත් එක්ක ඉතින් හොඳ සුවදශීලී කාර්ය මණ්ඩලයකුත් තියෙනවා. මේ ස්ටාෆ් එකත් එක්ක කතා බහ කරලා ඔයාලට වැඩ ටික ගන්නට කරගන්න පුළුවන්. අපොයින්ට්මන්ට් එකක් දාන්න කෝල් කරන්න ඕනි මෙන්න මේ නම්බර්ස් වලට.
1: 0743902250 එමෙ නැත්නම් 0743902251 කියන නම්බර්ස් වලට කෝල් කරලා ඔයාගේ නිවාස සිහිනයත් අදම හැබෑ කරගන්න.
0: අපි යමුද WhatsApp messages පැත්තට?
1: යමු.
0: කවුද ඉන්නේ?
1: මේ තියන්නේ අපිට හායකේ
0: හැමදාම ඇහුවට පළවෙනි පාරට අද මැසේජ් එක දැම්මේ. දැක්කනේ නේද? දුලානි කුරුණෑගලින් මැසේජ් එක වලදී දැන් ඉතින් අපි හැමදාම බලන් ඉන්න දුලානි වාගේ මැසේජ් එක
1: එනකන්.
0: ලස්සන සින්දුවකට ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. එතනින් පස්සේ
1: අපි යනවා කෝල් කරපු කට්ටිය එකතු කරගන්න. අපේ කිතුල් කොටේ රංජිත් සෝරි පේමසිරි අයියා. පේමසිරි අයියා කතා කරා. කට්ටියක් මෙන්න එකතු කරගන්න. අම්ම ගුණවති, දිනුෂා, ගණේෂා, චමිලානි, දිල්සර, කිරණිදු, අසංක මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා. ඊට පස්සේ ගොඩක වෙලින් චානක කතා කරා. අපි දෙනවයි මේ වෙලාවෙ නෙත් අහගෙන ඉන්න හැමෝමයි මේ හැන සින්දුවට එකතු කරගන්නවා. වෙනද වගේම අපේ පොළොන්නරුවෙන් රමණීත් කෝල් කරා. ඒ වගේම හොරණින් මාලනීත් කෝල් කරලා මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි යන හදන ඊළඟ සින්දුවට.

0: 98.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත්
1: කාගෙත් නෙත් දෙකයි විනාඩි 48යි.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සුරස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සුරස සොයමීට් ඔබත් අදම රස බලන්න.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
6: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
7: Net FM. Hello, hello, Satyante.

0: ඔයා සනැද්දෝ වගේ ලයිෆ් එකේ අලුත් පිටුවක් පෙරලගන්න දිව්‍යා.
1: මට පේනවා අලුත් පිටුවක් පෙරලන්න හොවගාල ලෑස්ති වෙනවා කියලා ජාන.
0: තාම කියවගෙන යන ගමන් තියෙන්නේ. තාම පටුන කියවනවා. අපේ කසුණියක් කරන් කියන්නේ මම පිදුම ලියලා ඉවරයි කියලා.
1: ඔයා ලියලා ඉවරද ඉතින්
0: හැමෝම? නැහැ මෙහෙමයි අර හරිද? පිදුම ලිව්වත් පුදන්න වෙයිද කියලා කවුද දන්නේ?
1: ස්තුති කතා හොට අනිවාර්යෙන් මං එනවා. කවදාරියේ කෙලි දප්පන.
0: ඔයාව අනිවාර්යෙන් ගන්නවා.
1: අපි යනවා මේ අපේ ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් කරපු කට්ටිය බලන්න. කවුද ඉන්නේ? අධිකාරී ඉන්නවා, අපිත් ඔයාලා දෙනවා අහගෙන ඉන්නවා කියලා පහේ කණුවෙන් පුංචි බණ්ඩ තමයි අධිකාරීගේ account එකෙන් දාලා
0: තියෙන්නේ.
1: ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මකුල් ඔළුවෙන් රංජිත් අයියාත් කමෙන්ට් එකක් දාලා තියෙනවා. තව කවුද ඉන්නේ?
0: රන්ෂා ට්‍රින්කෝ වලින් කමෙන්ට් කරලා තිනවා. ඊට පස්සේ චන්ද්‍රරත්න හයි ජනදීව ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් කමෙන්ට් කරලා තියෙනවා. මේ බෙන්තර අයියා යාගේ ෂොප් එකේ මේ ඩෝනට්ස් හදලා අපිට ඒකෙත් ෆොටෝ එකක් දාලා තියෙනවා. ඉතින් බලන්නකො නේද? ඕක ඔහොමම අර මේ පැක් කරලා අපිට එවුවනම් මේ පැත්තට නරකට හිටියද?
1: අනේද කියන්නේ. ඒත් එක මං යනවා රිකිල්ල ගස්කර පැත්තට අපේ සැලොන් දිනේශ්‍රී එකේ සඳීපනි නුවන්තිකා ඒ වගේම ශාමක්කා අපි වහගෙන ඉන්නවලු මේ වෙලාවේ. රිකිල්ල ගස්කර විතරක් නෙමෙයි මයිල පිටියේ තියෙන සැලොන් දිනේශ්‍රී එක.
0: මම දැන් කෝකටද යන්නේ කියලා මේ හිත හිත ඉන්නේ.
1: ඔයා මේ ළඟපාත කොහෙන් ගියත් කමක් නැහැ. ළඟම එකට යන්න.
0: ආයි මම ලෑස්ති වෙලා ඉන්නේ. මට මේ අර වෙලාවක් නැතිකම තියෙන කොයි වෙලේ
1: හරි. කොහෙන් ගියත් ඔයාට අනිවාර්යයෙන්ම එකම විදියේ හොඳම ක්වලිටි සර්විස් එකක් ගන්නත් පුළුවන්. මම මට කියක් හරි වන්න මම දැන් හොඳ එන්ඩෝස්මන්ට් එකක් මේ
0: දුන්නේ. ඒවන්න හොඳ මතක් කරලා ලිප්ස්ටික් එකක් කරේ.
1: අපි යමු ඊළඟ සින්දුවට. ඊළඟ සින්දුවෙන් අපි දෙන්න යන්න ඕනේ. ඊට කලින් මේ සින්දුව අහලෙන්න.

0: දෙකයි විනාඩි 54යි යමුද?
1: යන්න කලින් මෙන්න මේ වගේ කට්ටියට. දැන් ඔය අපේ මැදිරියට පැනලා ඉන්න මේ වෙලාවේ පන්දමුකුයි පන්දමුඩට ගහන ලස්සන ගිනි මන සිලුවයි දෙකම ඇවිල්ලා ඉන්නේ. අපි මෙතන ඉඳලා 얘 දෙන්නට මේ වැඩේ කරගෙන යන්න බාර දෙනවා. පන්දම නම් ලෑස්ති පිට ඉන්නේ.
0: කොයි වෙලේද ඇවිලිනාද?
1: කොයි වෙලේද
0: ඇවිලිනාද?
1: ඒ යා පත්තුණා ඇවිලුණා කියලා වෙනසක් නැහැ. හැමතිස්සෙම එක විදිහකට තමයි ඉන්නේ. ලොකු ගැටලුවක් නැහැ. දියන කලින් අපිට අද WhatsApp message කරපු call කරපු ආල හැමෝටම ගොඩක් ස්තුතියි සහ ගොඩක් ආදරේ. අපි ඊළඟ සතියේ මේ time එකට මෙනවා.
0: අපි දැන් අනිවාර්යෙන් එනවා. ලබන සතියේත් හම්බ වෙමු. සතියකට පස්සේ බබා අපි දෙන්න අය හම්බෙන්නේ.
1: අනේ අපි දෙන්න එතකන් contact එක නැති කරගන්න එපා.
0: නෑ නෑ කතා කරන්න ගොඩක් දේවල් මේ weekend එකේ තියෙයි. එහෙනම් ඉතින් මම එනවා එමත් සතුදා හරියට මාගේ මගේ තවල් එක time එක ගින්දර හැන්දෑවේ අපි දෙන්න හම්බ වෙමු.
1: එහෙනම් හෙට එන හවස තුනට මම එතකන් සතියක් පුරාවටම පරිස්සමින් එන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්.
0: එහෙනම් කොල්ලෝ අපි ගියා.
1: මම දිව්‍යා.
0: මං ජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: හෙලෝ හෙලෝ, දැන් වෙලාව හවස 3යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය විමසුමා ඇත් නිවුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා අඟුලාටනට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ පුහුණු සැසියක් අවසන් කර යළි ගමනාන්තය දක්වා පැමිණෙමින් තිබියදී එම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවයි. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා එම ස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු නිශාන්ත සිල්වා සමගින්. අයිබුවන් නිශාන්ත්,
4: මා මේ අවස්ථාවේ රැඳී සිටින්නේ නාවික හමුදා යාත්‍රාව අනතුරට ලක් වූ අඟුලාන මුහුදු ප්‍රදේශයේ ආසන්නයේ. මෙම යාත්‍රාව අනතුරට ලක්වන විට එම අවස්ථාවේ නිලධාරීන් 12 දෙනෙකු එහි රැඳී සිටියා කියලා තමයි නාවික හමුදා නිලධාරීන් ප්‍රකාශ කරන්නේ. අනතුර සම්බන්ධයෙන් නගුලාන පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් වීමෙන් අනතුරුව ඔහු නිලධාරීන් කණ්ඩායමක් සමග අදාළ මුහුදු ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඒ අනුව අනතුරට ලක් වූ නිලධාරීන් බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වුණා. සිදු කළ එම මෙහෙයුම හමුවේ නිලධාරීන් 11 දෙනෙකුගේ ජීවිත බේරා ගන්න පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත් වුණා. තවත් නිලධාරියෙක් අතුරුදන්ව සිටිනවා. ඒ නිලධාරියා සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවන ආකාරයක් තමයි දැක ගන්න පුළුවන්. ඒ සඳහා නාවික හමුදා යාත්‍රා මෙන්ම ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක්ද යොදවා තිබෙනවා. මුදාගත් නාවික හමුදා නිලධාරීන් මේ වන විට ලුණාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග අපට සඳහන් කරේ ඔවුන්ගේ තත්ත්වය බලපතල නොවන බවයි. මම නෙත් නිවුස් වෙනුවෙන් නිශාන්ත සෙල්ලා අඟුලාන ප්‍රදේශයේ සිට.
3: ස්තුතියි නිශාන්. මීළඟ නෙත් නිවුස් පස්වරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95, FM 94.8, Net FM.
6: Sati Antea.
7: Hello, hello.
6: Sati Antea.

0: Hello, hello, hello, so suna de vinar dha tai dam.
1: FM Anupaha, FM Anu Hatarai Dashma Ata, Net FM.
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: සරත්නන්දු සිරි වළංගොඩ මට සුග ආවා. බෙහෙත් පාවිච්චි කරා. ඒකගේ යාළුවෙක් වුණා මෙහෙම ඉන්නවා කියලා සෙවණ කළ වීරප්පෙරම කියලා. සුග චෙක් කළා. රිපෝට් එකේ මටේ අවස්ථාවේ තිබ්බා 408ට. රිපෝට් එකක් අරගෙන එතුමා ගාවට ගියා. දින 20කට බෙහෙත් දුන්නා. දෙපාරක් බෙහෙත් බිව්වා. ඊ පෙරේද බැලුවා. බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම නෝමල්.
2: කතා කරන්න 0777 300 940.
5: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
6: අනේ මන්ද.
5: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
6: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානකන් විතරයි.
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
8: Net FM 4 වටේ.
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
10: Net FM. Hello, hello, Satyante.

ආදරේ ආදරේ හැමෝටම ආදරේ ආදරේ අරගෙන නම් ආයෙndo යවිලා ඉන්නේ. ඉතින් ආදරේ අරගෙන මේ පැත්තට කතා කරපු අපේ වල්පිට මුල්ලෙන් උපාලිවයි, අපේ සූර්යවැවේ ලේනාරච්චිවයි, අපේ කාන්ති අම්මවයි, ඉරක පුතා සංගීත්, ඊට පස්සේ අපේ කිසුල්කොටේ ප්‍රේමසිරි ඉන්නවා සැහෙන දිනක එකතු කරගන්න අම්ම ගුණවතී, දිනුෂා, ගණේෂා, චමිලානි, බිම්සර, හිරුනිදු, අපේ අසංක ඔනේ කට්ටියවත් මෙන්න මේ සින්දුර බොහෝම ආදරෙන් එකතු කරගන්නවා. වට්ස්ඇප් එක පැත්තට ගියොතින් මේ මාස දිනේට මේ මාස ගොතන මම මේ මීමස්සගේ නම තමයි දාලා නැත්තේ. මීමස්ස ඔන්න ඔයාවත් එකතු කරගෙන හරි ආදරෙන් මෙන්න මේ සින්දුවට යමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited වෙතින්.
2: Hello, වේලාව හවස 3:00 විනාඩි 31යි.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බැ.
4: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
6: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
5: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 16 අපි එන්නේ. උදේ රඹෑව සහ සවස මැදවච්චිය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
3: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: කවි
1: ඔහු
0: ඩුබයි හිම පැත්තේ යන්න කැමැත්තක් නැද්ද ඔයා?
1: කැමැත්තක් තියෙනවා. මං ආසේ ඩුබයි චොක්ලට් එකක් කන්න.
0: මාත් ආසේ අර ඩුබයි කුනාෆා දාපු චොක්ලට් එකක්.
1: කොළපාට මැද්දේ ඉහිරුණු චොක්ලට් එකක් කන්න තිබෙන.
0: යස්. ඔන්න මේ දවස්වල යනවානේ අර මේ ඩුබයි චොක්ලට් ගැන නෙවෙයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.
1: මොකක්ද?
0: ලංකාවට වැඩිපුරම ඩ්‍රග් සප්ලයි කරන පස් දෙනාගෙන් තද එක් අල්ලලාලු ඩුබයි වල දැන් ඔන්න එයාව අපේ රටට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් එයා සිරබාරේ තමයි ඉන්නේ. දැන් ඔය මත්කුඩු මත්ජාවාරම් ගැන කියනකොට මේ දවස්වල අපි ප්‍රමෝට් කරන්නේ මොකද්ද කියලා අපිට මතක් කරන්න වෙනවානේ මෙයාලට නේද?
1: රටමෙකට
0: අපිත් එකට.
1: අපිත් එකට.
0: රටමෙකට රජයත් එක්ක එකතු වෙලා ජාතික මෙහෙයුමක් විදිහට මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව ගලවා ගැනීමේ ව්‍යාපෘතියක් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉතින් හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන රටමේකට විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අවධානය යොමු කරන්නේ අපේ තරුණ දරුවන්ව මේකෙන් බේර ගන්න. අපි වගේ අය, හරි, අපි වගේ අයව බේර ගන්න. දැන් අපි ප්‍රශ්න අපි බලන්න කොච්චර නිදහසේ ට්‍රිල් එකේ ඉන්නවද කියලා,
1: සාමකාමී විදිහට ඉන්නවද කියලා.
0: සාමකාමීව සතුටින් අර කිසිම පොදු දේපළ වලට හානි කිරීමක් සිදු වෙන්නේ නැහැ. තමන්ගේ මානසික සෞඛ්‍යට වගේම ශාරීරික සෞඛ්‍යයට කිසිම හානිකර තත්වයක් වෙන්නේ නැතුව අපිට පුළුවන් විදිහට අපි සතුට කියන එක අපේ හෝමෝන් වලට දෙනවා. හැබැයි ඒක පිටතින් එකතු කරන්න ගියොත් මත්ද්‍රව්‍ය විදිහට, එතකොට තමයි මේ ප්‍රශ්න වෙන්නේ. වයස් ભેදයක් නැතුව, අධ්‍යාපන ભેදයක් නැතුව, සමාජ තත්වයක් ආර්ථික පසුබිමක් නැතුව මත්වරුදුර දැනටමත් ලංකාවේ පැතිරිලා තියෙන නිසාමයි මේ ව්‍යාපෘතිය මේ විදිහට කෙරීගෙන යන්නේ. ඉතින් ඔයාට තියෙන වගකීම තමයි මේ ප්‍රොජෙක්ට් එකේදී ඔයා දන්න කියන මත්ද්‍රව්‍ය භාවිතයට අබ්බැහි වෙලා තියෙන අයව පුළුවන් තරම් එතනින් ගලව ගන්න උත්සාහ කරන එක. මොකද එයාට කියලා දෙන්න, මෙහෙම වුණොත් ඔයාට දැන් తాවකාලිකව සතුටක් හම්බුණාට දිගු කාලීනව ඔයාට හරිම ලොකු ව්‍යසනයක් තමයි ඔයාගේ ශරීරයට වගේම මානසික සෞඛ්‍යයට සිද්ධ වෙන්නේ කියලා දෙන්න. ඒ වගේම යාලව ෂේම් ෆුල් කරන්න එපා නේද? හාස්‍යට ලක් කරන්න එපා.
1: බොහොම ආදරෙන් හැලතෙක් ගනුදෙනු කරන්න ඕන. ඒ කියන්නේ ඒකට උදාහරණයක් එඳු මම දැක්ක. මම අද ඉද්දී චුටි දරු දෙනෙක් කෙනා ආදරණීය අම්ම කෙනෙක් එක්ක. දැන් සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්න පොඩි කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට මේක මේ අනේ කටවහගෙන ඉන්න
0: චුට්ටක් ඉන්නකෝ තියාගෙන ඉන්නකෝ ළමයෝ.
1: ඒ වුණාට මම දැක්කයි අම්මා හරි ආදරෙන් මේ ප්‍රශ්නේ විසඳනවා. ඒ දරුවා අහන ප්‍රශ්න වලට හරි බුද්ධිමත් විදිහට උත්තර දෙනවා. ඒ ළමයාට හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. දැන් පාරේ යද්දී මේ අහන ඇයි මේ කහපාට ලයිට් එක? එයාම උත්තර දෙනවා, පුතා මේක ට්‍රේන්ස් එනකොට වැටෙන්නේ පුතේ. මෙහෙමයි මෙහෙට සේ පොඩි කෙනම හිතන්නේ යාගේ අයියා වෙන්න ඕන. චුට කකුලෙන් පාරක් ගැහුවා. චුටි පුතා එහෙම කරන්නේ අයියට. අයියා පවුනේ මේක වැරදි පුතේ. අන්න එතනින් තමයි පටන් ගන්න.
0: ඒකට තමයි අපි ස්මාර්ට් පේරන්ටින් කියලා කියන්නේ.
1: ඒ කියන්නේ වැරද්ද දුටු පළමු තැනදීම මේක වැරදි මේක මෙහෙමයි කියලා ඒකේ අර ආනිශංස කියලා අපි කියන්නේ ආධිනව. අන්න දේවල් එක්කම මේක වුණාම මොකක්ද වෙන්නේ? මේකෙන් ගැලවෙන්න මොකද්ද කරන්න ඕන? ආදි දේවල් අපි කියලා දෙන්න ඕන.
0: කියලා දෙන්න ඕන. අනිත් එක ගොඩක් අය හිතනවා දැන් අර මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. සමහර පේරන්ටින් ස්කිල්ස් තියෙනවා. දැන් ඔය බබාට ගින්දර ටිකක් අල්ලන්න දෙනවා. දින් අත පිච්චුනාට පස්සේ ආ නවත්තයි කියලා හිතනවා. ඕක මේ ඩ්‍රග් කේස් එකේදී මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්
1: ගැලපෙන්නේ නැහැ. අර කියුරියෝසිටි කියන එක මේකට ගැලපෙන්නේ
0: නැහැ. ඒ නිසා අර කුතුහලයට හරි පුංචි පුංචි නවයෝන්වියේ දරුවන් අතර ඩ්‍රග්ස් පාවිච්චි වෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ආදරෙන් මේකේ ආදීනව කියලා දෙන්න. එයාලට කුතුහලයටවත් පාවිච්චි කරන්න දෙන්න එපා කියලා තමයි.
1: මොකද එහෙම වුණොත් අපිට නැති වෙන්නේ ලෝකෙට ආදරේ කරන්න, ලෝකෙට වැඩක් ගන්න පුළුවන් දරුවෙක් ළමයෙක් රට වටින පුරවැසි.
0: සමහර විට අනාගතයේ අපි හිතාගන්න බැරි විදිහේ නව නිර්මාණයක් නිර්මාණය කරන නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන්.
1: ඒක සදැම්මම අපි මේ දේ වෙනස් කරගෙන රටම එකට කියන ජාතික වැඩසටහනට එකතු වෙමු.
0: හරි. ඔන්න මේ විශේෂ දෙයක් තියෙනවා. දැන් ওই වගේ ලස්සන නිර්මාණ කරන කට්ටියක් තමයි ලංකා ටයර්ස් කියලා කියන්නේ.
1: ලංකා ටයර්ස්.
0: ලංකා ටයර්ස් කියවම ලවයි ඔක්කොම දන්නවා නේද?
1: ඒ කියන්නේ ඒක බ්‍රෑන්ඩ් එකක්.
0: බ්‍රෑන්ඩ් එකක් කියන්නේ සුපර් බ්‍රෑන්ඩ්
1: එකක්. නෙත්වගේම තමයි.
0: Yes. හැම ගෙදරකම බාත්รูම් එක බැලුවොත්, කිචන් එක බැලුවොත්, ඒ වගේම ලිවිං ඒරියා එක බැලුවොත්, බෙඩ්රූම් එක බැලුවොත් ලස්සනට ටයිල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක එක තැන්වල එක එක විදිහට ටයිල්
1: කරලා. ක්වොලිටි ඔෆ් ද ඩිසයින් එකද?
0: Yes. ඒ කියන්නේ living area එකට වෙනම bathroom fittings වෙනම වෙන වෙන වෙන වෙනම tiles වර්ග විවිධ විදියට තියෙනවා. ඒ නිසා ඔන්න ලංකා tiles experts ලත් එක්ක කතා කරලා ඔයාට පුළුවන් දැන් ඔයාට idea එකක් නැත්තම් තාම gedara අලුතින් හැදුවා විතරයි නම් tile කරන්න තියෙනවා නම් හැබැයි මොන tiles කොතනටද ගැලපෙන්නේ කියලා idea එකක් නැත්තම් අද පුළුවන් අනුරාධපුරේට town එකට එකතු වෙන්න. අනුරාධපුර town එකේ ලංකා tiles experts ලා කණ්ඩායමක් ඉන්නවා. ඔයාගේ මෙන්න මේ තැනට මොනවාද fit වෙන tiles, bathroom එකට මොනවාද bath wares, මේ දේවල්
1: ශක්ති උපදෙස්
0: අන්න හරි expert quality එකකින් ඉන්න experts ලා කට්ටියක් තමයි ඔයාලට මේ උපදෙස් දෙන්නේ. ඒ නිසා ගිහිල්ලා ආගි ගෙදරට ඕන කරන ලස්සන තව සුන්දරත්වේ වැඩි කර ගන්න ලංකා tiles කියලා කියන්නේ චමත්කාරය හැද කරන හෙට දවස උදේ ඔන්න නිකවැරටියට එන වගේම හවස ගල්ගමු නගරවලට එන මතක තියාගෙන ඉන්න කියලා තමයි කියන්න
1: තියෙන්නේ.
0: අපි WhatsApp එක පැත්තට යන්න
1: යමු නේද. මම දැක්ක මේ MMC රජදහනක් එහෙම තියෙනවා.
0: වාව්.
1: WhatsApp එකේ කතා කරා සෑහෙන කීප දෙනෙක්.
0: Crochet with love. කවුද මේ ලස්සන ගෑනු ළමයා? ගෙතුම් කලාව කියන්නේ දැන් ලංකාවේ පිටරටයි සෑහෙන ඉල්ලුමක් තියෙන කලාවක් වාට පතරා දැක්ක තියෙනවා. ක්‍රොචට් කරපු බෑග්ස් එහෙම තියෙනවා සෑහෙන. හරිම එක්ස්පෙන්සිව්.
1: මම දැක මේ ළඟදී මේ shopping bag එකක් පවා නවීන විලාසිතාවක් විදියට අරගෙන යනවා.
0: එච්චරේ වෙබ් කරන්න ඕනේ නෑ. ලස්සනට බූල්ලා දාලා මේ වගේ ගොතන්න. මේ ගොතලා තියෙන ලස්සනට.
1: ඒකනේ පරිසර හිතකාමීනේ. කිසි ප්‍රශ්නයක්වත් නෑ.
0: ප්‍රශ්නයක් නෑ. තමන් පාවිච්චි කරන බෑග් එක ඇත්තටම කවදා හරි විසි කරත් පොළවට ඒක හානියක් නෑ.
1: ඔය කවේ බෝල වෙනට කවී මැනික බෝල බෝල මැනික
0: බෝල මැනික බෝල මැනික කියන්න එහෙම මාෂියක්ක උකුවලින් ඔන්න මාෂියක්කත් බෝලයක් වගේ තමයි ආදරේ අපි දෙන්නට නෙට්ට හයි ඔන්න ඩබල කොහොමද ඉතින් ඉන්නවා ජයන්පති බුලත් කෝ පිටින් මටයි මගේ සුදුටයි හොඳ සින්දුවක් දෙන්න කියලා කියන
1: දෙන්නක සුදු හොඳ සින්දු ගොඩ
0: සුදුල දෙන්නටම දෙවුනේ
1: සුදුල එතකොට සුදුල තුන්දෙනයි ඔයා සුදු මං සුදු එයා සුදු
0: තව සුදු කෙනෙක් ඉන්නවා
1: සුදු හතරයි
0: ශාන්ත ටේලර්ස් නිදහස් මාවතින් අපි වහගෙන ඉන්න ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. ඊගාවට තියෙන කොමලියක් වගේ ගැනලම් මේට ලස්සන සින්දුවක් හින්දා මම එකතු කරගන්නවා. ෆරීඩා, දීප්ති, ෂෙරින් ඩයර්ස්, නීරෝ, ගයානි ඔක්කොම ගවස්ලා. හරි. චන්ද්‍රානි, රොසෙට් මෙන්න මේ කට්ටිය වේ වගේම ජීව්සුත් ඉන්න කොල්ලෙකුත් ඉන්න ඉතින් ආවට එකතු කරගමු. සුබ දහවලක් වේවා කියලා තමයි එවලා තියෙන්නේ.
1: සුබම සුබ සන්ධ්‍යාවක් වේවා.
0: නුවරින් තමයි මේ සෙට් එක එකතු කරගන්නේ අපි.
1: නුවර පෙරහැරත් ළඟ ළඟම එනවා නේ.
0: ඇස්සල මහා පොඩි කාවඩි ටයිප් එකකුත්
1: තියෙනවා. කමක් නෑ අපිට දෙවුන්දර පෙරහැරත් මතක් වෙන්න එපේ.
0: වෙලාව හවස 3යි විනාඩි 45යි.
2: Net FM. Hello, hello, Satyantaya.

0: එහෙමේ මම මනවල් මාලි වෙලා සෑහෙන ලොකු ඉඩම් කඩම් ප්‍රමාණයක් තියෙන පිරිමි ළමෙක් වෙන්න.
1: ඔයා මෙතන මටවත් නොකිය අඩුම ගානේ මෙතන මම මනමාලි වෙලා යනවා කියලා මම බැලුවේ මෙතන අඩුම ගානේ මම දෙවෙනි මනමාලයවත් අඩුම ගානේ මාව කරගන්නවා යුතුයකමක් තිබ්බා.
0: ඒ හින්දා තමයි කියුවේ නේ දෙවෙනි මනමාලයට කලින් වෙඩින් කියන සිරිතක් නැහැනේ බබා. දුටි කොක්කම ලෑස්ති කළා එදාට කියනවා මෙන්න මෙහෙම පෝරුව ගානේ ඉටන් ඉන්න කියලා.
1: ඉටන් ඉන්න කියලා.
0: එච්චරයි.
1: ඔය හිතන විදියට එදාට මම කොහොම හැසිරෙයිද?
0: එදාට. ඔව්. එදාට ඔය අනිවාර්යෙන් මගේ හා පැත්තේ වම් අත වම් කන පැත්තේ ඉන්න දෙවනි වඩමාලි දිහා හැගාගෙන ඉන්නවා මට අනිවාර්යෙන් සක්සුදක්සේ එක පැහැදිලි.
1: හරි ප්‍රශ්න කහනද? ඔයා කැමති මොන වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙනවද?
0: මම කැමති.
1: ඒකේ ෆීචර්ස් මොනවද?
0: ෆීචර්ස් අහන්න එපා අපි. අපි හදවත බලන්න ඕනේ මුලින්ම.
1: හදවත පලා බලපන්කො දැන් ඉතින්.
0: මුලින්ම ඒ හදවත මෘදු වෙන්න ඕනේ.
1: මෘදු වෙන්න
0: ඕනේ. ඒ වගේම මේ හදවත හැන්සම් වෙන්න ඕනේ.
1: ආ හැන්සම් වෙන්න ඕනේ.
0: ඒ කියන්නේ හැම දෙයක් දිහාම පොසිටිව් බලන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඊගාවට ජීවිතේ දිනන්න සාර්ථකත්වයට පත් වෙන උනන්දුවක් තියෙන්න ඕනේ කෙනාට. ඒ වගේම කරුණාවන්ත වෙන්නත් ඕනේ.
1: මෙමන් වගේ.
0: ඔය අන්න හරි. ඔය ටික තමයි තේන්න ඕනේ. ඉතින් ඔයාට සුදුසුකම් තිබ්බට බෑනේ. ඔයා මට වඩා චුට්ටයිනේ උසත්.
1: ඒක වෙනම කතාවක්.
0: මට ඕනේ චුට්ට පොල්ගස් පූජ කළ පින් වැඩි කොල්ලෙක්. කවුද අපි එකතු කරගන්නේ? WhatsApp එකේ ඉන්නවා නේද කට්ටිය?
1: ඔව් WhatsApp එකේ කට්ටිය ඉන්නවා. අපි ඒ කට්ටිය වෙන එකතු කරගනිමු. ඉන්දු කවියේ සුබ දවසක් වේවා. අපිත් ලස්සන සින්දුකට එකතු කරගන්න. ජයන්ත ගෝල් ක්‍රියේෂන් ගම්පහ තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ.
0: හරි ඊගාවට ඉන්නවා. සතියකට පස්සේ ඔයාලා වහමු වීම සතටක්.
1: හැමෝම සතටක්
0: අපිටත්. හෙලෝ හෙලෝ සතිය අන්තය හන අපි ඉන්නේ උසස් පෙළ විභාගේ වාරියපල සම්බන්ධ කරන මධ්‍යස්ථානයේ ඉන්න කට්ටියව. නේවාසිකව රැඳිලා ඉන්නේ කියලා කියනවා සර්ලා කට්ටියමයි මිස්ලා කට්ටියමයි ආදරෙන් එකතු කරගන්නවා. නිකවැරටි චම්පිකාය තමයි අපිට මේ මැසේජ් එක දාන්නේ. හායි හායි අක්කේ අපිත් ඔයාව සද්දට අහගෙන වැඩ ඔයාලා දෙන්නවා කියන්න නැත්තම්
1: ඒක තමයි මම හිතුවේ මෙතන මේ ඔයා අක්කිය විතරද අහගෙන ඉන්නේ කියලා. මෙතන මල් මේ අය නැද්ද කියලා.
0: තරහ කරගන්න යන්නේ. පිළියන්දර කහපොල හේලිත ෆැෂන් එකේ සමන්දි තමයි අපි වහගෙන ඉන්නේ. මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනි රූප ජයශානි අජන්ති නිශාන්ති සුනීත නිලූකා අක්කිලා කට්ටියම එකතු කරගන්නවා. ආත්ම ගානක සිතුවිලි අතරේ සින්දු ඉල්ලන්නේ.
1: ආත්ම ගානක සිතුවිලි අතරේ
0: එහෙම නෙමෙයි යන්නේ. අලුත් එකක් ක්‍රියේට් කරා. හෙලෝ හෙලෝ සතියන්තයට ඔන්න ඊගාවට එකතු කරගන්නේ ඉන්නවා අපේ විසේකාර
1: කටකර
0: විසේකාර
1: දඟකාර
0: පොඩ්ඩයි ඉන්න දැන් නම හොයා ගන්න ඕනේ ඔක්කොම ටික කියලි වෙලා. දමිතයි
1: දමිත් දර්ශන
0: දමිතයි අව එකතු කරගන්න. ඊ ගාවට BF ජනපදයෙන් අනුරායවත් එකතු කරගන්න.
1: ඔකේ බොයෆ්‍රෙන්ඩ් ජනපදයෙන් ආවත් එකතු කරගෙන
0: ගර්ල්ෆ්‍රෙන්ඩ් ජනපදයට අපි යනවා. අපි අද මේ මැසේජ් ජනපදය ගැන නේද කතා
1: කරන්නේ ජීවිතේ කියලා අහන්න යන්නේ.
0: නැද්දෙන් පයින්නානේ. තව විනාඩි 4කින් වෙලාව 4යි.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Lanka Tiles Vasara Medavasi Thoraga Tiles Sandaha 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති Lanka Tiles ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. Lanka Tiles හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: Heels within the now nishpadana sandaha aduma milak. Wambutu gram 100ක් රුපියල් 39යි. Komodo Red Fantasy gram 100ක් රුපියල් 6යි. Madhyama pramane 100 gram 100ක් රුපියල් 209යි. Heels now bavai aduma milai.
3: Daily drive එකකට smart choice එකක්. BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5. Smart drive, smart savings. Bidway 112125125ට අදම call කර ඔබේ BYD එක win කරගන්න.
4: ඇයි sugar කියලා මූණෙල්ලගෙන? සෙවන කල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540.
5: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
6: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
7: ගින්දර හැන්දෑව විජානු. ජානු.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේනම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
11: හෙලෝ හෙලෝ. වේලාව හවස 4:01 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියස්.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. අඟුලානට ආසන්න මුහුදු තීරයේදී අනතුරට ලක් වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුරයාත්‍රාවේ සිට අතුරුදන් වූ නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ අනුව නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාවද ඒ සඳහා එක්ව සිටිනවා. ගුවන් හමුදාව පැවසුවේ එම මෙහෙයුම් සඳහා MI-17 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා යෙද වූ බවයි. පොලිසිය සහ ප්‍රදේශවාසීන්ද එම මෙහෙයුම් සඳහා එක්ව සිටියා. ඒ අනුව අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි නාවික නිලධාරීන් 11 දෙනෙකු බේරා ගනු ලැබුවා. පුහුණු සැසියක් අවසන් කර යළි ගමනාන්තය දක්වා පැමිණිමින් තිබියදී එම යාත්‍රාව අනතුරට ලක් වූ බවයි නාවික හමුදාව පැවසුවේ. මීළඟ නෙත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

0: වෙලාව හවස 4යි විනාඩි 8යි. අපි තව චුට්ටකින් ලයිව් වෙන තමයි ලෑස්ති වෙන්නේ. ලයිව් එකට ලස්සන්ට ඉන්න ඕන හින්දා කොල්ල චුට්ටක් ඉතින් පල්ලෙහාට ගියා පොඩි ග්ලෝ අප් පාරක් දාගෙන ඉන්නේ කියලා. ඒ අතරේ ඉතින් චුට්ටක් මං ඔයාලව ඊගව සින්දුවට එකතු කරගන්න හිතු මේ පැත්තට ඇවිල්ලා. ඔන්න ඇවිල්ලා කියනකොටම හොරගෙඩිය වගේ. හායි ඉන්ද බෝලේ කවි බෝයි, අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා කැන්ඩි බොයිස් ලා කට්ටිය ඔන්න අපිට මැසේජ් එකක් දාලා තිනවා. කැන්ඩි බොයිස්, Are you ready for Pirahara? ඔන්න අපි අනිත් කැන්ඩි බොයි, මෙයානම් කැන්ඩි නෙමෙයි ඉතින්.
1: අපිටත්
0: ඔයාලා දෙන්නව අහගෙන ඉද්දි සතුටින් තමයි අපිත් වැඩ කරන්නේ. අපි බෝකුන්දර 10 කණුව මංගලි ෆැෂන් ගාමන්ට් එකෙන් සාලිය මංගලි, ශිරන්ති සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත මෙන්න මේ කොල්ල කෙල්ල ටික තමයි. අහිංසක කොල්ලටයි සුකුමාල සුන්දර කෙල්ලටයි සුභ සන්ධ්‍යාවක්.
1: ආදරේ හොඳේ
0: සුභ සන්ධ්‍යාවක්.
1: ඔම් එකක් කියවන්න.
0: අපි තාල වහගෙන ඉන්නේ හොඳේලු. ආදරේ ආදරේ දිගට මහගෙන ඉන්නේ. Good evening, afternoon දෙන්නටම. මාවත් සින්දක ටිකට කරගන්න SL Fernando අය ඉන්නවා. කවි අය ඉන්දුවක්කේ. හැලියගොඩ සීලවති අම්මවත් එකතු කරගන්න ඔයාලා දෙන්නා වහගෙන ඉන්නේ යත් කියලා.
1: බොහොම ආදරෙන් එකතු කරගන්න අපේ කොලස්ලා කීපයකුත් ඉන්නේ එකතු කරගමුද?
0: හා.
1: අපේ ඉන රමණි පොළොනරුවෙන් එන්න ආදරණීය රමණි ඔන්නවත් එකතු කරගන්න. බදුරුලින් අශෝකක්වත් එකතු කරගන්න. දෙහිවල ඉන්න අපේ බද්රාණි, තව ඉන්න රාණි. බලන්න රාණි කිව්වහම රාණි එකතු කරගන්නවා එකට.
0: රාණි
1: මුකර්ජි. හරි හරි. එන රාණිලා දෙන්නවත් අපි එකතු කරගන්න මෙන්න මේ ලස්සන සින්දුවට. රාණිගේ තව යාළුවෙක් ඉන්නකෝ. යාළුවගේ නම මට මතක නැහැ.
0: කමන්නේ.
1: ඔව් නේද.
0: ඉරාණිගේ එකම එක යාළුවා අපි එකතු කරගන්නවා. එහෙම කියමු. යටි අන්තට ඇලහැර. අජිත්, චමින්ද, ජයවර්ධන ඔන්න අපි වහගෙන ඉන්න හොඳ සින්දුවක් ඕනේ අපිටත් කියලා. හොඳ සින්දු තමයි නෙත්කේ දෙන්නේ.
1: හොඳ සින්දු නේ නම් දෙන්නේ.
0: ඔන්න අපිට ෆ්ලයින් කිස් එකක් ඉවලා තියෙනවා නෙළුම් කුමාරිටයි සීනියස් කුමාරයටයි. සූබර සැන්දෑවක් වේවාලි.
1: එසේම වේවා.
0: අපිට කරන්ට් එක නෑනේ. හැබැයි සද්දෙටම ඔයාලව අහන්න විදිහක් නෑ ඒ නිසා.
1: ඔහමින ඔහමින මම මේ කරන්ට් එක නම අන්තරේ මතුරන්න හදන යෂෝ.
0: ඒ උනා ඒ උනා ෆෝන් එකකින් ওই දෙන්නගේ කච කචේ හගෙන ඉන්නේ
1: නේද? අනේ ඒක දෙකේ නේරේ. හරි හදිස්සියවත් ෆෝන් එකේ බැටරි බැස්සොත් ඒකින්ද අපි දෙන්නත් එක මේ සින්දු යන අතරේ අර කරන්ට් එකේ මන්ත්‍රය තියෙන්නේ.
0: අපට
1: මතකද ඒක?
0: ඔව්.
1: ඒක අපි දෙන්නත් එක මතුරමු.
0: අර විඥානම් විදුලි උපපජ්ජානම් නේද?
1: හරි ඔය මතකයි නේද?
0: ඊගාව සින්දුව චුට්ටක් සෑඩ් සොංග් එකක්. ඒ වුණාට යෂෝට කිසිම දුකක් දැනෙන්න එපා.
1: ඔය පෙම්බර හිතට යෂෝ කිසි දුකක් දැනෙන්න එපා.
0: ලස්සන සින්දුවකට ඔන්න ඔයාලව එකතු කරගන්න. ආදරෙයි.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: දැන් වෙලාව හවස 4:18යි.
2: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.
3: කොල්ල කෙල්ල කොට යන

0: පැතිකලොතරයි මණ්ඩලය.
1: කීල්ස් වැතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉදිරියක්. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර් 1.5ක් සඳහා 130ක වට්ටමක්. ප්‍රීමා කොත්තුමි නූඩල්ස් ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වැතින්ම පමණයි.
2: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩිමේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
3: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
2: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලින් දැන් ලබා ගන්න 0170313036.
8: වතාවට අවසන් යමුද අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්මනිතු රැඟුම් බලන්න? එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
9: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
10: Love is in the air. Love is in the air. Enna adre allaganna.
11: Net FM. Hello, hello, Satyantaya.
12: Y'all know who this is.

keep your head up.

0: වෙලාව හවස 4 විනාඩි 27යි දැන්.
1: දුර ඇත යන කතා කරේ කායකද?
0: දුර ඇත යන කතා කරේ මම මෙහෙමයි. මං ඉතින් හිම ගොඩාක් දුර ඇත යන්නේ නැහැ. මම ඇත්තටම out of Colombo යනවා නම් ළඟපාත තැනක් යන්නේ. මොකද මම travel කරන්න එච්චර ආස කෙනෙක් නෙමෙයි.
1: ආස කෙනෙක් නෙමෙයි. හැබැයි ගොඩක් කලට මම නම් travel කරන්න ආස තනියෙන්.
0: ඔයා ජීවිතේට සෝලෝ ට්‍රැවල් චැනල් එකක් පටන් ගන්න කපල් ට්‍රැවල් ට්‍රැවල් ගැන කතා කරේ මම ආරෝයි. ඒ කියන්නේ මේ දෙක හිතනකොට ගොඩක් වෙලාවට මේ මාත් එක්ක ට්‍රැවල් කරන හරි අමාරුයි. ඒ කියන්නේ මේ දෙක හිතනකොට ගොඩක් වෙලාවට මේ මාත් එක්ක ට්‍රැවල් කරන හරි අමාරුයි. මං ආස ඇවිදින්න. දැන් ටික වෙලාවක් ඇවිදිනකොට නිකන් අනේක කකුල් දෙක රිදෙනකොත් මට ඉතින් හිතනවා අර ලස්සනට තියෙන මූණ නිකන් දෙක වෙලා යන්න නිකන් මේ පංචකක් දෙ මීමැසිවද බඹරවද තියෙන පැතිවලට කොහොමත්ම යන්න එපා.
1: මොකද
0: මීමැස්ස වැඩිපුර කතා කරන එකේ කටට විදිනවා කියලා මම අහලා තිනවා.
1: ඔයා කියන්නේ මීමැස්සි රජධානියන මීමැස්සි මට කැමති වෙයි කියලාද?
0: කැමති වුණොත් පුතේ ඔයාට
1: විනාසයි.
0: මොකක්ද දෙකට කියන අත්තවැද්දියෙක් ලෙස ඉන්න වෙනවා.
1: ඔව් නේ මේකත් වෙනවා.
0: පුරෝහිත තනතුරටවත් ගන්නෙ නෑ.
1: ගන්නෙ නෑ.
0: ඒ ගන්නෙත් ගැහෙන වීමැස්සියක්.
1: ඔයාට දැන් සාමාන්‍ය මෙහෙම නේද? දැන් එකට අපි දෙන මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා.
0: දැන්
1: අපි දෙන හම්බෙලාස්සේ ටික කාලයක් වෙනවා. ඔයාට හිතෙන්නේ නැද්ද මට මීමැස්සියක් හොයලා දෙන්න?
0: මම සෑහෙන්න උත්සාහ කරා. ඔයාට මම මේ කියන සීරියස් ටෝන් එකෙන් තේරෙන්නේ නැද්ද මම කොච්චර උත්සාහ කළා තියෙනවද කියලා? ඔයාට මේ මැස්සිය සෙට් කරන්න. ඒක මේ මැස්සියක්වත් මේ හින්දි සින්දුවට එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. පඬුවස් නුවරින් ඉඳුරි ඉන්නවා.
1: ඉඳුරි?
0: ඕකේ. මගේ ට්වින් කෙනෙක්ද දන්නේ නැහැ මමත්. ඉඳු.
1: ඉඳු ඉඳුරි.
0: අපිට යටත් ඉඳු කියලා කියන්න පුළුවන් ඉතින්. ලස්සන සොංග් එකක් ඔන්න එහෙනම් දෙනවා පඬුවස් නුවරට අපි ගවට. ඉඳු බබාටයි කවි බබාටයි දෙන්නට මාදරේ තංගල්ලෙන් අප්සරා ඉන්නවා.
1: අප්සරා. අප්සරා. අප්සරා.
0: ඔයාලා දෙන්නම ආදරෙන් එකතු කරගෙන අපිවත් ආදරෙන් එකතු කරගෙන සින්දුවක් තමයි
1: ඉල්ලන්නේ.
0: ඒගවට ඇල්පිටියේ සංක දිනෙත්ගේ ලස්සන සොංග් එකක් ඉල්ලනවා පුන්සරා.
1: පුන්සරා.
0: මාතර නාමල් ටේලර්ස් එකේ ප්‍රියංකරයිය තරිඳු අයියා මංජු අයියා
1: සංජීව අයියා
0: පොල්කඩේ මාමා පොල්කඩේ මාමට එහෙම කියන්නේ
1: පා පොල්කඩේ මාවయ్యා වගේ නෑ බෑ මාමయ్యා
0: කාවయ్య වගේ පොල්කඩේ මාමා හරි
1: හරි හරි මාමා ප්ලස් අයියා මාමయ్యා
0: හිම
1: ඔයවට තරණ කරලා ගන්න
0: පොල්කඩේ මාමා අයියා පසිඳු මල්ලි අයියා
1: මල්ලయ్యා
0: අමිල මල්ලయ్యා වෙන වෙන අර්ථ එනවා
1: අපි
0: මේ කට්ටිය එකතු කරගෙන යන්නේ
1: මේ ලස්සන සින්දුර යන්නයි හදන කියලා නේද ඔයා කියන්නේ
0: yes
1: okay
0: මේක ඇවිල්ලා
1: ලස්සන සින්දුව
0: හින්දි සින්දුව
1: ගටන ලස්සලා ඉන්න believe me
0: කතා කරමුද සොට්ටකයි
1: ලස්සන සින්දු කැතවීද
0: වෙලාව හවස 4:01 අපි හවස 6 වෙනකන් අහගෙන ඉන්න
1: ආදරේ

0: වෙලාවව 7:00 විනාඩි 34යි දැන්.
1: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා.
2: කාලයත් එක්ක ඇඟට ඇඹුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
6: Meltol. හිසරතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
7: රියපෙදවීමේ අලුත් පරපුර BYD. නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathohot 0112 125 125 amatanna
8: kirs elawulu palaturu wala neumbawa kavadatte wagemai ganat adui obath adama enna
9: kirs neumbawai aduma milai
10: akma vitel fatty liver baye wenne pa sivanagala liver boosting capsule aragan ape wedakama ape urumaya 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 540
11: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: හලෝ හලෝ, වේලාව සස 4:37 දැන්.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. ඩීජේ එක අපෙන්.
4: Net FM. Hello hello Satyante. Hello hello Satyante. Net FM. Hello, hello, Satyante.

0: ඇයි අපිට වෙලාගේ කියල අහන්න එපා කතා කරන්න
1: ලඳුනේ
0: අපි අහංකාරද අහංකාරද කියලා මගෙන් අහන්න එපා අපි දැන් කෙනෙක් එක කතා කරන්න යන්නේ අපි කියවන ලයිව් එකේ වැඩිපුරම කමෙන්ට් කරන කෙනාට තමයි chance එක දෙන්න කියලා දැන් ඔන්න අද එක්කෙනෙක්වත් එක දිගට කමෙන්ට් 10ක් දාන්න මාර මාර ට්‍රයි එකක් දීලා තිබුණාට එක්කෙනෙක්ටවත් ඒ වැඩේ කරගන්න බැරි වෙලා තිබ්බා ඒ නිසා අපි හිතුවා රෑන්ඩම් අපි කෙනෙක්ව තෝරනවා කියලා
1: අහංකාර ලඳක්ද කියලා අපි හොයාගමුනේ
0: හොයාගමු ලස්සන කතාවක් තියෙන හින්දා අපි ඔන්න කුරුවිටින් චතු එකතු කරගෙන ඉන්නව දැන් කතා කරන්න
1: ආයි බෝන් චතු
0: ආයි බෝන් ගුඩ් ආෆ්ටර්නූන්
2: ගුඩ් ආෆ්ටර්නූන්
0: ඔයා කොහේ ඉඳන් එකතු වෙන්නේ කුරුවිට
2: පෙප්පනාවේ
0: කුරුවිට
1: කුරුවිට
0: බටනොබලෙනේ මොනවද හම්බුනේ ආදි මානවයාගේ කියලා මතකද චතු ඔයාට
1: චතු අපි රේඩියෝ එක චූට්ටක් සද්ද අඩු කරමු
0: ගෙදර ඉන්න තව කෙනෙක්ට කියන රේඩියෝ එකේ සද්ද අඩු කරමු කියලා ටක් ගාලා හරි නේද
1: නේ තවම නෑ
0: තවම නිකන් අර මේ ඇසල ඇසල මාසෙ වෙසක් මාසෙ භූත බංගලා අසර ගියාම එන සද්ද වගේ එකක් ඇහෙනවා අපිට හෙලෝ ඉන්නව නේද
2: ඔව් ඇහෙනවා
0: මම දැන් හරි
2: මම මෙහෙට වැඩනේ පදිංචියට ආපු නිසා මම ඉස්සර විස්තරයක් දන්නේ
0: නෑ හරි අපි මේ අහන්නේ හතවසර ඉතිහාස පොතේ තියෙන එකක්
1: ඉන්දුරේ කපාට ඉතිහාසය මතක් කළා
0: නෑ මට නෙවෙයි ආර මතක් උනේ කුරුවිට පැත්තේ බටලොම බටදොඹලෙන් හම් වෙලා තිනවා මං හිතන ශිලා මංජුසා මම අපි බැලුවේ ඉතින් ඔයා 얘ගෙන දන්නවද කියලා වීකෙන්ඩ් එකේ මොනවද කරන්න චතු
1: අපිට ආප්පයක් නොදේ කනවා කියන්නේ
0: මොන ආප්පද හදන්නේ කිරි ආප්පද පැණි ආප්පද
2: ප්ලේන්
0: ආප්ප විතරයක් දාලා හරි හදන්නනේ අපේ සෙට් එකක් ඉන්නවා නෙත් එකෙත් කිරි ආප්ප කන්න ආස කට්ටිය
1: ඕකට උඹල කර ටිකක් දාලා අපි ලුණු මිරිසකුත් හදමු
0: හදමු ඉංගිරි ප්ලේන්ටියකුත් හදලා හෙනම් අවසරයි කට්ටියත් එක්ක අපිටත් එහෙනම් එවන්න ෆොටෝ එකක් හරි WhatsApp එකට
1: හරි ඉන්දුගේ
2: අහගෙන හිටිය කටහඬ පොඩ්ඩක් ඇහුන්නේ නැතින මං හිතුවා අද ඉන්දු නංගි නියාඩු ඇති කියලා
0: මුල්ටි කේනේ අපේ මීමැසගේ පෝස්ට් එක හදන්න මං සුට්ට පල්ලයට දිවන්නේ ඒ වෙලාවේ හරි චතු එහෙනම් thank you so much කතා කරාට අපිත් එක්ක කාව දෙකතු කරගන්න ඊගාව සින්දු ටොපික් මෙන්ට කියමු
2: ඉන්නවා මහත්ය ගයන් ලොකු පුතා තොසිඳු පොඩි පුතා සෙනිඳු දුව අම්මාය මාත්‍යගේ අකල දෙන්න අම්මයි
0: හරි චූටි පවුල රත්තරන් ලස්සන පවුල
1: එහෙනම් කතා කරාට ගොඩක් ස්තුතියි චතු
0: අපි දෙන්නවත් එකතු කරගන්නවද දැක්කද
1: හරි බොහොමාදරේ ඉතින් මොකද කරන්නේ
0: චතු වගේ අනිත් අයටත් තියෙන මේ පැතර try කරන්න
1: අර try and try one day you can fly ගන්න නේද හුඟක් තියෙන්නේ
0: මේ කොච්චර try කරත් තාම ගෑන් ළමෙක් දාගන්න බැරි වෙන්නේ නැහැ කියන්නේ
1: මේකයි බැරි වීම මේ වෙන එකක් මේ අර
0: නොහැකියාව නෝවේ බැරි වීම යන නොහැකියාව යසයි මේ ඊගවට තියෙන අපිට පොඩි පණිවිඩයක් මතක් කරන්න හරිද දැන් ඔයා හදපු අලුත් ගෙදරට ටයිල් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න විචිත්‍ර ආකාරයේ ටයිල්ස් වර්ග විවිධ ටයිල්ස් වර්ග ඔයාට ඔන්න කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන වගේම පිටරට ගේන ෆීචර්ස් තියෙන ලස්සන ආයි කැචින් ටයිල්ස් ඔන්න අරගෙන ඇවිල්ලා තිනවා කවුද මේ වෙන කවුරුත් නෙමෙයි ලංකා ටයිල්ස් හරිද ගෙදර හදනකොට අපි හිතන ගොඩාක්ම අපි හිතන දෙයක්නේ ෆ්ලෝ එක කොච්චර ලස්සන තියාගන්නවද කොච්චර පිළිවෙල වෙන්න ඕනද කියලා දැන් ඉස්සර වගේ සිමෙන්ති දාන්නේ නැහැ රතු පොලිෂ් ගාන්නේ නැහැ දැන් කෙලිම ටයිල් කරන කලාවටනේ බැහැලා තියෙන්නේ ඒ නිසා ලංකා ටයිල්ස් ඔන්න ඔයාට විශ්වසනීයම ගුණාත්මකම පැවතීම රඳා පවතින ලස්සනම ඩිසයින්ස් වලින් ටයිල්ස් අරගෙන ඇවිල්ලා තිනවා ලංකා ටයිල්ස් එක්ක තර්ඩ් ජෙනරේෂන් එකේ නිව් ජෙනරේෂන් එකේ බ්‍රෑන්ඩඩ් ටයිල්ස් ආව වෙනවා නම් යන්න ඕනේ ලංකා ටයිල්ස් අවුට්ලට් එකකටම තමයි දැන් ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් අවුට්ලට් එකක් හැම තැනම සැරිසරනවා ඒ වගේම ඔයාට එතනින් හරි හමන් එක්ස්පර්ටිස් ගන්න පුළුවන් මෙතන ඉන්නවා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමක් එතකොට ගෙදර ඔයා බාත්රූම් එකට දාන්න ඕනේ මොන වගේ බාත්රූම් ෆිටින්ග්ස්ද ටයිල්ස්ද ලිවින් ඒරියා එකට දාන්න ඕනේ මොන වගේ වද කිචන් එකට මොනවද වගේ බජට් එකට මැච් වෙන්නේ මොනවද
1: විශේෂයෙන්ම මොන එක බජට් එකට ගැලපෙන මේ ටයිල් වර්ගයේ මොකක්ද දැන් ගොඩක් වෙලාවට මේ ඉන්දුව කියන අපි හිතමු ලිවින් ඒරියා එකට දාන්න ඕන ටයිල් එක දාලා තියෙන බාත්රූම් එකට
0: කැතයිනේ එතකොට අහනවනේ මේ මොකක්දනේ ඔයා කාගෙන් හරි උපදෙස් අරගෙන නෙමෙයිද මේක දැන්නේ
1: දැන් මේක දැන් ආච්චි අම්මට ඇවිදින්න බෑ ලස්සන ටයිල් එක
0: බෑ
1: ඒ වගේ දේවල් වලින් ඔයාලව දැනුවත් කරන් මෙන්න මේ මේකයි මෙතනට ගැලපෙන කියලා යාලා සූදානම් වෙලා ඉන්නවා.
0: ඒනවා. ඒ නිසා ඕන ඒ වගේම ඔයාට පුළුවන් මෙතෙන්දි ඩිස්කවුන්ට්ස් ලබා ගන්න එකත් කියන්න ඕනේ. ලංකටයස් ඔන්න අද හවස් වරුවේ අනුරාධපුරයේ ප්‍රදේශයේ තමයි ටවුන් එකේ තමයි ඉන්නේ කියලා තමයි ආරංචි. ඒගවට හෙට දවසේදී එනවා කොහෙටද කොහෙටද කොහෙටද කොහෙටද කොහෙටද
1: හෙට දවස කවද්ද?
0: හෙට දවස 15:00. හෙට එනවා උදේ වරුවේ රඹෑවට
1: හවස් වරුවේ
0: මැදවච්චියට. ඉතින් මෙතනට ගියොත් මැදවච්චියට රඹෑවට හෙට උදේ හවස ගියොත් ඔයාට ගුණාත්මක ටයිල්ස් ගැන විස්තර දැනගන්න පුළුවන් විතරක් නෙවෙයි, තෝරගත්ත ටයිල්ස් වලට 40% ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා.
1: හැඩ කරේ චමත්කාරේ සොඳුරු නවාතැන්. ඉතින් ඔයාලගේ නවාතැන හැඩ කරන්න අපි ඇවිල්ලා ඉන්නවා අද හවස 6 වෙනකම්. මොකද කරන්නේ අපි? මෙසේජ් එකක් පැතර යනවද නැත්නම් උම් එකක් දීගෙන යනවද?
0: අපි උම් එකක් දීගෙන ඊගාව සින්දුව හමුනේ.
1: ඕකේ. එහෙනම් ඔයා කියන දෙයක් තමයි කියලා තමයි මට කියන්න
0: වෙන්නේ. ඔව් විනෝවිනෙක් කෙනෙක් එකතු කරගමු. හරිද? මං මලක් කියලා රැවටිලා බයික් එකේදී බ්‍රේක් නැතුව ඇවිත් අද මට විදපු නරක මීමැස්සව සින්දුවට එකතු කරගමුලු.
1: ඒ කවුද?
0: වෙන කවුද? ඉතින් ඉෂාරා තමයි කොලන් කියන්නේ.
1: ඉෂාරා. එහෙනම් ඔයාවත් මේ ලස්සන සින්දුවට එකතු කරනවා. හැබැයි උම් එක දෙන්න ඕන නෙවේ.
0: උම් එක දෙන්න එපා. අර බයික් එකේ මීමැස්ස කෙනාලු යා මලක් කියලා රැවටිලා. ඒ මීමැස්ස වාට විදී.
1: මේ මලක් කියලා සමහරකට කිඩාරම් මලක් කියලා රැවටිලා වෙන්නේ.
0: වෙන්නේ නැති. ඒ මීමැස්සර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නලු. අපි නම් ඕවට නැහැ.
1: කේහෙල් මල.

0: FM adu hatarai tashma ata net FM
1: dan velava avasa hatarai vinadi 57
2: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: Heels within the Nelm Nishpadana Sandha Aduma Milak. Wambutu Gram Sia Krupel Tisnave. Komodo Red Fantasy Gram Sia Krupel Hayai. Madhima Pramane Isso Gram Sia Krupel Desia Nave. Heels Nelm Bavai Aduma Milai.
6: Ganula Mainte Alevo Miswena Davastenawa.
7: ඒයි
6: ගොඩක් ගෑනුලම් හයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාල ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නෑ.
7: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නෑ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
11: වීතරාගී මුනි ගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
12: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: දෙන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නැත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නැත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක්ක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390250. එහෙම නැත්නම් ගන්න 0774390251.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
5: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
7: වේලාව 5:01 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. වත්තල ප්‍රදේශයේ වෙළඳසැල් සංකීර්ණයක වෙළඳසැලක් තුල ගින්නක් හටගෙන තිබෙනවා. එහි තිබූ ස්වර්ණාභරණ අලෙවිසැලක එම ගින්න හටගෙන ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. ගින්න නිවීම සඳහා ගිනි නිවීම නිලධාරීන් දස දෙනෙකු සමග ගිනි නිවීම රථ දෙකක් පිටත් කර හැරි බවයි කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM.

0: මේ වෙනකොට සෑහෙන කෝල් ප්‍රමාණයක් එන ඔයාට පේනවත් දන්නේ ආන්සර් කරන්න අමාරුයි. මේ මමට මරු නිවුස් එකක් මම දැක්ක.
1: මොකක්ද මේ නිවුස් එක?
0: දැන් අපේ රටේ ගොඩාක් වෙන්නේ සාමාන්‍යයෙන් අපිට විශ්වාස කරන්න බැරි ජාතිය සිද්ධි.
1: ඒක ඇත්ත.
0: ඒ ඒ වගේ සිද්ධියක් මම දැක්ක මේ නැගරීර මේ
1: පරන්තේද?
0: නෑ නෑ නෑ ඊස්ටර්න් ප්‍රොවින්ස් එකේ කියන නැගරීර පරන්තේ දරුවන්ට බෙදන්න ගෙනාවු පෙළපොත් ගයක්.
1: වැඩිහිරි පරපුර ඉද්දි අපි කොහොමද රටක්
0: වශයෙන් ජෙන්සියට හැදෙන්න කියලානේ. එතකොට ඉතින් ඊට කලින් කට්ටිය මෙහෙම ජෙන්සීද ජෙන්ක්ස්ද ඇල්ෆාද බීටාද වැඩක්
1: නැහැ. තමන් හැදිලන ඕන ඉස්සල්ලාම.
0: අපි පෞද්ගලිකව තම තමන්ට පුළුවන් විදියට හැදිලා ඉන්න ඕන. එහෙම නැතුව අපිට පරම්පරා ගණන් නම් හදන්න යන්න බෑ.
1: ඇත්තටම ඕකට සම්බන්ධව පොඩි දෙයක් කියලා අමතක වෙන්න කලින්
0: මේ දවස්වල
1: පොඩි
0: සතුටක් තියෙනවා. හැබැයි දුකකුත් තියෙනවා. මොකද අපේම දෙමාපියෝගේ වයසනේ මේ කට්ටිය නේද?
1: ජනතා බදු මුදලින්
0: අන්න හරි. ඒ වගේම මේ වගේ කෙනෙක් නේ ඊගාව ජනාධිපතිවරණයේදී ඡන්ද දෙන්න තින්නානේ. එහෙම එක්කෙනෙක් හරි ඉන්නකම ඇත්තටම දුකකුත් එනවා. ඒ වගේම ඉතින් සතුටකුත් එනවා. අනේ දෙයනේ එක්කෙනයි ඉන්න කියලා. එහෙම දන්න අඳුරන කවුරුත් අපේ පළාතේ එහෙම නැහැ කියලා. හැබැයි ඉතින් මේ වැඩේ කරපු අංකල්ට නම් අනේ ඉතින් නේද කියලා වැඩක් නැහැ.
1: මම සෑහෙන බුද්ධිමට්ටමක් ඇතේ ඒකයි වගේ වැඩ කරන්නේ.
0: මං හිතන්නේ අයින්ස්ටයින්ගේ බුද්ධිමට්ටම කීයද තිබ්බේ? මං හිතන්නේ 160 ගානේ නේද?
1: මට එච්චර මතකයක්
0: නැහැ. වැඩි ඇති. කොමරි පෙළපොත් 19892කට වැඩේ දීලා අර මේ බෝතල් පත්‍රේ ගාගෙන එක්කෙනෙක් තමයි විකුණලා තියෙන්නේ. සෑහෙන ගානක් මෑන්ස්ට හම්බෙන්නේ නැති. මේ පහුගිය මැයි මාසේ තමයි මේ ආයතනයේට අයත් ලොරි රත රියදුරු මහත්මෙක් විසින් මහත්මයා කියන්න බෑනේ යාට. අනිත් අය මහත්වරු මේ වගේ ඇට ඉතින් කියන්න බෑ.
1: මහත්මා ගතිගුණයක්
0: නැහැ. ඩ්‍රයිවර් කෙනෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ තමන් කරන මුලින්ම තමන් කරන රැකියාවට අවංකව වැඩ කරන්න. තමන්ගේ දරුවෝ අපි තමන්ගේ දරුවෝ ගැන නෙමෙයි මුළු රටේම දරුවෝ ගැන එක වගේ හිතන්න. ඒ ගාවට තමන් කරන ජොබ් එකට අවංක වෙන්න. ඒ වගේම ආත්මార్థකාමී වෙන්න එපා නේද? සල්ලි වෙනුවෙන් බල්ල මරනවා වගේ වැඩ කරන්න එපා. ඒ නිසා ඔන්න ඒ අවවාදෙ දෙනවා අපි.
1: ඒ වගේම මම අර කියන්නේ දේندو දැන් ගොඩක් වෙලාවට මම දැකලා තේනවා. ඇතරම ගොඩක් වෙලාසිතාවට ඇඳගත්තු ගොඩක් වෙලාවට මේ අර අපි කියන්නේ මේ අර රියල් පොෂ් ටයිප් එකට ඉන්න ගොඩක් අපේ ඇන්ටි ලංකල් හෝ ඒවා අයියලා කළා. ඇතරම ගොඩක් මේ වැඩේ කළාද මේ කරනවා දැකලා තේනවා අඩුයි. සමහරකට කඩල ගොට්ට කාලා කොලේ හැම විසිකනා ට්‍රේන් එකේ ජනලෙන් එහා පැත්තට.
0: එහෙම එපා.
1: ළඟම ඉන්න තැන ගහනවා කියලා. ඇත්තටම එහෙම එපා. නිකන් අර දැන් ඒ වගේ දෙයක් කරද්දී ඔයාලට හිතෙන්න ඕන මේක හරි කැත වැඩක් මගේ අතින් සිද්ධ වුණේ.
0: ඔව්. මේක ඇවිල්ලා ආගම් ජාති ભેදයක් නෑ මේවට. මෙතන තියෙන්නේ මනුෂ්‍යත්වයේ ගැන නැත්තම් තමන්ගේ හැදියාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා තමන් තමන්ව මුලින් හදාගෙන අනිත් අයගේ ඇද කුද හොයන්න. මුලින් තමන්ගේ තියෙන පරාලි දිහා බලන්න අනිත් අයගේ කේන්ද දිහා බලන්න.
1: ඒක හදාගෙන ඉන්න. ඉතින් අපි මොකද කරන්නේ
0: බලන්න. ඉතින් අපි දෙන ජෙන්සි උනාට මාර උපදෙස් දෙන්න ගන්නවා. වෙලාව 5:12 අපි ඊගාව සින්දුවට යන්නේ කට්ටිය එකතු කරගන්න යන්නේ.
1: කේ කවුදින් අපිට WhatsApp එක පැත්තේ
0: දඹුලු ඇල්ලින් අනේ දඹුලු ගල දඹුලු ඇල්ලින් අදීෂා ඉන්නවා. අම්මවයි අකිවයි එතකොට අකිලා දෙන්නවයි එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. ඊගාවට අපි යනවා. මේ ඉෂාරගේ මැසේජ් එක ස්කිප් කරමු ඉක්මනට. ඊගාවට ඉන්නවා කවුදනේ අපිට ඉන්නේ තව පල්ලෙහා තිබ්බනේ.
1: අපි ඉන්නවා රංජිනි කටුගස්ගොඩින්. ඒවත් හරි ආදරෙන් එකතු කරගන්නවා.
0: හායි කවියන් නින්දු ආල වහගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්න හස්බන්ඩ් දනුෂ්ක. එතකොට ලොකු දුව දම්සදී චූටි දුව බිශ්‍රීලිවත් එකතු කරගමු කියලා යකල මුල්ලෙන් දිලිනියකි මැසේජ් එකක් දා තිනවා. දිලිනි ඔන්න ඔයාව ඊගාව සොන් එකට අපි එකතු කරගන්න යන්නේ. හින්දි සින්දුව කිල්ලප හැමෝටම තමයි මේ සින්දුව අපි හරි කරන්නේ.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
4: මට උණ වගේ සේන.
3: ලින් පස් පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
2: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
5: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක්. BYD C-Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Lion 5. Smart Drive, Smart Savings. BYD 112 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.

0: පට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540. මේ අහන්නකො, අහන් ඉන්නේ කියන්නකො, වෙන මොකුත් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිල් දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
1: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුරි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live
2: brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
3: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
4: net fm hello hello satyantaya.

0: වෙලාවස සුපහය විනාඩි 29 දැන්.
1: FM 95 94.8 Net FM දිවයින පුරා Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
2: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
3: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
4: අලුතන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහ
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
7: සිත නිවෙන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
8: සිනසුරාදා සිත් නෙත් අසපුව
9: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පිණ්ඩපාති වඩිද්දිව චරට කර්මය බලවත්
10: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීත කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
7: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
8: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුවහන්න.
11: පිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
12: Net FM hello hello satyantaya
0: ඒ ඒ ඒ
13: මොකද මොකද ඒකන්න.
0: ඉතින් මේ අපි දෙන්නත් එක්ක අවසාන පැයේ අවසාන භාගෙටත් ඇවිල්ලා තියෙනවා.
13: අවසාන භාගෙනේ හරියටම 5:31 දැන් වෙලාව.
0: WhatsApp එකේ පැත්තට යමුද බලන්න.
13: යමු යමු. ඉන්න බලන්න. හයි කවි. හයි ඉන්දු පෙන්චෝ කියලා
0: දාන්න. ඉන්දු පෙන්චෝ.
13: ඔන්න අපිට ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ. නැත්තම් දෙන්නේ ගුටි.
0: එහෙම කරන්න එපා.
13: පවුනන්ද මේ ජනාංජලි වාට කේන්ති කියලා නේ. වැලි මඩ
0: ජනාංජලි කන ජෙලි ටිකක්.
13: ගීජල ටිකක් කල කූල් එන නේද?
0: කූල් එන ඔය.
13: වැලිමඩ කෙල්ල ඔච්චර චරයිද? කවීට අපි වැලිමඩින් නම් ගෑනු ළමයි කොල දෙන්නේ නැහැ. අපි වෙන තැනකින් හොයනවා. මාවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. කුරුණෑගල ඉඳුල් ගොඩින් තරංගා දිසානායක.
0: තරංගකේ කුරුණෑගල නැද්ද පොයි පැත්තේ නිකන් කූල් ගෑනු ළමෙක්.
13: කූල් ගෑනු ළමෙක්. හොට් නැති එක්කෙනෙක් ගන්න. හැබැයි හොට් නැති කට්ටිය ඔයාලට සෙට් වෙයිද ඔයා හොට් නේ ටිකක්.
0: නෑ මංකේ කූල් වෙන හොට් ගෑනු ළම.
13: Oh my god. කන්ට්‍රාස්ට් එක බලන්නකෝ. හරි ඔන්නයි කට්ටිය එකතු කර ගන්න. ඉගාවට අපිට ඉන්නවා රිකී ලගස්කඩින් ඒ වගේම මයිල පිටින් සැලොන් දිනේෂ් රේකේ කට්ටියක් සද්දටම අපිව අහගෙන
0: ඔය සැලොන් එකට යන්න ඕන ගගනේ දෙන්නේ
13: යන්න ඕනේ යන්න ඕනේ මගේ මේ දැන් මේ කර්ල්ස් ටික දැන් ආපහු අවුල් වේගෙන ඉන්නේ ආයෙත් හදා ගන්න ඕනේ පොඩි ට්‍රීට්මන්ට් එකක් එහෙම කරලා සන්දීපනි ඉන්නවා සැලොන් දිනේෂ් රේකේ ඒ වගේම නුවන්තිකා ඉන්නවා ශාම විජේසිංහ ඉන්නවා ආදරණීය අකිල තුන්දෙනාව ආදරෙන් එකතු කර ගන්නවා
0: සන්දී කොහෙද පැන්නේ
13: කොහෙද
0: ඒ සන්දී පණී කියන්නේ
13: සන්දී කොහෙට හරි පැනලා සන්ධි අමාරුව කදාගන්න නැතුව පැන නම් එච්චරයි. ඊගාවට අපිට එකතු කරගන්න ඉන්න වා නේද? ගාලෙන් මල්කි.
0: ගාලෙන් මල්කි වත්
13: යාදෙන කතා කරා. ඔව් ඒ වගේ මල්කි විශ් එකක් දුන්නා නේ බර්ත්ඩේ විශ් එකක්.
0: එහෙනම් හැපි බර්ත්ඩේ එකක් කියන්න වෙනවා නේද අපිට?
13: ඔව් මල්කිගේ බර්ත්ඩේ එක නෙමෙයි මල්කිගේ ගෙවල් ගාව ඉන්න චූටි නංගි බබෙක්ට අවුරුදු 10 ඇයිලු දැන් අපි ඒ නංගට තමයි විශ් එක දෙන්න යන්නේ.
0: බර්ත්ඩේ සොංග කියනවද?
13: ඔන්න මල්කි අකි තමයි මේ විශ් එක දෙන්නේ ඔයාට. ඔයා මේ වෙලාවේ හැගෙන ඉන්නව නම් හරිද?
0: ඔකේ.
13: විහාංගි නම
0: Happy birthday to you. Oh yay.
13: Oh yay. Happy

0: එලිසම අපිට හරියට ගලප ගන්න අමාරු වුණා. විචාරයක් ලියන්න පුළුවන් වුණේ තෝලෙවල් ඉවර වුණාට පස්සේ. හරි, ඒ ගාවට නාලන්දෙන් අපි සඳුවත් එකතු කරගෙන ඒ ගාව රන් මැණිකා සින්දුවහන්න යන්නේ.
1: එහෙනම් රූසිරි බලලා පැත්තකින් තියලා
0: රූසිරි බලලා ඉන්න ඕනේ.
1: ඕකේ.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantea.

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM
1: Dan Milava Havasa Pahai Vinadi Hatalis Pahai
2: Lanka Tiles Vasara Medavasi Toraga Tiles Sadahasi at Hatalyak Dakwai Tiriak Adama Obata Langapati Lanka Tiles Pradashunagari at Pivisena Lanka Tiles Hedakarai Chamatkare Sundurunavatan
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය
5: ඕම් බ්ලාස්ටර් එම් මම කතා

0: වෙනුවෙන් කරගන්න.
1: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
3: Heels within the Nelm Nishpadana Santaha Aduma Milak. Wambutu Gram Siak Rupel Tisnave. Komodo Red Fantasy Gram Siak Rupel Hayai. Madhima Pramane Isso Gram Siak Rupel Desia Nave. Heels Nelm Bavai Aduma Milai.
1: Hatharoga, Snai Roga, Arthritis Setulu Upitatibin U Namaroga Kinitavata Suakaraganda, Sivadagala Kamal Bandu the Vitapahata Hamuana, Ayuma Ayre the Vitamatura, Bokahandi Kiri Banara Sivanagala, Binduai Hatsi Hatatunai, Desia Hatatunai, Pansia Hataliha.
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0767 716 3672.
4: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදාපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරක සංයෙන්නේ
5: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
6: ආසව සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
7: NetFM. Hello, hello, Satyantea.

0: වෙලාව 5:55.
1: ඉතින් අපි දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. දුකින්කුණත් බයි බයි කියනවානේ.
0: ඔව් අනේ කරන්න දෙයක් නැහැ. දුක හිතව ගන්න එපා. ඔන්න හිත කවි එනවා උදේ 9 වෙනකොට. මාත් ඉතින් ලබන සතිය හරි එනවා ඔයාලව බලන්න. ඒ නිසා දුක හිතව ගන්න. නැතුව සතුටින් ඉන්න තියෙන මේ සතිය අන්තේ. ඉතින් thank you so much අපිව live බලාගෙන හිටිය ඔයාලා හැමෝටම. ඒ වගේම අපිට call කරපු අයට නේ කවි.
1: message කරපු අයට අපිත් එක්ක කතා කරපු අයට. හැමෝටම ගොඩක් ආදරේ. හැමෝම සතුටින් ඉන්න ඕන පරිස්සමෙන් ඉන්න ඕන පරිස්සම් වෙන්න ඕන. සුබ වෙන්න ඕන. ජය වෙන්න ඕන.
0: ජය වෙන්න ඕනේ. net හැමදාම අහන්න ඕනේ net ළඟට. කන තියාගෙන ඉන්න.
1: එහෙනම් හදරප ගිහින් එන්න. මම ඔයාලගේ ආදරණීය කවි.
0: මම ඔයාලගේ හුරුපුහුටි ඉඳ.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava oba veta gena enne
2: Amme rambutan
3: gini ganan deela kessa hada ganna da hadanne
2: ehema ganan neha අනික කීල්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියදු වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
2: දැන් බලව හවස 6යි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදේ අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද, ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
1: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
2: ගින්දර හැන්දෑව විජානු.
3: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මග කියන ඉරිදා උදෑසන.
4: මේවා මහපොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
3: මෙත් net පාමුල.
4: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉඳද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන්පව්.
3: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිදාම උදේ අටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: Heels within the Nelm Nishpadan Santa Aduma Milak. Wambutu Gram Sia Krupel Tisnave. Komodo Red Fantasy Gram Sia Krupel Hayai. Madhima Pramane Isso Gram Sia Krupel Desia Nave. Heels Nelm Bavai Aduma Milai.
8: Sri Lanka ve Pratama Vatavata Rhino Roofing within Hadunwa Dina. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Saitha Roofing Sheet. Rhino Roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Vetivistra Santa Dhatunai Anuhaya Amatana.
3: Sita Nivena Satyante. Shani Dave. දහම්පද අහන රාත්‍රිය
0: සිනසුරාදා සිත්නෙත් අසපුව.
9: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩිද්දිවත්. චරට කර්මේ බලවත්
10: පුතේ ගැටෙලා දුගති යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
3: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
0: හැම ශනිතාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුවහන්න.
11: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
3: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
0: අතික්‍රමණ
3: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
11: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
3: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0.77 666 8017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
11: විමසීම් 0.76 660 980
3: අතික්‍රමණ
11: සාංසාරික සීමා ඉක්මවා යාමට.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් එම්මම් කත්ත

අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 15 වෙනි සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්වර්යා ගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල අඟුලාන මුහුදේ සිදු වූ නාවික යාත්‍රා අනතුරෙන් නාවිකයින් 11 දෙනෙකු බේරා ගැනේ. එක් අයෙකු තවම අතුරුදන්. මට කිසිදු තර්ජනයක් නැහැ. පොලිස්පති තර්ජන කතාවට උත්තර දෙයි. පෙළපුත් කඩදාසිවලට විකිණීමේ සිද්ධියට අත්අඩංගුවටගත් 5 දෙනා රිමාන්ඩ්. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශිරාන් බාසික් ගැන තොරතුරු රැසක් පොලිසිය හෙළි කරයි. බැකෝ සමන්ගේ මවගේ අවසන් කටයුතු දැඩි ආරක්ෂාවක් මැද සිදු කෙරේ. ආසියානු නෙට්බෝල් පිටියේ 3 වෙනි තැන ශ්‍රී ලංකාවට. අඟුලානට ආසන්න මුහුදු තීරයේදී අනතුරට ලක් වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුරයාත්‍රාවේ සිට අතුරුදන් වූ නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ අනුව නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාවද ඒ සඳහා එක්ව සිටිනවා. ඒ ඇතුළු දවසේ පළඹු සත්‍ය අනාවරණය මෙතැන් සිට. අඟුලානට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුරයාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ පුහුණු සැසියක් අවසන් කර යලිත් ගමනාන්තය දක්වා පැමිණිමින් තිබියදී එම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවයි. ඒ පිළිබඳ තවතුරුතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා එම ස්ථානයේ රැඳී සිටින net news මාණ්ඩලික වාර්තාකරු නිශාන්ත සිල්වා සමගින්. අයිබෝන් නිශාන්.
1: ආයුබෝවන් ඉන්දු. මේ අනතුර සිද්ධවන්නේ පෙරවරු 11:40 පමණ. නාවික ප්‍රහාරක යාත්‍රාව අනතුරට ලක්වී මුහුදුබත් වන ආකාරයේ ගොඩබිම සිටින පුද්ගලයෙකු පළමුව දැක තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් අඟුලාන පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ ප්‍රදේශයේ ධීවර ජනතාවත් සමග බෝට්ටු කිහිපයකින් අදාළ ස්ථානයට ළඟා වෙනවා. අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි නිලධාරීන් 11 දෙනෙකු ඔවුන් විසින් බේරාගෙන රෝහල්ගත කළා. අනතුර සිදුවන අවස්ථාවේ එම යාත්‍රාවේ නිලධාරීන් 12 දෙනෙකු සිටි බවයි නාවික හමුදාව පැවසුවේ. එක් නිලධාරියෙකු අතුරුදන් වී තිබෙනවා. ඔහුව සොයා තවදුරටත් නාවික හමුදා කිමිදුමුකරුවන් වීම නාවික යාත්‍රා සහ ප්‍රදේශයේ ජීවර ජනතාව තවදුරටත් මෙහෙයුම්වල නිරත වෙලා ඉන්න ආකාරයක් දක්නට පුළුවන්. මම net news වෙනුවෙන් නිශාන්ත සිල්වා.
0: ස්තුතියි නිශාන්. විදේශ රටවල සංගව සිටින ප්‍රබල පාතාල සහ මද්‍රව්‍ය වජ්‍රාවාරම් කරුවන් අතුරින් ජාත්‍යන්තර රතු වරින්තු නිකුත් කර ඇති 73 දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. මහනුවරදී අද මාධ්‍යවේදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තවත් 100කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන්

0: तो तुम्हारे ना तावत अभी सीए के तावत सानु प्रमाण या कि ना कि ना विश्वास करना ये वाके मापिर होते जाते अंतर सहायो क्या खाम बेराती है ना ये ते को मापिर करना एडपीडी वाले वालों ला विनिवित बावे या सहा ये संबंधिंग अपना दाखवा दीन प्रगति है विशेष जाते अंतर देश थानाप्ती कार्यालय वाले रटवाल वाले विशेष आगे इमर लाभ कर देना
1: පොලිස් ප්‍රතිවරයාට තර්ජන ඇති බවට පළවෙන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී පොලිස් ප්‍රතිවරයාගෙන් ප්‍රශ්න කළා.
2: යටතේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය මේ මැඩලීමේ වැඩසටහන යනවා ජනතාවත් රට වෙසෙන් සතුටට පත් වෙලා ඉන්න එක පිළිබඳව. එතනදී ඔබතුමාට යම් කිසි බාහිර බලපෑමක් තියෙනවද?
0: නැහැ කිසිම බලපෑමක් නැහැ. බලපෑම් තියෙන්නේ තවත් මැඩලීම් කරන්න කියන එක තමයි. ඒත් එක්කම මම හිතන්නේ තොරතුරු නැහැ. තවම එහෙම කිසිම තර්ජනයක් මට ලැබිලා නැහැ. මට එහෙම පෞද්ගලික වශයෙන් එහෙම කිසිම දෙයක් නැහැ. හැබැයි මේ සම්බන්ධ ඒවට යම් යම් ආධාර උපකාර කරපු ඒවට මුදල් සූදානම් වෙලා ඉන්නේ. ඒක අපිට විශ්වාසයක් තියෙනවා කිසිම ආරක්ෂාවක් නැතුව මට එහා ගැලුවරේ ඉඳන් මෙහා ගැලුවරට එන්න පුළුවන්. දේශපාලක ඒ කියපු දේශපාලකයන්ට ඒ තත්ත්වයට එන්න බෑ කියන විශ්වාසයක් තියෙනවා. මොකද ඒ තරම් බොරු කියලා තියෙනවා. ඒ තරම් සමාජ අසාධාරණකම් කරලා තියෙනවා. ඒ වගේම සමාජයට ලොකු විනාශයක් කරලා තියෙනවා. ඒ වැනි තත්ත්වයක් අපි කරලා නැහැ. මහජනතාව කවගේ කොයිම වෙලාවකවත් මම දන්නවා මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා. ඒ වගේම බයත් නැතුව ඕනම තැනක යන්න හැකියාව තියෙනවා.
1: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 5 දෙනා ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් තලංකමු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පළමුවැනි ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892 අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලංකම පොලිසියට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක් පසුකීදා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව සිදු කළ විමර්ශන අනුව මෙම සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල මහතා පවසනවා.
3: ඩුබයි රාජ්‍යයේ සිට 48 හැවිරි දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ශ්‍රී ලංකාවට නැවතත් අපිට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන් මෙම සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධතා ඇති බවට මේ වන විට විමර්ශන වලින් හෙළිවෙනවා. ඒ වගේම ගිනි අවි ළඟ තබා ගැනීම, ඒ වගේම මහා පරිමද්‍රව්‍ය ජාවාරම අලෙවිය, ඒ වගේම සන්තකය සඳහා විශේෂයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන තිබූ මහා පරිමාණයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හැටමයි මෙම සැකකරු මේ වන විට විමර්ශනයන් වලට ලක්වන්නේ.
1: ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැතා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිව තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒ සඳහා අවසර හිමිව ඇති බවයි නෙට් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල මහතා පැවසුවේ. ශිරාන් බාසික් ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබුණා. සැකකරු සමග රැගෙන තවත් සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙතෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් 3 දෙනා ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙනු ලැබුවේ අබුඩාබි නුවර සිටයි. වයස අවුරුදු 48ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශිරාන් බාසික්ට එරෙහිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කොළඹ අපරාධ කොට්ටාසය මෙන්ම දෙහිවල, මිරිහාන, ගල්කිස්ස, පිළියන්දල පොලිස් ස්ථාන මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සහ තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම මෙන්ම නීති විරෝධී රැස්වීම්වල සමාජිකයෙකු වෙමින් හානි සිදු කිරීම සම්බන්ධයෙන්ද නඩු රැසක් පවතින බවටයි වාර්තා වන්නේ. එමෙන්ම මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳවද ඉදිරියේදී විමර්ශන සිදු කිරීමට නියමිතයි. ශිරාන් බාසික් නැමැත්තා 2018 වසරේ එක්සත් අරාබි එමිරාජ්‍ය වෙත පලාකුස් ඇති බවටයි වාර්තා වුණේ. ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට රතු වරෙන්තු නිකුත් කර තිබුණා.

0: එවන් පසුබිමක් තුළ පසුගියමැයි 26 වනදා ඩුබායි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉරාන අමරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමිරාජයේ වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ. වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කරනු ලැබුවා. ඒ දැඩි ආරක්ෂාවක් සහිතවයි. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණා. කෙසේ වෙතත් සිය මවට අවසන් ගෞරව දැක්වීම සඳහා බැකෝ සමන් නොපැමිණි බවයි පොලිසිය සඳහන් කළේ. පසුගියදා සිය නිවස ඉදිරිපිට රැඳී සිටියේදී එම කාන්තාව වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුණා. එහිදී බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවටයි අනාවරණය වුණේ. ඔවුන් පැමිණි යොත් යතුරුපැදිය රතු හා කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග උරුබොක මාතර මාර්ගයේ දම්පහල පොල්වත ප්‍රදේශයේ තේවත්තක දමා ගොස් තිබියදී උරුබොක පොලිසිය විසින් සොයාගනු ලැබුවා. අදාළ වෙඩි ප්‍රහාරය සිදුකළ සැකකරුවන් මෙතෙක් අතරංගුවට ගෙන නැහැ. ඔවුන් අතරංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද දිනය තුලද දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ සමාජය තුළ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පවතින බවයි.
1: මාසේ මේ රටේම විශාල විරෝධයක් තියෙනවා මේකට. ශිෂ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ලිපියක් මගින් දන්වලා තියෙනවා. ඒ වගේම නීතිඥ සංගමයේ අති බහුතරයක් 99%ක් මේකට විරුද්ධයි. ඒ වගේම සියලුම විරුද්ධ පක්ෂ කාණ්ඩයම මේකට විරුද්ධයි. අපි අහන්නේ ඇයි මේ වයස් දීර්ඝයකට අනුමැතිය දෙන්නේ? මේක ආණ්ඩුවට අද කරගන්න බැරි වෙනකොට ව්‍යවස්ථාදායක බලයයි විධායක බලයයි දෙකම තියෙද්දි අධිකරණ යන තැඟිලි ගහන්න යනවා. මේක ඉතිහාසයේ කරන ලොකුම වැරද්දක් විදිහට අපි අඳුරන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන අනිත් පක්ෂ මර්ධනය කරන්නයි මේ කියන්නේ.
2: ජනාධිපතිතුමාකෝ මේක අවදානමක් අරගෙන තමයි මේක කරන්නේ.
1: රට අවදානමකට පත් කරන්න එපා. එයා අවදානමට ගියාට අපිට කවන්නේ නැහැ.
0: විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව විරෝධය පළ කරන්නේ වර්තමානයේ නඩු විභාග වෙමින් සිටින අය බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේ.
2: ගොඩක් අය ඔය විරුද්ධ කණ්ඩායම් වල ඉන්නේ ඇප පිට ඉන්න අය සහ සැක පිට ඉන්න අය. දෙක ඔය යම් යම් සංගම් කියා ගන්න අය මේ රටේ යුක්තිය වෙනුවෙන් කලින් මොනවද කරලා තියෙන්නේ කියලා මම අහන්න කැමතියි. හිටපු අධිකරණ ඇමතිවරු ඒගොල්ලන්ගේ පුතාලා ගිහිල්ලා කප්පම් ගන්නකොට අල්ලස් ගන්නකොට ඔය සංගම් නීතිගරු හිටියේ. ඒගොල්ලන්ට එහෙම කිසිම ඒවා පිළිබඳව හැඟීමක් තිබුණේ නැහැ. ඒ වගේම හිටපු ජනාධිපතිවරු සල්ලි දීපත් ඡන්දත් නැහැ, ඡන්ද දීපත් සල්ලිත් නැහැ වගේ කියනකොට නිදි වැදිලා හිටියේ මේ සංගම්. ඉතින් එහෙම නැතුව ඔය සංගම් කෑ ගන්නවට නේ තමන්ගේ බඩ බෝස්තරය වෙනුවෙන් දේශපාලනය වෙනුවෙන්
0: පාර්ලිමේන්තු මන්ත්‍රි අබිල ප්‍රසාද් සිරිවර්ධන මහතාද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
3: නීති සංගමයේ අතර සිද්ධ වෙච්ච සාකච්ඡාවේ ජනාධිපතිවරයා කියනවා අවදානම බාරගන්න සූදානම්. අවදානම බාරගන්නවා කියන එකේම තියනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන බව. එහෙනම් අවදානමක් බාරගන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණම නිවැරදි වැඩක්. හැබැයි මේ නීති ශේෂ්ත්‍රය හා සම්බන්ධ ඉන්න සියලුම දෙනාට පේනවා මේකේ වරදක් තියෙන බව. ඉතත් පැහැදිලි මේක ඇතුලේ මොකද්දෝ වැඩකට ලෑස්ති වෙනවා.
0: අමාත්‍ය අනන්ත විජේපාල මහතා පැවසුවේ පවතින නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමට නම් මෙවැනි තීරණ ගැනීමට සිදුවන බවයි.
4: සේවාදීකෝ සම්බන්ධයෙන් මේ වෙනකොට අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. නීතිඥ සංගමය සමග සාකච්ඡාවක් කරු ජනාධිපති විසින් සිදු කර ලැබුවා. නීතිමය ක්‍රියාමාර්ග විශේෂයෙන් මාර්ගවින්තු ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් කරලා තියෙනවා. අභියාචන අධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරන්ගේ වයස් සීමාවන් දීර්ඝ කරන්න හැකියාව ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් 22 සංශෝධනය සඳහා සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේක ගැසට් කරාට පස්සේ විශේෂයෙන් මේකට විරෝධතා දක්වන අයට අධිකරණයේ ගිහිල්ලා තමන්ගේ විරෝධතාවය සහ තමන් ඊට එරෙහිව කෙසම් ඉදිරිපත් කරලා ඒ කටයුතු ඉදිරිපත් කරගන්න පුළුවන්. අපි රාජ්‍ය හැටියට තියෙනු කරලා තියෙනවා මේ බන්ධනාගාර පද්ධතිය විතරක් නෙවෙයි අධිකරණ පද්ධතිය. අපි කිව්වොත් යුක්තිය පසඳලීමේ යාන්ත්‍රණය. එක පැත්තකින් පොලිස් විමර්ශන ක්‍රියාවලියම් අඩුපාඩු තියෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ යම් අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. අධිකරණ යුක්තිය පසඳලීමේ කාර්යභාරය අධිකරණ පද්ධතියේ යම් අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. දීර්ඝ කාලයක් නඩුකොඩ ගැහිලා තියෙනවා. මිනිස්සු බන්ධනාගාරගත වෙලා තියෙනවා. විමර්ශන ක්‍රියාවලියම් අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සියල්ල එකපද්ද ගත්තාම යුක්තිය පසඳලීමේ කාර්යය ජනතාවට නැත්නම් මේ සැකකරුවන්ට යුක්තිය ඉෂ්ට වීම වීම ප්‍රමාද වෙමින් තියෙනවා. අසාධාරණ තත්ත්වයක් රජයක් හැටියට අපි තීන්දුව කරලා තියෙනවා. විමර්ශන ක්‍රියාවලිය විධිමත් කරන්නත්, බන්ධනාගාරය තුල අවශ්‍ය පහසුකම් දීලා ඔවුන්ගේ ආරක්ෂාව සාතික කරන්නත්, නීතිපති දෙපාර්තමේන්තුව වැඩි දියුණු කරලා නීතිමය කෘතව වැඩි දියුණු කරන්නත්, අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරලා නඩු වේගවත් ඇසීමේ කාර්යයට මැදිහත් වෙන්න. දීර්ඝ කාලයක් නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඒ සඳහා අධිවර්ණ විනිසුරුවන් සමත්යක් හැටියට මහත්තරත් අධිකරණ ඉදන් ශ්‍රේෂ්ඨ අධිකරණ දක්වා වයස් සීමාව දීර්ඝ කරන්න තමයි රජය තීන්දුව කරලා තියෙන්නේ. යනු කටයුතු කරනවා. මං හිතන්නේ ඉදිරියේදී 22 කාණ්ඩ ප්‍රවියත්තාවත් අධිකරණ සංවිධාන පනතත් සම්තෝධනය වෙලා ඒ වයස් සීමාව දීර්ඝ කරලා වැඩි නඩු ප්‍රමාණයක් කඩින මේ විසඳීම සඳහා අවශ්‍ය පියවර අධිකරණ අමාත්‍යතුමා මේ වෙනකොට ආරම්භ තියෙනවා.
0: ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ මැලේසියාව ලකුණු 65-60 ලෙස පරාජයට පත් කරමින්. මෙම තරගයේ පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා විචාරකීන්ගේද ඇගයීමට ලක්ුණා. ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මැලේසියාවට වඩා ඉදිරියෙන් සිටි බවයි ඔවුන් පෙන්වා දුන්නේ. තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නැවත වරක් සිංගප්පූරුව සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී සත්කාරක හොංකොං කණ්ඩායම ලකුණු 54-33 ලෙස පරාජයට පත් කරමින්, ඒ අනුව හොංකොං කණ්ඩායම තරගාවලියේ අනුශූරතාවය දිනාගත්තා. ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලිය මෙවර පැවැතුණේ 14 වැනි වරටයි. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින තරගය අද නිමාවට පත් වුණා. ඒ වන විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඉන්දිය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 288ක්. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදැසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් යුටියුබ් නාලිකාවට සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: රාග ප්‍රතිරාග. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් පිළිබඳව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද මෙලෙස අදහස් දැක්වුවා.
6: නෙත් වන්විධිලිය මේ රටේ ජනතාවට තොරතුරු සැපීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්නවා. විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශනයක වැදගත්කම තමයි ඒ තොරතුරු වල නිවැරදි භාවය, ඒ තොරතුරු පිළිබඳව විශ්වාසනීය භාවය කොයිතරම් දුරකට රැඳෙනවද කියන කාරණේ. මොකද අපි දන්නවා සමහර මාධ්‍ය දේශපාලනිකව සමහර කාරණා සම්පූර්ණ චිත්‍රය සමාජගත කරන්නේ නැති තත්ත්වයන් සමාජය තුළ දකිනවා. එවැනි වටපිටාවක ජනතාවට යම් කිසි ආකාරයක නිවැරදි තොරතුරු ගලා යෑමේ ගැටලු සමහර ක්‍රියාවලීන් හරහා අපි දැකලා තිබෙනවා. නමුත් නෙත් ප්‍රවෘත්ති අංශය නැත්නම් නෙත් නිවුස් ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමේ, සත්‍ය තොරතුරු ලබා දීමේ කාර්යභාරය ඉතා මැනවින් ඉෂ්ට කරන නිසා මාධ්‍යත් එක්ක කිට්ටුවෙන් ගනුදෙනු කරන පුද්ගලයෙක් හැටියට නිවුස් විතරක්ම නෙමේ අනිකුත් කාරණා සම්බන්ධයෙන්ුත් මේ නෙත් මාධ්‍ය ආයතනය කටයුතු කරන ආකාරය පිළිබඳව, ඔහුගේ ප්‍රවෘත්ති විකාශනයන් පිළිබඳව අපේ ප්‍රසාදය පිරිනමන්නට කැමතියි.
5: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩුවුනොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
10: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
8: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
10: අතික්‍රමණ අතික්‍රමණ
8: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
10: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
8: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
10: විමසීම් 0760-980-980
8: අතික්‍රමණ
10: සාංසාරික සීමා ඉක්මවා යාමට
11: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
13: ගින්දර හැන්දෑව විජානු.

0: 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: Heels within the Nelm Nishpadana Sandha Adumamilak. Vambatu gram siya krupel tis nave. Komodo red fantasy gram siya krupel hayai. Madhima pramane iso gram siya krupel desiya nave. Heels Nelm Bavai Adumamilai.
5: Uttamu Dambativa Vandanava Sampurna Vennanam Ahara Navaten Basrate Pinkamena Miss Sielu Pahasukam Itama Vedagatena. Mevain Ekakari Adunot Paripurna Vandanavak Sidukaragana Hekiavala Vinene. Ehinda සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: සිත් මෙත් අසපුව.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෙනසුරාදා සිත්නෙත් අසපුව වැඩසටහනයි අරඹන්නට සූදානම් වෙන්නේ. අදත් අපි ඔබට ඉතා වැදගත් වූ දේශනාවක් සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන් ලං කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් සුපුරුදු ලෙස අදත් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට යෙදුනේ ගලගෙදර සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරව නමස්කාරයෙන් යුක්තව පිළිගෙන සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට උන්වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාධු සාධු සාධු.

साधु साधु साधु गरुतर महासंगरत्निं अवसराई श्रद्धावंत पिन्वत्नी अद सेनसुरादा सितने तसपुट इताम गौरवेन दायकत्वे दरणव देनियाय लुंबिनी तेकर्मांत सालावे कलमनाकार अध्यक्षकतुमा बिरिंद दियनी एतुलु ए पौले पिन्नुतुनिसिन एतंगे सियलुम सत् प्रार्थना सफल वेन्नट අපි මෙත් සිතින් සෙත්පතමින් ආශිර්වාද කරනවා අද සෙනසුරාදා සිත්නේ තසපෝ ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාටම යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වෙත්වා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා පින්වත්නි අද අපි අංගුතර නිකාය චක්ක නිපාතයේ තියෙන විශේෂ සූත්‍රයක් සාකච්ඡා කරනවා මේ දේශනාව උද්ගලයන්ගේ පිරිහීම ගැන සහ පුද්ගලයන්ගේ කුසල්වල දියුණුව ගැන බෙදා දක්වන පුද්ගලයෝ 6 දෙනෙක් වර්ග කරන විශේෂ සූත්‍රයක් මේ කතා කරන්න සූදානම් වෙන්නේ. පින්වත්නි මේ දේශනාව අහන්න කලින් මම ඔබට එක දෙයක් මතක් කරනවා. අපිට ජීවිතේ විවිධ අය හම්බෙනවා. මේ හම්බෙන මිනිස්සුන්ගේ අපිට සමහර අය හොඳට කුසල් අකුසල් දෙකම ඇති මිනිස්සු ඒ දෙකෙන් හෙට දවසේ මෙයා කුසලෙන් පිරෙන කෙනෙක් වෙයිද අකුසලෙන් පිරෙන කෙනෙක් වෙයිද කියලා ඇතැම් අය අනුමාන කරනවා කෙනෙක්ව දැක්කට පස්සේ. අපි තව විදියකින් කිව්වොත් හොඳ නරක දෙකම තියෙන සමහර මිනිස්සු දැක්කම ඇතැම් මිනිස්සෙක් දිහා අපි හොඳයි කියලා එයාගේ ගැන අපේ හිතේ චිත්‍රයක් ඇඳගන්නවා. හොඳයි කියන මනුස්සයා ගැන පහදිනවා. සමහර මිනිස්සු අපි නරකයි කියලා චිත්‍රයක් ඇඳ ගන්නවා හිතේ. නරක මනුස්සයා ගැන පහදිනවා. එතකොට ඔය නරකයි කියන මිනිස්සුන්ගෙත් සමහර හොඳ තියෙනවා. හොඳයි කියන මිනිස්සුන්ගෙත් සමහර නරක තියෙනවා. ඔය හොඳ නරක දෙකම එකතු වෙච්ච මිනිස්සු ඉන්න ලෝකයේ ඔයත් හිතලා බලන්න අපිට කවදා හරි දවසක කොතනකදී හරි අපි හිතන හොඳයි කියන කෙනා පස්සේ කාලෙක අපිටම හිතිච්ච තැන් නැද්ද බලන් ගියාම මිනිහා මාර නරකයිනි කියලා. සමහරවිට අපි නරකයි කියලා හිතපු මිනිස්සයා අපිට හම්බෙලා නැද්ද පස්සේ කාලෙක අපිට හිතාගන්න බැරි විදියට අපි කියනවා මේ මිනිහා හිටපු විදිය වගේ නෙමෙයි දැන් නම් මාරම හොඳයි කියලා. නරකයි කියලා හිතපු මිනිහා හොඳ වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඔබ හොඳට හිතලා බලන්න මේ හොඳ නරක කියන ඒවා මිනිසුන්ගේ ජීවිතවල අපිට තීරණය කරන අපේ රාමුව 100%ක් හරි කියලා අපි හිතන් හිටියට කතාවට කියන්නේ මට නම් මිනිහෙක්ව හැරෙද්ද කියන්න පුළුවන් කියලානේ. එහෙම මිනිහෙක්ව හැරෙද්දි කියන්න පුළුවන් කියලා හිතාගෙන මිනිස්සුන්ව තමන්ට ඕන ඕන රාමුවල අපි අපේ මනසේ චිත්‍ර හදාගත්තට ඔබ හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ මිනිස් හිතක් වැඩ කරන විදිහ ඔබට මට කිසි දවසක පින්වත්නි හිතා ගන්නවත් බෑ. අද මේ හොද්දට ඉන්න මිනිස්සයා හෙට මොන තත්වයකට හැරෙනවද කියන එක අපි දන්නේ නෑ පින්වත්. අද හොද්දට ඉන්න මිනිස්සයා හෙට තවත් හොඳ වෙන්න පුළුවන්. අද හොද්දට ඉන්න මිනිස්සයා හෙට නරක් වෙන්නත් පුළුවන්. අද හොද්දට ඉන්න මිනිස්සයා හෙට නිරයන්නත් පුළුවන්. අද නරකට ඉන්න මිනිස්සයා හෙට හොඳ වෙන්නත් පුළුවන්. අද නරකට ඉන්න මිනිස්සයා හෙට තව නරක් වෙන්න පුළුවන්. සමහරවිට අද නරකයි කියන මිනිස්සයා පින්වත්නි අපි දන්නෙත් නෑ හෙට පිරිනිවන් පාන්නත් පුළුවන්. මේ ලෝකේ මිනිස්සුන්ගේ හිත වැඩ කරන විදිහ අපි කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. මිනිස්සුන්ගේ ජීවිත මොන පැත්තට පෙරලෙනවද කොයි විදිහටද ඔවුන්ගේ හිත් වැඩ කරන්නේ ඔවුන් අද මෙහෙම හිටියට හෙට කොතනෙදීද අද ඉන්න මිනිස්සයාගේ ජීවිතේ හෙට පරිවර්තනය වෙන විදිහ කොයි අතට යනවද කියන එක බුදු කෙනෙක් කර අපි කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. අපිට අපේ මේ ජීවිත කාලය ඇතුලේ තියෙන අත්දැකීම් හොද්දටම ඇති මිනිස්සු අපිට බලලා පිටින් මනින්න බෑ කියලා තීරණය කරන්න. ඇතැම් කෙනෙක් හිතනවා පිටින් බලන්න බැරි මිනිස්සයා ඇසුරු කරනකොට තේරුම් ගන්න පුළුවන් කියලා. ඒත් පින්වත්නි හිතන්න ඇසුරු කරනකොට උනත් මේ හොද්දට ඉන්න මිනිස්සු හෙට පිරිහිලා යන හැටි හිතා ගන්නකෝ.
සමහරලාට අපි ඇසුරු කරන අපේ ඇසුරේ කාලයක් හොඳට ඉන්න මිනිස්සයා පිරිහිලා අපිටම හතුරු වෙන අවස්ථා. සමහරලාට අපිට හතුරු වගේ හිටපු මිනිස්සු අපි හිතාගන්න බැරි විදියට අපි අසරණ වෙච්ච තැන්වල අපිට පිහිටෙන්න එන අවස්ථා. කොච්චර තියනවද මිනිසුන්ගේ ජීවිතවල මේ වගේ අත්දැකීම්? ඇත්තටම මේ වෙලාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නෙතෙෆෙම් ඔස්සේ මේ බණ අහද්දි ඔයත්තු හිතන්න, ඔය බණ අහන බහුතරයක් මේ වචන ටික මං කියනකොට ඔයත්තන්ට ඔයත්තන්ගේ අතීත කතාවලින් සිද්ධි මතක් වෙනවා ඇති. මටත් ඔහොම වුණා, මම දන්න මිනිහෙකුටත් ඔහොම වුණා, මාත් දන්න හොඳට හිටපු මිනිහෙක් එකපාරට නරක් වෙච්ච අවස්ථා තියෙනවා, මම දන්න නරක මිනිහෙක් හොඳට හිතාගන්න බැරි විදිහට අපිටත් වඩා හොඳ කුසල් වඩන මේ දියුණු වෙච්ච මිනිස්සෙක් වුණා. ඔය වගේ පින්වත්නි, ඔය ඇත්තන්ට මතක් වෙන සිද්ධි කොච්චර ඇද්ද මේ බණ ටික ඇහෙන මොහොතේ? ඇත්තනම් අපිට පුළුවන් නම් ඒ ඔක්කොම එකතු කරලා සමාජයේ මිනිස්සු දිහා බලන්න කොහොමද කියලා වෙනම කතිකාවක් හදන්න. එකිනෙකාගේ අත්දැකීම් ඇතුලේ ඕන තරම් කතා තියෙනවා අපිට තේරුම් ගන්න. ඔය මං කරුණා පාරාදීසී කටයුතු සිද්ධ කරගෙන යනකොට මට විවිධ ආකාරයේ විවිධ තලවල නොයෙක් මිනිස්සු ජීවිතේට සමීප සහසම්බන්ධ හැදෙනවා. ඒ මිනිසුන්ගේ ජීවිත කතා සමහරලාවට එක්කෝ අම්මල ඇවිල්ලා දරුවෝ ගැන කියනවා. සමහර වෙලාවට මත්කුඩු ද්‍රව් මොනවා හරි මත් වෙන විස දේවල් එක්ක ජීවිත විනාශ වෙච්ච මිනිස්සුන්ගේ කතා, මේ වගේ දේවල් ඇහෙනකොට අපිට පුදුම විදිහට හිතට මහා කම්පනයක් ඇති වෙන. දෙයියනේ කොහොමද මෙහෙම මිනිස්සු ජීවිතවල මේ වගේ වෙනස් වෙන්නේ කියලා හිතෙන. සමහර සිද්ධි ඇතුලේ හරි සංවේගය ඇති වෙන. බොහෝ කරුණු කාරණා අත්දකින්න මේ පොඩි කාලයක් ඇතුලේ මටත් අවස්ථාව ලැබුණා. අපි මහපාරේ සමහරලාවට අපිට කරුණාපාරාදීසයට අරගෙන එන්න හම්බෙන ඇතැම් මිනිස්සු, ඒ අයගේ ජීවිතවල අපිට හිතාගන්නවත් බැරි විදියට ඔවුන් අර අපින්ම ඇතැම් විට හිඟන්නෝ වගේ හිතලා මහපාරේ ඉද්දී සමහරු අතින් පිළිකුල් වෙන මිනිස්සු. හැබැයි ඔවුන්ගේ සමහර ජීවිත කතා හොයල බලනකොට ඇතැම් විට හොද්දට හිටපු මිනිස්සු, හොද්ද ගුණධර්ම තිබිච්ච මිනිස්සු, සමහරලාට මහා පිරිහීම් තිබිච්ච මිනිස්සු, විවිධ දෙනා හිතන්නේ නැති විදිහට පින්වත්නි ජීවිත කැරකෙනවා, ජීවිත පරිවර්තනය වෙනවා. අද මේ බණ ටික අහන ඔබ, අද මේ බණ ටික කියන මම, අතීත ජීවිතවල අපි කොහොම ගෙවන්නේ නැද්ද, අද මේ කතා කරාට හෙට අපේ ජීවිතවල මොන පරිවර්තන වෙනවද කියන එක ඇත්තරම පින්වත්නි දන්නේ බුදු කෙනෙක් විතරයි. ඔයත් දන්නවද ඔය මිනිස්සු කතාවට මං කිව්වේ මට නම් මිනිහෙක්ව හැරෙද්දි කියන්න පුළුවන් කියලා කියනවනේ. මට නම් ඒ මිනිහා දිහා බලපු ගමන් තේරුණා මිනිහා මොකාද කියලා. මිනිස්සු ඒ වගේ අර පුද්ගලයෝ ගැන විවිධ අර්ථකථන දුන්නට එහෙම මිනිස්සෙක්ව හැරෙනකොට කියන්න පුළුවන් ඥානයක් තියෙන්න ඕනේ මිනිස්සෙක් දිහා එහෙම හැරෙද්දි කියන්න. ඒ මිනිස්සයා මොන වගේද කියන්න, ඒ මිනිස්සයා හිට මොකක් කරනවද කියන එක තීරණය කරන්න පුළුවන් එක ඥානයක් තියෙන කෙනෙකුට විතරයි. මොකක්ද ඒ ඥානය කියලා ඔබ දන්නවද? ඒ ඥානයට කියනවා පුරිසින්ද්‍රිය ඥානය කියලා. මොකද්ද පුරිසින්ද්‍රිය ඥානය? පුරිසින්ද්‍රිය ඥානය, මේ ඥානය ඔයත් දන්නවද තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේලාට ඇරෙන්න කාටවත් ඔය ඥානය නැහැ. මිනිස්සෙක්ගේ අද ජීවිතේ අපිට පේන විදිහට නෙමෙයි හෙටේ මිනිස්සයාගේ හිත වැඩ කරන්නේ. අපි උඩින් පිටකවරෙන් බලලා හොයන හිතන මිනිස්සු පින්වත්නි හෙට මොන අතකට වෙනස් වෙනවද කියන එක දකින්න පුළුවන් ඔය පුරිසින්ද්‍රේ ඥාණයෙන් විතරයි. අද පිරිහිච්ච මිනිහා හෙට දියුණු වෙයිද, හෙට පිරිනිවන් පායිද, නැත්නම් තවත් පිරිහිලා මේ මිනිහා නිරේමයයිද, ඒවා දකින්න පුළුවන් පුරිසින්ද්‍රිය ඥානය තියෙන බුදු කෙනෙකුටම විතරයි. ඔය පුරිසින්ද්‍රිය ඥානය ගැන හොඳ විස්තරයක් සඳහන් වෙනවා අංගුතර නිකායේ චක්ක නිපාතේ තියෙන ඒ සූත්‍රයේ නම පුරිසින්ද්‍රිය ඥාන සූත්‍රය. පුරිසින්ද්‍රිය ඥානය ගැන
අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් සූත්‍රයක් පින්වත්නි මේක. එතර මේ ඥානෙ බුදුවරුන්ට විතරක් තියෙන එකක්. ඊතන සාරිපුත්ත මහ රහතන් වහන්සේටවත් නැහැ පින්වත්නි පුරිසින්ද්‍රිය ඥානෙ. ඉතින් මෙවැනි ඥානයක් අපිට අද දවසේ තේරුම් ගන්න වගේම පුද්ගලයන්ගේ ස්වභාවය ගැන ආකාර 6කින් සාකච්ඡා කරන්න ලැබෙනවා මේ සූත්‍රය ඇතුලේ. බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ සංඝයායක චාරිකාවේ වඩින අතරේ තමයි මේ දේශනාව සිද්ධ කරන්න අවස්ථාවක් හැදුනේ. මං ඒ අවස්ථාවක් හැදුනා කියලා කියන්නේ පින්වත්නි, උන්වහන්සේ චාරිකාවේ වඩින අතරේ විවේක ගන්න නතර වෙච්ච තැනකදී තමයි මේ දේශනේ කරන්න හේතු හැදුනේ. ඔය චාරිකාවේ වඩිනකොට දණ්ඩකප්ප කියලා නමින් ගමක් තියෙනවා. ඒ කොසල් ජනපදයේ තියෙන දණ්ඩකප්ප කියන ගමේ බුදුරජාණන් වහන්සේ ගහක් මුලක විවේකීව වැඩ හිටියා. ඔය දණ්ඩකප්පේ ගංගාවක් ගලනවා. ඒ ගහ ළඟින්, ඒ ගහත් එක්ක විවේක ගත්ත භූමියෙන් කෙළවරක ගංගාවක් ගලනවා. හරි ප්‍රසිද්ධ ගඟක්. අදටත් ඒ ගඟේ නමින් කතා කරන්න පුළුවන්. තාමත් ඒ නම භාවිතා වෙනවා. අචිරවතී ගඟ. මේ අචිරවතී ගඟ මොකද්ද කියලා ඉන්දියාවේ තවමත් කෙනෙකුට ගියාම හොයාගන්න අමාරු නෑ. ඔය අචිරවතී ගඟේ පින්වත්නි ස්වාමින්වහන්සේලා කීප නමක් පැන් පහසු වෙලා උන්වහන්සේලා තමන් වහන්සේලාගේ අඳන සිවුර පිටින්, ඒ කියන්නේ පොරවන උඩින් පොරවන සිවුරට යටින් තියෙන අඳින සිවුර, හරියට නිකන් සරමක් ඇඳගෙන ඉන්නෝ වගේ, අන්නේ අඳින සිවුර පමණක් ඇඳගෙන උඩුකය නිරාවරණයෙන් හිටියා බොහොම ප්‍රකට ස්වාමීන් වහන්සේ නම ඔය අචිරවතී ගංගායිනේ. ඒ ආනන්ද හාමුදුරුව ආනන්ද සන්නසේ පැන් පහසු වෙලා අඳන සිවුර විතරක් ඇඳගෙන උඩුකය ඒ වෙලාවේ නිරාවරණයව පොඩ්ඩක් කර තෙත වේලෙනකන් වැඩ ඉන්න අතරේ උන්වහන්සේ ගාවට භික්ෂුවක් එනවා පින්වත්නි. මේ භික්ෂුව ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ ඇතුලේ තිබ්බේ බුදුරජාණන් වහන්සේව සැක කරන විදිහේ ප්‍රශ්නයක්. ඒක බුදුරජාණන් වහන්සේව තේරුම් නොගෙන බුදුරජාණන් වහන්සේව සමහර වෙලාවට නිකන් අපි වෙනෙන මතයක ඉඳලා වගේ බුදුරජාණන් වහන්සේ ගැන ස්ථිර අදහසක් නැතුව කරන ප්‍රශ්න කිරීම ආනන්ද හාමුදුරුව ගාව මේ වගේ ප්‍රශ්න කරනවා. පින්වත්නි ඒ ප්‍රශ්න කිරීම හරි අසත්පුරුෂ පුද්ගලයෙක් ගැන කරපු ප්‍රශ්න කිරිල්ල. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන කිසිම තේරුමක් නැති හාමුදුරු කෙනෙක් ඔය ප්‍රශ්නේ අහන්නේ. මොකද්ද මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහපු ප්‍රශ්නය? ආනන්දේනි, භාග්‍යතුන් වහන්සේ සියල්ල තමන් වහන්සේගේ හිතින් හොඳින් විමසලා බලලාද ඔය දේවදත්ත ගැන මේ වගේ ප්‍රකාශයක් කරන්නේ? මොකද්ද දේවදත්ත ගැන බුදුරජාණන් වහන්සේ එක තැනකද කියනවා දේවදත්ත අපාය උපදිනවා, දේවදත්ත නිරේ යනවා, කල්පයක් විඳවනවා, පිළියම් කරන්න බෑ දේවදත්තට කියලා. මේ බුදුහාමුදුරුව හැමතිස්සෙම මේ දේවදත්ත ගැන කතා කරන තැන්වලදී කියනවා නිරේ යනවා නිරේ යනවා කියලා. එතකොට එහෙම කියන්නේ මොන වගේ ක්‍රමයකින්ද? ඈ නැත්තම් ඒ කියන්නේ හිතින් හොඳට බලලා කියන එකක්ද? නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකට කියනවද? එතකොට දැන් මෙහෙම ප්‍රශ්න කරන්න ඕනේ නැහැනේ බුදුරජාණන් වහන්සේ ඇත්තට හඳුනාගත්ත කෙනෙක් නම්. තථාගතයන් වහන්සේ යමක් වදාලා නම් වදාලා. උන්වහන්සේ මෙන්න මේ විදිහයි සිද්ධ වෙන්නේ කියලා දෙයක් දේශනා කරා නම් ඒක ඒ විදිහම සිද්ධ වෙනවා කියලා බුදු කෙනෙක් ගැන දන්න කෙනා දන්නවා. ප්‍රශ්න කරන්න ඕනේ නැහැ උන්වහන්සේට මොකද්ද නිකන් එහෙම කියන්න අයිතිය? කොහොමද එහෙම කියන්නේ උන්වහන්සේ හොඳට මේ අවබෝධයෙන්ද කියන්නේ? එහෙම කොහෙද ප්‍රශ්න කරන්නේ? එතකොට පින්වත්නි ආනන්ද සන්නහන්සේ මේ භික්ෂුවට කියනවා ඒවං කෝ පනේතං ආවුස භගවතා භ්‍යාකතන්ති. භාග්‍යතුන් වහන්සේ වදාළ දේ එහෙම්මම තමයි. උන්වහන්සේ දෙයක් වදාළොත් ඒක ඒ විදිහම සිද්ධ වෙනවා කියලා ඒ වෙලාවේ ආනන්ද සන්නහන්සේ අර ප්‍රශ්න කරන මිනිස්යාගේ ඔළුවට දුන්න පණිවිඩේ තමයි ආයේ ඕව අහන්න දෙයක් නැහැ උන්වහන්සේ වදාළ නම් දෙයක් සිද්ධ වෙනවා ඒ විදිහටම. ඔය ප්‍රකාශය සිද්ධ කරලා ආනන්ද සන්නහන්සේ නිකන් හිටියේ නැහැ පින්වත්නි. මේ කතාව ඇවිල්ලා තථාගතයන් වහන්සේත් එක්ක කියනවා. ඔන්න ඔතන පොඩි හිතන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ස්වාමීනි මෙන්න මෙහෙම දෙයක්
මේ වගේ කතාබහ සිද්ධ වුණා කියලා ඒ අර ඇවිත් ඒ ප්‍රකාශය නැවත කියනවා කියනකොට ඔබ නිකන් හිතන්න පින්වත්නි සමහරව හිතන්නේ ඕ කියලං කියලා. හරි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල ඇතැම් අවස්ථාවලදී ඔය මොකක් හරි තව කෙනෙකුට වැදගත් පණිවිඩයක් මෙන්න මෙතන මෙහෙම මෙයා දෙයක් කිව්වා කියලා ඒක තව කෙනෙකුට ඇවිල්ලා කියද්දි ගොඩක් අය හිතනවා එහෙන් අහම් මෙහෙට කියනවා ඕ ඇවිල්ලා කේලම් කියලා. දැන් ආනන්ද සන්නහස කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්නේ. ඔබ දන්නවා සෝතාපන්න වෙච්ච කෙනෙක් කියන්නේ සම්මා වාචාවෙන් යුක්තයි. සම්මා වාචා කියනකොට ඒක ඇතුලේ තියෙනවා කේලම් කියන්නේත් නැහැ. එනිසා සෝතාපන්න කෙනා කේලම් වලින් සදාහටම නිදහස් වෙච්ච කෙනෙක්. සසරේ කවදාකවත් ආයි ඒ සෝවාන් වෙච්ච කෙනෙක්ගේ කටින් කේලම් කියවෙන්නේ නැහැ. එතකොට දැන් මේ ආනන්ද හඳුරෝකය මේ විශාකත් නිතර කරපු දෙයක් මොකක් හරි භික්ෂුවකගේ වැරැද්දා දැක්කොත් කො මොනවා හරි වැරැද්දි කතාවක් ඇහුනොත් මේක ඇවිල්ලා බුදුරජාණන්සට කෙලින්ම කියනවා. ස්වාමීනි මේ අසවල් භික්ෂුව මෙහෙම දෙයක් කියනවා. අසවල් භික්ෂුව මෙහෙම දෙයක් කරනවා කියලා ඇවිල්ලා ඒක කෙලින්ම කතා කරනවා. අන්න එහෙම ආනන්ද හාමුදුරුවොත් එක්ක මේ කතා කරපු එක ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුරජාණන්සත් එක්ක කතා කරනවා කියන තැන ඔබට හිතන්න දෙයක් තියෙනවා. ආනන්ද සන්නසේ එතකොට කේලම් කියන්නේ නැහනේ. එහෙනම් ආනන්ද සන්නසේ මේ ඇවිල්ලා ස්වාමීනි අසවල් භික්ෂුව මට මෙහෙම දෙයක් කිව්වා කියලා කියන්නේ ඒව කේලම් නෙමේ. ඔය මිනිස්සු කේලම් කියලා හිතන්නේ කේලම් ගැන දන්නේ නැති නිසා. ඇත්තටම කේලමක ස්වභාවය තමයි ඔයත් තේරුම් ගන්න ඒ කේලම ඇතුලේ තියෙන ඕන එක්තරා චේතනාව. චේතනාව තමයි බිඳවනවා කොටවනවා කියන චේතනාව තියෙන්න ඕනේ. හරිද? ඒතර මම බිඳවන්න ඕනේ මේක නාව කොටවන්න ඕනේ කියලා චේතනාවක් හිතේ තියාගෙන එක්ක පාර්ශව දෙකක් කොටවන්න ඕනේ. ඒ පාර්ශව දෙක බිඳවන්න ඕනේ කියලා හිතාගෙන ඒ පැත්තෙන් අහගෙන මේ පැත්තට කියනවා මේ පැත්තෙන් අහගෙන ගිහිල්ලා ආයේ ඒ පැත්තට කියනවා. අන්න එහෙම මෙහෙටයි මෙහෙන් එහෙටයි දෙපැත්තටම කියাদি. දැන් කවුරු හරි කෙනෙක් ගිහිල්ලා කියන්නේ අන්න අර ඔයාට මෙහෙම කිව්වා. ඊට පස්සේ ඒක අහගන්න මනුස්සයා කියනවා ඈ ඕක මට එහෙම කිව්වද? ඕක මේ જાති එකෙක් නේ. ඌ කොහොමද එහෙම මට කියන්නේ කියලා ඔන්න දැන් අර පැත්තෙන් බයිනෝ. ඒ බැනගත් එක අහගෙන ආය අනිත් පැත්තට ගිහිල්ලා කියනවා ආන් අර ඔයාට මෙහෙම කිව්වා. එතකොට අර එහෙන් මෙහෙට කිය කිය මෙහෙන් එහෙට කිය කිය දෙපැත්ත බිඳෝලා කොටෝලා ඒ දෙපාර්ශවයේ තරහ ගස්වනෝ අමනාප කරවනෝ. පින්වත්නි එතෙන්දී අමනාප වීම නෙමේ කතාව, අමනාප කරවන චේතනාවක් තියෙන්න ඕනේ. හරිද? අන්න ඒ චේතනාව ඇතුව බිඳවීමේ වොමනාව ඇතුව යම්කිසි කෙනෙක් ওই විදියට පාර්ශව ඇසුරු කරගෙන ඒ කෙනාගේව මේ පැත්තට මේ කෙනාගේව ඒ පැත්තට කියනවා නම් ඔන්න ඒ වචන ටික කේලම් බවට පත් වෙනවා. හැබැයි ඒක කේලම වෙන්න තව පොඩි දෙයක් ඕනේ. ඒ තමයි අර පාර්ශව බිඳෙන්නත් ඕනේ. ඔවුන් අතරේ විරසකයක් යන්තම් හරි හිත ඇතුලේ හෝ ඇති වෙන්නත් ඕනේ. ඒ සියල්ල සිද්ධ වුණාට පස්සේ ඒක කේලම බවට පත් වෙනවා. ඒතකොට චේතනාවක් තියෙන්න ඕනේ. ඒකට උත්සාහ ගන්න ඕනේ. බිඳෙන්න ඕනේ. මේ සෑම දෙම නැතුව එක කේලමක් වෙන්නේ නැහැ. ඒතර ආනන්ද හාමුදුරුවන්ට එහෙම බිඳවන කොටවන චේතනා තිබෙත් නැහැ. ඒ වගේ චේතනාවකින් ආනන්ද හාමුදුරුව කිසිම උත්සාහයක් ගත්තෙත් නැහැ. ඒ නිසා මෙතෙන්දී පින්වත්නි ඔබට කියන්න තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ කාරණාව ඇතුලේ මෙතන චේතනාවත් උත්සාහයත් අවසානයේ බිඳීම කියන ඒ වගේ දේවල් කිසි දෙයක් නැති නිසා මේව ඇවිල්ලා යුතුකම් වගකීම් වගේ හරියට බුදුරජාණන් වහන්සේට ඒවා ප්‍රකාශ කරලා එතන සිද්ධ වෙන දේ දැනුවත් කරන එක වෙන්න ඕනේ වගකීම් යුතුකම්. අපේ කොහේ හරි තැනකදී ආයතනිකුණද පාසලකුණත් ඔබ හිතන්න කාගේ හරි මොනවා හරි දැකපු වැරැද්දක් ඒක එතන වගකිව යුතු විදුහල්පතිතුමාට නැත්නම් පන්තිභාර ගුරුවරයාට කවුරු හරි වැදගත් බුද්ධිමත් ගුරුවරයෙක්ට ගිහිල්ලා ඒ කාරණේ ප්‍රකාශ කරන එක මේ ගුරුතුමනි මෙන්න මෙතන මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ළමයි මේ වගේ වැරදි දෙයක් පාවිච්චි කරනවා. ඒ වගේ දෙයක් ගිහිල්ලා කියනවා කියන එක කේලම් නෙමෙයි. ඒව ඇවිල්ලා කොටවන්න කරන ඒවා නෙමෙයි. ඒකයි මං කිව්වේ දැන් ඔය සෝවාන් වෙච්ච විසාක වුණත් නිතර ඕවා කරා. සමහරලාට සන්නහසලගේ වැරද්දක් දැක්ක හැටි ගිහිල්ලා බුදුරජාණන්සට කියනවා. ඒව ඇතුළේ සමහරලාට තියෙන කරුණාව, මෛත්‍රිය අර භික්ෂූන්ව හදාගන්න
සමහරලාට සාසනේ චිරස්තතිය ගැන හිතලා විශාකය වගේව කරන්නේ. ඉතින් මේ වගේ පින්වත්නි මේ දේශනාවක වගේ පුංචි කාරණාවක දීපුවා අපිට හිතන්න දේ තියෙනවා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා ආනන්ද හඳුරකෝ ස්වාමීනි මං ගොඩාක් භික්ෂුන් වහන්සේලාත් එක්ක ඔය අචිරවතී ගංගායනට ගිහිල්ලා පැම්පහසු වෙලා ඇඟ පොඩ්ඩක් වේල ගන්නකම් ඉන්නකොට එක්තරා භික්ෂුවක් ඇවිල්ලා මට මෙහෙම කිව්වා කියලා අර කතාව කියනවා. කින්නුකෝ ආවුසු ආනන්ද සබ්බං චේතසෝ සමන්නා හරිත්වා නුකෝ දේවදත්තෝ භගවතා බ්‍යාකතෝ. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ගැන මෙහෙම සැක කරලා ඇහුවා, අපායිකෝ දේවදත්තෝ නේරයිකෝ කප්පට්ටෝ අතේ කිච්චෝ. එයා ආනන්ද ස්වාමීන් වහන්සේ මෙතෙන්දී අර කියපු කතාවේ ඒ විදියටම කියනවා. මේ බුදුරජාණන් වහන්සේ දේවදත්ත නිරේ යනවා, අපාය යනවා, කල්පයක් අනිවාර්යයි දැන් ඉතින් නිරේ යන එක බේරගන්න බෑ කිය කියන ඒවා කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ මොකක් හරි අවබෝධකින්ද නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකින්ද කොහොමද එහෙම කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ කරන ප්‍රකාශයක් ගැන සැකසහිතව මෙහෙම ප්‍රශ්න කළා ස්වාමීනි කියලා ආනන්ද හඳුර කෙලින්ම අර කතාව ඇවිල්ලා කිව්වා. පින්වත් දැන් ඔන්න සිද්ධ වෙච්ච දේ මොකද්ද? සෝවාකෝ ආනන්ද බික්කු නව භවිස්සති අචිරපබ්බජිතෝ තේරෝවාපන බාලෝ බිහාපත්තු. ඔය එකත් එකටම අලුත මහන වෙච්ච කෙනෙක් වෙන්නේ නැති ආනන්ද, එහෙම නැත්නම් පරණ පැවිද්දෙක් නම් මෝඩ පැවිද්දෙක් කිව්ව බාලයෙක් කිව්ව. එක්කෝ අලුත මහන වෙච්ච එක්කෙනෙක් හරියට තථාගතයන් වහන්සේව දන්නේ නැහැ, එහෙම නැත්නම් පරණ පැවිද්දෙක් නම් බාලෙක්. ඔක තමයි ඉතින් එතන අනිවාර්ය සිද්ධ වෙන්නේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ ඔය වගේ මේ සැක සහිතව විශ්වාසයක් නැතුව ප්‍රශ්න කරයි දානන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒ වෙලාවේ ආනන්ද සනන්සේට කියනවා, ආනන්ද මම පොඩි උපමාවක් කියන්න. ඔය අසූචි ගෑවිච්ච මිනිස්සේ ඉන්නවා කොහෙද? අසූචි වලකම. මෙයා අසූචි වලේ වැටිලා. එතන ආනන්ද අසූචි වලේ වැටිලා අසූචි ගාගෙන ඉන්න මිනිස්සයා දැක්කට පස්සේ කාට හරි අනුකම්පාවක් කරුණාවක් කියනවා, මෙයාව ගලව ගන්න ඕනේ, බේර ගන්න ඕනේ කියලා. ඉතින් ආනන්ද ඔය මිනිස්සයාව අසූචි වලෙන් බේර ගන්න කියලා උත්සාහ කරන කෙනා ඒ අසූචි වලේ වැටෙලා ඉන්න කෙනාගේ අසූචි ගා ගන්න ලෑසි නැහැ කරුණාවන්ත කෙනා. අසූචි ගා ගන්නේ නැතුව බේර ගන්න එයාව අල්ලන්න කොහේ හරි තැනක් තියනද කියලා බලනවා. දැන් අපි හිතමුක එක අතක අසූචි ගෑවිලා නැහැ කියලා, අර වලේ වැටිච්ච කෙනාගේ ඒ අතින් අල්ලලා හරි ඇදලා ගන්න පුළුවන්. එතන අසූචි ගා ගන්න කැමති නැති කෙනේ අසූචි වලේ වැටලා ඉන්න කෙනාගේ අසූචි ගෑවිච්ච නැති තැනක් තියනවද කියලා බලනකොට කෙස්ලොම් ගහක අගවදින තැන තරම්වත් බේර ගන්න කිසිම අසූචි ගෑවිච්ච තැනක් නැහැ කියලා පෙන්නඳ කෙස්ලොම් ගහක අගවදින තැන තරම්වත් තැනක් නැහැ කියලා. ඒ කියන්නේ මුළු මනින්ම අසූචියෙන් නැවිච්ච මිනිහෙක් කියලා දකිනා වගේ තමයි දේවදත්තව මම බලනකොට දේවදත්තව අවසානේ දැක්කේ. ඒ කියන්නේ අකුසලෙන් වැහිලම ගිහිල්ලා ආයි බේරගන්නම දනන්නේ. ආනන්ද දන්නවද කෙනෙක්ව බේරගන්න වැඩියෙන් මම මගේ බුදුනෙතින් උත්සාහ කරලා විමසලා බලලා තියනවා නම් කොහොම හරි බේරගන්න ඕනි කියලා. එහෙම මේ ලෝකෙ මම වැඩියෙන්ම බේරගන්න කියලා කුසලයකට ගන්න කියලා අකුසලෙන් මුදව ගන්න කියලා බැලුවා නම් ඒ බලපු අය අතර දේවදත්ත ගැන තරම් මම වෙන කිසි කෙනෙක් ගැන එහෙම හොයලා බලලා නැහැ ආනන්ද කියනවා. කියන බුදුරජාණන් වහන්සේ වැඩියෙන්ම බේරගන්න හිත යොමු කරලා බුදුනෙතින් උත්සාහයක් දරලා තියෙන්නේ ජීවිතේ වැඩියෙන්ම දේවදත්තව බේරගන්න. කොහොමද පින්වත්නි ඒක? එතකොට බුදුරජාණන් වහන්සේ මේ පුරිසින්ද්‍රිය ඥාන සූත්‍රයේදී තමයි ඒ කාරණේ දේශනා කරන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා ඒ වගේ අස්ලොම් ගහක අග වදින තැන තරම්වත් කිසිම තැනක් අසූචියෙන් තැවරිච්ච තැනක් නැහැ කියලා දකිනා වගේ මෙයාගෙත් මේ අකුසල් වලින් වැහිච්ච තැනක් මිසක් අකුසලයෙන් ගලව ගන්න පුංචිවත් තැනක් නැහැ කියලා සම්පූර්ණයෙන්ම අසූචියෙන් වැහිච්ච කෙනෙක් කියලා දැක්කට පස්සේ තමයි ආනන්ද මම මෙයා ගැන කියන්න පටන් ගත්තේ. දේවදත්ත නිරය යන කෙනෙක්, දේවදත්ත අපාය යන කෙනෙක්, දේවදත්තව බේරගන්න බෑ, දේවදත්ත කල්පයක් විඳවනෝ, පිළියම් කරන්න බෑ දේවදත්තට කියලා මං කියන්න ගත්තේ ඊට පස්සේ ආනන්ද කියලා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඔය ගැන දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, සචේ තුම්හි ආනන්ද සුනේයාත තථාගතස්ස පුරිසින්ද්‍රියා ඥානානි විභජන්තස්සාති.
ආනන්ද මේ තථාගතයන් වහන්සේගේ පුරිසින්ද්‍රය ඥානය විග්‍රහ කරලා පවසන්න අහනවද කියලා. එතකොට ස්වාමීනි මේ යට කාලයයි ස්වාමීනි මේ යට කාලයයි කියලා ඒතස භගවා කාලෝ ඒතස සුගත කාලෝ සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේකට කාලයයි කියලා ආනන්ද සන්නහන්සේ කැමැත්ත ප්‍රකාශ කරන අනේ ස්වාමීනි කියන්න ස්වාමීනි කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පුරිසින්ද්‍රිය ඥානය මොකද්ද කියලා විභජය බෙදලා විග්‍රහ කරලා දැන් පෙන්නන්න ලෑසි පින්වත්නි. එක එකයි පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන ඉස්සෙල්ලා කියනවා. ඊට පස්සේ ආපහු පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන කියනවා. කාණ්ඩ දෙකකින් කියන්නේ. එතකොට පළවෙනි කාණ්ඩෙදි පිරිහෙන පුද්ගලෙක් ගැනත් කියනවා, නොපිරිහෙන පුද්ගලෙක් ගැනත් කියනවා, ඊට පස්සේ නිරයන කෙනෙක් ගැනත් කියනවා පළවෙනි කාණ්ඩෙදි. දෙවෙනි කාණ්ඩෙදි ආපහු පිරිහෙන කෙනෙක් ගැනත් කියනවා, නොපිරිහෙන කෙනෙක් ගැනත් කියනවා, පිරිණිවන් පාන කෙනෙක් ගැනත් කියනවා. මං අර ඔබට කිව්ව පුද්ගලය හොයන්න බෑ, පුද්ගලය තේරුම් ගන්න හරි අමාරුයි කියලා. අන්න ඒ වගේ තමයි මේකෙදිත් අර බෙදලා විග්‍රහ කරන්න බුදුරජාණන්සේ වට හැම එකටම ලස්සන උපමාවක් ගානෙත් පෙන්නනවා. මේක හරිම ලස්සනයි පින්වත්නි. අපිට මේ ලෝකේ පුද්ගලය හොයන්න තේරුම් ගන්න අමාරුයි කියලා හොඳට වටහා ගන්න පුළුවන් පොයින්ට් එකක් තමයි මේ පුරිසින්ද්‍රිය ඥාන සූත්‍රයේ තියෙන කාරණා හය. ඒතර මේකේ අර පුද්ගලය තුන් දෙනා ආකාර දෙකකින් කාණ්ඩ දෙකකින් බෙදලා වෙන් කරන විදිහ ඇතුලේ සම්පූර්ණ සමස්ත ගත්තොත් එහෙම ඒකාන්ත නිරයන කෙනයි ඒකාන්තයෙන් පිරිනිවන් පාන කෙනයි කියන දෙන්න ඇතුළුව 6 දෙනෙක් කියනවා. එතකොට ඒ දෙන්න අතහැරියට පස්සේ ඉතුරු 4 දෙනාගේ දෙන්නේ පිරිහෙන අය දෙන්නේ නොපිරිහෙන අය. ඔන්න ඔය විදිහට පුද්ගලෝ 6 දෙනෙක් ගැන දැන් පුරිසින්ද්‍රිය ඥාන සූත්‍රයට අනුව පැහැදිලි කරන්න ලෑසි. ඔයත් අර ඒ විදිහට මම මේක කල්ැතුව කොහොමද මේ 6 දෙනා විග්‍රහ කරන්නේ කියලා දැම්මම කිව්වේ ඔබට මේක තේරුම් ගන්න පහසු වෙන්න. පින්වත්නි, පුරිසින්ද්‍රිය ඥාන සූත්‍රය වගේ සූත්‍රයක් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උන්වහන්සේට ඒ පුරිසින්ද්‍රිය ඥානය තියෙන නිසා තමයි මේ වගේ දේවදත්ත ගැනත් පැහැදිලිව කිව්වේ කියලා. කියන්නේ දේවදත්ත ඒකාන්තයෙන් නිර්යනවා කියන වචනේ කිව්වේ එහෙමයි කියලා. ඒතර ඔබ හිතන්න දේවදත්ත ගැන බුදුරජාණන්සේ පුරිසින්ද්‍රිය ඥාන සූත්‍රයේ පුරිසින්ද්‍රිය ඥානය තියෙන නිසානේ කියන්නේ. දැන් අපිට පින්වත්නි පුරිසින්ද්‍රිය ඥානෙ නැහනේ. ඒ නිසා අපිට කෙනෙක්ව අර ආනන්තරේ පාප කර්මයක් වගේ කරගත්ත කෙනෙක්ව දැක්කොත් හිතන්න ඔන්න කවුරු හරි කෙනෙක් තමන්ගේ අම්මාව මරලා කියලා ආරංචි වෙනවා. ඒතර අපිට බය නැතුව කියන්න පුළුවන් ඒකාන්තයෙන් නිරයනවා කියලා. ඒ ප්‍රකාශ කරන්නේත් අපි භාග්‍යතුන් වහන්සේවම විශ්වාස කරලා. භාග්‍යතුන් වහන්සේගේ ඥානයට තමයි අම්මා මරපු කෙනා නිරයනවා කියන එක පේන්නේ. අපිට පේන්නේ නැහනේ. අපි ඒකාන්ත කරලා කියනවා මෙයා දැන් නිරයනවා කියලා. හැබැයි අපි කියන වචනේ ඇතුළත තියෙන බුදුරජාණන්සේගේ අවබෝධය. බුදුරජාණන්සේගේ ඥානෙ. නැතු අපිට ඥානයක් නැහැ. මේ අම්මා මරපු කෙනා වුණත් නිරයනවාද කියලා තේරුම් ගන්න අපිට ඥානයක් නැහැනේ. අපි කරන ප්‍රකාශය ඇතුළේ පවා තියෙන භාග්‍යතුන් වහන්සේගේ ඥානෙ. ඒ එහෙම අර අනන්තරේ පාප කර්මයක් වගේ වෙච්ච කෙනෙක් කරෙන්ද වෙන කිසි කෙනෙක් ගැන අපිට බෑණි පින්වත්නි තීරණ ගන්න මෙයා ඊළඟට අපාය යනවද, සුගති යනවද, නිවන් දකින්නවද, මගපල් ලබනවද? සමහරු නම් හරි පඬිතුයෝ වගේ කියනවා පින්වත්නි එක එක්කෙනාගෙන බය වෙන්න දෙයක් නැහැ, මෙයා නම් සුගතියේ. බය වෙන්න දෙයක් නැහැ, මෙයා නම් නිරේ. ඈ ওই මිනිහා අනිවාර්යෙන් අපායේ, ආයි කිසි කතාවක් නැහැ. ඔහොම මිනිසු ගැන කියනවා. කොහොම කියනවද ඔහොම? කවුද දන්නේ මේ අපි අපාය ගාන මිනිහා හිට මොනවීද කියලා? ඈ හිට අපි හිතන්නේ නැති වෙනසක් වුණොත් ඒ මිනිහාගේ ජීවිතේ එහෙම අපිට කියන්න බෑ මෙයා ඒකාන්තයෙන්ම නිරේ යනවා, මෙයා ඒකාන්තයෙන්ම පාය යනවා, මෙයා නම් අනිවාර්යෙන් දිව්‍ය ලෝකෙම තමයි. එහෙම කිසි කෙනෙක් ගැන තීරණ ගන්න බෑ පින්වත්නි. පරණ අකුසලයක් හරි මතුවෙලා කොහොමද දන්නේ හොඳට ඉන්න මනුස්සයා දුගතියකයිද කියලා? හරි, ඒ වගේම දුගතියයි කියලා අපි හිතන් ඉන්න මනුස්සයා සුගතියකයිද කියලා කවුද කොහොමද දන්නේ? ඉතින් ඒ නිසා මේ පුද්ගලව හොයන්න බෙදන්න බෑ. අපි බලමු දැන් බුදුරජාණන් කොහොමද මේ පොරිසින්ද්‍රිය ඥානය තුලින් පුද්ගලයෝ 6 දෙනෙක්ව කාණ්ඩ දෙකකින් තුන් දෙනා බැගින් බෙදලා ආනන්ද සන්නහසට දේශනා කළේ කියලා අපි මේ සූත්‍රයේ ඒ පුද්ගලයෝ 6 දෙනා ගැන බලමු පින්වත්නි. දැන් මේ පුරිසින්ද්‍රිය ඥාන සූත්‍රයේ පුද්ගල ભેද ගැන පෙන්නකොට ලස්සන උපමා 6ක් පෙන්නනවා. පුද්ගලයෝ 6 දෙනෙක් ගැනනේ කියන්නේ. මේ 6 දෙනාට ලස්සන උපමා 6ක්. ඊතර මම ඔබට ඉස්සෙල්ලාම උපමාව කියන්නම් හැම පුද්ගලයාගේම. ඒ පුද්ගලයාගේ උපමාවත් එක්ක කවුද ඒ පුද්ගලයා කියලා ඊට පස්සේ අපි මේක සාකච්ඡා කරමු. පළවෙනි මං කිව්වා කාණ්ඩ දෙකකට කතා කරනවා. පළවෙනි කාණ්ඩේ පුද්ගලයෝ 3 දෙනෙක් කතා කරනවා, දෙවෙනි කාණ්ඩෙත් පුද්ගලයෝ 3 දෙනෙක් කතා කරනවා. එතකොට පළවෙනි කාණ්ඩේ කතා කරන පුද්ගලයෝ 3 දෙනාටම
බුදුරජාණන් වහන්සේ බීජ උපමා තුනක් කරගන්නවා. හරිද? මේ බීජ උපමා තුන පළවෙනි උපමාව උන්වහන්සේ පෙන්නනවා අකණ්ඩානි අපූතීනි අවාතාත පහතානි සාරදානි සුඛසයිතානි සුකෙන්තේ සුපරිකම්මකතාය භූමියා නික්කිත්තානි. ආනන්ද හැඳුනට බුදුරජාණන්සේ වදාලා ආනන්ද කැඩිච්ච නැති

දැන් මේ වගේ බීජයක් හොඳ කුඹුරකට සරුසාර හොඳ කුඹුරකට හරියට පිරියම් කරපු භූමියකට වැපුරන්න ලැබුණොත් අර වගේ හොඳ බීජයක් බුදුරජාණන් වහන්සේ ආනන්ද සන්නසකින් අහනවා ජානෙය්‍යාසි ත්වං ආනන්ද ඉමානි බීජානි වුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජිසන්තීති ආනන්ද ඒ බීජ වැඩෙන අභිවෘද්ධියට පත් වෙන හොඳට විපුල බවට පත් වෙනවා කියලා ඔබ දන්නවද? ඒ වගේ හොඳ බීජයක්. ඒ බීජ කැඩලා නැත්තම් ඒ බීජ කුණු වෙලා නැත්තම් හොඳට සාරය තියෙනවා නම් ඒ වගේ බීජය සරුසාර භූමියකට හොඳට පිරියම් කරපු භූමියකට වැටුනොත් හොඳ කුඹුරකට වැටුනොත් මේක අභිවෘද්ධියකට මේක වැඩෙනවා මේක විපුල වෙනවා කියන එක ගැන ආනන්ද දන්නවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ආනන්ද සන්නහසේ වදාළ ඒවම් බන්ති එහෙමයි ස්වාමීනි. අන්න ඒ වගේ තමයි ආනන්ද මේ ලෝකයේ සමහර පුද්ගලයෝ ඉන්නවයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේ උන්වහන්සේගේ බුදුන් ඉදින් දකින්නයි කියනවා. ඉමස්සකෝ පුද්ගලස්ස විජ්ජමාන කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා. යම්කිසි මිනිස්සෙක්ව දකිනවා ඒ මිනිස්සයාගේ කුසල ධර්මත් පේන්න තියෙනවා අකුසල ධර්මත් පේන්න තියෙනවා. දැන් ඕකනේ පින්වත්නි සාමාන්‍යයෙන් අපි දකින මිනිසුන්ගේ ස්වභාවය. අපිට පාරේ හම්බෙනවද ඕන මිනිස්සෙක් අපි ඇවිදගෙන යනකොට මොන හරි වැඩක් කරනකොට අපිට ජීවිතේ ගනුදෙනු කරන්න හම්බෙන විවිධ මිනිස්සු අපේ නෑදෑයෝ හිතමිත්‍රයෝ මේ ඕන කෙනෙක්ගේ ජීවිතේ දිහා බැලුවට පස්සේ ඒ මිනිස්සු කුසල කර්ම අකුසල කර්ම කියන දෙකෙන්ම යුක්තයි නෙවෙයි සුදු කළු කර්ම දෙකම අපිට පේනවා සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත බැලුවට පස්සේ. එතකොට දැන් මේ විදියට කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා කියන මේ දෙකම විජ්ජමාන පේන්න තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් සෝදල තමේනම් අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි. උන්වහන්සේ පස්සේ කාලෙක ඒකෙනා දිහා ඉතින් විමසලා බලනකොට දකින්වයි කියනවා. මොකද්ද දකින්නේ? ඉමස්සකෝ පුග්ගලස්ස කුසලා ධම්මා අන්තරහිතා අකුසලා ධම්මා සම්මුඛී බුහුතා. දැන් මෙයාගේ කුසල ධර්ම අතුරුදහන් වෙලා ගිහිල්ලා අකුසල ධර්ම ඉස්මතු වෙලා එනවා. ඔන්න මනුස්සයාගේ ජීවිතේ. හරි, දැන් එතකොට කුසල ධර්ම පේන්න නැතුව යනවා. තනිකරණයන් මේ මනුස්සයා මහා පෞකාරයක් වෙලා වගේ පේනවා. අකුසල ධර්ම මෙතන දැන් ඉස්මතු වෙන්නේ. දැන් සම්මුඛී භූතා කියන්නේ ඒවා උඩට එනවා කියන එක. හරි, ඒවා ඉස්මතු වෙනවා දකින්න තියෙනවා කියන එකයි එතනින් අදහස. එතකොට දැන් ඔහොම ඉස්සරහට එනවා අකුසල ධර්ම මේ මනුස්සයාගේ කෙලින්ම හැංගිලා යනවා කුසල ධර්ම ටික. අපිට ওই සමාජ සමහරලාට ඉන්න මිනිසුන්ගේ එකපාරට පිරිහිලා යනවා පේන්නේ. අන්නේ ජාති මිනිසෙක්. හැබැයි බුදුරජාණන් වදාලා තම්හාතස්ස කුසල මූලා කුසලං පාතු භවිස්සති. හැබැයි යාගේ අර කුසල මූලයක් තියෙනවා. ඕකේ කියන්නට ඕනේ බුදුරජාණන් දැන් අර අකුසල් සම්මුඛී භූත අකුසල් ඉස්සරහට එනවා මතුවලා එනවා කියලා කිව්වට උනාසේ එතෙන්දි කියනවා අත්තේච ක්වාස්ස කුසල මූලං අසම්මුච්චින්න. මෙයාගේ දැන් අකුසල් පේන්න නැතුව කුසල් පේන්න නැතුව අකුසල් මතුවෙලා මහා පෞකාරයක් වගේ සමාජයේ දැක්කට මේ මිනිස්සයාගේ කුසල මූලය අපි මුලක් කියලා ගමුකෝ. කුසල් කියන එක අපේ ජීවිතේ වැඩෙන්න හේතු වෙන මුලක් තියනවා කියලා. අන්නේ කුසල මූලය අසම්මුච්චින්න ඒක විනාශ වෙලා නැහැ. අන්න එතෙන්ද බුදුරජාණන් වහන්සේ වදාලා තම්හා තස්ස කුසල මූලා කුසලං පාතු භවිස්සති. එයාගේ කුසල මූල පරිස්සම් වෙලා තිබ්බ නිසා ඒ කුසල මූලයෙන් මොකද වෙන්නේ? මෙන්න ආපහු සැරය කුසල් හොඳට මේ පහළ වෙන්න පටන් ගන්නවා. දැන් පෞකාරයක් කියලා හිටපු මිනිසයා හැබැයි හොඳට කුසල් මේ එළියට එනවා. මෙයා ආපහු හොඳ කුසල පිරිච්ච මිනිසෙක් බවට පත් වෙනවා. එහෙම අය ඉන්නවා. බුදුරජාණන්සේ ඒකයි අර දැන් මෙතන කුසල මූලය අසම්මුච්චින්නව තිබිච්ච නිසා කුසල මූලය පරිස්සම් වෙලා තිබ්බ නිසා තමයි මෙයාගේ ජීවිතේ අර බීජයක් ඉතිරි නැති පරිස්සම් වෙලා තිබිච්ච හොඳ සාරවත් බීජයක් කුඹරක වැටුණොත් එහෙම ටග්ගල පැලවලා එනවා වගේ කියවනේ. ඒක උපමාව කියන්නේ ඒකයි පින්වත්නි මෙතන. එතකොට මේ වගේ පළවෙනි පුද්ගලයා ගැන ඔය කියන්නේ. අපි මේ පළවෙනි පුද්ගලයා කියන කෙනා දැන් ඇත්තටම මේකේ කුසල් අකුසල් දෙකම සහිතයි.

0: කියන්නේ පටන් ගැනීම තියෙන්නේ. ඕන කෙනෙක් උපදිනකොට කුසල් අකුසල් දෙකෙන් තමයි උපදින්නේ. මිනිසුන්ගේ ජීවිතවල සුදු කළු දෙකම තියෙනවා උපදිනකොට. පොඩි කාලේ අපේ හොඳ ගතිගුණත් පේනවා, නරක ගතිගුණත් පේනවා. නමුත් සමහරලාට පින්වත්නි හිතන්නකෝ, ඔය තරුණ වයසට එනකොට වැරදි ජීවිතවලට බැහි වෙලා සමහරලාට මද්ද්‍රව්‍ය, මත්වතුර, එක එක දුරාචාර දේවල් වලට ඔහේ ගහගෙන යනවා අර නව යෞවන වයස් එනකොට, තරුණ වයස් එනකොට. හැබැයි ඔහොම වෙච්ච සමහර අය හිතන්නේ, දැන් මන් දන්න මිනිස්සු ඉන්නවා සමහරලාට එහෙම පිරිහෙනවා, පිටරටත් යනවා, සමහරලා පිටරට ගිහිල්ලත් වැරදි වැඩ කරනවා. හැබැයි මෙයාට කොතනකදී හරි කල්යාණ මිත්‍රයෙක් හම්බෙනවා, එක්ක බණක් අහන්න හම්බෙනවා. ඉගෙනෙ එතනදි මෙන්න මේ මනුස්සයාගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් අර පිරිහිලා එක්ක මත්වතුර බිබී ඔය විදිහට ජීවත් වෙච්ච මනුස්සයා එකපාරට එයාගේ ජීවිතේ කුසල් මතුවෙන්න පටන් ගන්න තැන් තියෙනවා. ඒක අර කල්යාණ මිත්‍ර සේවනයක් එක්ක. ඒතර මේ මනුස්සයා ආපහු හොඳ කුසලයෙන් මේ දියුණු වෙන කෙනෙක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අය ගැන තමයි පළවෙනි උපමාවෙන් කියන්නේ. ඒතර එහෙම වෙන්න හේතුව තමයි එයාගේ කුසල මූලය කියන බීජය පරිස්සම් වෙලා තිබ්බ හින්දා. ඒතර මේකෙදී අපිට තේරෙන දේ තමයි අපි පරිස්සම් වෙන්න මේ කුසල මූලය පරිස්සම් නම් මේ මිනිස්සුන් ගොඩ දාගන්න පුළුවන්. සමහරලට පිරිහිච්ච මිනිස්සුන්ගේ ජීවිතවල උනත් සමහරලට අමු වේවද්දු, හරිද? සමහරලට කුඩු වලට ඇබ්බැහි වෙලා ඕ වගේ මිනිස්සු ඉන්නවා ජීවිතේ. හැබැයි මේ මිනිස්සුන්ගේ ජීවිතවල අපි හිතන්නේ නැහැ, අපි දන්නෙත් නැහැ කුසල මූලය ඇතුලේ පරිස්සම්ද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට පිහිට වෙන්න කලින් උන්වහන්සේ දන්නවා මෙයාගේ කුසල මූලය මොකද වෙලා තියෙන්නේ කියලාගේ මුල. අපිට සමහර විනාශ වෙලා ගිය ගස්වල අපි දන්නේ ගහේ මුල පොළොවට පරිස්සන්නම් ආපහු දලු දාලා ලියලලා එනවනේ පින්වත්නි. ඒ ගහ නැවත දැන් ඔබ දන්න ඔය සමහර ගස් කපල කොටල විනාශ කරලා පුච්චලම දාලා තියෙද්දි අර පොළොවට මුල ආපහු සරයක් ගහක් එළියට දෙනවා. එහෙම අවස්ථාව වුණතරම් අපිට දකින්න හම්බෙනවා. ඒ වගේ තමයි මුල පරිස්සන්නම් ගොඩ. මිනිසුන්ගේ ජීවිතවලත් සමහර පෞකාර ජීවිත වගේ එකපාරට පිරිහිලා ගියපු මිනිස්සුන්ගේ අස්සේ තාමත් කල්යාණ මිත්‍රයෙක්ගේ පිහිට ලැබුණොත්, ධර්මයේ සෙවණැල්ල ලැබුණොත් ගොඩ යන්න පුළුවන් මිනිස්සු ඉන්න පුළුවන් මේ සමාජයේ. ඕනතරම් කුසල මූල ඉතුරු වෙලා තියෙන. මම මේ පළවෙනි පුද්ගලයා ගැන කියනකොට මගේ ඔළුවට එන්නේ පින්වත්නි හිරගෙවල් වල ගොඩාක් ඉන්නේ. දැන් මේකේ අර ආරම්භයේ කියපු සිද්ධියේ ස්වභාවය මිනිස්සුනේ. හිරගෙවල් වල ඉන්න පාතාල වෙන්න පුළුවන්, මත් ද්‍රව්‍ය මත් වතුර නිසා ගියපු, එක එක මිනි මරපු, හොරගම් කරපු, විවිධ දුරාචාරකම්, ස්ත්‍රී දූෂණ, වංචාවල්, ළමා අපචාර, මොනවා හරි දේවල් කරලා හිරේ ඉන්න අය ඉන්නවනේ. ඔය මිනිස්සුන්ගේ ජීවිත හොඳට බැලුවොත් එහෙම පුංචි කාලේ අර කුසල් අකුසල් කියන දෙකම විජ්ජමානයි, හරිද? කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා කියන කුසල ධර්මයි අකුසල ධර්මයි කියන දෙකම විජ්ජමානයි. සාමාන්‍ය මේ ඔය හිරේ ඉන්න මොනම මිනිස්සෙක්වත් පුංචි කාලේ පාතාලේ නැහනේ. ලොකු වෙලා පාතාලේ ගියානේ. ලොකු වෙලා කුඩු ගහනේ. පින්වත්නි පුංචි කාලේ මේ මොන්ටිසෝරි යන කාලේ එහෙම කුඩු ගහපු අය නෙමෙයිනේ. සාමාන්‍ය කුසල් අකුසල් දෙක නියං මියා මොන වගේ මිනිස්සෙක් වෙනවද කියලා එහෙම ලොකුවට තේරුම් ගන්න බැරි සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවුවා. ඔයෝම යනකොට තමයි මේ මිනිස්සයා පස්සේ කාලෙක කුඩුකාරයෙක් වෙන්න පුළුවන්, මංකොලකාරයෙක් වෙන්න පුළුවන්, මිනිමරුවෙක් වෙන්න පුළුවන්, පාතාල මිනිහෙක් වෙන්න පුළුවන්. අද ඔය මේ නීතියෙන් දඩුවන් ලබලා සමහරලාට බන්ධනාගාරේ ඉන්නේ. හැබැයි ඔබ නිකන් හිතන්න අර මේ කුසල මූලය කියන බීජය තාම සාරවත් නම්, හරිද? ඒ බීජය තාම පරිස්සම් වෙලා නම් ඔන්න ඔය කුසල මූලය පරිස්සම් වෙච්ච මිනිස්සු කී දෙනේ තවම බන්ධනාගාරය ඇතුළේ ඉන්න අපරාධකාරයෝ අතරේ ඉන්න පුළුවන්ද? නිකන් හිතන්නකෝ, ලෝකෙම අපි දකින අපරාධකාරයන්ගේ අස්සේ තාමත් කුසල මූලයේ පරිස්සම් මිනිස්සු කොච්චරද? ඒ දැන් බුදු කෙනෙක් හම්බුණා නම් අපි කියමුකෝ ලංකාවේ බන්ධනාගාර ටිකේ ඉන්න ඔක්කොම අපරාධකාරයන්ගේ කුසල මූලෙ තාම පරිස්සම් වෙච්ච මිනිස්සු ටික වෙනම වෙන් කරලා ගන්න පුළුවන් වුණා නම්, මේක නිකන් හිතලුවක් මගේ. ඒ කුසල මූලෙ පරිස්සම් කරගෙන අපරාධකාරයෝ අතරින් අපිට වෙන් කරලා ගන්න පුළුවන් වුණා නම් මේ මෙයාගේ කුසල මූලෙ තාමත් පරිස්සම් කියලා කියන කොටස් ටික එකතු කරලා ඒ කට්ටිය බුදුරජාණන් වහන්සේ ගාවට යොමු කරන්න තිබ්බනම් සමහරලාට පින්වත්නි සෝවාන් වෙන, සකදාගාම වෙන, අනාගාම වෙන, අරහත් වෙන අය බව ඔයගොඩේ ඉන්න පුළුවන්නේ. අපි නොහිතුවට ඉන්න පුළුවන්. ලෝකෙම එහෙමනේ. මේ පෙරහිච්ච මිනිස්සු අස්සේ මම මේ කියන්නේ සාමාන්‍ය මිනිස්සු අතරේ නෙමෙයි. අපරාධකාරයෙ වෙච්ච දඬුවම් නීතියෙන් ලබන මිනිස්සු අතරේ උනත් ඕන තරම් බීජ පරිස්සංගය ඇති. ඒ කියන්නේ කුසල මූලය පරිස්සංගය ඇති. අපිටත් සමාජෙ පින්වත්ටි පිරිහිච්ච මිනිස්සෙක් දැක්ක ගම එකපාරට කාඩ් එකක් ගහලා අපෝ මේ ආකාරන් මේ විදිහයි කියලා අපිට එහෙම සලකන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න. ඔය මිනිස්සු ඇස්සේ කුසල මූලයේ තම පරිස්සන්නම් කෙනෙක් එයා ගොඩ දා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි අපිට දැන් මේ පුද්ගලයා ගැන අපි කතා කරන හැම පුද්ගලයාම මේ විදිහයිද කියලා දැන් තව පුද්ගලයෝ පහක් ඉන්නෝනේ. අපි දැන් ওই කතා කරේ තාම එක්කෙනයි. අපිට තියෙන පොඩි කාලේ අපි ඉතුරු පුද්ගලයෝ ටිකක් ගාලා කතා කරන්න ඕනේ. ওই පළවෙනි උපමාව දෙවෙනි උපමාව මොකද්ද? එතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාලා ඒත් කැඩිච්ච නැති කුණු වෙච්ච නැති අවුවට හුලඟට විනාශ වෙච්ච නැති හොඳ සාරවත් බීජයක් තියෙනවා. හැබැයි මේ බීජේ ගල් තලාවක තියෙන්නේ. අන්න අවාසනාවට ඒකට හොඳ සරුසාර පොළොවක් නැහැ. බීජ සාරවත් කැඩිලා කුණු වෙලා නැහැ. හොඳට තෙත ගතිය තියෙන සාරවත් බීජයක්. හැබැයි මේක ගල් තලාවක නම් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද සන්නහසකින් අහන ආනන්ද මේක අභිවෘද්ධියට මේක වැඩෙනව විපුල බවට පත් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා ආනන්දට තේරෙනව නේද? ඒවම් බන්ති. එහෙමයි ස්වාමීනි කියනවා. ගල්තලාවේ වැඩෙන්නේ නැහැ නේ පින්වත්නි. ගල්තලාවක වේලිලා කරවලා යන අර තියෙන සාරේ නැත්තටම නැති වෙලා ඒ බීජෙ තිබිච්ච මේ හොඳ සරුසාර බව ඉතින් ආයි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ගල්තලාවක් උඩ අවුවට පිච්චි පිච්චි වේලි වේලි කරවෙවි යනවා. ඉතින් අවසානේ බුදුරජාණන් සවතල ආනන්ද වගේ මිනිසුත් ඉන්නවා. ආනන්ද සමහරලාවට මම දකිනවා ඇතැම් මිනිස්සෙගේ විජ්ජමාන කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා. කුසල අකුසල දෙකම විජ්ජමානයි. විජ්ජමානයි කියන්නේ දකින්න තියනවා කියන එක. හරිද? පේන්න තියනවා. කුසල අකුසල දෙකම පේන්න තියනවා. විද්‍යමානයි කියලා සිංහලෙන් අපි කතා කරනවා. එතකොට ඒ වගේ විද්‍යමාන වෙච්ච කුසල අකුසල දෙකම විද්‍යමාන වෙච්ච පේන්න තියෙන මිනිස්සුන්ගේ එන්නේ මං අර කියපු අපි ආරම්භයේ දකින උපදිනකොට කවුරුත් ඔය වගේ විද්‍යමානයි. කුසල් විද්‍යමානයි අකුසල් විද්‍යමානයි. අපි හැම කෙනාම උපදිද්දී එහෙමයි. හැබැයි දැන් මෙයාගේ බුදුරජාණන්සේ වදාලා අර අකුසල ධම්මා අන්තරහිත. අකුසල් අතුරු දහන් වෙනවා. කුසල ධම්මා සම්මුඛී භූත. කුසල් හොඳට මතුවෙලා එනවා. දැන් ඒතර අපිට පේනවා අම්බේ වෙන්න බණ අහන්න ගත්ත මිනිස්සෙක් දැන් මේ සාමාන්‍ය විදිහට හිටපු මිනිස්සයා හරිද හොඳට බණ අහනවා. සමහරවිට මහානත් වෙනවා කියමුකෝ. හොඳට මෙන්න මහාන වෙලා කුසල් ඉස්මතු වෙලා සම්මුඛී භූත වෙලා කුසල් සම්මුඛී භූත වෙනවා කියන කුසල් හොඳට මතුවෙලා ඉස්මතු වෙලා එනවා. හරිද? එහෙම දැන් හිටපු මිනිස්සයා බණ අහලා හිටපු මිනිස්සයා. හැබැයි බුදුරජාණන්සේ පෙන්නෝ අත්තීච කවාස අකුසල මූලං අසම්මුච්චින්න. හැබැයි මෙයාගේ අකුසල මුල් තාම ඉතුරුයි. අසම්මුච්චින්න හොඳට පරිස්සම්. තාම අකුසල මූලේ. අර කලින් කිව්ව කෙනාගේ ඔගේ අනිත් පැත්තට කිව්වේ. ඊට පස්සේ බුදුරජාණන් සවදාලා මෙන්න මේ මිනිහයාගේ අර පරිස්සමින් තාම ඉතුරු වෙලා තිබිච්ච අකුසල මූලේ මොකද වෙන්නේ? තම්හා තස්ස අකුසල මූල අකුසලම් පාතු භවිස්සති. මෙන්න මෙයාගේ අකුසල මූලේ වැඩිලා තන්නිකර අකුසලෙන් වෙහිච්ච අපරාධකාරයෙක් වෙනවා පස්සේ කාලෙක. මේ හොඳට බණ අහා හිටපු මිනිහා. හරිද? හොඳට කුසල් කර කර හිටිය මිනිහා. වැයි මිනිහාගේ පිටිපස්සේ හැංගිලා තිබ්බ අකුසල මූලේ කවුරුත් දැක්කේ නැහැ. ඒ මූලය මෙන්න මතුවලා එනවා. අර යටපත් කරගෙන තිබිච්ච අකුසල් එකපාරට උඩ එනවා. එහිම එයා ඊට පස්සේ සම්පූර්ණ අකුසලෙන් වෙහිච්ච මහ පාපකාරයෙක් වෙනවා. අන්න ඒ වගේ මිනිස්සු ඉන්නවයි කියනවා. ඒකට තමයි බුදුරජාණන්සේ වදාලේ එයාගේ අර සාරවත් බීජ විද්‍යයට තිබිච්ච ඒ කුණු වෙලා නැති සරුසාර තෙතමනයක් තියෙන බීජ ගල්තලාවක නම් තියෙන ඒ ටිකත් නැත්තර නැති වෙලා යනවානේ. ඒ වගේ තමයි කියනවා මේ අකුසල් වලින් වෙහෙන්න පුළුවන් සමහර මිනිසු. අපිට හිතන්න නැතුව පින්වත්නි. ඉතින් ගොඩක් වෙලාවට හිතන්නේ දැන් ගල්තලාව කියන්නේ අසත්පුරුෂ ආශ්‍රය කියලා. ඒ වගේ එකපාරට මේ හොඳට ඉන්න මිනිස්සු අසත්පුරු෷ ආශ්‍රයකට එහෙම වැටුණොත් ආපෞසරයක් යාගේ අර අස්සේ තියෙන පරිස්සමින් ඉතුරු වෙච්ච අකුසල මූලෙට එළියට එන්න ඉඩක් එනවා. ඔන්න ඔක හින්දා බය වෙන්න ඕනේ ඕන කෙනෙක් ඔය හොඳට කුසල් කරගෙන හිටියට කවුද දන්නේ අස්සේ තියෙනවද කියලා අකුසල මූලෙ. ඒ අකුසල මූලෙ එළියට කොයි වෙලාවෙයිද දන්නේ. ඒකෙන් මිනිස්සයා ආපහු මේ දැන් බණ අහන මිනිහා නෙමේ කාලයක් යනකොට පිරිහිලා යන්න පුළුවන්. ඉතින් ඒකයි කිව්වේ මේව පේන්නේ බුදු කෙනෙකුට විතරයි. පුරිසින්ද්‍රිය ඥානෙ ඕනේ. මේ උපමා වලින් බුදුරජාණන් සාරි ලස්සනට මේව පෙන්වනවා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා ගැනත් කියනවා ඒ වගේ ලස්සන උපමාව. එතෙන්දී බුදුරජාණන්සේ ආනන්ද සෙන්සට කියනවා ආනන්ද කණ්ඩානි කැඩිච්ච බීජයක් පූතීනි කුණු වෙච්ච බීජයක් වාතාත පහතානි වාතයෙන් අවුවෙන් විනාශ වෙච්ච බීජයක්. එතකොට මේ වගේ විනාශ වෙච්ච බීජයක් මේ හොඳ සරුසාර පොළවක, හොඳ සාරවත් කුඹුරක, හොඳට පිරියම් කරපු භූමියක වපුරලා තිබ්බොත් එහෙම කැඩිච්ච කුණු වෙච්ච අවුවට හුලඟට විනාශ වෙච්ච බීජයක්, ඒ බීජේ අභිවෘද්ධියකට විපුල බවකට පත් වෙන්නේ නැහැ කියන එක ආනන්දට තේරෙනවා නේද? කෙනෙක් බීජ කුණු වෙලා නම්, බීජ කැඩිලා නම්, විනාශ වෙලා නම්, සාරය නැත්තම් ඕක කොච්චර හොඳ පොළොවකට වැටුණත් ආනන්ද ඔය බීජේ වැඩෙයි කියලා හිතන්න බෑනේ ආනන්ද. ඕක වැඩෙන්නේ නැහැ කියන එක ආනන්දට තේරෙනවා නේද කියලා අහනකොට ඒවම් බන්තේ එහෙමයි ස්වාමීනි කියනවා. අන්නේ තුන්වෙනි උපමාවත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට වදාලේ, ආනන්ද ඔන්න ඔය ජාතියේ සමහරු ඉන්නවා, දැන් එයාගේ බුදුරජාණන්සේ අර ආරම්භයේ අනිත් අයක කිව්වා වගේම කියනවා, විජ්ජමාන කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා. මුලින්ම බලනකොට මෙයාගේ විද්‍යමානයි මොනවද, කුසල් අකුසල් දෙකම, හොඳ නරක දෙකම පේන්න තියෙනවා. දැන් මෙහෙම හිටපු මිනිස්සයා පස්සේ කාලෙක බුදුරජාණන්සේ දකිනවා අස්ලොම් ගහක, අස්වැයාගේ ලොම් ගහක් අරගෙන, දැන් පෑනක් කරන් පෑනේ තුඩ අපි කොතන හරි පොලේකට තියෙනකොට ඒකේ තුඩ ඇඳෙන්නේ. පෑන කොච්චර ඝනකම් වුණත්, පැන්සල කොච්චර ඝනකම් වුණත්, දිග වුණත්, අර තුඩ වදිනකොට බොහොම මේ පුංචි ඩොට් එකක්නේ වදින්නේ, හරිද? අන්න ඒ වගේ අස්ලොම් ගහක් අරගෙන ඒ අස්වැයාගේ ලොම් ගහේ අග අර පෑනේ තුඩ වද්දනා වගේ තැනක වැද්දුවෝ ඉතාම, හරිද, මේ ලොම් ගහක් කියන අස්ලොම් ගහ කියනකොට ඒක ඉතාමත්ම සියුම් ලොම් ගහක්නේ. අන්න ඒකේ තුඩ ඔය පෑන් තුඩක් තරම්වත් පේන්නේ නැහනේ. ඒ වගේ නොපෙනෙන තරම් ඉතාම පුංචි හෝ මාත්‍රයක්, මොන මාත්‍රයක්ද, කුසල ධර්ම මාත්‍රයක්. කෙනෙකුගේ ජීවිතේ නැත්තටම නැති වෙලා යන්න අවස්ථා තියෙනවායි කියලා කියනවා. හොඳට මේ කුසල් අකුසල් දෙකම පේන්න තියෙන ඇතැම් මිනිසුන්ගේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන ආනන්ද, මම පස්සේ කාලෙක ඔන්නෝම අර හොඳර කුසල් අකුසල් දෙකම තියෙන, හොඳ නරක දෙකම තියෙන මිනිසුන්ගේ ජීවිතවල පසු කාලීනෝ ඔයගේ තන්නිකර අස්වැයගේ ලොම් ගහක අගවදින තරම්වත් හොඳක් පේන්න නැති විනාශ වෙච්ච දුගතියට යන මිනිසුන්ව මම දැකලා තියෙනවා කියනවා. නිරයට යන මිනිස්සු දැකලා තියෙනවා කියනවා. දේවදත්ත තනිකර ඔන්න ඔය කියපු තුන්වෙනි ගොඩේ දේවදත්තගෙත් මුලදී හොඳ නරක දෙකම තිබ්බා. අපිට දේවදත්තගේ හොඳක් මොනවා හරි කියන්න කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම්, දේවදත්තගේ තිබිච්ච එක හොඳක් මං කියන්නම්, මුලදී විජ්ජමාන වෙච්ච කියන හොඳ මං කියනවා. එයාගේ ජීවිතේ අපිට විශේෂ පොයින්ට් එකක් තියෙනවා, සතුට වෙන්න පුළුවන් එක තැන. ඒ තමයි ඔබට මතකද මෙයා මහණ වෙන්න එන්නේ දේවදත්ත කාත් එක්කද කියලා. දේවදත්ත මහණ වෙන්න ආවේ ආනන්ද හාමුදුරුව, අනුරුද්ධ, බග්ගු, කෙම්බිල, බද්දිය ආදී ඔය සයන්හසල ටිකත් එක්කනේ. කියන්නේ ගිහිව එක කුමාරයෝ ටික එකටනේ ආවේ. ඉතින් ඔය කට්ටිය කියන්නේ අපේ මෙයා ආනන්ද හාමුදුරුවනේ. දැන් මේ දේශනේ අහන් ඉන්නෙත් එක්වත්නේ බුදුරජාණන්සේගේ මේ දේශනේ අහන් ඉන්නේ ආනන්ද හාමුදුරුව. ඉතින් ඒ ආනන්ද හාමුදුරුවත් එක්ක එකට මහණ වෙන්න ආපු ටීම් එකේ තව රාජකුමාරයෙක්. මේ ගිහි කාලේ ඔක්කොම එක නැහැදෑයෝනේ, හොඳද, කටස එල්ලම් කරපු කට්ටිය. එතකොට ඔතෙන්දී උපාලි කියන මෙගලංගේ කොණ්ඩ කපපු කෙනත් ආවනේ ওই කුමාරයෝ ටිකත් එක්ක. උපාලිව මුලින්ම මහාන කරන්න තීරණයක් ගන්නකොට රාජකුමාරයෝ ටික, දේවදත්ත කියන රාජකුමාරයාත් ওই ගොඩේ හිටියනේ, හරිද? එතකොට දැන් මුලින්ම මහාන කරනකොට අනිවාර්යෙන් හැමෝම වඳින්න ලෑස්ති පිට. ඒ කියන්නේ ඉව අපි ඔක්කොටම රාජ උස්නේ තියෙනවනේ, අපිට මාන්නේ තියෙනවා. හැබැයි අපි බැලුවොත් එහෙම මේ අපිට වඳින්න පුළුවන් මේ අපේ කොණ්ඩ ගපපු මිනිහටත් මිනිහා මුලින් මහාන කරොත්. ඒතර අපි අර මාන්නේ කැඩෙනවා. ඕගොල්ලෝ ඔක්කොම කැමතිද කියලා අහනකොට දේවදත්තත් කැමති වුණා. නැත්නම් දේවදත්තට ඒ වෙලාවේ මාන්නේ තිබ්බනම් කියන්න තිබ්බා, මේ උඹලට ඔන්නම් කොණ්ඩ ගපපු එකාට වැඳගනින්න ජීවිත කාලෙම මට ඔකට වැඳ වැඳ ඉන්න බෑ. මං ඉස්සෙල්ල මහාන වෙනවා, ඊට පස්සේ ඕගලන්ට ඕන තීරණයක් ගන්න. හරි, මට බෑ ඔය මිනිහට පස්සේ මහාන වෙන්න කියලා ඒ වෙලාවේ දේවදත්තට රිජෙක්ට් කරන්න තිබ්බයි මතේ. මොකද ඒ දේවදත්තවත් එතෙන්දි කිව්වේ නැහැ. එයා කැමති වුණා පාලිට වඳින්න, තමන්ගේ කොණ්ඩ කපපු මනුස්සයාට ජීවිත කාලෙම වඳින්න ලෑස්ති පිට එකඟ වුණා. අර ඒ වගේ කුසල් අකුසල් දෙකම හොඳට විද්‍යමානව තිබිලා තමයි පස්සේ කාලෙක නිරය යන කෙනෙක් වුණේ. ඔය තුන්වෙනි පුද්ගලයා තනිකර දේවදත්තගේ ගොඩේ. එහෙමයි අදටත් ඉන්නවා. දැන් වන පළවෙනි කාණ්ඩේ ඉවරයි. දෙවෙනි කාණ්ඩේ තුන්දෙනා කවුද කියලා ඉක්මනට බලමු. එතන තුන්දෙනාගේ, කියන්නේ අපි හය දෙනාගේ ගණනේ වශයෙන් ගත්තොත් හතරවෙනි කෙනාගෙන දැන් මේ කතා කරන්නේ. තුන්දෙනෙක් ගැන කතා කරලා ඉවරයි. හතරවෙනි කෙනා ගැන බුදුරජාණන්සේ උපමාවේදී කියනවා, මේ ගිනිගත් ගිනි දැල්වෙන අඟුරු ටිකක් තියෙනවා. හරි, ගිනි ඇවිලෙන අඟුරු ටිකක්. මේ ටික ගල් තලාවකට දැම්මොත් එහෙම ඔය ගල්තලාවේ ගිනි අඟුරු ටික වැඩිලා අර ගින්න වැඩිලා හොඳට පැතිරිලා විපුල බවට පත් වේද කියලා අහනවා. නිකන් ගල්තලාවකට දැම්මත් එහෙම ගිනි ඇවිල්ලා නඟුරු ටික. එහෙම නෑ නේද ආනන්ද කියලා අහනකොට එහෙමයි ස්වාමීනි එහෙම ඇවිලෙන්නේ නෑ කියලා කියනවා. ඒතර ඔකට තව උපමා කීපයක් පෙන්නනවා. එතකොට දැන් ඔය බුදුරජාණන්සේ මේ පුද්ගලයා ගැන කියන්නේ මේ හතරවෙනි පුද්ගලයා ගැන කියද්දි කියනවා ආනන්ද විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා. හොඳට කුසල් අකුසල් කියන දෙකම විද්‍යමාන, කියන්නේ හොඳ නරක දෙකම තියෙන එක මිනිසෙක් මම දකිනවා. කාලයක් යනකොට මට පේනවා මෙයාගේ මොකද වෙන්නේ. කුසල ධම්මා අන්තරහිත, අකුසල ධම්මා සම්මුඛී භූත. කුසල් නැති වෙලා කියන්නේ පේන්නවත් නැහැ අතුරුදහන් වෙලා, අකුසල් ඉස්මතු වෙලා එනවා. ඔහොම අකුසල් ඉස්මතු වෙලා ආපු මේ මිනිසයාගේ අර කුසල මූලයේ තාම පරිස්සම් සම්මුච්චින්න කුසල් මූලේ. ඔබට මතකද අර මුල් කෙනාගේ කියපු විදිය? එතෙන්ද කිව්වේ එයාගේ පරිසං වෙලා තියෙන ඒ කුසල මූලේ ඊට පස්සේ ආපහු කරගෙලා මෙයාව දියුණු වෙන මිනිහෙක් බවට හරවලා ගේනවා කියලානේ. හැබැයි බුදුරජාණන්සේ මෙතෙන්ද කියන්නේ මොකද්ද? ඒ කුසල මූලෙත් එයාගේ පරිසං වෙලා තිබ්බ කුසල මූලෙත් අත්තීච කස්ස කුසල මූලං අසම්මුච්චින්නම් ඒ අසම්මුච්චින්නෝ තිබ්බ කුසල මූලේ තම්පි සබ්බේන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. ඒ ඉතුරු වෙච්ච යාන්තමේ මුල වගේ අස්සෙ තිබිච්ච ඉතුරු වෙච්ච කුසල ටිකත් ඒ කුසල මූලය විනාශව වෙලා යනවා ආයි ගොඩ ගන්න බැරි වෙන්න. මෙන්න මේ වගේ පරිහාන ධර්මයෙන් යුක්ත කෙනෙකුත් ලෝකේ ඉන්නවායි කියනවා. ඒ කියන්නේ පිරිහිලා ගියා. දැන් ඔන්න අර පළවෙනි කෙනාගේ අපි බන්ධනාගාර කිව්වා වගේම මේකත් කියත හැකි. බන්ධනාගාරේ ඉන්න කුසල් මූල ඉතුරු වෙච්ච අය කොච්චර ඇද්ද කියලා අපි කිව්වේ. කල්‍යාණ මිත්‍රයෙක්ගේ පිහිටක් හම්බුනේ නැත්නම් තවදුරටත් ඔය හිරේ ඉන්න පාපකාර මිනිසුත් ගොඩටම වැටලා ඒ පෞකාරයන්ගේ ගොඩේම ජීවිතේ ඉතුරු ටිකත් ගෙවුවෝ ඉතුරු වෙලා තිබ්බ කුසල මූලෙත් නැති වෙලා විනාශ වෙලා පිරිහිලාම යන මිනිහෙක් වෙන්න පුළුවන්. ඉතින් දුගතියෙම තමයි. ඒ වගේ මිනිස්සු තමයි ඇත්තම ලෝකේ වැඩි. මොකද කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්නේ හරි අඩු වෙන්නේ පින්වත් ඔය පෞකාර මිනිසුන්ට. එතකොට මේ අකුසල් ඉස්මතු වෙච්ච මිනිස්සු ගැන කියන්නේ අකුසලේ සම්මුඛී භූත වෙච්ච මිනිස්සු ගැන කියන්නේ. ඒ වගේ අයගේ කුසල මූල්‍ය තියෙප්ප ටිකත් නැත්තරම නැති වෙලා යන්න පුළුවන් කියනවා. ඒ තමයි හතරවෙනියා. ඊට පස්සේ බුදුරජාණන්සේ පස්වෙනියා ගැන ලස්සන උපමාවක් කියනවා. ආනන්ද සානන්දසිට කියනවා ආනන්ද ගිනි ඇවිලෙන අඟුරු ටිකක් තියෙනවා. මේ ගිනි ඇවිලෙන අඟුරු ටික වියලි තනකොළ ගොඩකට නැත්තම් හොඳ වේලෙච්ච ලී ගොඩකට වැටෙනවා. මොකද වෙන්නේ කියලා අහනවා. ඒ ගිනි අඟුරු ටික වැඩෙනවා, විපුල බවට පත් වෙනවා, අභිවෘද්ධියට පත් වෙනවා කියන එක ආනන්දට තේරෙනවා නේද කියලා අහනකොට ඒවම් බන්තේ එහෙමයි ස්වාමීනි කියනවා. අන්න ඒ වගේ තමයි ආනන්ද කියන සමහර මිනිස්සු ඉන්නවායි කියනවා. මම දකිනවා මේ දෙන් මෙයාගේ මුල් කාලේ හොඳ නරම නරක දෙකම තියෙනවා ආනන්ද. හරි, මෙයාගේ කුසල ධම්ම අකුසල ධම්ම කියන දෙකම විජ්ජමානයි. මෙයා මෙන්න පස්සේ කාලෙක මොකද වෙන්නේ? අකුසල ධර්ම නැති වෙලා ගිහිල්ලා කුසල ධර්ම ඉස්මතු වෙලා එනවා. හැබැයි යාගේ අර අකුසල මූලි තාම නැසිලා නැහැ. අකුසල මූලෙ ඉතුරුයි. දැන් ඔබට මතකද දෙවනි පුද්ගලයා ගැන කියනකොට කිව්වේ මේ හොඳට හිටපු මිනිහාගේ එකපාරට අර මං කිය බණහාහ හොඳට හිටපු මිනිහාගේ අකුසල මූලෙ අස්සේ තාම ඉතුරු හින්දා පරිසං වෙනවා. ඔය අකුසල මූලෙ ආයෙත් කරගෙලා අර හොඳට හිටපු මිනිහා ආයෙ පිරිහිලා යන්න පුළුවන් කියන්නේ. මෙතෙන්ද කියන්නේ ඒ ඉතුරු වෙලා තිබ්බ අකුසල මූලෙත් මොකද වෙන්නේ? සර්ව ප්‍රකාරයෙන්ම සමූල ඝාතනය වෙනවා කියනවා. මූල එක ආයි සම්පූර්ණ පිරිහිලා විනාශම වෙලා යනවා කියනවා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ හරිම සුන්දර මිනිසෙක් බවට, ඒ කියන්නේ මෙයාගේ දැන් කුසල් ඉස්මතු වෙලා තිබිච්ච එකම පරිස්සම් වෙනවා. එයාව විනාශ කරන්න අර අකුසල මූලයට බැරි වෙනවා. මොකද අකුසල මූලෙත් නැත්තර නැති වෙලාම යන හින්දා. ඒ අකුසල මූලෙත් විනාශම වෙලා එයා සම්පූර්ණ අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මහාන වෙච්ච කෙනෙක් කියලා. එතකොට ඒ මහාන වෙච්ච මිනිස්යාගේ ජීවිතේ එහෙම්මම පරිස්සම්. එයා ඒ කුසලයෙන්ම දවසක අපරිහාන කෙනෙක් බවටම පත් වෙනවා කියන එක තමයි උතනින් කියන්නේ. එතකොට ඒ ඔය පස්වෙනි කෙනා අපි කියපු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හයවෙනි කෙනාටත් ලස්සන උපමාවක් පෙන්වනවා පින්වත්නි. හයවෙනි කෙනා කියන්නේ මේ ශාසනය තුළ තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වෙන කෙනා. එයාගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ කතා කරනකොට ආනන්ද සන්නසට ලස්සන්ට උපමාවකින් කියනවා. ආනන්ද සිසිල් වෙලා ගියපු නිවිලා ගියපු මේ අඟුරු ටිකක් තියෙනවා. මේ අඟුරු වියලි අඟුරු ටික සීතල වෙලා ගිහලා නිවිලා පොඩ්ඩක්වත් මුකුත් ඇවිලෙන ස්වභාවයක් නැහැ. ඉතින් ওই ටික කොච්චර තනකොළ ගොඩක ලී ගොඩක දැම්මත් මේක වැඩෙන්නේ නැහැ නේද ආනන්ද කියලා අහනවා. නිවිලා ගියපු සීතල වෙලා ගියපු අඟුරු ටික තනකොළ ගොඩක දාලා තිබ්බා කියලා කිසි වැඩක් නැහැ නේ පින්වත්. ඒ අඟුරු ටික ඇවිලිලා යන්නේ නැහැ. අන්නේ වගේ තමයි කියනවා කුසල් අකුසල් දෙකම විද්‍යමාන ඇතැම් මිනිස්සු අතරේ පස්සේ කාලෙක අස්ලොම් ගහක අග වදින තන තරම්වත් අකුසලයක් නැති පිරිහිලා යන්නේ නැති සම්පූර්ණ මේ ජීවිතේම පිරිනිවන් පාන රහතන් වහන්සේලාත් ඉන්නවයි කියනවා. ඔය හයවෙනි පුද්ගලයා ඒ තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වෙන කෙනා. ඉතින් මේ පුද්ගලයෝ හය දෙනාගේ ස්වභාවයෙන් තේරෙනවා අර ඇතුලේ තියෙන අකුසල මූල කුසල මූල කොයි පැත්තට කැරකිලා හැරිලායිද කියලා අපිට හොයන්න බැරි විදිහට මේ ලෝකේ මිනිස්සුන්ගේ එක එක ජීවිත කැරකෙන විදිය වෙනස්. ඉතින් අපි කිසි කෙනෙකුට මෙයා මෙහෙමයි අද අපිට පේන මිනිහා හිට මෙහෙම වෙයි කියලා අපි කිසි කෙනෙකුට චිත්‍ර ඇඳ ගන්න බෑ අපේ ඔළුවේ. හොඳම දේ අපි අපේ දිහා බලා ගන්න එක. හරිද? අපි කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරේ අපි නොපිරිහෙන කෙනෙක් විදිහට අපේ හිත පරිසම් කරගන්න එක තමයි හොඳම දේ. ලෝකයාට චරිත සාතික දෙන්න අපිට අමාරුයි කියන එක මේ පුරිසේන්ද්‍රිය ඥාන සූත්‍රයෙන් හොඳට තේරෙනවා. පුරිසේන්ද්‍රිය ඥානය තියෙන බුදුවරුන්ට විතරයි. ඒ නිසා මේ ලෝකේ බුදුවරුන්ට මිසක් වෙන කෙනෙකුට නම් තේරුම් ගන්න නම් බෑ පින්වත්නි. තව කෙනෙක් මේ උත්තම දේශනාව ඔබට ලෝකය ගැන දැනගන්න වගේම මගේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් මේ ඉගෙනගත්ත පුරිසේන්ද්‍රිය ඥානය උන්වහන්සේගේ උත්තම ඥානයට අපගේ නමස්කාරය වේවා කියලා අපි සාදු සාදු සාදු අනුමෝදන් වෙනවා. පින්වත්නි, අද ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ ලුම්බිනිත් කර්මාන්ත ශාලාව දිනියායේ. ඉතින් ඒ තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා චමිද ජයවර්ධන මැතිතුමා එම බිරිඳ දියණිය ඇතුළු පවුලේ පින්වතුන් තමයි ඉතාම ගෞරවයෙන් මේ දායකත්වයට එකතු වෙන්නේ. වසර ගණනාවක් තිස්සේ හැම මාසිකම තුන්වෙනි සතියේ සෙන්සුරාදා අඛණ්ඩව ආපු දායකත්වයක් මේ පින්වතුන්ගේ චමිද මහත්මාගේ මේ දායකත්වය. ප්‍රධාන අරමුණ තමයි ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ පරලෝසපත් දයාපාල ජයවර්ධන මැතිතුමාට මේ ධර්ම දානමය කුසලයේ ආනිසංස බලයෙන් එතුමාටත් උතුම් පරලොව යහපත සැපත සැනසෙල්ල සුවපත් භාවය ලැබෙන්නටත් ඒ වගේම නිර්වාණ සෝය පිණිස ඒ පින්වත් දයාපාල ජයවර්ධන මැතිතුමාට මේ කුසලයන් හේතු වේවා කියන සිත ඇති කරගෙන තියෙනවා. සුජීවත්ව සිටින ඒ ජයවර්ධන මැතිනියටත් අධ්‍යක්ෂක මණ්ඩලයට දූදරුවන්ට හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරගන්නෝ. පවුල්වල සහ සම්බන්ධ ඥාති හිතයිසී බොහෝ දෙනාට හිතසුව පිණිස දසක ගණනාවක් ලුම්බිනිතේ කර්මන්ත ශාලාවට දලු සපයපු ඒ වගේම විශ්වාසයෙන් හිටපු පාරිභෝගික ජනතාවට පින්කම් වලට නිතර අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසට ලුම්බිනි නිම්නෙහි වාසය කරන සැමට net කාර්ය මණ්ඩලයට සකල ලෝකවාසී සැමට ආයුරාරෝග්‍ය සැපත දෙලෝ සුබසිත සහ සාන්ත නිවන් සුවය පිණිස මේ සියලු පින් හේතු වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. අපේ චමින්ද මහත්මාගේ මේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න කියලා මෙච්චිතින් සෙත් පතනවා. දයාපාල ජයවර්ධන මැතිතුමා ඇතුළු ඔබ හැම දෙනාගේම සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලෝ සැනසෙත්වා සුවපත් වෙත්වා. සුජීවත්ව සිටින පින්වත් හැම දෙනාටම ජයවර්ධන මැතිනියටත් ඒ වගේම චමින්ද ජයවර්ධන මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් කිව්ව නොකිව්ව සිහිපත් වෙච්ච නොවෙච්ච සියලු සෑම දෙනාටම මෙලව හිතසෝ පිණිස පරලෝ සුගතිය පිණිස නිවන පිණිස සියලු පින් හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. දෙවියෝ චතුරසිතින් මේ පින් බලෙන් දෙවිලෝ සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සදාති.
1: සාධු සාධු සාධු. සෙනසුරාද සිත්නෙත සපුව ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කළේ. ඉතින් මේ වගේ උතුම් දහම් කාරණා තුළින් තවදුරටත් අපි දැනුවත් වෙමු, ඔබේ ජීවිතයට ධර්මය ලංකර ගනිමු. ඒ සඳහා ඔබට සිටින කල්යාණ මිත්‍රයා තමයි නෙත් FM රේඩියෝව. ඒ වගේම නේත්‍රාලෝක යූටියුබ් නාලිකාව. මේ වැඩසටහන මේ දේශනාව නැවත අහන්නට ප්‍රිය ඔබට අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක යූටියුබ් නාලිකාවට පිවිසිලා නෙත් FM බණ වැඩසටහන ඔස්සේ දේශනාව නැවත අහන්නට. ඒ උතුම් දේශනාව පැවැත්වූ අපේ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයකට ගිහිලීට පසුව ධර්ම සාකච්ඡාව සමගින් තවත් දාම් කාරණා සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. විරාමයට යන වෙලාවේ ඔබට මතක් කරනවා සෙනසුරාදා සිත්නෙත සපෝ දේශනාව ඇතුළු කොටගත් නෙත් රේඩියෝ විකාශය වන ධර්ම දේශනාවල ධර්ම දායකත්වය දරන්න ඔබට පුළුවන්. ඔබේ ඕනෑම අරමුණක් හිතේ තබාගෙන මියගේ ඥාතීන්ට පින් දෙන්න, සුජීවත් වෙන්න අයට ආශිර්වාද කරන්න, උපන්දිනයක් වෙනුවෙන් ධර්ම දානය ලබා දෙන්න, ඒ වගේම විශේෂ අවස්ථාවකදී විවාහ සංවත්සරයකදී මේ ඕනෑම අවස්ථාවකදී ධර්ම දානය ලබා දෙන්නට ඔබේ හිතේ අදහසක් තිබෙනවා නම් net radio වේ මේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වය ඔබට දරන්න පුළුවන්. ඒ සඳහා 0.7425214 අංකයට කතා කරලා තමන්ගේ අවස්ථාව උදා කරගන්නයි ආරාධනා කරමින් කෙටි විරාමයක් ලබනවා. සෙනසුරාදා සිටනේ තසපුවෙන් හැම දිනටම තෙරුවන් සරණයි.
2: Net Asapur. Net Asapur.

0: ආරක්ෂම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්. ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
4: යටිහිතේ භාෂාවක් තියෙනවා.
5: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
4: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
5: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
4: ඉටු වෙනවාමයි.
5: ඉටු වෙනවාමයි.
6: Alpha Studio with Kasuni and Lehansa.
5: සතිය දවස් වල උදේ 6ට.
4: උදේ 6ට.
7: Brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
10: මේව මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
9: මෙත් net පාමුල.
10: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉඳද? ඔය පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
9: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයට දුකින් එතෙරවන මග සොයා යමු.

0: Fit mit Assepoel. Fit mit Assepoel.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අපේ සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ධර්ම දේශනාවෙන් අනතුරුව මේ හෝරාවත් ඔබට වැදගත් ධර්මකාරණා ජීවිතයට ලංකර දෙන්නට සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ඔස්සේ බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාව උදා වෙන මොහොතේ ඔබට සිහිපත් කරනවා මේ නෙත් FM රේඩියෝ ඔස්සේ වැඩසටහන අහන්නට බැරි වෙන යම් කෙනෙක් ඉන්නව නම් ඔබ දන්න කෙනෙක් නම් මතක් කරන්න නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ වැඩසටහන තිබෙන නිසා ඔබට නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා සිත්නෙත් අසපුව අහන්නට පුළුවන්. ඒ මතක් කිරීමක් කරලා අපි අද ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ, සනස අපි ප්‍රඥාව ගැන ටිකක් කතා කරොත් අද දවසේ සාකච්ඡාවේදී හොඳයි කියලා හිතෙනවා. මොකද මේ එකපාරටම මගේ හිතට ආවේ පහුගිය දවසක අම්මගෙන කතා කරලා, මම දැන් ප්‍රඥාව උපරිම මට්ටමින් තියෙන කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. බුදු ගුණ හැමදේම මම සජ්ජායනා කළා, ඒකෙන්ම තමයි මගේ ප්‍රඥාව වැඩි දියුණුනේ කියලා ප්‍රකාශයක් කළා. මට හිතෙනවා ප්‍රඥාව ගැන ටිකක් කතා කරන්න ඕන. මොකක්ද මේ ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව උප්පත්තියෙන් එන දෙයක්ද නැත්නම් අපි ඒක වර්ධනය කරගත යුතු දෙයක්ද? ප්‍රඥාවයි දැනුමයි බුද්ධියයි මේවා එකක්ද දෙකක්ද තුනක්ද? මේවා වෙන් වශයෙන් ජීවිතයට ලං කරගන්න ඕනද නැද්ද? සහ විශේෂයෙන්ම ධර්මයත් එක්කද ප්‍රඥාව වැඩෙන කියන කාරණේ සාකච්ඡා කරන්නට අද වැඩසටහන තුළදී මම බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේගේ අනුශාසනාව බලාපොරොත්තු වෙන අපේ ස්වාමීන් වහන්සේ, ඒ ඇසුරේ ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා, එහෙම නැතිනම් ප්‍රඥාවෙන් කොහොමද ජීවිතය වෙනස් කරගන්නේ කියලා ඒ බුදුදහමත් එක්ක ගලපා අපිට පහදා දෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ.
2: හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි මේ සාකච්ඡා කරන මාතෘකාව මේ ශාසනය තුළ අපිට කතා කරන්න තියෙන මාතෘකා අතරේ අතිශයින්ම උත්තම මාතෘකාව. මොකද හේතුව මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ යම්කිසි දුකට හේතුව අවබෝධ කරලා ඒ අවිද්‍යාවෙන් නිදහස් වෙන්න මගක් පෙන්වනවා නම්, කියන්නේ මේ සෑම සත්වයකගේම කොතනක හරි ප්‍රශ්නයක් පේනවා නම් කෙලෙස් ප්‍රශ්නයක්. ඕනම තැනක කෙලෙස් තියෙන්නේ අනවබෝධයක් තියෙන හින්දා අනවබෝධය විසඳන්න ප්‍රඥාවෙන් තොර වෙන කිසි දෙයක් නැහැ. ප්‍රඥාවම විතරයි. ප්‍රඥාව කියන්නේම ආලෝකය. ඒ නිසා මේ බොහෝ දෙනාට ප්‍රඥාව කියන මේ උත්තම මාණික්ය මිනිස්සුන්ගේ ජීවිතවලට අඩුකම් මධිකම නොසොයනකම ඔවුන්ගේ ජීවිතවල ප්‍රශ්න තවදුරටත් දිග්ගැස්සෙනවා. ඉතින් මං හිතනවා සොයාගෙන යන දේවල් අතරේ ලෝකේ යමක් තියෙනවා නම් ඒ සෙවීම්වල මිනිස්සු පළමු තැන දෙන්න ඕන උත්තම සෙවීම තමයි ප්‍රඥාව සොයන එක.
1: ඉතින් සොයාගෙන යන්න ඕන දෙයක්ද මේ උප්පත්තියෙන් එන එකක් නෙමෙයිද? අපි සවනස පුදු දහම එක්ක පමණද ප්‍රඥාව තියෙන්නේ?
2: හොඳ ප්‍රශ්නයක්. ප්‍රඥාවන්තයාට තමයි ධර්මය කියලා අහලා ඇති. පඤ්ඤාවන්තස්සයන්දම්මෝ නයන්දම්මෝ දුප්පඤ්ඤස. මේ ධර්මයේ ප්‍රඥාව ඇති කෙනාටයි, ප්‍රඥාව නැති කෙනාට නෙමෙයි. එතකොට ප්‍රඥාවක් සහිතව කෙනෙක් උපදිනවා නම් එයාගේ ජීවිතේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ තිබ්බා නැතා ඒකට සුදුස්සෝ මේ ලෝකේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ශාසනයේ නැති කාලේ පවා පහළ වෙනවා ඇති කාලේ වගේම. ඒක අපිට අර අක්කන සූත්‍රයෙන් හොද්දට පැහැදිලි වෙනවා. කారణ 8ක් තියෙනවා ධර්මය අවබෝධ කරන්න අවස්ථාව අහිමි වෙන. ඒ කారణ 8ේ එකක් තමයි හොඳට ප්‍රඥාව ඇතුව ධර්මය අවබෝධ කරන්න පුළුවන් විදිහට කෙනෙක් උපදිනවා. හැබැයි ඒ කාලේ ධර්මය ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මයක් ඇහෙන්නෙත් නැති කාලේ ප්‍රඥාව ඇති මිනිස්සු පහළ වෙනවා. ඉතින් හොඳම උදාහරණේ මහුසද පඬිතුමා වගේ චරිත ගත්තොත් ජාතක කතාවල හරි ප්‍රඥාවන්ත බෝසත් චරිතනේ. හැබැයි බුද්ධ ශාසනයක් තියෙන කාලම නෙමෙයිනේ. ශාසනය නැති කාලවල සමහර බෝසත් චරිත තියෙනවා අබුද්ධෝත්පාද කාල. හැබැයි බොහොම ප්‍රඥාවන්ත සමහර පුරෝහිත චරිත ත්‍රිසංඝාත්මලත් බලන්නකො සමහරට හරි ප්‍රඥාවන්තව තීරණ ගන්න තීක්ෂණ බුද්ධියක් තියෙන අවස්ථා තියෙනවා. ඒ නිසා
1: දැන් එතකොට අපි ඔය අහලා තියෙන කාරණා බෝධිසත්ව චරිතය දිහා බැලුවාම පාරමී ධර්මත් එක්ක ආපු අවස්ථාවන් ගැනයි කතා.
2: ප්‍රඥාව කියන්නේත් පාරමී ධර්මයන්නේ.
1: ප්‍රඥා පාරමිතාව.
2: අනිවාර්යෙන්.
1: ඉතින් එතකොට මේ පාරමිතා තමයි එතකොට ඒ සසරේ යන්නේ.
2: කෙනෙකුට ප්‍රඥාවක් ඇති කෙනෙක් විදියට ඉපදිනවා. හැබැයි අපි ධර්මය අවබෝධ කරගන්න ඇති කරගත යුතු ප්‍රඥාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය. ඒකත් කියන්නේ මම එකයි කියේ සොයාගෙන යනවනම් සොයන්න ඕනේ ප්‍රඥාවයි කියලා කියන්නේ හේතුව අපි කෙනෙකුගේ ජීවිතේ එයාට මුදල් හොයන්න හරි මොනවා හරි Tamanට අඩුපාඩුවක් තියෙන දෙයක් සොයනවා නම් ඒ අඩුපාඩුව තියෙන දේ සොයාගෙන යද්දී පරිපූර්ණ ප්‍රඥාවක් ඇති කෙනෙක්ට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැනේ කිසි දෙයක්. කියන්නේ මොනවා හරි දෙයක් පරිපූර්ණයි නම් එයාට ආය හොයන්න කියලා දෙයක් නැහැ. හොයන්න ඕන වෙන්නේ පරිපූර්ණ නැත්තම්. එතකොට කාටද ප්‍රඥාව පරිපූර්ණ? ප්‍රඥාව පරිපූර්ණ වෙච්ච කෙනාට කියන්නේ අසේක පඤ්ඤා කියලා. වරුණ අසේක පඤ්ඤා තියෙන රහතන් වහන්සේලාට. එතකොට රහතන් වහන්සේගේ සීලය අසේකයි ආය අමුතුවෙන් සිල් රකින්න කියලා උන්වහන්සේට කරන්න දෙයක් නැහැ කරලෙවරයි. උන්වහන්සේගේ සමාධිය පරිපූර්ණයි ආය අමුතුවෙන් සමාධිය වෙනුවෙන් කළ යුතු දෙයක් නැහැ. උන්වහන්සේගේ ප්‍රඥාව පරිපූර්ණයි ප්‍රඥාව වෙනුවෙන් කියලා කළ යුතු දෙයක් නැහැ.
3: එහෙමයි.
2: එතකොට ඉන් මෙහා හැම දිනාම ප්‍රඥාව පරිපූර්ණ නැහැ කියන තැන නිසා කොටෙම්ම මාර්ගඵල ලැබපු සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගස්ත පලස්ත පුද්ගලයවත් සහ අරහත් මාර්ගස්ත පුද්ගලයවත් අඩුතරමේ ප්‍රඥාව පරිපූර්ණ නැහැ. අරහත් මාර්ගස්ත අරහත් ඵලෙ නෙමේ. එතකොට ප්‍රඥාව පරිපූර්ණ වෙච්ච චරිත ගත්තොත් එහෙම ඒ රහතුන් සහ පසේ බුදු සම්බුද්ධ කියන ඒ මහා උත්තමයෝ විතරයි. ඉතින් එයින් මෙහා හැමෝම ප්‍රඥාව හොයන්න ඕනේ. ප්‍රඥාව හොයාගෙන යනවා කියන එකේ තේරුම තාම අසම්පූර්ණ නිසා.
3: ඒ කියන්නේ තමන් තුලද මේක තියෙන්නේ නැත්නම් බාහිර.
2: ප්‍රඥාවක් ඇති වෙන්න තියෙනවා විශේෂ කාරණා පහක්. ප්‍රඥාවට අනුග්‍රහිත කියලා තියෙනවා අනුග්‍රහිත කාරණා. ඒ කාරණා පහේ එකක් තමයි සවනානුග්‍රහිත. ශ්‍රවණයේ අනුග්‍රහය. මොන ශ්‍රවණයේද? ධර්මාශ්‍රවණයේ. සත්‍ය ශ්‍රවණය. හරිද? සත්‍ය අවබෝධය. යථා අවබෝධය ගැන ශ්‍රවණයක් ඕනේ. එතකොට තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඊළඟට සාකච්ඡානුග්‍රහිත. සාකච්ඡාවත් අනුග්‍රහිත කාරණයක් ප්‍රඥාව වැඩෙන්න. ඒ වගේම සීලානුග්‍රහිත. මේකත් විශේෂ පොයින්ට් එකක්. ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන්න සීලය කියන එකත් අනිවාර්ය අනුග්‍රහිත කාරණයක්. දුස්සීලයාට ප්‍රඥාව වැඩෙන්නේ නැත. ඒක මේ හේතු සහිතව පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි සමතානුග්‍රහිත. අනිත් එක විපස්සනානුග්‍රහිත. සමත කියන සංසිධීම, මානසික සංසිධීම කියන එක, මනසක තියෙන ඒකාග්‍රතාවය කියන එකත් කෙනෙකුගේ ප්‍රඥාවක් වැඩෙන්න අනුග්‍රහක කාරණාවක්.
3: ඒ කියන්නේ භාවනා පැත්තට එතකොට එන්න.
2: භාවනා කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ නැහැ. භාවනා කියන වචනේ තේරුම වඩනවා කියන එක. එතකොට එයා හිතේ ඒකාග්‍රතාවය වඩන්න ඕනේ. හරිද? ඊට පස්සේ විදර්ශනා කියලා කියන්නේ අර අවබෝධ කරගත්ත දැන් ශ්‍රවණය කරා නම් යම් ධර්මයක්, ඒ ශ්‍රවණය කරපු ධර්මය දස්සනේ කියන්නේ දැකීමක් ඇති කරගන්න විදර්ශනාවත් එයාට අනුග්‍රහිත කාරණාවක්. දැන් මම මෙතනදී යම් පොඩි උපමාවක් කියන්නම්. අපි හිතමු මේ වතුර එකක් සංසිඳුනොත් නේ ඒකේ අඩිය පේනවා කියන්නේ.
3: එහෙම
2: අපිට නිෂ්කලංක ජලයක මිසක් කැළඹුණු ජලයේ අපිට කිසි වෙලාවක අඩිය පේන්නේ නැහැ. සහ ඒ ජලයේ තියෙන දේවල් කිසි දෙයක් හරියට පැහැදිලි නැහැ. ඒ වගේ තමයි මානසික ඒකාග්‍රතාවය කියන එක අර ඇත්ත දකින්න. අඩි කියන්නේ ටැංකිය මොන වගේද, ටැංකිය තියෙන්නේ මොනවද, ටැංකිය කොටින්ම මාළු කීයක් ඉන්නවද කියන එක පවා අපිට හරියට පේන්නේ සංසිඳිච්ච ටැංකියක. ඒ වගේ තමයි මේ ලෝකේ ප්‍රඥාව කියන්නේම ඇත්ත දැකීම. ප්‍රඥාවක් ඇති වෙන්න සංසිඳීමක් කියන එක, ඒකාග්‍රතාවය කියන එක අත්‍යවශ්‍යයි. එතකොට දැන් ඔය සීලයත් ඕනේ කියලා කියන්නත් ලොකු හේතු තියෙනවා. සීලයක හැම වෙලාවෙම සිද්ධ කරනවා සතියට උපකාරයක් සීලයෙන් සිද්ධත් කරනවා. සතියක් නැති සිතක් කියන්නේම ප්‍රඥාව වැඩෙන සිතක් නෙමෙයි. ප්‍රඥාවක් සොයාගෙන යන කෙනෙකුට ප්‍රඥාවකට එයාට අනුග්‍රහක මේ කාරණාවලින් තොරව කිසිම වෙලාවක ප්‍රඥාවක් උදා කරගන්න බෑ. ප්‍රඥාව කියලා කියන ඇත්ත දැන ගැනීම කියන එක යථාභූත ඥානය තමයි ප්‍රඥාවක් කියන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම, දැක ගැනීම. ඥානම් පස්සම්. මේ ලෝකේ ඇත්ත නොදන්නාකම කියන එක නිසා මිනිස්සු මුලාවටපත් වෙච්ච තැන දුෂ්ප්‍රඥකම හින්දා තමයි හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ වරුණ. කවුරු හරි කෙනෙකුගේ අපි හිතමුකෝ ඒ මනුස්සයා රාගය නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා, ද්වේෂය නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා, මෝහය නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා. ඒ හිරේ විලංගු වෙන මිනිස්සු ගැන හිතන්න. ඔය මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ තියෙන පීඩන ප්‍රශ්න ඔක්කොම ගත්තොත් එහෙම එක්ක රාගයක්, එක්ක ද්වේෂයක්, එක්ක මෝහයක්. අපිට මේ අත්අඩංගුවේ ඉන්නවනම් මොනහරි වරදකට ලක්වලා ගත්ත හිරකරුවෙක්. ඒ හිරකරුවෝ හිතන්න 10000ක් ඉන්නවනම් ඔය 10000ෙම ප්‍රශ්න තුනකට කඩලා වෙන් කරන්න පුළුවන්. එක්ක රාග ප්‍රශ්නයක්, එක්ක ද්වේෂ ප්‍රශ්නයක්, එක්ක මෝහ ප්‍රශ්නයක්, එක්ක මේකේ කීපයක්. හරිද? ඒ කැටගරි එකට සෑම වරදකරුවෙක් මොකක් හරි වරදක් කරලා ඉන්නවනම් වෙන් කරන්න පුළුවන්.
3: ඒ නෝ ඒ තුනෙන් තමයි හැදෙන්නේ.
2: ඕක ඇතුලේමයි තියෙන්නේ. එතකොට මේ කෙලෙස් තියෙන්නේ රාග ද්වේෂ මොහ තියෙන්නේ යථාභූත ඥානය කියන ඇත්ත දන්නේ නැතිකම නිසා. එතකොට ඇත්ත දන්නේ නැති තැන තමයි ඔය ටික ඔක්කොම ගොඩ නැගිලා තියෙන්නේ. ඇත්ත දැන ගැනීමටයි ප්‍රඥාව කියන්නේ. එහෙනම් ප්‍රඥාව නැති නිසා තමයි හිරගෙවල් තියෙන්නේ. ප්‍රඥාව නැති නිසා තමයි මිනි මැරෙන්නේ. ප්‍රඥාව නැති නිසා තමයි හොරු හැදෙන්නේ. ප්‍රඥාව නැති නිසා තමයි පවුල් කැඩෙන්නේ. මේ ඔය ඔක්කොම වැඩිකාම සේවන හැමදේම සිද්ධ වෙන්නේ. ප්‍රඥාව නැති තැන්වල තමයි බොරු කියවෙන්නේ. ප්‍රඥාව නැති තැන්වල තමයි බොන්නේ කරන්නේ හැම එකක්ම වෙන්නේ.
3: ඒ කියන්නේ අපි මේ මහා ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉන්නවා කිව්වට ඒකේ අගට ආවට පස්සේ
2: අවසාන බැලුවට ප්‍රඥාව නැතිකම. ඒ නිසයි මං කිව්වේ ලෝකේ හොයාගෙන යනනම් හොයාගෙන යන්න ඕන ප්‍රධාන දේ කරගන්න ඕනේ ප්‍රඥාව. මිනිස්සෙකුට වැඩේ තියෙන ඕකේ ප්‍රඥාව හොයන්නේ ප්‍රඥාවන්තයා.
3: ප්‍රඥාව හොයන්නේ
2: ප්‍රඥාවන්තයා.
3: ඒකින්ද වෙන්නේ අර දුස් ප්‍රඥාට නෙමෙයි මේක කියලා
2: කියන්නේ. මේක කියන්නේ ඒ කියන්නේ ප්‍රඥාව ගැන තේරෙන්නේවත් නැහැ ප්‍රඥාව නැති කෙනාට. මේක හරි පුදුම දෙයක්. ආලෝකය ගැන දන්නේ, ආලෝකය ගැන හොයන්නේ, ආලෝකය හොයන්නේ ආලෝකය ගැන දන්න
3: කෙනාන්නේ.
2: ඒක හොඳට හිතන්නකො. ආලෝකයක් දන්නේවත් නැති කෙනෙක් ඉන්නවා කියමු. එයා හොයයිද? ආලෝකයක් කියන එකක් දන්නේ.
3: දන්නේ නැහැ නේද? ඒක හොයන්න දෙයක්
2: නැහැ. එයා හොයන්න. එයා දන්නේ එකම දේ අඳුර.
3: ඒක තමන් දන්නේ නැහැ කියලා දන්නවා නම් ඒකත් වටිනවා කියලා කියන්නේ ඒ වගේම තමයි.
2: දන්නේ නැහැ කියලා දන්න එකක් දැන ගැනීමක් එතනත් යම්කිසි ප්‍රඥාව. හරිද? කොහොමත් මේ ලෝකේ යමෙක් සෝතාපන්නු නම් ඒ සෝතාපන්නුනේ දන්නේ නැති බව දන්නේ නැහැ කියලා දැනගත්ත කෙනා.
3: එහෙමයි.
2: හරිද? ඒ කියන්නේ එයාට දන්නේ නැති බව අවිද්‍යාව. දන්නේ නැහැ කියන්නේ අවිද්‍යාව.
3: ඒ කියන්නේ අවිද්‍යාව තියෙනවා අයි දන්නවා.
2: අවිද්‍යාව තමයි දන්නේ නැතිකම. දන්නේ නැති බව දන්නවා කියන්නේ අවිද්‍යාව ඉන්න බව දන්නවා කියන එක.
3: අවිද්‍යාවේ ඒ කියන්නේ යම් ප්‍රඥාවකුත් තියෙනවා.
2: ඉතින් ඒක ප්‍රඥාව.
3: ඒක මතු කරගන්න ඕන.
2: ඒක ප්‍රඥාවක්. එතකොට තමයි යා දන්නේ නැති බව දන්නා බවක් බවට හරවගන්නේ. දන්නා බව තමයි ප්‍රඥාව. එතකොට යා දැන් මෙහෙමයි හිතන්න මොනවා හරි විශයක් අපි උදාහරණයකට ගමු. ඒ විෂය ගැන දුරකතනෙකම දැන් ওই සමහරලාට ආච්චිලට ෆෝන් එකක් දෙනවා ගෙනල්ලා. ආච්චි වෙන බණ අහන්න මම ෆෝන් එකක් ගෙනා කියලා. අනේ පුතේ ඕවා ගැන මන් දන්නේ නැණි මෙලෝඩියක් කියනවා. ඇත්ත ෆෝන් එක ගත්තට ගත්ත ගමන් මෙලෝ හසරත් තේරෙන්නේ නැහැ. ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා. එහෙන් එබුවත් මොකක් හරි හැරෙනවා. මෙහෙන් එබුවත් මොකකට හරි යනවා. එකක් ඕපන් වෙනවා. එහෙ ඔබන්නත් බෑ, මෙහෙ ඔබන්න බෑ, අතෙන්ට ඇගිල්ල තියන්නත් බෑ, මෙතෙන්ට ඇගිල්ල තියන්නත් බෑ. ආච්චිර මේක නිකන් අමුතු ලෝකයක්.
3: හොඳ මේ ටච් එකක් අපිට ඉස්සෙල්ලාම අතර ගත්තට පස්සේ මේකෙන් කොතනින්ද පටන් ගන්න කියලා හිතන්න බෑ.
2: කියන්නේ ඔබන එකේ එහෙ යනවා, මෙහෙ යනවා, ලුණු සුද්ධ කරනවා වගේ.
3: ඒක අනිතික ඔබන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ.
2: දැන් ලුණු සුද්ධ කරනකොට හරිද? කොහේ යනවාද කියලා හිතාගන්න බැරි විදියට මේ ෆෝන් එකක් අතර දුන්නට පස්සේ මේක අඳුන් කුඳුන් වෙනවා. ඇත්තටම ෆෝන් එක ලෝකයක්නේ. ලෝකෙත් එක්කම සම්බන්ධ වෙනවානේ. ඊට පස්සේ දැන් ආච්චි මේ තමයි ෆේස්බුක්, මේ තමයි ටික්ටොක් කියලා දැන් ආච්චිට ටික්ටොක් එකක් හදලා දීලා ෆේස්බුක් එකක් හදලා දීලා මෙහෙම තමයි ආච්චි මේකට වීඩියෝ දාන්නේ. ආච්චි මේක මියුසික් එක මෙතනින් අරගෙන ඒකට පොඩ්ඩක් මෙහෙම ඩාන්ස් කරාට පස්සේ මෙන්න මේ බටන් එක කෙබුවම ඕක සෙන්ඩ් වෙනවා ආච්චි කියලා. ඕ ඔක්කොම මුගන්නලා දැන් බලන්න කොයි ටික්ටොක් වල ආච්චිලා
3: නටනවා.
2: හරි, එතකොට අර මේ මොන නටන ආච්චි? හරිද? මේ ලෝකෙ දැනගත්තේ නැති කාලයක් තියෙනවනේ මේ ෆෝන් එක ගැන. ෆෝන් එක ගැන කිසිම දෙයක් දන්නේ නැති. දැන් මම හොඳටම දන්න චරිත ඉන්නවා. ඒ ඇතැම් අයගේ ඔබට මම උදාහරණයක් කියන්නම්. අපේ මේ කාර්යාලීය කටයුතු වල කාලය තිස්ස අපිට සම්බන්ධ වෙච්ච මේ දුලික මිස් ඔබට මතකද? මේ එතුමියගේ පුතා ඉංජිනියර් කෙනෙක් විදිහට, දුව වෛද්‍යවරියක් විදිහට බොහොම මේ හොඳට ඉගෙනගත දරුව දෙන්නේ. එතකොට මේ මට එතුමිය කියනවා අපේ පුතාලා දුවලවත් අපිවත් නැති තරම් අපේ අම්මලා තාත්තලා තමයි වැඩියෙන්ම ෆේස්බුක් වල ඉන්නේ වැඩි වෙලාවක් දවසේ කියලා. එතකොට මේ දැන් ඒ කියන්නේ දවසේ වැඩිම වෙලාවක් මුණුබුරාලා සහ වර්තමානයේ ඉන්න මධ්‍යම තරුණ මට්ටමේ අයටත් වැඩි අර වයෝවෘද්ධ ගෙදර ඉන්න තාත්තා අම්මයි සම්පූර්ණ දවසම ඉගෙන අපේ පේජ් වල ටොප් ෆෑන්ලා. හරිද? දැන් මගෙත් ඇත්තටම ටොප් ෆෑන්ලා ගොඩක් ඉන්නවා. මේ පැනපොයි ඉන්නවා. හරිද? අවුරුදු 70 ගණන් වල එහෙම ඉන්නවා. ඇත්තටම දැන් පහුගිය දවස්වල අපේ කරුණාපාර දෙසට ආව අවුරුදු 80 ගානක ආච්චි කෙනෙක්, බලදී ආච්චි ටොප් ෆෑන් කෙනෙක්. හරි, හොද්දට දන්න හැමදේම දාන මේ විස්තර ඔක්කොම දන්නවා. මම පුදුම අප්ඩේට් නවා කියලා. ඉතින් අර එයාලා හිතන්නකො නොදන්න කාලයක් තිබ්බනේ කිසි දෙයක්. දැන් ওই නොදැනීම නැති උනේ කොයි වෙලාවේද? යම් වෙලාවක ඒගොල්ලෝ ওই ෆෝන් එක ගැන නොදැනීමක් තිබිච්ච එක නැති උනානේ කොතනින් හරි.
3: ඔව්, ෆෝන් එක ලැබුණා.
2: නැති උනේ මේ මොකක් ලැබීම නිසාද?
3: ෆෝන්
2: එක. ඒ කියන්නේ එයාට ලැබුණේ දැනීම.
3: දැනීම.
2: සරලයි කතාව. හරිද? නොදැනීම නැති උනේ
3: දැනීම
2: ලැබීමෙන්. කොතනකද හරි දැනීම ලැබීම කියන එකයි ඉලක්ක කරගත්. මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා දුන්නා. එහෙම ඒ ළමයි කියන එහෙම කරන්න, එහෙම කරන්න කියන ටික මෙයාගේ ඔළුවට යනකොට එයාට එන්නේ දැනීමක්.
3: දැනීම.
2: දැන් දැනීම ඔළුවට ආපු ගමන් ආපස්සට හැරලා බලමු. කොහෙ යකෝ මෙච්චර කල් තිබුණ නොදැනීම නැති වෙලා.
3: පෑනතරෙන් ගිහිල්ලේ.
2: නොදැනීම කියන එක නොදැනීම නැති වෙලා. මොකක් ආවමද?
3: දැනීම
2: කියන එක ආවම. වරුණ, ප්‍රඥාව කියන්නේ දැනීම දැක ගැනීම. දැනීමයි දැකීමයි කියන දෙකම ප්‍රඥාව. ඥානම් පස්සම්. ඔය ප්‍රඥාව එනකොට එනකොට තමයි නොදැනීම කියන අර රාගදේශ මොහොලට හේතු වෙන යථාභූත ඥානෙ නැතිකම අවිද්‍යාව කියනක නැති වෙලා යන්නේ.
3: දැන් ඔතන මේ තව ටිකක් පැහැදිලි කරගන්න ඕන මට. දැන් දැනීම දැකීම. දැනීම තුලද දැනුම ලැබෙන්නේ. දැනුමින් සන්නද්ද අය ප්‍රඥාවෙන් හීන වැඩ කරනවානේ.
2: ඔබ හොඳම පොයින්ට් එකකට ආවේ වරුණ. දැනීම කියන එකයි, කියන්නේ දැනගන්නවා කියන එක කියලා කියමුකෝ. දැනගන්නවා, දැකීම කියන එකට කියමු දැකගන්නවා. එතකොට දෙයක් දැනගන්නවා කියන එකයි දැකගන්නවා කියන එකයි ගත්තම මම වරුණට කියනවා, වරුණ මේ අන්නර අතන මොහොදේ මේ පොඩ්ඩක් අර කොට එක ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා එකේ යටට ගියාට පස්සේ තියෙනවා මේ නිල් කහ රතු සුදු තැඹිලි තියෙන ගල් මලක් තියෙනවා. කෙලින්ම ආයි බෞද්ධ කුටිය පාට ටික මාර ලස්සනයි ගල් මල. දැන් වරුණ තාම ඒක දැකලා නැහැ. ඒ ඒක පියවිය හැට දැකලත් නැහැ. වීඩියෝ එකකින් ෆොටෝ එකකින් දැකලත් නැහැ. හැබැයි වරුණට තියෙන දැකීමක්ද මේ මොහොතේ දැනීම දැන ගැනීමක්ද? දැන් දැනගත්තා. හරිද? මෙහෙම මලක් ගල් මලක් තියෙනවා කියලා දැනගත්තා. එතකොට ඕක දැනගත්තට තාමත් තියනවද නැද්ද කියලා සැක තියෙන්න බැරිද?
3: තියෙනවා.
2: තියෙන්න පුළුවන්. තාම දැකගෙන නැහනේ. ඒ දැකගත්තට පස්සේ සැකේද?
3: එතකොට දන්නවනේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා.
2: දැන් දැකගත්ත ප්‍රත්‍යක්ෂයි. එතන මේ ඥානං කියලා කියන දැන ගැනීම කියන එක හැමතිස්සෙම පරිපූර්ණ නැහැ. ඕන මොහොතක සැක සහිතවයි ඉන්නේ.
3: එහෙමයි.
2: හරිද? ඒ නිසා පිරිහෙන කෙනෙක් වුණත් යමක් දැනගත්ත තැනක පිරිහීම තාම ඉතුරුව තියෙන්න පුළුවන්. හැබැයි ආ දැකගත්ත තැන යා සම්පූර්ණ එකෙන් නිදහස් වෙනවා ඒ පිරීමේ. ඔකට මම මෙහෙම කියන්නම්. අපි දන්නවා ප්‍රඥාව කොටස් කීපකින් කතා කරනවා. සුත්තමය ප්‍රඥා. ප්‍රඥාව ගැන කතා කරනකොට මේ ප්‍රඥා තුන කතා නොකරම බෑ. සුත්තමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. ඔන්න ප්‍රඥාවේ පියවර තුන. එතකොට දැන් මේකේ සුතමය ප්‍රඥා ගැන තමයි අපි කිව්වේ සුතානුග්‍රහිතා කියන එකෙන් අහන එකෙන් එන අනුග්‍රහය හරහා එන්නේ ඉස්සෙල්ලම මිනිස්සෙකුට සුතමය ප්‍රඥාව. කියන්නේ ඒකෙන් ශ්‍රවණය කරලා එන ප්‍රඥාව. එතකොට එන්නේ ඥානං. ශ්‍රවණයක් කරාට පස්සේ එන දැනීමෙන් තියෙන්නේ ඥානං. හැබැයි තාමත් මෙයා යම් මට්ටමකදී අපිට කියන්න පුළුවන් නොදන්නාකමකින් ටිකක් හරි අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැනගන්නකොට සුත්තමයේ වශයෙන් හරි දැනගන්නකොට ශ්‍රවණයෙන් හරි දැනගන්නකොට මෙහෙම එකක් දැන් නොදන්නවා කියන එකෙන් පොඩ්ඩක් හරි නිදහස් වෙලා අර මං කිව්ව පාට ටිකේ ගල්මල ගැන වරුණ දැනගන්නකොට මෙතෙක්කල් එහෙම ගල්මල තියෙනවා කියලා දන්නේ නැතුව හිටපු කෙනා දැන් දන්නා කෙනෙක් බවට හරිපත් වෙලා.
3: ඔව්.
2: කියන්නේ දැන් පොඩ්ඩක් හරි ඔයා නිදහස් වෙලා නොදන්නකමින්. හැබැයි ප්‍රත්‍යක්ෂ නැහැ කියන තැන ඉන්නවා සුතමේ ප්‍රඥාව තියෙන කෙනා. ඒතර චින්තාමේ ප්‍රඥා කියන්නේ මොකද්ද? චින්තාමේ ප්‍රඥා කියන්නේ ගල්මල සොයාගෙන යන මට්ටම වගේ. ඒ කරා යනවා. එතකොට පොඩි පොඩි පොඩි මෙහෙම ප්‍රශ්න තියෙනවා. අපි කියනවා ගල්මල ළඟට යනකොට ඔය ඔතනින් ගිහිල්ලා මෙන්න මෙතන පඩි පහක් තියෙනවා. ඒ පහ බැහැලා යන්න ඕනේ. ඒකෙන් ගියාට පස්සේ මෙන්න මෙතන බෝට්ටුවක් තියෙනවා. ඒ බෝට්ටුවේ ඉන්න මිනිස්සෙක් ඒ මිනිස්සයාට කිව්වට පස්සේ ආ ගිහිල්ලා අහවල තැනට එක්ක යනවා. ඔය පාරක් අපි කියන එක හොයාගෙන යනවා. දැන් ඔබ තාම ගල්මල දැකලා නැති වුණාට දැන් මේ කියපු මාර්ගය ඔස්සේ සොයාගෙන සොයාගෙන යනකොට දැන් ඔය කියන මාර්ග ලකුණු හැම දෙයක් එක්කම විශ්වාසය තහවුරු වෙවි යනවද නැද්ද? ආ මේ කියපු පඩි පහ තාවේ තියෙන්නේ. ආ මේ තියෙන බෝට්ටුව. ආ මේ ඉන්න මිනිස්සයා.
3: ඒක අපි වෙද්දු හොයාගෙන යන්නේ සමහරු කිව්වහම.
2: ඔව්. එතකොට දැන් චින්තාමය ප්‍රඥාවෙන් කරන්නේ තර අහපු එක මනස ඇතුලේ හාර එකඟ වෙච්ච සිතකින් ටිකින් ටික තහවුරු වෙවි යනවා. හරිද? ඒක ප්‍රත්‍යක්ෂ වෙන පාර කැපි කැපි යනවා චින්තාමය ප්‍රඥාවෙන්. ඒ කියන්නේ අර අහපු එක ඔස්සේ ටිකින් ටික මනස විමසමින් අවබෝධ කරගන්න යනවා. අවබෝධයේ යමින් අවසානයේ භාවනාවේ ප්‍රඥාව කියන්නේ දකින්න එක. ඒ අර අපි මෙතෙක්ුණේ දැනගන්න එක. ඔන්න දැන් දැක ගන්නවා භාවනාවේ ප්‍රඥාව. භාවනාමය කියන වචනේ අහනකොට කෙනෙක් හිතන්නේ මේ ඇස් දෙක පියාගෙන අත් දෙක මෙව කරගෙන
3: එරමිනිය
2: ගොතාගෙන ඉද්දි අවබෝධ වෙන එක කියලා නෑ. භාවනාවේ ප්‍රඥාව කියන්නේ ඕනම ඉරියව්වක මොන වැඩක් හරි කර කර ඉදි වෙන පුළුවන් සමාහිත සිතකින් දැක ගැනීම කියන එක. දැන් අපි ගමුකෝ ආනන්ද මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච ඉරියව්වක් ගැන පව ප්‍රශ්නයක් විදිහට කියනවනේ. හතර ඉරියව්වෙන් එක ඉරියව්වකවත් නෑ කියලා. ඇයි වාඩි වෙලා හිටපු උන්වහන්සේ ඇඳේ කකුල් දෙක උඩට අරගෙන සැතපෙන්න අර අපි දැන් ඇඳේ වාඩිලා ඉන්න කෙනා කකුල් දෙක උඩට ගනිමින් ඉන්න වෙලාවක් තියෙනවා. උඩට කකුල් දෙක
3: ට්‍රාන්ස්ෆර් වෙන
2: ඔසවාගෙන යන වෙලාව ගිහිල්ලා අපි ඊට පස්සේ හැදේ හාන්සි වෙන මොහොතක් තියෙනවනේ. එතකොට උන්වහන්සේ අර ආනන්දසංශේ මේ වාඩි වෙලා හිටපු මොහොත අතහැරලා මේ සැතපෙන මොහොතට තාම ගිහිල්ලා නැති අන්නර ඔසවාගෙන යනින් අතර රහත් වුණා.
3: උන්වහන්සේ පය පොළවේ තියාගෙන ඉන්නකොට රහත් නැහැ.
2: පුතජනයි.
3: පුතජන
2: නෙමෙයි සෝතාපන්නයි.
3: සෝතාපන්නයි. ඇඳේ කකුල තියෙනකොට අරහත්.
2: සැතපෙන කකුල් දෙක තියෙනකොට ඇඳේ අරහත්. සෝතාපන්න කෙනෙක් රහත් වෙන මොහොත ඒ කියන්නේ හිතන්න ඒ භාවනාවේ ප්‍රඥාව ආවේ. දැන් උන්වහන්සේ ඊට ටීකට කලින් මොනවද කර කර හිටියේ? සක්මන් මළුවල
3: ඇවිදයි.
2: සක්මනේ භාවනාවේනේ. භාවනා කරනවා පරයන්ක භාවනා සක්මන් භාවනා පරයන්ක භාවනා සක්මන් භාවනා භාවනාවේ ප්‍රඥාව ආවේ නැහැ. හරිද? ඒ කියන්නේ අරහත් ඵලයේ භාවනාවේ ප්‍රඥාව. නැත්නම් සෝතාපන්න ඵලෙදිත් උන්වහන්සේ භාවනාවේ ප්‍රඥාවක ඉන්නවා. එතකොට අර පරිපූර්ණ මං කියපු ප්‍රඥාව අසේක කරගන්න ප්‍රඥාව උන්වහන්සේට අර අච්චර භවනා කර ඉද්දි සක්මන් කර ඉද්දි ආවේ නැහැ. මෙන්න මේ ලෝක ඉරියව්වක් නැති මේ සතපෙන්න කියලා හිතලා ඇත්තට මෙතන උනේ අර දැඩිව ගත්ත කලබලකාරී දැන් ඕනේ කියන කලබලකාරී ඔය උදේ මේක ගන්න ඕනේ කියලා ඒ ආපු කලබල චින්තනයක් එක්ක එතන සතිය නැතිකමත් එන. කියන්නේ සතිය නැති වෙලා ඕක අර කියනවා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය කියන එක නැති වෙලා උන්වහන්සේට එතෙන්දී වීරිය අධික වෙලා එතකොට වීරිය අධික වීම තුල වෙන්නේ අර නිකන් බෙහෙත් වැඩියෙන් ගත්තා වගේ. දැන් අධිමාත්‍රයකට බෙහෙත් ගත්තොත් මොකද වෙන්නේ?
3: මත් වෙනවනේ.
2: ඒ කියන්නේ බේතෙන් වෙන දේ වෙනවද?
3: නෑ.
2: බේතක් අධිමාත්‍රයට ගත්තම දැන් බේතක් කියන්නේ මනුස්සගේ ජීවිතේ රකින්න එකක්ද විනාශ කරන එකක්ද?
3: රකින්න
2: එක. හැබැයි බේත අධිමාත්‍ර අරගත්තොත් එimhe ජීවිතේ විනාශ කරන්න බැරිද? අන්න ඒ වගේ තමයි මේ සතිය ඇරෙන්න අනිත් ධර්මවල. වීරිය, සමාධිය, ප්‍රඥාව සහ ශ්‍රද්ධාව කියන හැම ධර්මයක්ම අධික මාත්‍රා ගත්තොත් එහෙම වෙන්නේ ඒකේ ගුණේ නැති වෙලා යනවා කියලින්ම අර බේත වගේ.
3: දැන් වීරියදී එහෙම අධික වීරියක් වඩලා එහෙම උන් නැති අවස්ථා අපි අහලා තියෙනවා. එතකොට ওই ප්‍රඥාවේදී
2: ප්‍රඥාවත් අධි මාත්‍රා ගියොත් කෙලින්ම අටුවාවෙම කියනවා බෙහෙත් වැඩියෙන් ගත්තා වගේ. ප්‍රඥා අධි මාත්‍රා ගියාම වෙන තැන තමයි.
3: ඒ
2: කියන්නේ මේකේ හැම තිස්සෙම තරාදියක වගේ තියෙනවා දෙපැත්තක්. හරිද? මේක හරි ලස්සන කතාවක්. ඒ කියන්නේ තරාදියේ තැටි දෙකේ එක තැටියක් පාත ගියොත් අනිත් තැටි උඩ යනවාමද නැත්ද?
3: යනවාමනේ.
2: ඈ දෙකම පාත් වෙනවද?
3: නෑනේ.
2: දෙකම උඩ යනවද?
3: නෑනේ.
2: සීසෝ එක වගේ තමයි. හරි. එතකොට මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන දෙන්න තැටි දෙකේ ඉන්නේ. හොඳද? අනිත් පැත්තෙන් වීරියයි සමාධියයි කියන දෙන්න තැටි දෙකේ ඉන්නේ.
3: හා.
2: එතකොට මේක එක තැටියක් ඕව ගියොත් බර වුණොත් හානිය අනිත් එක්කෙනා අව වෙනවා. එක්කෙනෙක් අති වෙද්දි අනිත් එක්කෙනා අව වෙනවා. එක්කෙනෙක් වැඩි වෙද්දි අනිත් එක්කෙනා අඩු වෙනවා.
3: ඒකෙන් ශ්‍රද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව මොට වෙනවද?
2: අනිවාර්යෙන්. ඒ දෙකම ප්‍රශ්නයක්. හරිද? ඔකට උදාහරණමට කියත හැකි. උදාහරණම කියන්න වර්තමානයේ අත්දකින. ඒ කියන්නේ මේකේ කතාවම මෙච්චරයි. වැඩි වුණා කියනකොට වැඩි වුණේ ශ්‍රද්ධාව නෙමෙයි. දැන් වැඩි වුණොත් ඒකේ ගුණය නැති වෙනවා. හරියට අර බේත වැඩි වුණාම බේතක් නෙමෙයි වගේ, ශ්‍රද්ධාව වැඩි වුණොත් ශ්‍රද්ධාව නෙමෙයි, ප්‍රඥාව වැඩි වුණොත් ප්‍රඥාව නෙමෙයි. වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ඕක තේරුම් ගන්න ඕනේ. නැත්තම් කටියදයි ආ ඒ කියන්නේ ඕනට වඩා ශ්‍රද්ධාව වඩන්න එපාද, ඕනට වඩා ප්‍රඥාව වඩන්න එපාද කියලා වැරදියට ගන්න පුළුවන්. මේ කියන්නේ ඕනවට වැඩි කතාවක් නෙමෙයි.
3: මේකෙන් කියන්නේ සියලු මාරුවට බේර ගන්න ඕන කතාවක් කියන.
2: මාව ඇදලා ගෙනල්ලා දැම්මේ හරි අමාරු තැනක. මොකද හේතුව මේ මේ පැයකට වැඩි කතා කරන්න ඕන මාතෘකාව තියෙන්නේ මේ පොඩි කාලයක් ඇතුළත කරන. මේකයි මේ අන්බැලන්ස් ප්‍රශ්නයක් තියෙනවා මේකේ. හරිද? ඒ කියන්නේ අපි ශ්‍රද්ධාව ප්‍රඥාව මාතෘකාව ප්‍රඥාව ඕව ගියාට පස්සේ මේක අදි වුණාට පස්සේ මේක ඉක්මවා ගියාට පස්සේ ඒකෙදි කියනවා ප්‍රඥාව බෙහෙත් වැඩියෙන් ගත්තා වගේ මේකේ ප්‍රඥාව කියන එකේ තියෙන ගුණාත්මක බව නැති වෙලා අනිත් පැත්තෙන් අර තරාදී එහා පැත්තේ තියෙන ශ්‍රද්ධාව අඩු වෙලා ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දැන් ශ්‍රද්ධාව අඩු වෙනවානේ. ඒ ඒ කියන්නේ මේකයි කතාව. ඔන්න අපි ඥානං කියන එකේ අපිට පළවෙනිම ශ්‍රද්ධාව වෙන මේ ප්‍රඥාව

0: ප්‍රඥාව කියන එක හරහා ඒක ඕව යනකොට ශ්‍රද්ධාව අරපැත්තෙන් අඩු වෙනවනේ. ඒ අඩු වෙනවා කියන්නේ මෙච්චරයි. මං දැන් ඒකක් දන්නවා, මං දැන් ඒකක් දන්නවා, මං දැන් ඒකක් දන්නවා කියලා එනවා මාන්නය. හරිද? ඒ මාන්නයවට පස්සේ මං දැන් මහ ලොකු කෙරුමක් කියන ඔළුවට ගහනවා.
1: හම් වෙලා තියෙනවා දැන් මේ සමහර ඔය අභිධර්මය සපත්තහණයට යඹුරු අය ශ්‍රද්ධාව වැඩන්නේ නැහැ කියලා කියන.
0: ඉන්නකො ඔක ශ්‍රද්ධාව වැඩන්නේ නැහැට වඩා උතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මං ඔක මෙහෙම කියන්නම්. ගුරුවරයා සහ ගෝලයා අපි කියමු එහෙම. එක අපි සූත්‍ර 18000 කියලා අරගමු. ඔන්න දැන් සූත්‍ර 18000 ගැන සුතමේ ප්‍රඥාව ඇති කරගන්න කෙනෙක් එනවා. තාම එක සූත්‍රයක්වත් දන්නේ නැහැ. මේ උදාහරණ හොද්දට ඔළුවට ගන්න. තාම එක සූත්‍රයක්වත් දන්නේ නැහැ. හැබැයි දැන් යාගේ ගුරුවරයා සූත්‍ර 18000ම ඉගෙනගෙන තියෙනවා. අපි දැන් මෙතෙන්දි ගමු සුතමේ ප්‍රඥාවෙන් ගුරුවරයා 18000ක් දන්නවා. ගෝලයා තාම එකක්වත් දන්නේ නැහැ. දැන් මේ දෙන්නගේ ගෝලයාගේ ඔළුවේ දැන් මිම්ම තියෙන්නේ මෙයා මයින්නවා දැන්. ගුරුවරයා 18000ක් උඩින් ඉන්නවා. මෙයා ඉන්නේ කොතනද? බිඳුවේ.
1: බිඳුවේ.
0: ඊට පස්සේ දැන් මෙයා සූත්‍ර 1000ක් ඉගෙන ගන්නවා. දැන් ගුරුවරයා මෙයාට වඩා මේ පරතරයේ තියෙන්නේ 18000ක පරතරයේද 10000ක පරතරයේද? 10000යි. ඒ කියන්නේ ඒක එන්නේ මම දැන් 1000ක් දන්නවා කිව්වම. මං දැන් 1000ක් දන්නවා කියලා අරගත්තම ගුරුවරයා මට වඩා තව 10000යි දන්නේ. මම 1000ක් දන්නවා. මම 18000න් 1000යි, අරයා 18000න් දැන් 10000යි. මට වඩා.
1: මට වඩා.
0: හරිද? ඊට පස්සේ මෙයා හුඟිලා 5000ක් ඉගෙන ගන්නවා. දැන් මොක වෙන්නේ? මම 5000ක් දන්නවා කියන තැනට ආපු ගම
1: 13ක්
0: වෙනවා. ගුරුවරයා මට වඩා දැන් දන්නේ 13000යි. ඊට පස්සේ දැන් තව ඌව ගිහිල්ලා මම 10ක් 10000ක් දැන් දැනගන්නවා. එතකොට දැන් මොකද වෙන්නේ? අපි අරකේ භාගෙ ගමුකෝ 18000යි. 18000යි භාගෙ 9000 ගන්න. හරිද? එතකොට දැන් ඔන්න 9000ක් ඉගෙන ගත්ත ගම ගුරුවරයා 18000ක් දන්නවා, මම 9000ක් දන්නවා. ඒ කියන්නේ මට වඩා ගුරුවරයා දන්නේ තව භාගයක්. හරිද? දැන් නිකන් ගුරුවරයාව නිකන් මැදකට බැලන්ස් කරන තැනකට ඇවිල්ලා මට වඩා තව භාගයයි දන්නේ. මන් දන්න තරම වගේ තව එක ගුණයයි ගුරුවරයා දන්නේ 50-50 වගේ. හරිද? මේ මට වඩා දන්න ටික සහ මම දන්න ටික ගත්තම මං 50%ක් දන්නවා. ඒ තව 50%ක් මම දන්නේ නැහැ ගුරුවරයාගේ පැත්තෙන්. ওই ටික. ඔහොම ගිහිල්ලා මෙයක් 18000ම දැනගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගුරුවරයාත් දන්නේ 18000යි
1: සමයි.
0: මන් දන්නේ 18000යි. දැන් එයා දන්න ඔක්කොම මාත් දන්නවා. කියන දැන් සම්මතනට ඔලුවට එනවා. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ අර ගුරුවරයා දැන් ගුරුවරයාට ශ්‍රද්ධාව කියලා දැන්ට දාමු උදාහරණයකට. හරිද? ගුරුවරයාගේ ශ්‍රද්ධාව කියන මානසිකත්වය ඇතුලේ අර අඩුවේවි ලිමිට් එක කැඩෙන්න අඩුවෙන්න. ඒ කියන්නේ මම දන්නවා කියන මාන්නෙන් එන්න. හරිද? අර පැත්තෙන් ශ්‍රද්ධාවේ තියෙන ගෞරවය අඩු කරගන්නවා. තව මෙච්චරයි දන්නේ, ඒ ඊට වඩා මෙච්චරයි දන්නේ කියලා ශ්‍රද්ධාව හීන වෙවි, ප්‍රඥාව බර වෙවි. හරිද? මේකේ අන්තිමට අදිමාන්නයක් එනවා. මම දැන් දන්නවා කියන එකයි, අපි දැන් සමයි කියන එකයි. හරිද? බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ඔන්නොතෙන්ට ඇවිල්ලා වර්තමානයේ ඔය වගේ දැනුමෙන් සන්නද්ධ වෙන්න ගිහිල්ලා අවසානයේ ඒ භාග්‍යවත් අරහත් මහා මුනීන්ද්‍රයෙක් මමත් කියලා හැදිච්ච චරිත නැද්ද?
1: තියෙනවා.
0: මුනීන්ද්‍ර කියනකොට තේරෙන්නේ නේද? ඒ භාග්‍යවත් අරහත් මුනීන්ද්‍ර කියන තැනට ලැජ්ජ බයක් නැතුව මමත් සම්මා සම්බුද්ධ කියන තැනට දැන් ඇවිල්ලා.
1: බුදුහාමුදුරුවෝ අපි එකයි කියලා
0: මට එකයි කියන තැනට. හොඳද? ඊට පස්සේ ගලපනවා මේ බුදුහාඳුරන්ටත් ඔය සමාජය ඕන තරම් එවම් බැන්න, අපිටත් ඔය බයිනවා, එයත් එකයි මාත් එකයි කිය අර පුළුවන් තරම් බලනවා තමන්ගේ තියෙන දුර්වල ලක්ෂණ සහ බුදුහාමුදුරුවන්ගෙත් ඕවා තිබ්බා. බුදුහාමුදුරන්ටත් ඕ වගේ මේ ඕන තරම් අර මෙහෙම කිව්වා. බුදුහාමුදුරුවන්ටත් ප්‍රශ්න ඕ වගේ ආවා කියලා හැම තැනකම බලනවා මමයි උන්වහන්සේ අපි එකයි කියලා ගලපන්න. හරිද?
1: අපි ඔක්කොම ටික ප්‍රශ්න තමයි මේ තියෙන්නේ.
0: වරුණ ඕක එන්නේ අර ප්‍රඥාව කියන එක ගන්න ගිහිල්ලා සුතමේ ප්‍රඥාවෙන්. චින්තාමය ප්‍රඥාවක් නැහැ, භාවනාමය ප්‍රඥාවක් නැහැ, සුතමේ ප්‍රඥාව දැනීම කෙනෙක් ඕව ගිහිල්ලා අන්තිමට ශ්‍රද්ධාව කියන එක හීනම වෙලා. හරිද? ඒක හීනෝනේ අර මම දන්නවා කිය කී ඇවිල්ලා. ඕකට බුදුරජාණන්සේ බේතක් කියනවා, තුලණය කරන්න කියනවා. තුලණය කරනවා කියන එක කීටාගිරි සූත්‍රය තියෙනවා. මම මේ කියන එක සූත්‍ර වල සහිතයි ඈ. මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රය මේ ඉන්ද්‍රිය තුලණය කිරීම ගැන හරි ලස්සනට උගන්වනවා. ඔන්න ඔය සූත්‍රයේ ලස්සන වචනයක් කියනවා. අහං නජානාමි භගවා ජානාති කියලා හිතන්නේ කියනවා. මම දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ දන්නේ. මොකද

0: මේ වචන තේරුම මම දන්නේ භාග්‍යතුන්හන්සේ දන්නේ. ඒ කියන්නේ අපි හිතමු මම සූත්‍ර 18000න් පංචපාදානස්කන්ධ ගැන සූත්‍ර 100ක් ඉගෙන ගත්තා. අපි 1000ක් ගමුකෝ. පංචපාදානස්කන්ධ ගැන සූත්‍ර 1000ක් ඉගෙන ගත්තා. මේ 1000 ඉගෙන ගත්තට පස්සේ ජීවිතේට දැනගෙන හිටපො නැති පංචපාදානස්කන්ධ ගැන මහා විස්තර තොගයක් දැන් මේ සූත්‍ර 1000න් ඉගෙන ගත්තා. දැන් මොකද දන්නවද එයා හිතන්නේ? අහං නජානාම්. මම දන්නේ භගවාජානත්. ඒ කියන්නේ මේක හරියට රසතන අර 1000ක විස්තර ටික දැනගන්නකොට තමන්ට ඔලුවට එන්නුනේ යකෝ මිත්‍රකල් මම මේව දන්නේ නෑනේ. ඔව්. ඒ කියන්නේ මම දැන් 1000 දන්නවා කියන එක නෙමෙයි ගන්නෙ. මිත්‍ර කාලයක් මේ 1000 දැනගෙන හිටියේ නෑනේ කියන එක.
1: හමුදුර දැනගෙන.
0: ඒ කියන්නේ මම දැනගෙන හිටියේ නෑ කියන එක තමන්ගේ පිටිපස්සටයි දුවන්නේ. කියන්නේ අර මම දන්නවා කියන්නේ ඉස්සරහට දුවනවා. මම දන්නේ නෑ කියන්නේ මෙතෙක් කල් දන්නේ නෑ කියන එක. අලුතෙන් දෙයක් දැනගන්න ඒ අලුත් දේ ගැන එන්න ඕනේ හැඟීමක්. මම ඕක ගැන මෙච්චර කල් දන්නේ නැහෙනේ. ඒ කියන්නේ මම මේ මහලකොට දන්නවා කියලා හිතා හිටියට අද වෙනකම් මම ඕක දන්නෙත් නැහෙනේ. ඔන්න තව අලුතෙන් දෙයක් දැනගන්නවා. එතකොට හිතනවා අද වෙනකම් මම ඕක ගැන මෙලෝ හසරක් දැනන් හිටියෙත් නැහෙනේ. ඒ හැම එකම අනිත් පැත්තට හරවනවා බුදුරජාණන්සේට. දියනේ බුදුරජාණන්සේ ඒකත් අවබෝධ කරලානේ. බුදුරජාණන්සේ ඒකත් දැනගෙන දැන් හිතන්න ඔන්න කෙනෙක් පට්ටාන ඉගෙන ගන්නවා. එතකොට දැන් ඔය මේ කතාව තමයි වරුණ බලන්න අභිධර්මයේ උගන්නන ගුරුවරු හාමුදුරුවරු පවා ගොඩාක් අය පිරිහිච්ච තැන් තියෙනවා. හරිද? සමහර හාමුදුරුවරු අභිධර්මයේ උගන්නන්න ගිහිල්ලා පිරිහිලා අධර්මයේ කියන තැනට වැටිච්ච අය ඉන්නවා. හොඳද? අපි මුලදීම බලන්නකෝ සමහර හාමුදුරුවරු හිටිය. හැබැයි වර්තමානයේ හොඳට විනයත් ඇතුව අභිධර්ම උගන්නන හොඳ පින්වන්ත ස්වාමීන්වහන්සලාත් ඉන්නවා. ඒ ශ්‍රද්ධාව ඇතුව. මේක ශ්‍රද්ධාවත් එක වියොත් අරදින්නේ
1: නැහැ. එහෙමයි.
0: හරිද? නැත්තම් පිරිහිලා යනවා. තමහලට අභිධර්ම උගන්නපු ස්වාමීන්වහන්සලා සිවුරු ඇරලා ගිය පෝස්ටා තියෙනවා ඔබට මතක ඇති. මේ ගොඩාක් තැන්වල මේ මම දන්නවා කියන එක ආවට පස්සේ වරුණ ඔතන ඔය ප්‍රශ්නේ එන්නේ. ඒ නිසාමයි බුදුරජාණන්සේ අහං නජානාමි කියලා ප්‍රඥාව එන්න එන්න තමන්ගේ පැත්තෙන් ඒ අලුතෙන් දැනගත් එක හිතන්න මම නිකන් පට්ටානේ අපි හිතමු යම් කිසි මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ගැන මොකක් හරි තමන් දැනගන්නව මොනවා හරි මේ ප්‍රත්‍යයක් ගැන හරිද නිකන් ආරම්මන ප්‍රත්‍යක දැන් මේ කිසියම් මුකුත් ඉගෙනගෙන නැති මිනිසෙකුට ආරම්මන ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා නිකන් ඇහුවොත් එහෙම දන්නේ නෑ
1: නේද
0: හරිද හැබැයි ආරම්මන ප්‍රත්‍ය ගැන ඔන්න දේශන අහලා අපි හිතමු ඊයේ හිටපු මිනිස්සයා ඊයේ ඉඳලා අද වෙනකන් දවසම ඊයේ සිට අද දක්වාම ආරම්මන ප්‍රත්‍ය ගැන බණ අහන දිගටම මෙන්න දැන් අද වෙනකොට මේ මිනිස්සයා සම්පූර්ණ ආරම්මන ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා ලස්සන්ට පැහැදිලි ඔළුවේ දැන් මොකද එන්නේ මම දැන් ආරම්මන ප්‍රත්‍ය දන්නවා කියන තැනට නෙමෙයි යන්න ඕනේ මම දන්නේ නැහැ කියන තැනට මම මෙච්චර කල් මේ ටික දැනන් හිටියේ නැණ කියලා එතකොට තමයි දැන් එයාට ඊයේ මම බුදුරජාණන් වහන්සේ ගැන දන්නවට වඩා අද මම දන්න බුදුරජාණන් වහන්සේ ඊට වඩා උඩ
1: ගෞරවේ වැඩි
0: වෙන්නේ. ඒයි වැඩි වෙලා. ඒ කියන්නේ මම ඊයේ දන්න බුදුරජාණන් වහන්සේගේ ආරම්මන ප්‍රත්‍යකන අවබෝධයක් මන් දරන් හිටියේ. ඒ බුදුරජාණන් වහන්සේගේ දැන් මං අද දන්නවා ඒ බුදුරජාණන් වහන්සේට මේ විදිය ආරම්මන ප්‍රත්‍යකන අවබෝධයක් තියෙනවා කියලා. ඒ කියන්නේ දැනුම හරවන්නේ මන් දන්නවා කියන එකට නෙවෙයි බුදුරජාණන් වහන්සේ දන්නවා කියන එකට. ඒතර වෙන්නේ මොකද්ද? ප්‍රඥාවෙත ඇටියයි ශ්‍රද්ධාවෙත ඇටියයි බැලන්ස් වෙනවා.
1: මට හිතෙන්නේ දැන් අර ඔබ වහන්සේ කියපෝ නොගැලපීම් හැමුවේ මමයි බුදුහාමුදුරේ ඔක්කොම එකයි කියන තැනට ඒ කියන්නේ ඔය කියන විදිහට ඒ බුදුරජාණන් වහන්සේ ගැන එහෙම ගෞරවයක් සහ උන්වහන්සේ ගැන දැනගෙනම නැහැ.
0: දන්නේ නැහැ. ඒකනේ දැන් සමකර කර ගිහිල්ලානේ ඔතන. උන්වහන්සේ දැන්න ටික දැන් මාත් දන්නවා වගේ දැන්ට යනවානේ. හරිද? ඕක තමන්ගේ කල් ධර්මය උගන්නපු ගුරුවරයා සහ සාස්ෘණහන්සේලා සියලු දෙනා කෙරෙහිම එන්න ඕනේ අතනින්. ඒ කියන්නේ අනේ දැන් අපි ගුරුවරයා කෙරෙහි උනත් එන්න ඕනේ. සමහරවිට ගුරුවරයා දන්න සමස්ත දැනුම මන් දැනගත්තා කියමුකෝ. මේ එතකොට එන්න ඕනේ මම උන්වහන්සේ ওই ටික මට කියලා දුන්නේ නැත්තම් මන් දන්නවද ඔවා? උන්වහන්සේ මට මේ ටික කියලා දුන්නේ. අපි තුමු ගුරුවරයා ඉක්මවා ගියා කෙනෙක්. ගුරුවරයාට වඩා දෙයක් දැන් මෙයා ඉගෙන ගත්තා. හැබැයි එතකොට හිතන්න ඕන දේ. දැන් මම මගේ මොන්ටිසෝරි ටීචර් ගැන කියන්නේ. මගේ මොන්ටිසෝරි ටීචර්ට වැඩිය මම අද ධර්මයේ දන්නවා ඇති. හැබැයි මං හැමතිස්සෙම හිතනවා මගේ මොන්ටිසෝරි ටීචර් ආයන්න මට උගන්වන්න කලේ මං ওই ටික දන්නේ නැහෙනි. හරි. එයා මට ওই ටික ඉගෙනුවේ නැත්තම් මං කොහොමද මේවා කියවන්නේ? මං අද සූත්‍රයක් කියවද්දී ඕකේ වචන ටික ඉගෙන ගන්න එක පිටිපස්සේ මට අර ගුරුවරයාගේ උදව් වෙන්නේ මම අද මේ සූත්‍ර ටික ඔක්කොම කියවන්නේ. හරිද? එතකොට අර ශ්‍රද්ධාව කියන එක ගුරුවරයා කෙරෙහි සාසෘණහංශ කෙරෙහි රකින්න තමන්ගේ දැනුම කොච්චර පිරුණත් බැලන්ස් කිරෙල්ලක් කියන එකක් කරන්න තියෙනවා. මේ හරි තරාදියක් වගේ කතාවක්. හරිද? ඒ නිසා
1: හරි සුන්දරයි මේක.
0: අනිවාර්යෙන් ප්‍රඥාව ඕව ගිහිල්ලා ඕ බෙහෙත් ඩෝස් එක ඕව ගියා වගේ. හරිද? ඩෝස් එක ඕව ගිය ගමන් මල. හරිද? ඒ වගේ මැරිච්ච මලකුණු ඉන්නවා අයියාත ජීවත් වෙන නිකන් පණ තියනවා වගේ හිතාගෙන. හරිද? නිල්බත් කකා ඉන්නවා සමහර වෙලාවට හිතාගෙන ඉන්නේ මහා මොණීන්ද්‍ර මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධලු. හරිද? සම්මා සම්බුද්ධ කියාගෙන මිනිස්සු ලැජ්ජ නැතුව අරහෙම කියනකොට සමහරලාවට මේ පොලි දැන් මට මේ කරුණාපාරාදීසේ වැඩසටහන් පටන් අරගෙන අපි යනකොට මට මේ ගෞතම බුද්ධ කියලා කතා කරපු කමෙන්ට්ස් එනවා. මන්ට අග්ගාල එක දැක්ක ගමන් මේ රිප්ලයි එකක් දානවා. අනේ පුතේ ඉන්නේ සාසුරුණහසේ ලෙකනමයි ජීවිතේට මේ වචනේ මටවත් කිසි ශ්‍රාවකයෙකුටවත් පැවිදි හෝ ගිහි හෝ කිසිඳු ශ්‍රාවකයෙකුට කොච්චර පැහැදීමාවක් ඒ බුද්ධ කියන වචනේ ආමන්ත්‍රණය කරන්න එපා. හරිද? බුද්ධ කියන වචනේ අපිට ආමන්ත්‍රණය කරන්න ඉන්නේ තථාගතයන් වහන්සේ. හරිද? ඔය ශ්‍රාවක බුද්ධ කියන වචන කතා කරගෙන ගියාට බුද්ධ කියන වචනේ සමහර ඕකට කැරකෙලා මේ ෂේප් එකේ එන්නේ කොහෙන්ද දන්නවද? බුද්ධ කියන්නේ අවබෝධය. ඒ නිසා කාටත් අවබෝධය આવොත් ඒගොල්ලෝ ඔක්කොම බුද්ධ. ඒ නිසා
1: කියන අයත් ඉන්නවනේ.
0: කියන එතනින් තමයි එන්නේ. ඒ නිසා අවබෝධයකට පත් වුණා නම් අපි හැමෝම බුද්ධ නිසා ඔබට මේ දහම දෙන ඔබට මේ ඔක්කොම කියලා දෙන මම අවබෝධ කරලා ඉන්නේ. ඒ නිසා මම බුද්ධ කියන තැන කියලා මිනිස්සුන්ගෙන් ලැජ්ජ නැතුව බුද්ධ කියන එක කියව ගන්නවා. ඊට පස්සේ අර අහන ඔක්කොම ඔබ වහන්සේ බුද්ධ බුද්ධ කියලා වඳින්න ගන්නවා. එතකොට දන්නේම නැතුව අං ඇවිල්ලා පිරිහිලා විනාශම වෙලා අන්බැලන්ස් වෙලා ඕවර්ඩෝස් ගිහිල්ලා මැරිලාම යනවා. විශාසනේ මැරිච්ච චරිත වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රඥාව හොයාගෙන යනකොට
1: ඒ කියන්නේ එක පැත්තකින් ප්‍රඥාව අර ඕනම වගේම හරි භයානක පැත්තකුත් තියෙනවා.
0: ඔව් දැන් අර ආනන්ද හඳුරන්ගේ වීරියෝ මේ ඕවර්ඩෝස් ගියේ මේ කියන ඩෝසක ගිහිල්ලා වැඩියෙන් ගියේ කියන ඔකාවේ. ඒකෙත් එහෙමම තමයි. කියන්නේ සමාධිය තැටියයි මේ වීරිය තැටියයි දෙක බැලන්ස් එකේ තියෙන ඕන එකක්. ඒ කියන්නේ දැන් සමාධ හිතන්නක වීරිය ඕවර්ඩ් ගියොත් එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? කලබලයක්. වීරිය වැඩි වුණාම බලන්න සමහර වෙලාවට මේ
1: ප්‍රශ්නෙකුත් ලියාගත්ත ඒකම අපි හඳුනනේ. ඒ කියන්නේ කලබලය වැඩි වුණාට පස්සේ සතිය නැති වෙනවා.
0: අනිවාර්යෙන් සතිය ඇති තැන කලබලේ නැහැ. සතිය නැත්තම් දැන් ඕක අහන්නේ කලබලේ අහම සතිය නැති වෙනවද කියලා. මම ඕක නිවැරදි කරනවා කියලා එන්න ඕනේ සතිය නැති නිසා එන්නේ කලබලේ
1: කියලා.
0: හරිද? ඒ කියන්නේ සතිය තමයි දැන් අර තරාදී උත්තර කටුව. අර ඔබ දැකලා ඇති මේ මුදලාලිලා මේ පැටි දෙක දිහා බලන්නේ බඩු කිරනකොට. ඕක පරණ තරාදී දැකපුවායි තමයි මේ දන්නේ. අර අර කොහු නූල ගැට ගහලා ඒ කාලේ සීනි මේ ගොට්ට ගහලා සීනි ටික දාලා ඒ කාලේ මතකද?
1: තෙල් කරලා නෙමෙයි බඳලා දින කාලේ.
0: ඔව් මේ පැත්තකින් පඩිය දානවා එක තැටියකට අනිත් පැත්තට සීනි දානවා.
1: ඔව් ආග බැලුවත් තත තියෙනවා.
0: ගොට්ටට සීනි දානවා. මුදලාලි ගොට්ටට සීනි අඩු කරනවා වැඩි කරනවා ගොට්ට දිහා බලන්නේවත්. හරි. මෙහෙන් ගන්නවා එහෙන් අඩු කරනවා බලන් ඉන්නේ කොහේද මැද.
1: ඒ
0: මැද කට්ට තමයි සතිය. එතකොට මේ සතිය නැති තැන තමයි හැම එකම අන්බැලන්ස් වෙන්නේ.
1: ඒ කියන්නේ සතිය බැලන්ස් කරගන්න ඕන.
0: ඒ සතියේ නුයි බැලන්ස් කරන්න. ඒක හැම තැනම ඕව යන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඕව යන්න ඕනේ එකක් තියෙනවා. ඒ තමයි සතිය.
1: සතිය
0: කොච්චර ඕව ගියත්
1: ප්‍රශ්නයක් නැහැ.
0: ධර්මයේ කියන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඕව තියෙන ඕන එකක්. ඒ කියන්නේ මේ ශාසනයේ කෙනෙකුට මේ ගුණධර්ම වඩද්දී ඕව යන්න ඕනේ එකයි.
1: සතිය
0: විතරයි. වෙන එකක්වත් ඕ යන්න බැරි. ඒවට අනිත් පැත්තේ ප්‍රතිවිරුද්ධ තව එකක් බැලන්ස් වෙන්න තියෙන හින්දා දැන් වීරිය ඕව ගියාම වෙන්නේ කලබලයක් එනවා. ආනන්ද හාමුදුරන්ටනේ වීරිය ඕව ගියා. ඒ කියන්නේ කලබලයක් ආවා තව ටික වෙලාවයි හෙට උදේ වෙනකොට ඕනේ. මන් නැත්තම් මේ කියන්නේ උන්වහන්සේගේ ඔළුවේනේ ඔක්කොම භාණ්ඩාගාරේ තියෙන්නේ.
1: ධර්ම භාණ්ඩාගාරේනේ.
0: වරුණ එතකොට හිතන්න දැන් අපිට කාටවත් රහත් වෙන්න ටයිම් ලිමිට් එකක් තියෙනවද? මේ ලිමිට් එක වෙනකොට ඉක්මන් රහත් වෙලා ඉන්න ඕනේ කියලා
1: ආනන්ද හාමුදුරන්ට එහෙම තිබ්බා.
0: මේ ශාසනේ කාටද එහෙම තිබුණේ? අපි වෙනුවෙන්
1: ආනන්ද
0: හාමුදුරන්ට. හෙට උදේ වෙනකොට හිටිය නැත්තම් ඉවරයි ඔක්කොම. මොන ලිමිට් එකකටද උන්වහන්සේ මේක පුහුණුවේ? ඒ කියන්නේ උන්වහන්සේ මේ බැලන්ස් කරන කතා නොදන්නව නෙමෙයි. නමුත් උන්වහන්සේ මහා පුදුම මේ මොහොතේ හෙට උදේ වෙනකොට රහත් වෙලා බඩු ගේනවා කඩෙන් ගිහිල්ලත් ඔක බඩු ටිකක් සීලා බඩු ටිකක් ගන්නවා වගේ වැඩද? රහත් වෙනවා කියන්නේ ඒක. හරිද?
1: මහා පුදුම කතාවක් මේක.
0: ඔව්. එතකොට ආනන්ද හාමුදුරුවන්ට දැන් වෙලා තියෙන්නේ මෙල්ල කාලේ ගෙවෙන්න වීරිය කියන පැත්තේ මේක ඕව යනවා. කලබලයක් යනවා. පණ්ඩ කරන්න ඕනි කියලා ඕවා යනවා. එතකොට වෙන්නේ සමාධිය හීන වෙනවා. සංසිධියම හීන වෙනවා. කලබලයක් තියෙන තැන සංසිධියමත් තියෙනවද? නැහැ. ඒ කියන්නේ වීරිය ඕව ගියාම වීරිය කියන වචනේ කපා හරින්න කලබලය කියන එකක් එන්නේ. මං කිව්වේ ඒකයි. අර බෙහෙත් කියන එක ඕව ගියොත් බෙහෙත් කියන වචනේ කපන්න වස කියලා දාන්න. බෙහෙත් වැඩියෙන් බිව්වොත් කියන්නේ වහ බිව්වා කියලා.
1: ඔව්.
0: බෙහෙත් බිව්වා කියන්නේ වහ බිව්වා කියන්නේ. නේද? බෙහෙත් වැඩියෙන් බිව්වම වස. ඒ කියන්නේ ඒ වගේ තමයි වීරිය ඕව ගියොත් එහෙම වීරියක් නෙමෙයි ඒක තවදුරට. ඒකට කියන්නේ කලබලය කියලා. ඒතර ආනන්ද හඳුරෝ කලබලයක් වැඩුවා මිසක් වීරියක් වැඩලා නැහැ. වීරිය වෙන්නේ බැලන්ස් එකේ තියෙනකොට. ඕක දැන්
1: අඳන්නේ මේ අද කාලේ ප්‍රශ්නයක් තියෙනවා.
0: මං ඒක ඕක හරි ලස්සන.
1: ඒක තමයි මට හිතෙනවා තව යන්න ඕන අපි හැමෝටම. මේක අහන් ඉන්නත් ආසයි. තව කතා කරන්නත් හිතෙනවා. ඔක්කොනේ කතා කරන්නට තියදී අහගෙන ඉන්න ආසයි. ඒ තරමට මේ පැහැදිලි කිරීම අවශ්‍යමයි. අපි නැත්තම් කොතනද ඉන්නේ කියලාත් හිතෙන සමහර වෙලාවට ධර්මය දන්නවාය කියලා අපි කොච්චර රැවටිලාද කියලාත් හිතෙනවා මේ වගේ කාරණා ඇහෙනකොට. එතකොට අපි ඔබ වහන්සේට ගෞරව කරනවා ඒ වගේ මඟ පෙන්වීම ලබා දෙනකොට ඒ ගෞරව කිරීමත් එක්ක බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව වැඩි වෙනවා. ගෞරවය වැඩි වෙනවා. බුදුහාමුදුරුවෝ හින්දානේ වහන්සේ මෙලා ටික අපිට පැහැදිලි කරන්න කියලා. මෙතන අපිට තව සතියක් ඉවසලා ඉන්න කියමු.
0: අනිවාර්යයෙන්.
1: අපි ඊළඟ සතියේ තවත් ඔබට මේ ප්‍රඥාව ගැන කොහොමද මේක මේ තුලණය කරගන්නේ? කොහොමද මේ ගමන යන්නේ කියලා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට සමා වෙන්න ඕන අද විකාලය ප්‍රශ්නයන් නිසා වැඩසටහන සමාප්ත කරන්නට කල් එළඹලා තිබෙන්නේ. ඒ තුල ඔබ හොඳ අවබෝධයකට පත්වන්නට මාර්ගයක් විවර කරගත්තා. ප්‍රඥාව කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. කොච්චර හරි ඕව ගියාට කමක් නැහැ. මොකද ඒ තමන්ගේ තිබෙන සතිය. තමන්ගේ සතිය කොච්චර ඕව ගියත් කමක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අනිත් ඒවා ඕව යන්න දෙන්නේ නැතුව යම් සම මට්ටමක නැත්නම් තුලණය කරගන්නේ කොහොමද කියලා තවත් අපිට අපේ ස්වාමීන් වහන්සේගෙන් ඊළඟ සතියේ සෙනසුරාදා සිද්නේ තසපුින් අහන්නට පුළුවන් හැමදෙනි අවසාන වශයෙන් කරුණාපාරාදීසේගෙන වචනයක් කර කියන්නට ඕන. අපි කියමු තවත් අර ඇඳවල් තියනවාද කියලා බොහෝ දෙනෙක් අහන උඩ ඇඳවල් තියනවා කිව්වා කියලා. හරිම කරදරයයි අපිටත්. මේ කරදරය කියන්නේ හිම තරහක කරදරයක් නෙමෙයි. ඇඳවල ඇත්තරම තියනවද දන්නේ දෙන්නේ නැද්ද දන්නේ කියලා හිතෙනවා.
0: දැන් අපේ කරුණාපාරාදීස පටන් ගත්තට පස්සේ තමයි තේරුනේ ඔබතුමාටත් මම පෙන්වුවා මේ මේ
1: තේරුනේ දැන් තමයි
0: සාකච්ඡාව පටන් ගන්න ඔන්න මෙන්න විනාඩියත් මම පෙන්වන්නේ
1: මේ
0: මොහොතේ ආපුවා ඒ විනාඩිය ආපුවා
1: එහෙමයි
0: ඒ කියන්නේ ෆොටෝ සේවනවා ගෙවල් ගානේ මේ මේ මිනිස්සු හැමතැනම තමන්ගේ ගමේ ඉන්න අය ගැන දන්නවනේ අනේ අර ගෙදර ආච්චි කෙනෙක් තනියෙන් ඉන්නවා මේ ගෙදර සීයා කෙනෙක් මේ ලෙඩ ඇඳේ ඉන්නවා එවනෝ හොගාලා ගෙවල් වල මිනිස්සු කියනවානේ මෙයා කොහරි බාර ගන්න ඔබ වගේ ඇත්තරම අපි කාත් කවුරුත් නැති අය වෙනුවෙන් පටන් ගත්ත ආයතනයක් නේ මේක. ඉතින් ඒ වගේ පුණ්‍ය ආයතනයකට ගිලාන උපස්ථාන කටයුතු වලට මේ වෙලාවේ සම්බන්ධ වෙච්ච හැම දෙනා අතරෙම මට පොඩි දෙයක් කියන්න තියෙනවා. කවුරු හරි මේ ගිලන් උපස්ථානෙට රැකියාවක් වශයෙන් හරි කමන්නේ, සොයිච්ඡාවෙන් හරි කමන්නේ සම්බන්ධ වෙලා මේ ආයතනය ඇතුලේ කටයුතු කරන්න කැමති පිරිමි අය ඉන්නවා.
1: පිරිමි වයස් මටවත් තියෙනවා.
0: ඒ තමන්ගේ සේවාව සපයන්න පුළුවන් වයසක් නම් ඕන වයසක්.
1: වයස.
0: නේද? සමහර ලාට
1: බාල ළමයි නෙමේ.
0: ඔව්. කියන්නේ අපි දන්නවා සමහර ලාට මේ 60 70 ඉන්න වයස පේන්නේ නැති.
1: ඔව්. වාහනේ අනුගාන කම්මගෙනෙත් පෙන්නේ.
0: ඔව්. ඒ කියන්නේ
1: කාර්යක්ෂම වැඩ කරන
0: මේ මේ සාසනය ඇතුලේ අර අවුරුදු 80 දී මහාන වෙච්ච බක්කුල මේ
1: මහරතන් වහන්සේ
0: ගත්තොත් එහෙම 80 කෙනෙක් පැවිදි වෙනකොට අපි හිතයිද මේ දහමක් දකී කියලා. ඒ අවුරුදු 120 ආච්චි කෙනෙක් කැවිලක පාරක් හැරමිටියක ගහවිලා මහාන වෙනවා. මහාන වෙච්ච දවසේ මේ ආච්චි දැන් පැවිදි වෙලා කියන මට බින්දපාතේ වඩින්න ඕනේ කියලා. හැරමිටියක ගහ බින්දපාතේ ගිහිල්ලා ඇදගෙන වැටුණා ටවුන් එක මැද්දේ. පාත්‍රෙත් කුඩු කරගෙන වැටිච්ච දන රහත් වුණා. අවුරුදු 120 දී පැවිදිත් වෙලා රහත් වෙන පාරමැද්ද ඇදගෙනත්
1: වැටෙනවා.
0: ඉතින් ඒ වගේ අපිට එහෙම කියන්න බෑ ඕනම වයසක කෙනෙකුට. හැබැයි අර සාමාන්‍ය
1: කාය ශක්තියක් තියෙනවා.
0: කාය ශක්තිය අපි බලන්නේ ප්‍රධාන යාට එක පුළුවන්ද මොනවද තියෙන රෝග. එහෙන් සාතු සේවා කටයුතු වලට රැකියාවක් වශයෙන් හරි හොයන කෙනෙක් ඉන්නවනම් කරුණාපාරාදීසයට
1: කොහොමද සම්බන්ධ වෙන්නේ? නෝකත් අහන ගොඩක් අය.
0: 0.74 0.74 0.74 0.74 කියන අංකයට WhatsApp පණිවිඩයක් ගන්න එපා. කෝල්
1: WhatsApp මගින් පණිවිඩයක් තියන්න.
0: ඔව් කෝල් නොගෙන
1: මැසේජ් එකක් තියන්න.
0: පණිවිඩයක් තියන්න. අපි මේ දවස්වල පිරිමි අය බඳව ගැනීමක් කරනවා. මොකද අපිට ඇත්තත් තරමට අම්මලා අවිත් ඉන්නවා. බොහෝ අය ඇවිල්ලා ඉල්ලගෙන ඉල්ලන්න ඇවිල්ලා ඉඩ නැති නිසා හැරිලත් යනවා. පිරිමි අයගේ අවශ්‍යතාවයක් ඇත්තටම තියෙනවා.
1: එතකොට එන පාරත් පොඩ්ඩක් මතක් කරමු. මගෙන් ගොඩක් අය අහන පාර කොහමද කියලා. එන්න ඕනද? සහ එන්න ඕන නම් එන අවශ්‍යතාවය තියෙනවා.
0: පණිවිඩයෙන් ඇත්තටම අවශ්‍යතාවය කිව්වට පස්සේ පාර කියයි.
1: පාර කියයි. يعني
0: මොකද මේකේ මේ පුංචි දෙයක් තියෙනවා. බොහෝ දෙනා රෝගීන්ව සොයා බලන්න පවා එනවා සොයාගෙන. අපි තවම පාරේ බෝඩ් ගහලවත් නැහැ.
1: නැහැ.
0: ඒක නොගහන්නත් එක හේතුවක් තමයි සීමාවක් තියාගන්න ඕන හින්දා. ඒ කියන්නේ නැත්නම් ඇතුළේ ඉන්න පිරිසට පව එක හිරිහැරයක් වෙනවනේ. ඒ නිසා අවශ්‍යතාවය ඇත්තින්ම කෙනෙක්
1: 0.74 0.74 7474ට WhatsApp message එකක් තියලා දැනගෙන ඊට පස්සේ බාරවල් ඕන දෙයක් දැනගන්න පුළුවන්. අපි ආරාධනාව ඔබට කරමින් අද වැඩසටහන නිමා කරනවා.
0: ඊළඟට මම කියන්න ඕනේ තව දෙයක්. අපිට කරුණාපාරාදීසේ කටයුතු බොහෝමයකට මේ පෙදරේරු අංශේ මහත්වරුන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා.
1: බාසුනහෙලා
0: ගෝල මේසන් බාසුනහෙලා දෙගොල්ලම බාස් ගෝල දෙගොල්ලම
1: අපේ වලට වෙන නම්බරයක් දෙන්න බෑ. එතකොට
0: අපි අනිවාර්යෙන් මේ වෙලාවේ ශ්‍රවණය කරන සිත්නතසුපු අහනා ඉන්නවනේ. ඒ අයට මේ වෙලාවේ ආරාධනා කරනවා, ඔයගොල්ලෝ කැමති නම් ඔයගලන්ට මේ කරුණාපාරාදීසේ කටයුතු කරන්න ආසයි නම් බොහෝ කාලයක් අපිට වැඩ කරන්න තියෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී වරුණ අපේ මේ සිය දෙනෙකුට පහසුකම් සලස්සන්න බලාපොරොත්තු වෙනවා. අපිට දැනට තියෙන පහසුකම් බොහොම ටිකයිනේ. ඒ නිසා මේ දිගටම වැඩ තියෙනවා. ඒ නිසා ඔබ වැඩ සොයනවා නම් ඔබට නිදහසේ සතුටින් වැඩ කරන්න සුදුසු තැනක් විදියට දැන් ඔය සමහරු හරි කැමති දවස් පඩි ලැබෙනවට ඇතැම් විට ඒගොල්ලන්ට බොහොම අඩු දෙයක් ඒක. ඉතින් ගම්බහ ප්‍රදේශයේ ඉන්න දවස් පඩි අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් ඒත් දෙන්න පුළුවන්. මම රේඩිය එක මේක කියන්නේ වෙන හේතුව නිසා නෙමෙයි. ඔය පණිවිඩෙන් එන්නේ බණ අහන අය. දැන් මේ මම හරි සතුටුයි ඒකට. ඒ කියන්නේ මේක අහගෙන ඉන්න අය අපිට ආවම නිකන් අර කොහේ හරි රැකියාවලට එන අයට වැඩිය ඒක
1: බොහොම අවබෝධයෙන් කරගන්න
0: වටිනා එක.
1: හොඳයි, ඉතින් අපි ඒකටත් මතක් කරනවා. එහෙම අය එන්න සහ 0.74 0.74 7474 අංකයට WhatsApp මගින් සම්බන්ධ වෙන්න පුළුවන් මැසේජ් ඔස්සේ නැත්නම් කෙටි පණිවිඩ ඔස්සේ. එහෙනම් අද වැඩසටහන නිමා කරන වෙලාවේ ඔබට මතක් කරන්නට තිබෙන්නේ කාරණා කිහිපයක් තිබෙනවා. අවසාන වශයෙන් අපේ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට අපි ගෞරවය පුද කරනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ධර්ම අවබෝධය පිණිස මේ පෙන්වා දුන්නු ප්‍රඥාවේ උසස් මට්ටම හිතක ගොඩනගා ගන්න ආකාරය පිළිබඳ කරපු විග්‍රහයම මහා ගුණ කදම්බයක් මතු කර දීමක් අපිට ඒ රැස් කරගත්තු පුණ්‍ය ශක්තිය උන්වහන්සේට නිවීම පිණිසම වේවා කියලා බොහොම සතුටින් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන ගමන්ම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා මේ වැඩසටහන අහන්නට ඔබට ආරාධනා කරනවා. එපමණක් නොවේ, විශේෂයෙන්ම ඔබේ ගමේ නගරේ වගේම ඔබේ විහාරස්ථානයේ සහ ඔබේ ගෙදර සිදු කරන ධර්මදේශනා මේ පින්කම් නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්න දැන් හැකියාවක් තිබෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා නෙත් රේඩියෝ ඔස්සේ, නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ එම දේශනා විකාශය කරගන්නට අපත් සමග එකතු වෙන්න කියලා 0.77 0.77 980 6237 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙනවා. ඒ වගේම ට්‍රැවල් නිත ආයතනය පිළිබඳව සිහිපත් කරන්නම්. ට්‍රැවල් නිත ආයතනය දඹදිව බුද්ධ භූමි කරා යන ඔබ වෙනුවෙන් ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳලා 15 වෙනිදා දක්වා විශේෂ වන්දනා ගමනක් සූදානම් කරමින් පවතිනවා. මේ වන විට ඒ වන්දනා ගමනේදී 4 ස්ථානවලට අමතරව සාංචිය වැඳ පුදා ගන්නට ඔබට අවස්ථාව උදා කර දෙන ඔවුන් කටයුතු කරලා තිබෙන්නේ. පැය 6ක් වගේ යන අග්‍රවල ඉඳලා සාංචියට යන්නට. ඉතින් ඒ සඳහා සුඛෝපභෝගී වායු සමනය කරන ලද විශේෂ දුම්රියක විශේෂ ආසන වෙන් කරලා ඒ සඳහා සම්බන්ධ කරන්නටත් ඔවුන් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ විස්තර දැනගන්න 0.112 0.163 දුරකථන අංකයට කතා කරන්න. 0.112 0.163 අංකයේ වගේම 0.7667 0.7372 අංකයක් ඒ වෙනුවෙන් විවෘතව තිබෙන්නේ. 0.7667 0.7372 අංකයක් ඒ වෙනුවෙන් විවෘතව තිබෙන්නේ. යත් සිහිපත් කරමින් අපි අද වැඩසටහන නිමා කරන වෙලාවේ අගෝස්තු 25 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එන්න කියලා ආරාධනා කරනවා. පဋාහන ධර්මයේ සජ්ජායනා කිරීම විශේෂ වැඩසටහනක් අපේ උදුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනවා. ඒ වැඩසටහන උදෑසන 8:30 සිට රාත්‍රී 7 දක්වා පැවැත්වෙන්නේ. අතික්‍රමණ නම් වූ අසිරිමත් වැඩසටහන. ඒ සඳහා සම්බන්ධ වෙන්නට කැමති අයට පුළුවන් WhatsApp මාර්ගයෙන් Tamange කෙටි පණිවිඩයක් යොමු කරලා ඊට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් දුරකථන අංකයට කතා කරනවා නම් මෙන්න මේ අංකයට කතා කරලා ඒ සම්බන්ධව විස්තර දැනගන්නටත් හැකියාවක් තියෙනවග බොහොම ගෞරවයෙන් සිහිපත් කරන. මොකද පින්කමකට සහභාගී වීමට ඔබේ හිතේ ඇති අවස්ථාව උදාකර දීම ජාතික නාලිකාව net සිදු කරන කටයුත්තක්. ඉතින් ඒ සඳහා 0.112 0.9142 0.112 0.9142 දුරකථන අංකයට කතා කරලා විස්තර දැනගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Net Asapur. තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ලංගම පොත්හලෙන් දැන් ලබා ගන්න 070-313-3636
4: කැස්සයි ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
4: මාරයිනේ
6: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
7: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
6: අතික්‍රමණ
7: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
6: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
7: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0-7-6-66-87 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
6: විමසීම් 0-7-60-980-980
7: අතික්‍රමණ
6: සාංසාරික සීමා ඉක්මවා යාමට

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: මේ අහන්නකො, අහන් ඉන්නේ, කියන්නකො, වෙන මොකුත් ඕන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95, net fm, facebook live.
3: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
5: මේවා මහපොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
4: මෙත් net පාමුල.
5: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඔය පෙරපව් නෙමේ, ඒව දැන් පව්.
4: පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ 8ට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් තෙරුවන් සරණයි. නෙතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෝතුම්ම දානය ධර්මදානය නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0777 75 214 0777 75 214 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන්. නෙතෆම් රේඩියෝව නිරන්තරයෙන්ම ඔබට පින්කම් පැවැත්වෙන තැන්. ඒ පින්කම් පිළිබඳ ඔබට මතක් කරනවනේ. ඉතින් අභිධර්මයේ සිහිය භාවනාව ජීවිතාවබෝධයේ පිණිස අනන්ත සමන්නාගත පဋාණ ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ ඉඳලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී. අපි දන්නවා BMICH කිව්වහම ධර්මදේශන සඳහා අත්පත්‍රිකාව දිවාහාරය ඔබේ ආසනේ වෙන් කරවා ගැනීම සඳහා මෙන්න මේ WhatsApp නම්බරයකට අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා 0770 666 8017 0770 666 8017 අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න. අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා පැවැත්වෙන්නේ අගෝස්තු 25 වෙනිදා BMICH දී. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අද සෙනසුරාදා නිතෆම් ධර්ම දක්ෂිණාවට අපි ආරාධනා කළේ දොම්පේ ශ්‍රී කල්යාණ ධර්මාශ්‍රමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වන්දනීය පූජනීය වැලිමඩ සාරද ස්වාමින් වහන්සේට. අපි උන්වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

වාසනාවන්ත ගුණගරුක පින්නතුනි, පින් ඇති තරුණලාබාල බෝසත් දරුවනි, තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් දෙවියන් බමුන් මිනිසුන් සහිත තුන් ලෝක සත්වයා සංසාර දුකින් නිදහස් කෙලවර අමහ මහ නිවණින් සැනසේවායි ප්‍රාර්ථනා කරගෙන දේශනා කොට වදාළ ඊටාම නිර්මල බුද්ධ වචනයකට net fm ධර්ම දක්ෂිනාවෙන් සවන් දෙන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ ධර්ම දේශනාව වෙනුවෙන් උඩවලව හමුදා කඳවුරසල සමීර නිවසේ පදිංචි පීකේ ප්‍රේමානන්ද මැතිතුමාගේ භාර්යාව සාන්ති සෝමලතා ප්‍රේමනන්ද මහත්මිය ඇතුළු පිරිස ඉතාමත්ම ගෞරවයෙන් ධර්මදේශනාවට දායකත්වයේ සපේනවා. ධර්මදේශනාව අවසානයේහි ඒ සියලු දෙනාගේ පුණ්‍යානුමෝදනාව ආශිර්වාදේ අභිසිදු කරනවා. පින්වතුනි, බොහෝ පිරිසක් ධර්මශ්‍රවණයට හුරු පුරුදු වෙලා හිටියත්, කොච්චර මිනිස්සු බණ ඇහුවත්, කොච්චර දන් දුන්නත්, කොච්චර සිල් ආරක්ෂා කළත්, ඒ කරන හැම පින්කමක්ම, ඒ පුරණ හැම පිළිවෙතක්ම ඒ මොහොතට පමණක් සීමා වෙලා තියෙනවා. ලංකාව තරම් දන් දෙන්න ඉදිරිපත් වෙන රටක් නැති තරම්. පුරපසළොස්වක පොහොයක් ගත්තත්, සතර පොහොය ගත්තත්, උපෝසත සීලය ආරක්ෂා කරන ලංකාවේ තරම් පිරිසක් වෙන හොයන්න බැරි තරම්. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලට අනිකුත් ආසියාතික රටවල් එක්ක සසඳලා බලනකොට සිංහල බෞද්ධයන්ගෙන් මූලිකත්වය ගත්ත මේ ශ්‍රී ලංකා රටේ බොහෝ පිරිසක් පින්දහම් කරනවා. නමුත් කොච්චර පින්දහම් කළත් අපි මීට පෙරත් මතක් කරලා තියෙන මිනිස්සුන්ගේ ආකල්ප සංකල්ප තාම වෙනස් වෙලා නැහැ. පින්කම කරන මොහොතට පමණක් සීමා වෙච්ච අතහැරීමක්, කුසලයක්, පිනක් පමණක් පුරුදු පුහුණු කරන ගතියක් තමයි අපිට පේන්නේ. අනිත් සෑම මොහොතකම තමන්ගේ ජීවිතය සදාකාලිකයි කියන අදහසක් ඇතිව ලෝකේ මොනවදෝ හොයන්න පුදුමාකාර විදිහකට දිවා රාත්‍රී පැය 24ම වෙහෙසෙනවා. ඒ වෙහෙසීමට පත් වෙන මිනිස්සුන්ට අන්තිමේටම ඉතුරු වෙන්නේ කායික පීඩාවයි මානසික පීඩාවයි විතරයි. කායික පීඩාව දුරුකරන්න හන්දියක් ගානේ බොහෝ ආරෝග්‍ය ශාලා තියෙනවා. නමුත් මානසික අපහසුතාවයක් ඇති වුණොත් ඒ මානසික අපහසුතාවය හන්දියක් ගානේ තියෙන ආරෝග්‍ය ශාලා වලින් සුවපත් භාවයක් ලබන්න බෑ. ඒකට හේතුව මොකද? කායික විශේෂඥ වෛද්‍යවරු හිටියත්, මානසිකව විශේෂඥ වෛද්‍යවරු හිටියත්, කායිකව ප්‍රතිකාර ගන්නෝ වගේ නෙවෙයි මානසිකව ප්‍රතිකාර ලබනවයි කියන එක හරි දුෂ්කර කාර්යයක්. ඒ නිසා ලංකාවේ දන් දීම ගැන බණ ඕන තරම් අහලා තියෙනවා. සෙල් ආරක්ෂා කිරීම ගැන බණ ඕන තරම් අහනවා. නොයෙකුත් පින්කම් කටයුතු, කර්මය, කර්ම විපාකය, මේ දේවල් ගැන ගොඩාක් මිනිස්සු බණ ඇහුවත් ඒවා පුරුදු පුහුණු නොකරන්න එක හේතුවක් තියෙනවා. මොකද්ද ඒ හේතුව? මේ ලෝකෙ මිනිස්සු දන්නේ අපි මැරෙන අය කියලා. ඒ නිසා අද අපි කතා කරන්නේ මරණය ගැන. පැය 24න් තප්පර 24ක්වත් කෙනෙකුට හිටුණොත් මම සදාකාලිකව ඉන්නාපු කෙනෙක් නෙවෙයි, මම ඊළඟ මොහොතේ මගේ මේ ආත්මය අතහැරලා යන්න වෙනවයි කියන එකඳු සිතුවිල්ලකට වැටුණොත් අර ඔබ ජීවිතේ පුරුදු පුහුණු කරන දන් දීම, සිල් ආරක්ෂා කිරීම, භාවනා මනසිකාරය කියන එකේ නිවැරදි ප්‍රතිඵලය ලබන කෙනෙක් බවට පත් වෙනවා. ලෝකයේද පේන්න දන් දෙන අය ඕන තරම් ඉන්නවා. වෙසක් පොසොන් කාලයට ගමෙන් ගමට, හන්දියෙන් හන්දියට, නගරයෙන් නගරයට, තරඟයට දන්සල් දෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ දන්සල දීලා තියෙන්නේ, දානේ දීලා තියෙන්නේ අතහැරීම හුරු පුරුදු කරගෙන නෙවෙයි. සිල් ආරක්ෂා කරනවයි
යන අදහසින් සෑම පුරපසළොස්වක පොහොය දවසකම උදේ පහේ ඉඳන් හැන්දෑවේ පහ වෙනකන් සුදුවතින් සරසිලා පන්සලේ රැඳී හිටියට ඔබේ සීලය ආරක්ෂා වෙන්නේ නැහැ. සුදුරෙදි ඇඳ පමණින් ගෙදරින් ඉවත් වෙලා පන්සලට ආපු පමණින් ඔබේ සීලයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබේ සීලය සම්පූර්ණ කරගන්න ඕන ඔබ භාවනා කරනවයි කියලා සමහර විට භාවනා පන්තියකටත් යනවා. පාඨමාලා හැටියට පුරුදු පුහුණු වෙනවා. නමුත් ඕනම මොහොතක මානසික වෙන පීඩාවක් දරාගන්න හිතේ දරා ගැනීම තාම පුරුදු පුහුණු වෙලා නැහැ. ඒ නිසා පින්නතුනි මේ මරණය කියන ධර්මය පැය 24ේ තප්පර 24ක්වත් මෙනෙහි කළොත් ඔය කරන සෑම ක්‍රියාවකම ප්‍රතිවිපාකය ගැන හිතලා තමයි කරන්න පටන් ගන්න. මේ ගැන දේශනා කරපු ත්‍රිපිටක ධර්මයේ සඳහන් ඉතාම වටින සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ නම තමයි අයියකා සූත්‍රය. පාලියෙන් අයියකා කියලා කියන්නේ ආච්චිට. ඔබ දන්නවා මේ සම්බුද්ධ ශාසනය ගැන කතා කරනකොට රජවරු අතර ප්‍රධාන රජෙක් ඉන්නවා කොසල් රජතුමා. කොසල් රජතුමා කොසල් දනව්වේ ප්‍රධාන රජු. එතුමගේ රාජ්‍යයේ අගනුවර තමයි සැවැත්නුවර. කොසල් රටේ අගනුවර වෙච්ච සැවැත්නුවර ජීවත් වුණු කොසල් රජුරෝ නිතරම සැවැත්නුවර දෙව්රම් මෙහෙරට යනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්. හරි සමීපයි බුදුහාමුදුරන්ට. නිතරම පන්සල් ගියපු කෙනෙක්. විවේකයක් ලැබෙන බොහෝ වෙලාවට රජ කෙනෙක් වුණත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා පසඟ පිහිටුවල වන්දනාමාන කරලා පුංචිම මොහොතක් ධර්මයේ සාකච්ඡා කරන්ඩ තමන්ගේ ජීවිතයේ ඇතිවෙච්ච ප්‍රශ්න කතා කරන්ඩ මේ කොසල් රජුරූ පුරුදු පුහුණු වෙලා හිටියා. මේ පුරුදු පුහුණු වෙච්ච සිරිත දිගටම අරගෙන ගියපු කොසල් රජුරෝ දවසක් බුදුහාමුදුරුවෝ දෙව්රම් බෙහෙර වැඩ ඉන්න වෙලාවේ බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යනවා. මේ ගියේ මොන වගේ වෙලාවකද? හරියටම මධ්‍යාහන වෙලාවේ, දවල් වෙලාවේ. සාමාන්‍යයෙන් මධ්‍යාහන වෙලාවට කිසි කෙනෙක් පාරට බහින්නේ නැහැ, ගමන් බිමන් යන්නේ නැහැ. නමුත් මේ කොසල් මහ රජුරෝ මධ්‍යාහන වෙලාවේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරට හරි කලබලෙන් යනවා. කලබලෙන් ගිහිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කළාම බුදුහාමුදුරුවෝ අහනවා කොසල් රජුරුවන්ගෙන්, රජතුමනි මොකද මේ මහදවල් පන්සලට ආවේ? කොසල් රජුරෝ උත්තර දෙනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්ස මගේ ආච්චි මරණයට පත් වුණා. කොසල් රජුරෝ මේ මිත්තණියට ආච්චි අම්මට හරි ආදරේ. ඒකට හේතුව තමයි කොසල් රජුරුවන්ගේ අම්මා මරණයට පත් වුණාට පස්සේ අම්මා කෙනෙක්ට වගේ මේ ආච්චි අම්මට කොසල් රජුරෝ සැලකුවා. දැන් බලන්න ඔය අම්මලා තාත්තලා අතර අම්මලාට පළවෙනි දරුවා හම්බ වෙනකොට වැඩියම ඒ දරුවා හදන්න මහන්සි වෙන්නේ ආච්චි අම්මා. ආච්චි අම්මලා අතර වැඩිපුරම ස්වාමි දියණියගේ අම්මා තමයි ඒ දරුව හදන්න සහායක් වෙන්නේ. පළවෙනි දරුවා ස්වාමි දියණියට හම්බෙනකොට බොහෝ වෙලාවට ලංකාවේ ස්වාමි දියණිය යනවා තමන්ගේ මහගෙදරට. එහෙම නැත්නම් අම්මා ඇවිදින් ඒ ගෙදර නවතිනවා. පළවෙනි අත්දැකීම තියෙන දරුවට මේ දරු උපතේදී සහායක් උපකාරයක් වෙන්න ආච්චි අම්මලා හරි ආදරයෙන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ කොසල් රජුරුවන්ගේ ආච්චි අම්මත් හරි ආදරයෙන් රජුරුව ළඟ හැදුන වැඩුණා. අම්මගෙන් පස්සේ මව් කෙනෙකුට කරන උපකාර හා සමානවම උපකාර කරමින් මේ මිත්තණිය කොසල් මහා රජුරුව ළඟ ජීවත් වුණා. මේ ආච්චි අම්ම මරණයට පත් වුණාට පස්සේ රජුරුවන්ට පුදුමාකාර හිතේ වේදනාවක් ඇති වුණා. ඒ හිතේ වේදනාව ඇති වෙන්නේ අපි ලෝකයේ යම් කෙනෙක්ට බැඳෙන ප්‍රමාණය කොච්චරද
අහිමිවීමේ වේදනාවත් ඒ හා සමානයි. දැන් නිකමට මෙහෙම හිතන්ඩ, කෙනෙක් මරණයට පත් වූ පමණින් අපට හිතට වේදනාවක් එන්නේ නෑ. අපට හිතට වේදනාවක් එන්නේ කෙනෙක් මැරුණයි කියලා අපේ කනට වචනේ ඇහුනම්. දැන් සමහර වෙලාවට අපේ සමීපතමේ මරණයට පත් වෙන්නේ අපි හිතමකු රාත්‍රී 7ට කියලා. රාත්‍රී 7ට මරණයට පත් වුණා නම් මරණ වේදනාව, අහිමිවීමේ වේදනාව අපට දැනෙන්න ඕන රාත්‍රී 7ට. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? රාත්‍රී 7ට අහිමි වුණත් අපට පණිවිඩේ එන්නේ රාත්‍රී 9ට කියලා හිතන්න. රාත්‍රී 9ට පණිවිඩේ එනකොට තමයි අපට ඒ වේදනාව ඇති වෙන්නේ. ඒ කියන්නේ යමක් අහිමි වුණා කියන පණිවිඩය අපිට ලැබෙන තාක්කල් වේදනාව දැනෙන්නේ නැහැ. අහිමි වුණා කියන පණිවිඩය අපට දැනෙනකොටයි ඒ වේදනාව ඇති වෙන්නේ. වේදනාවක් මොන වගේද? හැම අහිමිවීමකටම වේදනාව එක හා සමානව ලැබෙන්නේ. දැන් ඔබ හිතන්න, ඔබේ අම්මා මරණයට පත් වුණාම ඇතිවෙන වේදනාව අල්ලපු ගෙදර අම්මා කෙනෙක් මැරුණාම අපට දැනෙන්නේ නැහැ. අපි බණ අහනවා, අනිත්‍ය මෙනෙහි කරනවා, මේ ලෝකේ හැමදේම සදාකාලිකව පවතින්නේ, අස්ථීර දේවල් තියෙන්නේ, ස්ථීර දේවල් නැහැයි කියලා අපි හොඳට බණ දහම වැඩි හිටි වෙනකොට දන්නවා. කොච්චර බණ දහම දන්නවා වුණත් අපට අපේ සමීපතමේ මරණයට පත් වෙනකොට මොන බුද්ධ වචනයකටවත් අපිව පාලනය කරන්න බෑ. ඒක තමයි පෘථග්ජන හිත්වල හැටි, සාමාන්‍ය පුද්ගල ස්වභාවය. එතකොට ඒ අහිමිවීම අතර අපි හිතින් ඒ අහිමි වෙන පුද්ගල වස්තුවකට හෝ භෞතික වස්තුවකට වටිනකම හිතින් කොච්චර දීලා තියෙනවද, ඒ දීලා තියෙන වටිනාකමට අනුව තමයි හිතේ වේදනාව ඇති වෙන්නේ. අපි යමකට බැඳිලා තියෙන ප්‍රමාණය කොච්චරද, හිතින් වටිනකම දීලා තියෙන ප්‍රමාණය කොච්චරද, ඒ හා සමානවම ඒ වස්තු අපෙන් අහිමි වෙන දවසට වේදනාව වැඩි අඩු වෙනවා. වටිනකම් අඩුවෙන්ඩ වේදනාව අඩුයි, වටිනකම් වැඩිවෙන්ඩ අහිමි වෙනකොට වේදනාව වැඩි. කොසල් රජ්ජුරුවෝ ආච්චි අම්මට අම්මා කෙනෙක්ට වගේ ආදරය කළා, ප්‍රිය කළා. බුදුහාමුදුරුවෝ ළඟදි කියනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මගේ ආච්චි අම්මා මගේ මිත්තණිය මට හරි ප්‍රියයි. එතුමිය බොහෝම ජරා ජීර්ණ වෙලා වයසට ගිහිල්ලා, වයස මුහුකුරා ගිහිල්ලා, වයස අන්තයටම ගිහිල්ලා, ස්වාමීනි අවුරුදු 120ක් වෙනවා මගේ ආච්චි අම්මා මරණයට පත් වෙනකොට. බලන්න, මරණයට පත් වෙලා අවුරුදු 120ක්. සාමාන්‍යයෙන් මේ කාලේ නම් අවුරුදු 100කින්වත් මරණයකට යන්න පුළුවන් වෙයි කියන තැනට අපට හිතන්න බෑ. ඒ කියන්නේ අවුරුදු 120 වර්තමානයේ වෙනකොට අවුරුදු 60ක් වගේ අර්ධයකටම අඩු වෙලා තියෙනවා මේ ජීවිතේ අපිට ඉන්න තියෙන කාලෙ. බලන්න, හරි භාගයක්ම අඩු වෙලා. අවුරුදු 40-45 වෙනකොට ලෝකේ තියෙන ලෙඩ ඔක්කොම අපට හැදෙනවා. අධික දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධිකව ශරීරයේ තෙල්, හන්දිපත් අමාරු, හිසේ කැක්කුම්, කොන්දේ කැක්කුම්, කායික බාධා කියන දේවල් සියල්ලම අවුරුදු 40-45 වෙනකොට හැදිලා 50-55 වෙනකොට අපේ අවසාන කාලයේ කිට්ටු වීගෙන එනවා. අපි හොඳට මතක තියාගන්න ඕන, අපට අවුරුදු 100 ගණන් නැහැ. අවුරුදු 60-70 වෙනකොට අපට තියෙන සියලු දේවල් අතහැරලා අපි මේ ලෝකයෙන් යන්න ඕන. සදාකාලිකව නවතින්න පුළුවන් කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. අතීතයේ බුදුපසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා ලෝකයේ සදාකාලිකව නැවතුන්නේ නැහැ.
ධර්මයේ දන්න ධර්මයේ අවබෝධ කරගත්ත මගඵලලාභී උත්තමයන් වහන්සේලාටත් ඒ ඉරනමම නම් තාම පුරුදු පුහුණු වෙන අපටත් ඒ ධර්මතාවයට මුහුණ දෙන්න වෙනවා. ඒ ධර්මතාවයට මුහුණ දෙනකොට බුදුපසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා මරණ ධර්මය දියුණු කරලා තිබුණා. නමුත් අපි මරණ ධර්මය තාම දියුණු කරලා නැහැ. මරණයට හරි බයයි. ඔබේ ස්වාමියා අතහැරලා යන්න ඔබ හරි බයයි. ඔබේ බිරිඳ අතහැරලා ඔබ යන්න බයයි. ඔබේ දියණිය, ඔබේ පුත්‍රයා ඔබ නිසා උපන් දරුවෝ අතහැරලා යන්න හරි බයයි. ඔබ මේ ලෝකයට බිහි කරපු අම්මයි තාත්තයි අතහැරලා යන්න හරි බයයි. නිකමට හිතන්න බහුතිකව අතහැරලා යන්න අපි බයයි. සදාකාලිකව අතහරින්න අපි කොච්චර බයයිද කියලා. විවාහයටපත් වෙන දවසේ දියණිවරු අඬාඬා තමයි වෙන් වෙන්නේ. අම්මගෙන් තාත්තගෙන් වෙන් වෙලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න යනකොටත් කඳුළු සලසලා ඒ වෙන්වීමට කැමති නැහැ. මේ කායිකවත් වෙන් වෙන්න කැමති නැති ලෝකයේ මිනිස්සු හිතින් පවා අතහැරලා යන්න පුළුවන් මට්ටමට හිත හදාගන්නවයි කියන එක පහසු නැහැ. අපට ඒක පුරුදු වෙන්න තියෙන එකම තැන තමයි ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව කියන තැනමයි. කොසල් රජුරුව මතක් කරනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මගේ හස්ති රත්නය දීලා මේ මිත්තණිය මරණයෙන් ගලව ගන්න පුළුවන් නම් මම මේ හස්ති රත්නය දීලා හරි මගේ ආච්චි අම්මව මරණයෙන් බේර ගන්නවා. හස්ති රත්නය කියලා කියන්නේ කහවණු ලක්ෂයකටත් වඩා අධික වටින හස්තියෙක්. රජ කෙනෙකුට ලැබෙන රත්න අතර හස්ති රත්නය කියලා කියන්නේ අධික මිල සහිතයි. ඒ අධික මිල සහිත හස්තියාවක් දීලා මේ මරණයෙන් ගලව ගන්න පුළුවන් නම් මං මගේ ආච්චි අම්මව තවත් වසර ගාණක් ජීවත් කරනවයි කියන එක තමයි මේ කොසල් රජ්ජුරුව කියන්නේ. ඊළඟට කියනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මට පුළුවන් වුණොත් මගේ අස්වරත්නය දීලා මේ ආච්චි අම්මව තව බොහෝ කාලයක් ජීවත් කරවන්න පුළුවන් නම් මම අස්වරත්නයත් ලබා දෙනවා. අස්වරත්නයත් හස්ත්‍රියත්නය හා සමානයි, අධික මිල සහිතයි. රටේ රජුරුවන්ට ලැබෙන ඉතාම ශූර දක්ෂ යුද්ධයකදී පවා ජයග්‍රහණයට උපකාර වෙන රත්නයක් තමයි අශ්වරත්නය කියලා කියන්නේ. ඒ අශ්වරත්නයත් කැපකරන්න සූදානම් මම මගේ ආච්චි අම්මව තව වසර ගණනාවක් ජීවත් කරන්න පුළුවන් නම්, මරණයෙන් බේර ගන්න පුළුවන් නම්. ඊළඟට කියනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මගේ ගම්වරයක් දීලා, ඒ කියන්නේ කොසල් රටේ එක ගමක් සම්පූර්ණයෙන්ම කැප කරලා ඒ වෙනුවෙන් යන යම්කිසි කාලයක වියදම් නඩත්තු සියල්ලම වෙන් කරලා කැප කරලා මගේ ආච්චි අම්මව මරණයෙන් බේර ගන්න පුළුවන් නම් ස්වාමීනි මං ඒ ගම්වරය දෙන්නත් සූදානම්. ස්වාමීනි නියං ගමක් ජනපදයක් ආච්චි අම්ම වෙනුවෙන් කැප කරලා ලබා දීලා මට මේ ආච්චි අම්මව තව කාලයක් ජීවත් කරවන්න පුළුවන් නම් ස්වාමීනි මම මේ ජනපදයත් පරිත්‍යාග කරන්න සූදානම්. බුදුහාමුදුරුව මතක් කරනවා, මහරජ, සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තං හි ජීවිතං. මේ ලෝකයට උපදින සෑම සත්වෙක්ම මරණයට පත් වෙනවා. කිසිදු කෙනෙක් මරණයෙන් ගලව ගන්න අපිට ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ
මරණය ජයග්‍රහණය කරනවා. අපි කවදහරි අනිවාර්යෙන් මරණය ඉදිරියේ පරාජයට පත්වෙනවාමයි. අස්වය දීලා, හස්තීන් දීලා, ගම්වර දීලා, ජනපද දීලවත් මරණයට පත්වෙච්ච කෙනෙක් මරණයෙන් ගලව ගන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි ප්‍රියයි, අපට සමීපයි, මට ඔහු නැතුව ඇය නැතුව ජීවිතේ පවත්වන්න බැහැ කියන කොච්චර අරමුණු බලාපොරොත්තු එක්ක ජීවත් වුණොත්, ජීවත් වුණත් අහිමි වුණාට පස්සේ අපිට ඒ සියල්ල දරා ගන්න වෙනවා. අපේ හිතේ තැනට හදා ගන්නවා මිසක අපට වෙන කරන්න කිසි දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙනවා මේ මරණය කියන එකට නිමිති නැහැ. මොනවද මේ නිමිති නැති මරණය ගැන උගන්වපු තැන? ජීවිතං ව්‍යාදි කාලෝච දේහ නික්කේපණං ගති. බුදුහාමුදුරු උගන්වනවා මේ කරුණු පහ අනිමිත්තයි. පෙර නිමිති මොකුත් නැහැ. මොනවද? ජීවිතං. අපි මිනිස්සෙක් හැටියට, සත්වයෙක් හැටියට ලෝකයට ඉපදිලා අවුරුදු කීයක් ජීවත් වෙනවද කියන එක තීරණය කරන්න පුළුවන් සමතෙක් මේ ලෝකේ කිසිම තැනක උපදින්නේ නැහැ. බණහන ඔයත් කල්පනා කරන්න, කෙනෙක් හිතනවා මම අවුරුදු 80ක් ජීවත් වෙනවා, මං අවුරුදු 70ක් ජීවත් වෙනවා, මම අවුරුදු 80ක් ජීවත් වෙලා මිසක මැරෙන්නේ නැහැ කියලා හිතනවා. මම අවුරුදු 70ක් ජීවත් වෙලා මිසක මැරෙන්නේ නැහැ කියලා හිතනවා. කිසි කෙනෙකුට ජීවත් වෙන වසර ගණන් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා ඒ ධර්මය අනිමිත්තයි. සමහරු බලන්න කලලයේ අවස්ථාවේදී මරණයටපත් වෙනවා. සමහරු මෞගිසින් ලෝකේට උපදිනකොට උපදින්න මරණයක් හැටියට සතියෙන් මැරෙනවා, මාස ගණන් වලින් මැරෙනවා, අවුරුදු ගණන් වලින් මැරෙනවා. කෙසේ නමුත් අපට ලැබිච්ච දින ගාන, පැය ගාන, වසර ගාන කිසිඳු කෙනෙකුට කවදාවත් තීරණය කරන්න බෑ. දෙවැනි එක තමයි ව්‍යාධි. මම මරණයට පත් වෙනකොට මරණයට පත් වෙන්න හේතු වෙන ලෙඩේ, මම මැරෙන්නේ හිසේ කැක්කුමක් නිසා, මම මැරෙන්නේ කැන්සර් එකක් හැදිලා, මම මැරෙන්නේ දියවැඩියාව අධික නිසා, මම මැරෙන්නේ මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා, රුධිර පීඩනය වැඩි වෙලා, මම මැරෙන්නේ රියානතුරකින්, මම මැරෙන්නේ වතුරේ ගිලීලා, මම මගේ මරණය මගේ යතින්ම සියදිවි හානි කරගෙන කරගන්නවා. එහෙම කිසිඳු කෙනෙකුට මේ ලෝකයේ තමන් මැරෙන ලෙඩේ ගැන තීරණයකට එන්න කිසිඳු කෙනෙකුට බෑ. සමහර ඇත්තෝ ඉන්නවා මේ හොඳට අවුරුදු 20-30 රැකියාව කරගෙන, ආයතන කරගෙන, ව්‍යාපාර කරගෙන හරි ලස්සනට ජීවත් වෙනවා. කිසිම අපේක්ෂා නොකළ මොහොතක දරුණු ආබාධ සහිතව මරණයට පත්වෙච්ච අය ලංකාවේ ලෝකේ ඕන තරම් ඉන්නවා. මේ ගහක් ගලක් වගේ හරි ජව සම්පන්නව ඉඳලා එක පාරම මරණයට පත් වෙලා යනවා. එහෙනම් ඔබ හිසේ පටන් දෙපතුල දක්වා ඇති රෝගාබාධ අතර ඔබටවත් මටවත් මේ ලෝකේ අන්තිම හුස්ම වාතලයට එකතු කරන්න වෙන්නේ මෙන්න මේ ලෙඩේ නිසා කියලා කිසිඳු දවසක උපතින්වත් ජීවිතය පවත්වාගෙන යනකොටවත් කවදාවත් තීරණයකට එන්න බෑ. සමහර වෙලාවට බරපතල ලෙස අසාධ්‍යව රෝගාබාධවලට මුහුණ දීලා ආපහු කෙලින් කටින් නැගිටලා පණ ගහලා ජීවත් වෙනවා. වෛද්‍යවරු කියනවා මේ ලෙඩේ නිසා මෙයා තව සතියකින් මැරිලා යයි. ජීවිතය ගැන අපිට ස්ථීරව යමක් කියන්න බෑ. ඔය අය දැම්ම සූදානම් වෙන්න කියලා කරුණු කිව්වත් අනේ සතියක් යනකොට ජව සම්පන්නව පණ ගහලෙනවා. අර මුහුණ දුන්න දරුණුම වේදනාවෙන්, දරුණුම රෝගයෙන් නිදහස් වෙලා එයා මරණයටපත් වෙන්නේ හීනයකින්වත් නොහිතපු පුංචිම පුංචි ආබාධයකින්. බලන්න මේ ලෝකේ මරණයට හේතු වෙන රෝගය අපි කාටවත් කියන්න බෑ. ඊළඟ එක තමයි
මරණය ගැන පෙරනිමිත්තකට එන්න බැරි අවස්ථාවට කියනවා කාලය. කාලය ගත්තහම උදේ දිවා රාත්‍රී සන්ධ්‍යා වේලාව අලුයම වේලාව වේලාවන් තියෙනවා. කිසි කෙනෙකුට කියන්න බෑ මම ඉපදුනේ පාන්දර 4ට 5ට, මම මැරෙන්නෙත් පාන්දර 4ට 5ට, මං ඉපදුනේ හවස් වෙලාවේ මම මැරෙන්නෙත් හවසට, මං ඉපදුනේ දවල් වේලාවක මම මැරෙන්නෙත් දවල් වේලාවක කියලා තමන්ට මැරෙන්න ඕනි වෙලා හදන්න බෑ. දැන් විවාහ ජීවිතයේක දෙන්නගේ නැකත් පත්‍රය ගත්තාම සසඳලා ගලපලා තමන්ට ඕන විදිහට නැකත් පත්‍ර හදාගන්න පුළුවන්. ගෙයක් හදනකොට දෙන්නගේ ජීවිතයේ සාමකාමීව පවතින්න, සැඳෑ සමයේ දක්වාම හොඳින් ජීවත් වෙන්න, දෙන්නට සෞභාග්‍ය ලැබෙන්න කියලා වෙලාව හදලා පළවෙනි පස්පිඩැල්ල කපන්න පුළුවන්, මුල්ගල් තියන්න පුළුවන්, ගෙට පිවිසෙන්න පුළුවන්. නමුත් ඒව තීරණය කරනවා වගේ මරණ වේලාව මැරෙන වේලාව තීරණය කරන්න උදේද දවල්ද රාත්‍රීද කියලා කිසිඳු කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඊළඟට කියනවා දේහ නික්කේපණං. මරුණයින් පස්සේ අපේ ශරීරයට සිද්ධ වෙන දේ, අපි භූම දහනය කරනවද, පුච්චලා අලු කරනවද අපිට තීරණය කරන්න බෑ. දැන් මේ ධර්ම දේශනාවට මම වඩිනකොට මම එන්නේ මල්වාන හරහා. මල්වාන හරහා එනකොට මම දැක්ක වම්මත පැත්තේ සුදු යකඩ වලින් හදලා තියෙන දෝලාවක් වගේ එකක්. මං රේදුරු මහත්තයාගෙන් ඇහුවා මේ මොකක්ද මේ? ස්වාමින් වහන්සේ ඕකේ තමයි මුස්ලිම් මිනිස්සු මැරිච්ච ගමන් පැය 24ක් යන්න කලින් දාගෙන ගිහිල්ලා වල දාලා එන්නේ. ස්වාමින් වහන්සේ කිසි වියදමක් නැහැ. නමුත් ධර්මය දන්න

පණගියේ මගෙයි. මැරිච්ච කෙනා මැරුණට ඉන්න සමිති සමාගම් කමිටි දවස් 3ක් තිස්සේ පුදුමාකාර විදිහකට මෙරි මෙරි ජීවත් වෙනවා. තේ හදන කමිටි එකයි, රැට ඛණ්ඩ දෙන කමිටි එකයි, වලකපන කමිටියයි, සැරසිලි කමිටිය, බුලත් විට කමිටිය, බීම කමිටිය කීයක් නම් තියෙනවද? මුස්ලිම් කාරයන්ට ඔය කමිටි එකක්වත් නැහැ. ඒ අයිට තියෙන්නේ මැරිලා පය 24ක් යන්න කලින් එකම එක තෝඹුවේ දාලා වල දාලා ඉනවා. පය ගණන් අඬන්ඩ ඥාතිකම් කිය කියා සමීපතම එනකොට අඬණ්ඩයි, අනිත් අය එනකොට ඉඳගෙන ඉඳයි, සීනි පැකට් එකතු කරණ්ඩයි, බිස්කට් පෙට්ටි එකතු කරණ්ඩයි, කිසි දෙයක් නැහැ. අද වලන්න සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණාම වල දාන්න අඩුම පෙට්ටියක් ගන්න රුපියල් 50000කට වැඩි යනවා. එතකොට අර හාමුදුරුව කියපු විදිහට පණ ගියේ ඔබේ තමයි, මැරුණේ ඔබ පණ යන්න ඉන්නේ අයගේ. ඒ මැරුණයින් පස්සේ දේහය දාන තැන අපි කාටවත් තීරණය කරන්න බෑ. දැන් බලන්න බන්ධනාගාරේ මරණයටපත් වුණා. බලන්න කිසිඳු බලාපොරොත්තු නොවිච්ච විදිහට ඔලුකටු අතපය කුඩු වෙලා මැරෙන්න වුණා. යුද්ධ කාලේ කී දහහක් මැරුණද? සමහර වෙලාවට දේහය හොයන්නවත් නැහැ. අතුරුදහන් කියලා ලිස්ට් එකක් ආවා මිසක ගෞරවාන්විතව ඇඳුමයි ජාතික කොඩියයි එක්ක පෙට්ටියක් ගෙදරට ආවා මිසක දේහයට වෙච්ච දෙයක් නැහැ. කවුරුත් හිතුවද එහෙම වෙයි කියලා? ඒ කියන්නේ අපේ දේහයට වෙන දේ අපිට තීරණය කරන්න බෑ. සමහර වෙලාවට නොයෙකුත් වසංගත රෝග එනවා. දහස් ගණන් බලාපොරොත්තු එක්ක තට්ටු දෙකේ තුනේ ගෙවල් හදලා සඳා කාලේ මගේ අවසාන කාලේ සන්තෝෂෙන් මැරෙන්න පුළුවන් කියලා ගේ හදපු අයගේ වසංගත රෝග හැදිලා මැරෙන්න උනේ ඉස්පිරිතාලවල. ගෙදරවත් තිබ්බේ නැහැ, පොදුවේ වලක්කපල වලේ දැම්මා. සමහර වෙලාවට අම්මලා තාත්තලා අවුරුදු 60 දක්වා විශ්‍රාම යනකම් දුක් විඳ විඳ ගෙවල් හදලා ඒගොල්ලෝ හිතනවා දැන් අපි හරි නිදහස්, දරුවන්ගේ යුතුයකම් කළා, මට නිදහසේ මේ ගෙදර මැරිලා යන්න පුළුවන්. එහෙම Tamanට ඕන විදියට මැරිලා වල දාන්න බෑ. රෝහල් වල, ඉස්පිරිතාල වල දුක් විඳ විඳ සේලයින් වලින්, බට වලින්, මේ ඇටකටු වලට, නහර වලට ඇන ඇන කීයක් නම් දුක් විඳ විඳ මැරෙන්න වෙනවද? ඒ මැරිලා අපිව වලට දානවද, අපිව පුච්චලා දානවද කියන එක මැරෙන මිනිසුන්ට තීරණය කරන්න බෑ. ඒ වගේම අතීතයේ ලංකා රටට බලන්න සුනාමියක් කියලා එකක් ආවා. සුනාමියට මුහුණ දුන්නු කී දෙනෙකුට එක තැන මිහිදන් වෙන්න උනාද? සමහර අයගේ තාමත් ඒ දේහයන් වලට මොනවද උනේ කියලා හොයන්න නැහැ. සමහර මිනිස්සු මැරෙනවා තාම දේහයක් හොයන්න නැහැ. පිට රටවල් වල ලංකාවේ මිනිස්සු මැරෙනවා, ලංකාවට ගේන්න විදිහක්වත් නැහැ. බලන්න එතකොට අපි මොන බලාපොරොත්තු තිබුණත් අපේ මේ විදිහට අවසන් කටයුතු ගත යුතුයි කියලා හිතුවත් නික්කේපණං අපේ දේහයට සිද්ධ වෙන්නේ මොකක්ද, කරන්නේ මොකක්ද කියලා තීරණය කරන්න බෑ. නමුත් අපිට වෙන්නේ එක දෙයයි, මැරුණයින් පස්සේ එක්කෝ මහ පොළොවට පස් වෙනවා, එහෙම නැත්නම් ආදාහනාගාරයකදී අපි අළුවවට පත් වෙලා යනවා. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් අපි කාටත් සිද්ධ වෙනවාමයි. අන්තිම එක තමයි ගතින්. මැරුණයින් පස්සේ අපි උපදින්නේ කොහෙද කියන එකට නිමිති නැහැ, අනිමිත්තයි. මං දෙව්ලොව උපදිනවා, මං ආපහු මනුලොවම උපදිනවා, මනුෂ්‍යාත්මයක්ම ලබනවා. දැන් සමහරුනම් ගීතයෙන් පවා කියනවා පින්කෙත හෙළ රන්දෙරණේ යලි උපදින්නට හේතු වාසන. සමහරු මේ රටේ ඉඳගෙනම මේ රටේම කාලබීලා, මේ රටේම සැප සම්පත් භුක්ති විඳලා, මේ රටෙන්ම අධ්‍යාපනය ලබාගෙන විදේශ රටකට ගිහින් කියනවා මම නම් මලත් මගේ දේහය ලංකාවට ගෙනියන්න එපා. මේවා දියුණු වෙන රටවල් නෙවෙයි, මේවා එකතැන පල් වෙන රටවල්. තමන් ඉගෙනගත්තු, තමන් අධ්‍යාපනයේ ලැබපු, තමන් ස්ථාවරයකට ආපු රටට පවා විවේචන කරන තැනකට පත් වෙලා තියෙනවා.
ගොඩාක් මේ කුහක ගතිය නිසා තමයි මිනිස්සුන්ට එහෙම වෙලා තියෙන්නේ.

කිසි දෙයක් අගේ කරන්න කැමති නෑ. එහෙම අයට මරණින් මතු උපදින තැනක් ගැන තීරණය කරන්න බෑ. මං උපදින්නේ කොහෙද කියලා. දැන් සමහරු කියනවා අපි මින් පස්සේ නම් උපදින්න ඕන ඇමරිකාව වගේ රටක, ඉන්දියාව වගේ රටක, සැප සම්පත් තියෙන රටක උපදින්න ඕනි මං මැරුණත් කියලා හිතනවා. ඔබ හිතින් හිතුවට ඉන්දියාවේ උපදින්න ඕනි, ඇමරිකාවේ උපදින්න ඕනි කියලා ඔබ හිතින් කරගෙන තියෙන දේවල් වලට අනුව තමයි ඔබේ ඊළඟ උපත තීරණය වෙන්නේ. නමුත් ඔබට තීරණය කරන්න ඒව බෑ. මෙන්න මේ පහ අනිමිත්තයි. මේ කොසල රජුරුවන්ගේ ආච්චි අම්මටත් අන්න ඒ මරණ ධර්මයේ කියනකට මුහුණ දුන්න උනායින් පස්සේ බුදුහාමුදුරුව හම්බ වෙලා මරණය ගැන කියනවා. හස්තියෙක්, අශ්වයෙක්, ගම්වරය, ජනපදවරයක් දීලා නමුත් ආච්චි අම්ම බේරගන්න පුළුවන් නම් මං බේරගන්නවයි කියලා කියනවා. බලන්න ඒ වගේ අපි මරණයටපත් වුණාට පස්සේ කරන්න පුළුවන් දෙයක් නැහැ. හොඳට තේරුම් ගන්න මේ හැම භෞතික සම්පත්තියකම පිහිටක් තියෙන්නේ හුස්ම තියනකන් විතරයි. ඔබට නගරයේ ජීවත් වෙන්න ඕනකොට එපාර්ට්මන්ට් එකක් ඇති, ඔබට ආයතනයට වැඩ කරන්න යන්න ඕන වෙනකොට කොළඹ ආසන්නයෙන් ඔබ ගෙයක් අරගෙන ඇති, නිවාඩු කාලයට ගමේ ගියාම දරුවොත් එක්ක ජීවත් වෙන්න ගමේ ගෙදර ඇති. නමුත් මොනවා තිබුණත්, වාහන දෙක තුන තිබුණත්, මහල් ප්‍රාසාද අක්කර ගණන් ඉඩකඩම් තිබුණත් අපට ඒ වගේ පිහිට තියෙන්නේ හුස්ම තියනකන් විතරයි. සමහරු අක්කර ගණන් වල අයිතිකාරයෝ. අන්තිමේටම උරුම කීයද? 6.4 පෙට්ටියේ සයිස් වලක් විතරයි අපි ඩිතුරු වෙන්නේ. ඔය අක්කර ගණන් කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. මේ වගේ පිහිටක් නැහැ කියනවා නෙවෙයි, ඉඩකඩම් වැඩක් නැහැ, යාන වාහන වැඩක් නැහැ, ගෙවල් දොරවල් වැඩක් නැහැ කියනවා නෙවෙයි. මේවා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා. නමුත් ඔබ ඒවා පාවිච්චි කරනකොට දැනගෙන ඉන්න ඕන ඔබට මේ වගේ පිහිට තියෙන්නේ ඉන්නකම් විතරයි. ඒ වගේ ඉඳගෙන මගේ හුස්ම නවතිනකොටත් මට පිහිටක් වෙන දේවල් කරගන්න බෞද්ධයෝ අබෞද්ධයෝ කාන්තා පුරුෂ ගිහි පැවිදි අපි කවුරුත් ජීවිතේ පුංචිම මොහොතක් හරි නිදහසේ ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න ඕන. බුදුහාමුදුරුවෝ කොසල රජුරුවන්ට කියනවා, රජතුමනි, මේ ලෝකේ උපදින හැම කෙනෙක්ටම මරණ ධර්මයට මුහුණ දෙන්න වෙනවාමයි. මරණයෙන් ගැලවිලා ඉන්න වෙන ක්‍රමයක් මේ ලෝකේ නැහැ. මහරජ මැටි භාණ්ඩයක් හදනකොට වේලපු මැටි වලින් හැදුවත්, පුච්චපු මැටි වලින් හැදුවත් මේ හදන කුණ්ඩල ආභරණ, එහෙම නැත්නම් කුඹල් ආභරණ, කුඹල් වස්තුන් සියල්ලම කැඩිලා බිඳිලා බෙහෙදන ධම්මෝ, බිඳීමේ ස්වභාවයේ මුල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ සූත්‍රයේ උගන්වනවා මැටි වලින් යමක් හදනකොට අමු මැටි වලිනුත් හදනවා. අමු මැටි වලින් හැදුවත් යම් දවසක මේ මැටි භාජනය අනිවාර්යයෙන්ම කැඩිලා බිඳිලා යනවා. ඒ වගේම මැටි භාජනයක් හදනවා, හදලා පුළුස්සලා වේලලා ගන්නවා. ඒ භාජනයත් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. එතනින් කියන්නේ මොකක්ද? අමු මැටි හැටියට පෙන්නුවේ පුංචි දහර තරුණවදී ඉන්න අයටත් යම් දවසක සැඳෑ සමයකට හෝ පත් වෙලා මරණයට යන්න වෙනවා. කැඩිලා බිඳිලා විනාශ වෙන ජීවිතයක්. ඒ වගේම පරිණත වූ, වයෝ වෘද වූ ඒ පිරිසටත් මතු දවසක මරණයට පත් වෙන්න වෙනවා කියන එක තමයි මේ මැටි භාජන වලින් උපමා කරලා ලෝකයාට උගන්වලා තියෙන්නේ. කොසල රජුරෝ අත් දෙක එකතු කරලා වැඳගෙන සාදුකාර දෙමින් මේ මරණය ගැන උගන්වපු ධර්මයේ පිළිගත්තා. සමහර වෙලාවට හැමෝට මේ මරණ ධර්මයේ තේරුම් ගන්න බෑ. දැන් මේ ආච්චි අම්මා මරණයට පත් වුණේ අවුරුදු කීයෙන්ද? අවුරුදු 120යි.
දැන් නිකමට අපි කල්පනා කළොත් අවුරුදු 120ක කෙනෙක් මරණයට පත් වෙලා හාමුදුරුව හැටියට අපේ දායක දායිකාවක් නම් අපි යනවනි මලගෙදරට. මලගෙදරට ගියාම ඔය මැරිච්ච කෙනා ගැන කියලා කියලා කියලා අතීතයේ කරපු පින්කම් උගත්කම් තම තමන්ගේ බලපුලුවන්කාරකම් ඒ සියල්ලම කියාගෙන ඇවිල්ලා නිරෝගීකම ගැන කියනවා, බෙහෙත් බීපු හැටි කියනවා, බෙහෙත් නොබීපු හැටි කියනවා, අතීතයේ සියලු දේවල් කියලා අවුරුදු 120ක් ජීවත් වුණා කියනවත් එක්කම දරුවෝ කියන්නේ මොකද්ද බලන්න හාමුදුරනේ අවුරුදු 120යි. ඒ කියනකොටම අහනවා හාමුදුරුවන්ගෙන් මැරෙන වයසක්ද? අවුරුදු 120යි මැරිච්ච වයස. ඒ ගමන් මහනවා 120 කියන්නේ මැරෙන වයසක්ද? ඒ කියන්නේ මරණ ධර්මයේ තාම තේරුම් ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා නැහැ. අපට බොහෝ අත්දැකීම් තියෙනවා. ස්වාමින් වහන්සේ මේ මරණයට පත් උනේ අපේ ආච්චි අම්මා. අන්තිම අවුරුදු කිහිපේ බෙහෙත් පෙත්තක් පැනඩෝල් පෙත්තක් බිව්වේ නැහැ. හොඳ කායික ශක්තියෙන් ජීවත් වුණා. පන්සලට ගියා, බුදුන් වැඳ පින්කම් වලට ගියා, තනියෙන්ම ගමන් බිමන් ගියා. බලන්න ස්වාමින් වහන්සේ මරණයට පත් වුණ අවුරුදු 80යි අවුරුදු 90යි කියනවා. මැරෙන වයසක්ද කියලා අහනවා. අවුරුදු 80ෙන් 90ෙන් මැරුණත් මේ ලෝකේ මිනිස්සු කවුරුත් කැමති නැහැ අපිව අතහැරලා යනවට. නමුත් ඒ මරණයට පත් වූ අය අපි අතහැරලා යනවා, අපිටත් අපිව අතහැරලා අපි ඇසුරු නිසුරු කරන සියලු දෙනා අතහැරලා යන්න සිද්ධ වෙනවාමයි. බුදුහාමුදුරුවෝ කොසල රජුරවන්ට මේ ටික පැහැදිලි කරලා උගන්නක නැවිල්ලා කියනවා, මහරජ මරණ ධර්මයේ කියන එකට මුහුණ දුන්නු අපට, මරණ ධර්මයේ කියන එක ඒකායන කරගෙන ඉන්න අපට ජීවිතයේ පිහිටකට පිළිසරණකට තියෙන ප්‍රධාන දෙකයි. පුඤ්ඤ පලූපගා පින් කරගන්න ඕන. අපේ මරණයේදී අපට පිහිටට ඉන්න එකම දේ තමයි පින් කියන දේවල්. මොනවද අපිට කරගන්න පුළුවන් පින්කම්? දැන් බලන්න, දැන් මේ ගෙවෙන්නේ වස්සාන කාලේ. වස්සාන කාලයට පන්සල්වල ඕන තරම් පින් කරන්න අවශ්‍යතාවය හැකියාව හදාගන්න පුළුවන්. අපේ පන්සලේ බුරුඹ රටේ ස්වාමින් වහන්සේලා තුන්නමක් වස් සමාදන් වුණා. මං කතා කරන ගමන් ඇහුවා, ඔයගොල්ලන්ගේ රටෙත් වැඩිපුර බණ අහන්න එන්නේ වයසක අය විතරද? සිල් ගන්න එන්නේ වැඩිපුර වයසක අය විතරද? ඒ වෙලාවේදී බුරුම හාමුදුරුව කියනවා, නෑ ස්වාමින් වහන්ස, අපේ රටේ පොහොය දවසට හතර පොහොයට සිල් ගන්නකොට උදේ 6 ඉඳන් හැන්දෑව 5 වෙනකන් අම්මල තාත්තල ආච්චිල සීයලා වැඩි හිටියෝ පන්සලට ඇවිල්ලා සිල් අරගෙන වත්පිළිවෙත් කරනවා. හැන්දෑවේ 5 වෙනකොට අම්මල තාත්තල ඔක්කොම ගෙවල් වලට යනකොට උදේ ඉඳන් ගෙදර හිටපු ළමයි තරුණයෝ තරුණියෝ පන්සලට එනව හැන්දෑවට බුදුන් වඳින්න. ධර්මශාලාවට ඇවිල්ලා චෛත්‍ය මළුවට ඇවිල්ලා ඒ අය තනියෙන්ම ගෙදර සියලු දෙනා එක තැනකට එකතු වෙලා පිරිත් දේශනා කරනවා, බුදුන් වඳිනවා. මං කල්පනා කළා අපේ රටෙත් එහෙම තිබ්බා මීට අවුරුදු ගානකට කලින්. දැන් බොහෝ අය හිතාගෙන ඉන්නේ පින් කරන්න ඕනේ අපේ ආච්චි අම්මා විතරයි, පින් කරන්න ඕනේ වයසට ගියපෝ අපේ සීයා විතරයි, පින් කරන්න ඕනේ අපේ අම්මයි තාත්තයි විතරයි. තරුණයන්ට තරුණියන්ට පුංචි ළමයින්ට පින් කරන්න තව බොහෝ කල් තියෙනවා කියන අදහසින් තමයි ජීවත් වෙන්නේ. නමුත් ඒක වැඩිහිටියන්ගේ නොහැකියාව. වැඩිහිටියෝ වරද්දගෙන තියෙනවා තමන්ගේ දරුවන් පිනට දහමට යොමු කරන්න තියෙන අවස්ථා හදන එක අඩු කරගෙන තියෙනවා. පොහොය දවසටවත් අඩුම තරමේ ඔබ බණ අහන කෙනෙක් නම්, ධර්මයට ලැබි කෙනෙක් නම්, ශ්‍රද්ධාවන්තයෙක් නම්, ඔබේ දරුවෝ පුරුදු කරන්න බුදුන් වඳින්න, ඔබේ දරුවන්ට පුරුදු කරන්න පන්සලට යන්න. මොකද මාසේ දවස් 29ම එකම විදිහට ජීවත් වෙච්ච ඔබට
පුංචිම හෝ ආශිර්වාද අස්වැසිල්ලක් අවශ්‍යයි. ඒක ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි අඩුම පුරපසළොස්වක පොහොය දවසටවත් මල් ටිකක් කඩා ගන්න රුපියලක් වියදම් යන්නේ. පැන් වීදුරුවක් අරගෙන යන්න ඔබට එක රුපියලක වියදමක් යන්නේ. කිසිඳු වියදමකින් තොරව පින් කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි බුද්ධ වන්දනාව. මං කිව්ව මේ වස්සාන කාලයේ පන්සල්වල කොච්චර හවසට බුද්ධ වන්දනා පැවැත්වෙනවද? අටවිසි පූජා පැවැත්වෙනවද? ධර්මදේශනා පින්කම් කොච්චර පැවැත්වෙනවද? ඔබට පන්සලට පයින් යන්න පුළුවන් නම් තඹ රුපියලක් වියදම් වෙන්නේ ධර්මශාලාවේ එක මුල්ලක ඉඳගෙන පැයක් බණ අහලෙන්ද පින් සිද්ධ කරගන්න විදි. අටවිසි පූජාව පැවැත්වෙනකොට ගිහිල්ලා ඔබට මලක් පහනක් තෙල් ටිකක් හඳුන් කූරක් ගෙනියන්න බැරි නම් අඩුමතරමේ පන්සලට ගිහිල්ලා පන්සලේ බිත්තියට හේතු කරලා තියෙන ඉදලා අරගෙන බෝ මලුව අමදින්න, ප්‍රධාන මලුව අමදින්න. ඒ අමදින මලුව දිහා බලලා එන යන අය සතුටු වෙනවා, අධිගෘහිත දෙවියෝ සතුටු වෙනවා. බලන්න නොමිලෙම පින් කරගන්න පුළුවන් විදිය. ඔබට පුළුවන් පන්සලට ගිහිල්ලා මල්ලාසනේ පිරිසුදු කරලා පූජාව තැම්පත් කරන්න කලින් ආසන පිරිසුදු කරන්න. බලන්න කවදාවත් සසරේ දද කුෂ්ඨ රෝග හැදෙන්නේ නැහැ. සනීප කරන්න බැරි තුවාල හැදෙන්නේ නැහැ. ලස්සන ප්‍රියමනාප රූපමයි උපදින හැම ආත්මයකම ලැබෙන. දෙවියන්ගේ දේව ප්‍රසාදය ලැබෙනවා. ආකර්ෂණීය ස්වභාවය ලැබෙනවා. බලන්න නොමිලේ කරගන්න තියෙන පින් එච්චරටමත් බැරි නම් ඔබ පන්සලට ගිහිල්ලා පූජාව පවත්වනකොට පූජාවට අත ගහලා අනේ සාදු කියන්න, මට කරගන්න බැරි පින්කම මේ ඇත්තෝ කරනවයි කියලා දැකලා බලලා වැඳලා සාදු කියන්න. ඒත් පින් කරගන්න ක්‍රමයක්. මොකද අපට අන්තිමේටම ඉතුරු වෙන එකම දේ මොකක්ද? පින පමණයි තරමකවත් සෑහීම. මුළු ජීවිත කාලෙම වැඩ කරලා වැඩ කරලා ආපහු හැරිලා බලනකොට අවුරුදු 60 65 අපි ආයතනය වෙනුවෙන් උදේ 8ට ගිහිල්ලා හැන්දෑවේ 5 වෙනකන් නොවිදුනා දුක් විඳ විඳ අපි ඒ ආයතනයට සේවය කරලා තියෙනවා. නමුත් ඔබ ආයතනයෙන් ඉවත් වූ දවසට ඔබ කරපු සේවය පමණයි. ඔබ ගෙදර ඉඳන් තුන් වේලටම උයනවා, ස්වාමියාට සලකනවා, දරුවන්ට සලකනවා, අම්මා තාත්තට සලකනවා. ඒ සලකුම් කොච්චර කළත් ඒවා යුතුයකම් පමණයි. පිනක් උපදව ගන්න අවස්ථාවක් ගැන සමහරු හිතන්නේම නැහැ. ඒ සියල්ල අවසන් හුස්මෙන් අවසන් වෙන නිසා හුස්ම නැවතුණත් පින විපාක දෙන විදිහට වැඩ කරගන්න ඕන. ඊළඟට බුදුහාමුදුරු උගන්වනවා යම් කිසි කෙනෙක් පව්කම් කරගත්තොත් ඒ පව්කමත් දුගතියේ පිණිස උපකාර වෙනවා. පින් කරගත්තොත් සුගතිය පිණිසත්, පව් කරගත්තොත් දුගතිය පිණිසත් උපකාර වෙනවා. මරණය දක්වාම කෙනෙකුට පින් කරන්නත් පුළුවන්, කෙනෙකුට පව් කරන්නත් පුළුවන්. මේ හොඳට බණ ඇහෙන රටේ, මේ හොඳට ධර්මයේ සාකච්ඡා කරන රටේ, මේ හොඳට සිල්වන්තකම් ගුණවන්තකම් හඳුනන රටේ එකම පවුලේ සමහර වෙලාවට එක්කෙනෙක් පිනටම යොමු වෙද්දී තව කෙනෙක් පාපයට යොමු වෙනවා. බලන්න පුද්ගල ස්වභාවයන් වල හැටි. අම්මා බණ අහනවා, තාත්තා බණ අහනවා, දරුවෝ කවදාවත් රේඩියෝ එක දානකොට මොකද කරන්නේ? කර්ටන් එක හදලා දොර හයියෙන් වහලා ගිහින් නිදා ගන්නවා. ඒගොල්ලන්ගේ ගතේ ශක්තිය තියෙන තාක්කල් ඒ දේවල් කරයි. අර අම්මගේ භූමිකාවට ඒගොල්ලෝ වැටෙනකොට තේරෙනවා අපේ අම්මා ඒ කාලේ කරපු දේවල්, අපේ තාත්තා කරපු දේවල්. එතකොට සමහර වෙලාවට ඔබ බොහෝ දුරට ප්‍රමාද වෙලා වෙන්න පුළුවන්. අන්න ඒ ප්‍රමාදය මගහරවගෙන අප්‍රමාදීව වැඩ කරන්න ඕනේ කියන අදහසින් තමයි අපි මේ ටික මතක් කළේ. කොසල රජුරවන්ට දැනුවත් කරපු විදිහට ආච්චි අම්මා මරණයට පත් වුණත්
ආච්චි අම්මගේ පිහිටට තියෙන එකම දේ තමයි පිනයි. ආච්චි අම්මගේ දුගතියට උපකාර වෙන දේ මොකද්ද? පව කියන එක. එහෙමනම් පින්නතුනි, මේ ලෝකේ අපට යම් දවසක සියලු දේවල් අතහැරලා යන්න වෙන දවසක් උදා වෙනවමයි. ඔබේ අම්මා සමග, ඔබේ තාත්තා සමග සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ ජීවිතය හා ප්‍රියකරන, ජීවිතය හා සමානව ආදරය කරන ඔබේ සැමියා, ඔබේ බිරිඳව සදාකාලිකව ළඟ තියාගෙන ඔබට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ නිසා උපන් දරුවෝ ඇති, ඇස් දෙක වගේ ආරක්ෂා කරනවා. දරුවෝ ඇස් දෙක වගේ කියලා කියනවා. කොච්චර ඇස් දෙක වගේ දරුවෝ වුණත් ඒ දරුවොත් එක්කව සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ හැමෝටම හැමෝගෙම වෙන් වෙලා යන්න වෙන දවසක් උදා වෙනවා. අතහැරලා යන්න වෙන දවසක් උදා වෙනවා. අන්න ඒකට කියනවා අතහැරීමට මරණය කියලා. මේ මරණය කියන එක තේරුම් නොගන්න තාක්කල් මිනිස්සු මෙතෙක් කරගෙන ආපු පව්කම් එක දිගටම කරගෙන යනවා. මරණය කියන ධර්මය ගැන පුංචිම හෝ මොහොතක් මෙනෙහි කරපු මට හැමදාම මේ විදිහට ජීවත් වෙන්න බෑ, මේ ලෝකේ අතහැරලා යන්න වෙනවයි කියන එක පුංචිම මොහොතක් හරි හිතපු මිනිස්සු ආකල්ප සංකල්ප වෙනස් කරගෙන පිනෙන් ඉස්මතු වෙලා පවෙන් ඈත් වෙලා කුසල් දීනු කරගෙන අකුසල් ප්‍රහාණය කරගෙන ජීවත් වෙන්න නිතර නිතරම උත්සාහවත් වෙනවා. ඒ උත්සාහය ඇති කරගන්න අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ කොසල් රජුව මුල් කරගෙන එදා ජීවමාන බුද්ධ සමයේ දේශනා කරපු මේ අයකා සූත්‍රයෙන් අදාපි ධර්ම දේශනාව පැවැත්තුයි. ඒ හින්ද පින්නතුනි, මේ ලෝකේ මරණ ධර්මයේ කියන එක නිතර මෙනෙහි කරන්න, භාවිත කරන්න, බහුලීකృత කරන්න. ඒ කියන්නේ මම මැරෙනවා කියලා පැය 24ම හිතන එක නෙවෙයි. ඔබ මේ යථා තත්වයට මුහුණ දෙන්න වෙනවා, ලෝකේ ඇත්තට මුහුණ දෙන්න වෙනවා කියනක මොහොතක් හෝ හිතාගෙන ජීවත් වුණොත් ඔබට ඔබේ ජීවිතයේ කරන පව්කම් අඩුවේ. ඔබ නොදැනුවත්ම කරන ප්‍රාණඝාතයෙන් ඉවත් වෙයි. ඔබ නොදැනුවත්ව කරන හොරකම් වලින් ඈත් වෙයි. ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන කාමයේ වරදවා හැසිරීමෙන් ඈත් වෙයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබෙන් කරන බොරු කීමෙන් ඔබ ඈත් වෙයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව රහමෙර පානය කරලා ඔබේ ජීවිත අවුල් වියවුල් කරගන්න, ඔබේ පවුල් ජීවිත විනාශ කරගන්න ඒ පවෙන් ඈත් වෙන්න පුළුවන්කම ඔබට ලැබේ. නොහිතන තාක්කල් ඔබට ඒක කරගන්න බෑ. හේතුව මොකද? මනුෂ්‍ය ආත්මයක් තුල පමණයි මම මේ මෙච්චර වෙලා කියපු දේවල් කරගන්න පුළුවන්. ඔබ හිතලා බලන්න, තිරිසන් සත්තුන්ට මේවා කියලා දුන්නට වැඩක් නැහැ. තිරිසන් ආත්මම මේවා පුරුදු පුහුණු කරන්න බෑ. පව්කම් කරලා සතර අපායට වැටුණයින් පස්සේ කවදාවත් කිසිම සත්වයෙක් සුගතියකට ගන්නවයි කියන එක පහසු නැහැ. പ്രേත ලෝකවල, අසුර ලෝකවල, තිරිසන් ලෝකවල කාටද බුලුවන් කියන්නකෝ දානේ හැන්දක් දෙන්න? ගෙදර ඉන්න බල්ලට කෑම ටිකක් දුන්නහම ඒ බල්ලා කැමති නැහැ තවත් බල්ලෙක් ඇවිල්ලා කෑම ටිකක් කනවට. තිරිසන් ලෝකවල ඒව නැහැ. අපාය ඒව නැහැ. නිර ඒව නැහැ. ඊටාම සිහිබුද්ධියෙන් උසස් මනසකින් මේ පින්කම් කරන්න පුළුවන් වටිනම ආත්මය තමයි මනුෂ්‍යාත්මය. ඒ මනුෂ්‍යාත්මේ ඔබ කාන්තාවක් වෙන්නත් පුළුවන්, ඔබ පුරුෂයෙක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කෙනෙක් කියයි කාන්තාවක් වෙලා උපදින්නේ සංසාරේ පවට කියලා. පිරිමි ආත්මයක් ලබන්නේම සංසාරේ පිනට කියලා කියයි. ඒ එදා ඉන්දියාවේ ඉඳන්ම පුරුෂාධිපත්‍යයෙන් තමන්ගේ අභිමානය හදාගන්න කියන බණ, ස්ත්‍රී ආත්මය පවුකාරයි පුරුෂාත්මය පින්කාරයි කියලා බුද්ධ වචනේ කොතනකවත් නැහැ. මිනිස්සේ කැටියට උපදිනවා නම් කාන්තා වුණත් පුරුෂ වුණත් ඒ ආත්ම දෙකම වාසනාවන්තයි. එහෙනම් බණහන ඔබ කාන්තාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්,
මරණ ධර්මයේ මෙනෙහි කරන්න, මැරෙන බව හිතන්න. ඔබට අංක 4 5ක පඩි ලැබුණත්, වත්කම් අංක 5 6ක වුණත්, ගෙවල් 2 3ක් තිබුණත් ඔබට අංක 2 3ක් ජීවත් වෙන්න බෑ. අංක 4ක් ඔබට ජීවත් වෙන්න බෑ. අංක 5ක පඩියක් තිබ්බයි ජීවත් වෙන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම අංක 2කින් මැරෙන එක මැරෙනවාමයි. ඒ මරණය මෙනෙහි කරගෙන දුර්ලභ මනුස්සාත්මය තුල පුළුවන් තරම් තුනුරුවන් මුල් කරගෙන පින්දහම් කරන්න, ස්වාමියාට බිරිඳට යුතුයකම් ඉටු කරන්න, පවුල් සංස්ථාව තුල බොහෝම සමගි සම්පන්නව ජීවත් වෙන්න, ආර්ධිකයෙන් ශක්තිමත් වෙන්න, ආධ්‍යාත්මයෙන් ශක්තිමත් වෙන්න. ඒ වෙනුවෙන් අපි අද මේ සාකච්ඡා කරපු net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ඔබේ දිවි ගමන ආලෝකමත් කරගන්න ධර්ම පාරමිතාවක්ම වේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු උපදින ಜಾති ಜಾතිත් මෙවන් ධර්මෝපදේශ ලබන්න, බණ අහන්න, ධර්මයේ සාකච්ඡා කරන්න පුළුවන් වාසනාවන්ත ගුණ ඇති ආත්ම ලබන්න කල්යාණ මිත්‍ර දෙමව්පියෝ ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. සීනයකින්වත් අසත් පුරුෂයන්ගේ පාප මිත්‍රයන්ගේ සේවනයේ නොම වේවා. සත්පුරුෂ ඇසුරෙන්, කල්යාණ මිත්‍ර ඇසුරෙන්, ධර්ම ශ්‍රවණයෙන් සසර ගමන සුවපත් කරගෙන නිවනින් සැනසෙන්න මේ ධර්මානුශාසනාව උතුම් වූ ධර්ම පාරමිතාවක්ම වේවායි එක හිතින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද විශේෂයෙන්ම net fm ධර්ම දක්ෂිනාවේ ධර්ම දායකත්වයේ සපයන්නේ උඩවලව හමුදා කඳවුර අසල සමීර නිවසේ පදිංචි PK ප්‍රේමානන්ද මැතිතුමාගේ ආදරණීය භාර්යාව පින්වත් ශාන්ති සෝමලතා ප්‍රේමනන්ද මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, සමීර තරංග මහත්මාසිය පුත්‍රයා, එරාෂා හංසිනී මහත්මිය සිය දියණියත් ඇතුළුව දායකත්වයේ සපයමින් බලාපොරොත්තු වෙනවා මීට වසර 4කට පෙර අභාවයට පත් වූ උඩවලව හමුදා කඳවුර අසල සමීර නිවසේ පදිංචිව සිටි PK ප්‍රේමානන්ද මැතිතුමාගේ ජන්මදිනය 2026 8 15 දිනට යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් එතුමාගේ ගුණ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමත්, මෙම් පින්කමේ ආනුභාවයෙන් අභාවයටපත් PK ප්‍රේමානන්ද මැතිතුමාට නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත්, තවද නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සුජීවත්ව වාසය කරන ආදරණීය මෞතුමිය GB ශාන්ති සෝමලතා මහත්මිය ඇතුළු දූදරුවන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඉතාමත්ම ගෞරවයෙන් ප්‍රේමානන්ද පවුලේ සියලු දෙනා දායකත්වයේ සපයනවා. ඒ පවුලේ සියලු දෙනාටත්, මෞතුමියටත්, දූදරුවන්ටත්, අභාවයට පත් වූ ස්වාමි පුත්‍රයා පියතුමාටත් මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කළ net fm ධර්ම දක්ෂිනා ශ්‍රාවක පින්වතුන්ටත්, ආගමිකංශයේ ප්‍රධානී සියලු දෙනාටත්, ගරු සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටත්, මියගිය ඥාතීන්ටත්, දෙවියන්ටත්, මුළු මහත් ලෝකයාටම මේ පින්කම සංසාර දුක් ගෙවන් කොට ලබන නිවනට පාරමී වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.

0: സാധു സാധു സാധു. അത് ഉത്തും ധർമാനുശാസനാവ പെവത്തു ദൊമ്പേ ശ്രീ കല്യാണ ധർമാശ്രമാധിപതി ശാസ്ത്രപതി രാജകീയ പണ്ഡിത് വെളിമട് സാരദ സ്വാമിൻ വഹൻസേട്ട് നിദുഃഖ നിരോഗി ചിരജീവനയ സലസേവാ.
1: අපි ඔබට මතක් කරනවා net fm රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනය කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ ඔබ සංවිධානය කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවිනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවලා සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධානය කරන්නට ඔබ කැමතිනම් 0774415272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 0774415272 අංකයට. එහෙමනම් ඒ අතරේ අපි මතක් කරනවා උතුම් වූ දඹදිව වන්දනාව සඳහා, උතුම් වූ බුද්ධ දේශය වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනයේ සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා වාරයන් පිළිබඳ විමසීම් කරන්නට ඔබ කතා කරන්න 0112863 0776 716 3872 කියන අංකවලට. ධර්මය සුරේ ඔබේ ජීවිතය ගත කරන්න දිගින් දිගටම net fm රේඩියෝ සමග රැඳෙන්නට කියලා අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාවයි.

NIT-FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භය. මෙම මහා සමය සූත්‍රය දේශනා කළසේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ

එයුතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

අදහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථාරත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.